ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

ලකන්ඩ රේඩියෝ ITN සුබ උදෑසනක් වෙලා උදෑසන 5:33යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සුබදසනක් වාසනාවන්ත දවසක් අද මේ මාසේ 10 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනීය වේලාව දේශන 5යි විනාඩි 37යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: සුබෝදසනක් වෙලා උදෑසන 6යි.
2: දෙත් දෙත් දෙත් දෙත් දෙත් දෙත් දෙත්

0: සත්‍යයක ලක්හඩ.
1: වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක්. අද මේ මාසෙ 10 වෙනිදා ඉරිදා දවස. දවසේ ජාතික තලයේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල කියන සූදානම් වන්නේ ඉරිදා ලංකාදීප මුලින්ම අතට ගත්තේ කපිල චන්ද්‍රසේන ගිල බලලාගෙනද විමර්ශන දිගටම. මහ භාණ්ඩාගාර මුදල් සොරකම ගනුදෙනු අතරදී අභිරහස් දුරකථන ඇමතුමක් ඇවිත්. CID පරිගණක අපරාධ හොයන කාර්යාංශයක්. ඇමති බංගලා අලුත් වැඩකට ජනපති මන්දිර ගැන තීරණය පසුවට. උපෙන්ින් ඉන්දිය සම්භවයේ ඉවත් කරන්න වතුකරේ ජනතා හඬ. කොරියානු ආයෝජන ගේන්න FTA වැදගත්. දකුණු කොරියානු තානාපතිනි මියොන් ලීගේ ප්‍රකාශය. වියට්නාම් ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය අවබෝධතා ගිවිසුම් පහකට අනුමැතිය. මෞබිම කපිලගේ මරණය ගැන සොයන්න කමිටුවක් ඡායරූපයක් සහිතවයි මෞබිම මුල්පිටුව වාර්තා කරන්නේ. ඉතාම සුන්දර සිනහවකින් මෝග සරසාගත් කපිල මහතාගේ ඡායරූපයක් සහිතවයි මෞබිම මේ වාර්තා කරලා තියෙන්නේ. දෙනියායේ මොලේ උන ජලයෙන් එනවාදැයි සැකයක්. විමර්ශනයට වෛද්‍ය කමිටුවක්. පරිගණක අපරාධ පනතට අලුතින් දත්. ජනපතිගේ නඩු කතාව පිළිබඳව විපක්ෂ ඉල්ලූ විවාදය නොලැබෙයි. ත්‍රිකුණාමලයේ ලදරු මරණයකට වෛද්‍ය දෙපළකගේ වැඩ තහනම්.

ජනතාවට සතුට නිදහස නොලැබේ නම් ඒ නිදහසෙන් පළක් නැහැ. වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටොලාම්ගේ ඡායාරූපයක් සහිතව පුංචි දරුවන් සමග සුහද කතා බහක නිරත වෙන ඡායාරූපයක් සුළුමිණ අද මුල්පිටුව වාර්තා කරනවා. කපිල චන්ද්‍රසේනගේ මරණය ආందోళනාත්මක සිදුවීමක් විමර්ශන කරන්නේ ඒ පදනමින් පොලිසිය අධිකරණයට දැනුම් දෙයි. දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට පල්ලේගම හේමරත්න හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග. තිස්ස සහ දේවා කියපු නිසා රුපියල් 30,000කට අපි කපිල චන්ද්‍රසේනට ඇප තැබුවා. මොහමඩ් රිෂ්වාන් හා මොහමඩ් ඉර්ෂාන් කියති. විභාග අපේක්ෂකයන්ට තම පිළිතුරු පත්‍ර බලන්න පුළුවන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්. දුම්වැඩි වාහන හඳුනාගන්න විශේෂ ඒකකයක්. පරිස්සමින් ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කළ වට්සප් වීඩියෝ ඇමතුම් ජාවාරමක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මෙහෙම කියන්නේ. කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. නත්තලට මත්තල විකුණයි, වසරක පාඩුව රුපියල් බිලියන 3යි. කපිල මැරුණත් නඩුව ඉදිරියට. ප්‍රතිපත්තිය ප්‍රමාදයි, ඛනිජ අපනයනය අඩාලයි. සයිබර් ආරක්ෂාවට අලුත් පිම්මක්. අස්වැසුමෙන් අස්වැසුමක්. වීදි ලාම්පුවට බිලක්. කෘෂි අපනයන ආදායම 104.1%කින් වැඩි වෙයි. ප්‍රවර්ධන වැඩ නැ චිත්‍රපට පොලිමේ. කෝටි 80,000ක වැඩිමිල පොහොර ගොවියාගේ හිස මතට. ගල්ලඟුරු කොමිසම ජනතාවටත් කතා කරයි. පස් දිනකුගෙන් එක් අයෙකුට බෝ නොවන රෝගයක්. රුපියල දිගටම පීඩා. වෙලාව උදෑසන 6:08 ඔබ ලක්කඩ සමග.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: විලාව උදෑසන 6යි විනාඩි 12යි.

0: එනකම රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලක්හඬ

සයිබ ආරක්ෂාව සම්බන්ධයෙන් 2025 සිට 2029 දක්වා ක්‍රියාත්මක කරනු ලබන ජාතික සයිබ ආරක්ෂණ උපායමාර්ගය කෙටුම්පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරනවා. දැන් ඒකම දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. දැම්වැලේ අර මාංචු දාගෙන මෙරට තුල මූල්‍ය වංචා සිදු කළ විදේශිකයන් 261 දෙනෙකු මේ සතියේ අත්අඩංගුවට ගත්තා. ඒදී එක් අවස්ථාවක් ඡායාරූපයට නැගලා තියෙනවා. ඉතින් එවැනි විදේශ ජාතිකයෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට රැගෙන යන ආකාරය තමයි මේ දැන්වැල සහිත මේ මාංචු දාගෙන යන ආකාරය දිවයින ඉරිදා සංග්‍රහය මුල් පිටුවේ ඡායාරූපයක් සහිතව වාර්තා කරලා තියෙන්නේ. අන්තර්ජාලයේ හොරතක් අඩිගේම පිටරට ඉඳන් මෙහෙ ඇවිදින් රැඟුවාම හිතුවද යෙහෙන් වැජවෙන්නට දිගටෝම ඒවට ඉඩ නොමැත ගොයියෝ හැමදාම කියලා අනුරාධ හිරිපිටියගේ කවිය සඳහන් කරනවා. මෙරට නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් නිෂ්පාදිත චිත්‍රපට 87ක් ප්‍රදර්ශනය නොකර පොරොත්තු ලේඛනයක පෙළගස්වා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරලා තියෙන විගණන වාර්තාවක සඳහන් වෙනවා. දීදි ලාම්පුවට බිලක් කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. දිවයින පුරා ගම්දරවල සවිකර ඇති වීදි ලාම්පු සඳහා බිල්පත් නිකුත් කිරීමට ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටෙඩ් ආයතනයේ පියවරගෙන ඇතයි මාතලේ මහනගර සභාවේ සභික අමිල නිරෝෂණ සඳහන් කරනවා. දැන් මේ විදිහට සඳහන් කරන්නේ මේ පළාත් පාලන ආයතන වලින් මේ මුදල අය කරගත යුතුයි කියලා. මොකද සවිකරලා තියෙන විදුලි ලාම්පු දැල්වෙද්දී ඒ සඳහා යන වියදම පළාත් පාලන ආයතන වලින් අය කරගත යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකම ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. විදුලි බිල වැඩි වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. 2026 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවලට අදාළ ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම් සභාව තීරණය කළා තියෙනවා. ඉතින් මේ මිල සංශෝධනය 95%ක විදුලි පාරිභෝගිකයන්ට බලන්න පාන බව තමයි කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය KP ලලිත් චන්ද්‍රලාල් මහත්තයා සඳහන් කරේ. කොහොම වුණත් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් ඉන්නවා. කියපු කතාව මොකක්ද කියලා අහන්න දෙන්න සූදානම්.

සීලුම විදුලි පාවිච්චි කරන සීලුම් පාරිභෝගික නැත්නම් ගනුදෙනු කරුවන් ගත්තොත් ඒකෙන් 95%කටම මේ විදුලි ගාස්තු ඉහළයාම බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඇතැම් කාණ්ඩවලට විතරක් අපිට විදුලි ගාස්තු වැඩි කිරීම සිදු වෙනවා. හේතුව තමයි අර 100 බිලියන 38 බිලියන 15ක් රජයේ විසින් සහනාධාර විදිහට දුන්නාට ඉතිරි හිඟයක් එනවා. ඒ හිඟය විශේෂයෙන්ම විශාල වශයෙන් විදුලි පරිභෝජනය කරන පාරිභෝගික කාණ්ඩවලට පමණක් එම හිඟේ පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 10%කින් වැඩි කිරීම සිදු වෙනවා. සියලුම කාණ්ඩවලට විතර නෙමෙයි, කිසියම් කාණ්ඩවලට පමණ. විදුලි ගාස්තු ඉහළන කාණ්ඩවල සමස්ත ප්‍රතිශතය ගත්තොත් 5%කට හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි විදුලි ගාස්තු ඉහළයාමේ බලපෑම සිදු වෙන්නේ. ඒ අනුව අපි ගත්තොත් ඩොමෙස්ටික්, ඒ කියන්නේ ගෘහස්ථ පාරිභෝගික අංශය ගත්තොත් ඒකක 0.30, 31.60, 61.90, 92.120, 121.180 කියන කාණ්ඩ සියලුම කාණ්ඩ සඳහා විදුලි ගාස්තු වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් 180ට ඉහළ කාණ්ඩ වලට 18%කින් මිල ඉලයාමක් සිදු වෙනවා.

නත්තලට මත්තද විකුණයි කියලා මේ ප්‍රවෘතියක වාර්තා වුණා. වසරකට රුපියල් බිලියන 3ක පමණ දැවැන්ත පාඩුවක් ලැබමින් මේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වාණිජමය වශයෙන් ලාභ ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නව උපාය මාර්ගික සැලසුමක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. වසරකට පාඩුව රුපියල් බිලියන 3යි කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. යනුව මේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය මගින් මේ සඳහා ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඒ මගින් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ට මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා එක්වීමට අවස්ථාව හිමිවෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නව ආයෝජන අවස්ථාව යටතේ අක්කර 600ක පමණ භූමි ප්‍රමාණයක වීදි ඇති ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ විවිධ අංශ රැසක් සංවර්ධනය කිරීමට රජය සැරසුම් කළා තියෙනවා. ගුවන් යානා මෙහෙයුම් කටයුතු, භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් යානා නඩත්තු හා අලුත් වැඩියා ඒකක වගේම මේ ගුවන් යානා කොටස් නිෂ්පාදන කලාපද මෙහි අලුතින් ස්ථාපනය කිරීමට නියමිතයි කියලා තමයි මේ ප්‍රවෘත්තිය දිවයින වාර්තා කරලා තියෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 20යි. රැඳිලා ඉන්නේ ලක්කඩ සමගයි.

0: වෙලාව දෙසන 6:23.
1: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
2: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
3: Unfortunately, today some of you will be going home.
2: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
4: Welcome to MasterChef Sri Lanka.
2: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
5: වෙන දෙයක් වෙච්ච දින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසක කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. සර්ච් ලයිට් සමාජික විෂණය.
0: වෙලාව දෙසන 6:26.

වාසනාවන්ත වෙලාවක්ද මේ? ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. ලොතරැයි පත් අතර ගන්න මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධන නිධානය හඳහන ඒ වගේම අද සම්පත ජය ලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි අතර ගන්න ප්‍රතිඵලය එක ගැලපෙනවද කියලා බලන්න මුලින්ම මහජන සම්පත අතර ගමු. 6184 වන වාරයේදී ජේ අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 349 අංක 523 ජයග්‍රහයි අංක ලෙස සටහන් වුණා. 6184 වන වාරයේ මහජන සම්පත ලොතරැයියේ ජේ අක්ෂරයේ අංක 349 අංක 523 ජයග්‍රහයි අංක සටහනේ සටහන් වුණේ. ගොවිසෙත ලොතරැයියේ 4426 වන වාරයේදී පී අක්ෂරය අංක 27 අංක 36 අංක 47 සහ අංක 60 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 4426 වන වාරයේ ගොවිසෙත ලොතරැයියේ පී අක්ෂරය අංක 27 අංක 36 අංක 47 සහ අංක 60 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. දෙදස් 532 වන වාරයේ මෙගාපව ලොතරැයියේ කේ අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය වුණා. සුප්‍රිය අංකය බවට පත් වුණේ අංක 12 අංක 20 අංක 43 අංක 64 සහ අංක 77 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මෙගාපව ලොතරැයියේ 2532 වන වාරයේදී කේ අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය ලෙස සටහන් වුණා. සුප්‍රිය අංකය බවට පත් වුණේ අංක 12 අංක 20 අංක 43 අංක 64 සහ අංක 77යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානය 2214 වන වාරයේදී ඩී අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා. අංක 17 අංක 24 අංක 30 සහ අංක 62 ඔබට වාසනාව උදා කළේ. 2214 වන වාරයේ ධන නිධානය ඩී අක්ෂරය ජයග්‍රහණය වුණා. අංක 17 අංක 24 අංක 30 සහ අංක 62 වාසනාව උදා කළේ. 1493 වන වාරයේ හඳහන ලොතරැයියේ තුලා ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ වෙද්දී අංක 8 අංක 10 අංක 15 සහ අංක 21 අංක සටහනේ සටහන් වුණේ. 1493 වන වාරයේ හඳහන ලොතරැයියේ තුලා ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණා. අංක 8 අංක 10 අංක 15 සහ අංක 21 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් නම් අද සම්පත ලොතරැයි අතර ගන්න 759 වන වාරයේ ලොතරැයි වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද ප්‍රතිඵලයේ රටාවුණේ අංක 23 523 අංක 9523 ජේ අක්ෂරය. අද සම්පත 759 වන වාරයේදී රටාවුණේ අංක 23 523 අංක 9523 ජේ අක්ෂරය. ජය ලොතරැයි 452 වන වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද ලොතරැයි ප්‍රතිඵලයේ ඉසෙඩ් අක්ෂරය අංක 6 අංක 8 අංක 9 සහ අංක 7. 452 වන වාරයේ ජය ලොතරැයිය ඉසෙඩ් අක්ෂරය අංක 6 අංක 8 අංක 9 සහ අංක 7. සුබ දවසක් ලොතරැයි 300 වන වාරයේදී මිතුන ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණේ අංක 13 අංක 19 අංක 45 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා අංක 27.33. 300 වන වාරයේ සුබ දවසක් ලොතරැයිය මිතුන ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණේ අංක 13 අංක 19 අංක 45 ජයග්‍රහයි අංක බවට පත් වුණා අංක 27.33 ප්‍රවර්ධන අංකය. සුබ දවසක් ලොතරැයිය. ඒ වගේම ජය ලොතරැයිය අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බදින ලද ලොතරැයි ප්‍රතිඵල තමයි මේ විදිහට අරගෙන ආවේ. අද දවස සුවිශේෂී දවසක්. මේ ලෝකයේ ලස්සන තැනක් බවට නිර්මාණය කරන්න දායකත්වය දෙන මේ ලෝකෙට අපිව ජනිත කරපු ආදරණීය අම්මා අම්මාවරුන්ගේ දිනේ නැත්නම් ලෝක මව්වරුන්ගේ දිනේ විදිහට අද දවස සලකන්නේ. ඉතින් අද දවසේදී ඔබේ අම්මා සමහර විට ජීවතුන් අතර ඇති, සමහර විට ජීවතුන් අතර නැතුව ඇති. කොහොම වුණත් අම්මා කියලා කියන්නේ කාටවත් සමාන කරන්න බැරි අසීමිත ආදරයක් හදවතේ රඳවාගත්ත කෙනෙක්. මේ වෙලාවෙත් අම්මලා බොහොමයක් ලහිලහි මුළුතැන් ගෙට වෙලා වැඩ. දැන් තාම දරුවෝ නිදි, ස්වාම පුරුෂයන් නිදි, අම්ම වැඩ. අම්ම තාත්තා කියන්නේ මේ ලෝකේ කාටවත් අමතක කරන්න පුළුවන් අයද. හැබැයි වෙන සිදුවීම් එක්ක ආදරණීය අම්මට සමහරු සලකන විදිය මාධ්‍ය විදියට වාර්තා කරන්න ලැබුණාම සමහර අවස්ථාවලදී කනගාටුදායකයි. වෙලාව උදෑසන 6:33.

සමහරුන්ගේ ආදරණීය අම්මා ජීවතුන් අතර ඉන්නවා. සමහරුන්ට අම්මා ජීවතුන් අතර නැහැ. අද දිනය ලෝක මව්වරුන්ගේ දිනේ විදිහට නම් කරන්නේ. දැන් මේ නවීන විදිහට දැන් මේ විදිහට සිතන සිතුම් පැතුම් තියෙන සමාජයක අම්මවරුන්ගේ දිනේ නිර්මාතෘවරිය ලෙස සැලකෙන්නේ ඇමරිකානු ජාතික ඇනා ජාවුස්. දැන් ඇය මේ මියගිය මවට ගෞරවයක් වශයෙන් සහ සියලු මවුරුන් වෙනුවෙන් අගය කිරීම සඳහා 1908 දී පළමු වරට සමරුමක් සංවිධානය කළ කොමුනත නිල වශයෙන් පිළිගත් 1914 දී ඇමරිකානු ජනාධිපති උඩ්‍රෝ විල්සන් විසින් මේ මාසේ දෙවැනි ඉරිදා දිනය නිල වශයෙන් අම්මවරුන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කරා. කොමුනත අද දවස අපි හැමෝටම වැදගත් දවසක්. තෑගි භෝග පිරිනැමීම් කාලේ වෙන් කළා ඇය වෙනුවෙන් රසවත් ආහාර වේලක් පිළියෙල කළ දෙන්න පුළුවන් නම් ජීවතුන් අතර නැති අය වෙනුවෙන් පිම්පෙත් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ගෞරව කිරීම අගය කිරීම ඒ සියල්ල කරන්න අද දවස වඩාත් වටිනවා. මේ ලෝකෙට ඔබව ජනිත කරපු අම්මා පිළිබඳව අමතක කරපු මිනිස්සුත් නැතු අනුවේ. ඒ නිසා අම්මා පිළිබඳව අමතක කළ ජීවත් වෙන අය මේ ලෝකෙට මං ආවේ කොහොමද කියලා මේ වෙලාවේ කල්පනා කරන්න. වෙලාව උදෑසන 6:39.

0: ඉල්පි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.
1: සතියක ලක්හඩැ.

0: වතුර කියලා කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නේ. දැන් ඕනාට වඩා තිබුණොත් එහෙම ගොවියට ප්‍රශ්නයක්. දැන් පහුගිය කාලේ නම් පෑවිල්ල නිසා මේ හරි ප්‍රශ්න කිටියා වහීද දන්නේ නැහැ කියලා. දැන් සමහර ප්‍රදේශවලට ඇති තරම් වහිනවා. වැස්සේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි පොහොර. යලකන්නට අවශ්‍ය පොහොර තොග මේ රට තුල පවතිනවද? අමාත්‍ය KD ලාල්කාන්ත මහත්තයා නම් ප්‍රකාශ කරන්නේ පොහොර තියෙනවා කියලා. ඉතින් පොහොර ශේෂ්ඨයට අදාළව ගන්නෝරුව ජාතික තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් ලාල්කාන්ත මහත්තයා මෙන්න මේ විදිහට කියනවා.
1: දැනට යල්කන්නයට අදාළ කරන පොහොර මේ වෙනකොට රටට ඇවිල්ලා තිබෙනවා. ඒවා බෙදා හරිමින් තිබෙනවා මේ වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා. පෞද්ගලිකංශයේ පහුගිය දිනවල බෙදා හැරීම නතර කරලා තිබුණා අපේ ඉල්ලීමක් මත. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ වෙනකොට පෞද්ගලිකංශය හරහා සුපුරුදු පරිදි පොහොර බෙදා හැරීමේ කටයුතු ක්‍රියාවට නගන්න. ඒ අනුව බැලුවම රට තුළ කිසිදු ආකාරයක යල්කන්නේ කුමන හෝ භෝගයකට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. යම් යම් තැන්වල බෙදා හැරීමේ ප්‍රමාදයන් තියෙනවා. ඒ බෙදා හැරීම් සඳහා තියෙන ගැටලු විසඳීම සම්පූර්ණයෙන්ම ඉදිරියේදී ගැටලුවක් නැතුව සිද්ධ වෙන ආකාරයට වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. ඒතර මාස්කන්නයට අදාළ පොර ගෙන්වා ගැනීමට අදාළ කරන මැදිහත් වීම වලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා මේ වෙනකොටම. ඒ අනුව අපේ පොර සමාගම ඒ වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙනවා. පෞද්ගලිකංශයේ මැදිහත් වීමත් මේ වෙනකොට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි දැන් යල්කන්නයට අවශ්‍ය කරන පොර ප්‍රමාණය සම්පූර්ණ කරගෙන මාස්කන්නයට අවශ්‍ය කරන පොර ගෙන්වා ගැනීමට අදාළ කරන මැදිහත් වීම තමයි කරමින් තියෙන්නේ.
2: ලක්හදෑ

දැන් මේ කාලේ ගත්තාම බොහෝ දෙනෙකුට බොහෝ නොවන රෝග වැළඳිලා තියෙනවා නේද? සාමාන්‍යයෙන් බොහෝ වෙන රෝග තමයි පැතිරලා යන්න ඕනේ. නමුත් වැඩියෙන්ම තියෙන්නේ බොහෝ නොවන රෝග. පස් දිනකුගෙන් එකයකට බොහෝ නොවන රෝගයක් තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් පස් දිනකුගෙන් එකයකට කිසියම් බොහෝ නොවන රෝගී තත්ත්වයක් පවතින බව අනාවරණය වෙලා තියෙනවා. ඉතින් දැන් ජනහ ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තමයි මේ විදිහට මේ පණිවිඩය නිකුත් කරන්නේ. විශේෂයෙන්ම මේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට මේ தත්වයේ ඉහළ මට්ටමක පවතිනවා කියලා තමයි කියන්නේ. මෙරට සමස්ත ජනගහනයේ නවම වශයෙන් 19.2%, ඒ කියන්නේ පුද්ගලයන් 481,740 දිනකට කිසියම් බොනවන රෝගී තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. කෑවොත් රසට මැරෙන්න වෙනවා ඉක්මනට කියලා තමයි මට කියන්න තියෙන්නේ.

කපිල නැරුණත් නඩුව ඉදිරියට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්වුවද එයාබස් ගණදිරුව සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළා කියලා මුල්පිටුව වාර්තා කරනවා. රජයේ නව ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දීම ප්‍රමාද වීමෙන් ඛනිජ අපනයනයේ අඩාල වී තියෙනවා කියලා කියනවා. ඉතින් මේ හේතුවෙන් ඛනිජ කර්මාන්තකරුවන් 500කට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු භූවිද්‍යා හා භූගර්භ විද්‍යා පිළිබඳ මහාචාර්ය අතුල සේනරත්න මහත්තයා සඳහන් කළා තියෙනවා.

පාලොස් සැවරදී බාල බහිස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර අටවස්ථානාධිපති පල්ලෙගම හේමරත්න හිමි සහ අපයෝජනයට ලක් වූ දැරියගේ මව වහ අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුරයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නිට්ටඹුව පොලිසියට සිකුරාදා නියෝග කරලා තියෙනවා. සැකකාර පල්ලෙගම හේමරත්න හිමි විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. රජුන්ට උපදෙස් දුන් යතිවරයන් වහන්සේලා මේ විදියට බන්ධනාගාරගත වෙන්න සිරගත වෙන්න කටයුතු කළ යුතුද? වෙලාව දැසන 6:45.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 50යි.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සතියක ලක්හඩ
2: මෝර්නින් නිවුස් ඇලර්ට්.
3: විවිධ දූෂණ අක්‍රමිකතා මේ හොරමැරකම් මේ සියල්ල නතර කිරීම සඳහා පොලිසියට බඳවා ගැනීම මේ දිනවලදී සිදු කරමින් පවතිනවා. ඉතින් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනවා, කණ්ඩායම් බඳව ගන්නවා. යතරදී නවතම පොලිස් ස්ථානයක් ආරම්භ කරන්න කටයුතු කරද්දී ජනතාව ඊට ඉඩ නොදෙන්න උත්සාහ කරපු අවස්ථාවක පොලිස් ස්ථානයක් ආරම්භ වෙනවා. මද්දවක ජවාරම්කරුවන්ට මෙන්ම මද්දවක බෙදා හරින්නන්ට සමාජයේ යටපත් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා සඳහන් කරන වනාතමුල්ල සහස්පුර ප්‍රදේශයේ තමයි මේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මෙන්න මේ විදිහට කිව්වේ.
4: පොලිස් නිලධාරිය ශක්තිමත් කරන්න ඕන, ටිකක් පීඩාකාරීව ජීව රැකියාව කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශාල පිරිසක හිගයක් තියෙනවා. අපි දසදහසක් බඳවා ගන්න අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. පොලිසියට නෙවෙයි, හමුදාවට විතරක් නෙවෙයි, කිසිදු රජ රැකියාවකට යන්න හම්බෙන්නේ නැහැ. මද්රව වලට බැහැවිලා තමගේ ජීවිතය මුල් කාලෙම අඩාල කරගත්තොත් නීතිගරුක පුරවැසියෙන් නැටි යුක්තිගරුක පුරවැසියෙන් නැටි ජීවත් වෙන්න සමාජය දැනුවත් කිරීම, ජාවාරම්කරුවන්ට වැටබදින එක, උව පසුපසට පන්නලා දාලා සමාජයේ සාමාන්‍ය මිනිස්සු බලවත් කරන්න ඕනේ, නීතිගරුක මිනිස්සු බලවත් කරන්න ඕනේ. මේ ජාවාරම්කරුවන්ට බෙදා හරින්නන්ට සමාජයේ යටපත් කරන්න කිසිලෙසකවත් ඉඩ දිය යුතු නැහැ. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා, පොලිසිය ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා, ශක්තිමත්ව ක්‍රියාකාරීව ඒ වෙනුවෙන් මැදිහත්, කවුරුවත් බිය යුතු නැහැ.
3: දැන් මේ විදිහට තමයි මේ අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා සඳහන් කළේ කවුරුත් බිය විය යුතු නැහැ කියන කාරණාව මතක් කළේ. දැන් මේ පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් විදිහට විවෘත වෙද්දී 609 වෙනි පොලිස් ස්ථානය විදිහට තමයි මේ විවෘත වෙන්නේ. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ මහත්තයාත් මේ කතාවට එකතු වුණා.
5: දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මේ යෝජනාව දැම්මා, අපට පොලිස් ස්ථානයක් අවශ්‍යයි කියලා. ඒ ඉල්ලීම සක්‍රිය වෙලා ටික දුරක් යනකොට මෙන්න ආරංචි වුණා, ලොකු මහජන විරෝධයක් එනවා, මේ ස්ථානේ දාන්න දෙන්නේ නැහැ කියලා. පස්සේ බලනකොට ලොකු විරෝධය කියන එක ඇවිල්ලා තින්නේ අර කට්ටියකින්. ඇත්ත මහජනයාට මේ සේවය අවශ්‍යයි. අර කට්ටිය පැත්තකට දාලා දැන් ඇත්ත යථාර්ථය බවට මේ පොලිස් ස්ථානේ පත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය උනේ.
3: හැමතුමා ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමාගේ එහෙම බලාපොරොත්තු තිබුණාට පොලිස්පතිතුමාගේ කොහොම බලාපොරොත්තුවක්ද දෙන්නේ? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්තයා මොන වගේ කතාවක්ද කිව්වේ?
6: පුතේ සිට මරණය දක්වා සිදු කරන සෑම කාර්යයකදීම පොලිසිය නැතුව මහජනතාවට බෑ. දිවයිනේ යම් ප්‍රදේශයක පරීක්ෂණයක් කරාම යතුරු පැදි 12කින් පැදිකරුවන්ගේ 9 දෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් වෙනවා. ඊයේ පරීක්ෂණයක් කරනවා බස් රථ, මගී බස් රථ, ඒකෙන් 12ක් රියදුරු සහ රිය සහායක බේනන්න කොන්දොස්තර මද්ද්‍රව්‍ය භාවිතා කළා තියෙනවා.
3: දැන් බස් රථවල රියදුරු මහතුරු මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් ඔන්න මේ කියපු කතාව මේ අහන්න ඇතිනේ. දැන් මද්ද්‍රව්‍ය භාවිත කරන බස් රථ රියදුරන්, ඒ වගේම කොන්දොස්තරවරුන් හැමදාම පරීක්ෂා කරොත් කවුරුත් නැතිම වෙන තත්ත්වයට පත් වෙලා නැහැ. තවමත් ඒ தத்துவය තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මේ සැලකිලිමත් වෙන්න ඕනේ. රියදුරු මහතුරු අරගෙන යන්නේ තව ජීවිත ගණනාවක්. ඒ නිසා මේ හිතන්න එපා මං විතරයි කියලා. ඒ නිසා ඔබ විතරක් වුණත් ඔබේ ජීවිතය වටනවා. මද්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කටයුතු කරන්න කියන එක තමයි පොලිසිය ඉල්ලීම වෙන්නේ. පොලිසිය වගේම සමස්ත මහජනතාවගේ ඉල්ලීම වෙන්නේත් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න, අනිත් අයට වදයක් නොවෙන්න, මද්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න කියන එක.
0: රටට වග කියන

93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.5 93.

0: දැන් ඉතින් සාමාන්‍යයෙන් සමාජයේ කතා බහ කරනවානේ මේ විවිධ උණ තියෙන මිනිස්සු සමාජයේ ඉන්නවා කියලා. හැබැයි ඉතින් මේ කියන්නේ යන්නේ මේ දෙනියාය ප්‍රදේශයේ පැතිර යන උණක් පිළිබඳව. දෙනියාය ප්‍රදේශයේ මේ දිනවල ළමයින් අතර ඉතා සීග්‍රින් පැතිර යන මොලේ උණ රෝගී තත්වයට හේතු වෙලා තියෙන්නේ ජලය හරහා ව්‍යාප්ත වන වෛරසයක් දැයි සැකයක් මතුවලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා තියෙන බව තමයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා ඉරිදා මෞබිවට සඳහන් කළා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වෛරසයේ රටේ අනෙත් ප්‍රදේශවලටත් බලපාලා තියෙනවද යන්න පිළිබඳව සොයා බලන බවත් මේ ඒකකයේ හරහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කළා තියෙනවා කියලා කියනවා. ඉතින් කොමුණත් පරීක්ෂණ සිදු කරමින් පවතින්නේ. අනේ ඉතින් කාලෙන් කාලයට වෙන දේවල් කියලා තමයි කියන්න තියෙන්නේ. පරිගණක තාක්ෂණය දියුණු වීමත් එක්කම මේ වෙලා තියෙන විපත්තිදායක සිදුවීම් මුල් කරගෙන පරිගණක අපරාධ පනතට අලුතින් දත් කියලා ප්‍රවෘත්තියක් එක්ක මේ පරිගණක අපරාධ වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනයක් ස්ථාපිත කරන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන පරිගණක අපරාධ පනත තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කළා තියෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන වඩාත්ම තීරණාත්මක නීති ලෙස 2007 අංක 24 පරිගණක අපරාධ පනත වන බව තමයි සඳහන් වෙන්නේ. අලුතින් හඳුන්වා දුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත 2022 සහ මාර්ගගත ආරක්ෂණ පනත සමගින් අනවසරයෙන් ඇතුළු වීම සහ දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඉතින් දැන් මේ විශේෂයෙන්ම සයිබර් අපරාධය වලට අදාළ සිදුවීම් කීපයක් පහුගිය දවස් කීපය තුළ අනාවරණය වුණා. ඉතින් ඒවත් එක්ක ඊට අදාළ විදේශිකයන් විශාල පිරිසක් මේ වෙන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් අද දවසේදී පුවත්පත් වාර්තා කරලා තියෙනවා ඡායාරූප සහිතව. ඉතින් මේවා දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒ අතරෙදී මේ WhatsApp මාර්ගයෙන් අලුත්ම ජාවාරමක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ ජාවාරමට අහුවෙන්න එපා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාව ඉලක්ක කරගනිමින් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන WhatsApp වීඩියෝ ඇමතුම් ජාවාරමට හසු නොවන්නේයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මෙහෙම මේ ඉල්ලීමක් කරන්නේ මේ භාවිත කරන්නේ සුරූපිනියන්, ඒ කියන්නේ ඉන්දියාවේ සුරූපිනියන් භාවිත කරලා තමයි මේ තත්වයට පත් කරගන්නවා කියලා කියන්නේ. ඒ නිසා මේ පරිසං වෙන්න වෙනවා. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන වීඩියෝ ජාවාරම පිළිබඳව මේ සොයා බැලුවාම ජාවාරම් කරුවන් මුලින්ම කරන්නේ මේ සුරූපී ඉන්දීය තරුණියන් යොදාගෙන Facebook ගිණුම නිර්මාණය කළා. ඒ හරහා මිතුරු ඇරයුමක් ආරම්භ කිරීම, ඊට පස්සේ WhatsApp අංක ඉල්ලගෙන සුරූපී තරුණියන් ලෙස වීඩියෝ ඇමතුම් අරගන්නවා. ඊට පස්සේ මිනිත්තු කීපයක් එම ඉන්දිය තරුණිය පෙන්වන නිරූපණයට වසඟ වෙනා සමහර ඇයගේ ඉල්ලීම අනුව තම නිරුවතද ඇයට පෙන්වන බවත් මේ ඒ වගේම නිරුවත් නොවුනද විනාඩි කීපයක් හෝ වීඩියෝ ඇමතුමේ රැඳී සිටීම මේ ජාවාරම් කරුවන්ට ප්‍රමාණවත් බවත් සඳහන් වෙනවා. ඉන්පසු අදාළ වීඩියෝ ඇමතුම සමග රැඳී සිටි පුද්ගලයාගේ Facebook මිතුරෙකු එම වීඩියෝ ඇමතුම ලබා ගන්න අවස්ථාව හා එදී නිරුවත්වය හා අසංවර ලෙස එම ඇමතුම හා සම්බන්ධ වන ආකාරය දැක්වෙන වීඩියෝවක් යොමු කරන බවත්, ඒ වීඩියෝව ඇමතුම සමග සම්බන්ධ පුද්ගලයාට යොමු කර එය Facebook ඇතුළු සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය නොකර සිටීමට නම් කප්පම් මුදලක් ඉල්ලා සිටීම තමයි අලුත්ම ජාවාරම විදියට හඳුනාගෙන තියෙන නිසා මේ WhatsApp භාවිත කරනවා නම් කල්පනාවෙන් කියලා තමයි කියන්න තියෙන්නේ.
1: Cartoons.

අද සතියක පත්තරවල විස්තර නිමා කරන්න සූදානම් වන්නේ අංජනගේ ටෝක් කාටූනේ තෝරගත්තේ සිළුමිණ පත්තරය. තලපති විජේටත් බහුතරේ නැතිලු. ඕක මොකක්ද? ඒක ආසනයක් මේ එක ආසනයක් තිබුණා නම් රනිල් මෙහි ජනාධිපති වුණේ. අංජනගේ ටෝක් කාටූනේ සමගින් අද පත්තරවල විස්තර නිමා කරන්න සූදානම් වෙන්නේ මේ මාසේ 10 වෙනිදා දෙහිරිදා දවස ලෝක මව්වරුන්ගේ දවසේදී හමු වුණේ. මගේ හිත පිරලා තියෙන්නේ ඔයා ගැන හිතලාමයි. සුන්දර දවසක් නිර්මාණය වෙන්න ප්‍රාර්ථනා කළා සමුගන්න මම නලින් විරාජ්.

0: සතියක ලක්හඩර.
1: First Sky, a full day dedicated to the queen of your heart. Before we saw the world, we saw her. She was our first sky.
2: Happy Mother's Day.
3: ගුවන් වාසනාවන්ත දවසක් වාසනාවන්ත දේශනක් උදේ 7 විනාඩි 8 වෙලාව අද මේ මාසේ 10 වෙනිදා රණී. අද දවස ලෝකය බොහොම ආදරණීය විදිහට සමරන දවසක්. ඒ කියන්නේ අපි අම්මතුන් කියන්න ඕනේ නැහැ මේ විදි හැමෝම දන්නවා. මේ ලෝකයේ පැවැත්ම දෙන්නේ අම්මගේ පැවැත්මත් එක්ක. අම්මා කෙනෙක් නැතුව මේ ලෝකේ අපි නොඉතින්න තිබුණා නේද? අපිට මේ මහ පොළවේ එළිය දකින්න මේ මහ පොළවේ ජීවත් වෙන්න ඉඩකඩ හදලා දෙන්නේ රත්තරන් අම්මා. ඉතින් අද දවස වෙංගල්ලා තින්නේ අම්මාවරුන් වෙනුවෙන්. අම්මලට එක දවසක් ඇද්ද?
4: අම්මට විතරක් මුකටද වෙන් කරන්න එක දවසක්? අම්මා කියන්නේම සසරක් කියලායි අපි කතාවට කියන්නේ. මොනව වුණත් මොද ශංක, අපි දන්නවා මේ ලෝකේ පැවැත්ම, එහෙම නැත්නම් ලෝකෙට ජීවේ දෙන්නේ හිරුගේ රැස්. අනිත් එක තමයි මවගේ කිරි.
3: අම්මගේ කිරි බින්දුවකට පුළුවන් අපිට මහා ශක්තියක් වෙන්න. පුංචි දරු පැටියෙක් මේ ලෝකෙට බිහි වෙච්ච තැනින්දන් ඒ දරුවා තමන්ගේ ජීවිතේ හැම පියවරක්ම තියෙන දිහා බලලා නිහතමානීව බොහොම ආදරණීය විදිහට සතුටු වෙන්න පුළුවන් මහා ශක්තියක් අම්මවරුන්ට තියෙනවා. මම අර හැමදාම කියන කතාවක් තියෙනවා රණිල්, ගැහැණු හරි ශක්තිමත් පිරිමි අපිට වඩා. අපිට කවදාවත් අම්මලා සහ මේ රටේ ලෝකී ජීවත් වෙන කිසිම කාන්තාවකගේ හයියතරම් හයියක් පිරිමි විදිහට කවදාවත් ලබා ගන්න බෑ. අපි හිතන අපි හරි ශක්තිමත් මිනිස්සු කියලා. අපි දැනෙන්නේ නැති වුණාම හැමදේම දරා ගන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නවා. ඒ වුණාට මේ ලෝකේ දරන්න බෑ කියන හැම බරම,
4: හැම වේදනාවක්
3: දරා ගන්න. නිකන් හිතන්න අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරන්න සැරසෙන මොහොතේ අම්මා කෙනෙක්ට තියෙන වේදනාව රණී, අපි නිකන් ගණනය කරලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මීටර 100ක් විතර උස. හරි. මීටර 100ක් විතර උස ගොඩනැගිල්ලක් උඩ ඉඳලා හිතන්නකෝ මේ කිලෝ 2000ක් 3000ක් විතර වගේ ලොකු බරක් අපේ ඇඟට අතහැරියොත් අපිට කොයිතරම් වේදනාවක් දැනෙනවද? කිලෝ 3000ක් 4000ක් විතර ලොකු බරක් අපේ ඇඟට අතහැරියොත් අපිට ඒක කොහොමද දරා ගන්න පුළුවන් වෙන්නේ? අපිට හිතා ගන්නවත් බැහැ. අන්නේ ඊටත් එහාගේ මහ වේදනාවක් අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරන වෙලාවේ දරා ගන්නවා. ඉතින් එහෙම ශක්තියක් ගැහැණුන්ට තියෙනවා. අර කත්නෝරුවේ හාමුදුරුවෝ එක වෙලාවක හරි ලස්සන බණපදයක් කිව්වා. මට ඒක මතක් වෙනවා. ගැහැණු පියයුරක ඇතුළත සහ පිටත මහා විප්ලවයක් ලෝකේ සිද්ධ වෙන තැනක්. අපිට තවමත් කිසිඳු කෙනෙක්ට හොයාගන්න බැරි මේ මහා විප්ලවය සිද්ධ වෙනවා අම්මා කෙනෙක්ගේ පියයුරක් ඇතුළේ. තනපුඩුවෙන් මෙහා පැත්තේ සුදු පාට කිරි තිබුණට ඒ තුනී බිත්තියෙන් එහා පැත්තේ තියෙන රතු පාට ලේරණේ. අපිට තාමත් හිතා ගන්න බෑ මේ මැෂින් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ තුනී බිත්තියෙන් මෙහා පැත්තේ එනකොට රතු පාටලේ සුදු පාට කරලා ඒ කිරි බිඳුවකට මහා බලයක්, ජවයක්, ශක්තියක් එකතු කරලා දරුබෙටවුන්ගේ කුසගින්න නිවන්න පුළුවන් එකම කෙන අම්මා. ඉතින් අද අපි අම්මාවරු ගැන ටිකක් වැඩිපුර කතා කරන්නේ නේද? අම්මලා නැතුව මේ ලෝකේ ගැන අපිට කතා කරන්න බැරි නිසා.
4: අද දවසම අපේ ලෝක මවරුන්ගේ දිනය වෙනුවෙන් ලක්කන ඔබට වෙන් කරන්න සූදානම්. විශේෂයෙන්ම අපි උදේම අපේ WhatsApp අංකය වෙන් කරන මොද ශංක, අම්මාවරුන් වෙනුවෙන් සමහර විට ඔබට හිතෙන පොඩි කවිපදයක් වෙන්න පුළුවන්.
3: අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහනවානේ. අද ඒ ප්‍රශ්නේ නෑ. ඒ ප්‍රශ්නේ වෙනුවට තමයි අපි මේ අවස්ථාව ඔබට දෙන්නේ. ඔබට ඔබේ අම්මත් එක්ක තියෙන ආදරණීයම මතකය. එහෙම නැත්නම් සමහරට රණිල් අපි කවදාවත් අපේ අම්මා ළඟට ගිහිල්ලා අම්මා මං වාට ආදරේ කියලා නැහැ. අපිට ඒක කියා ගන්න බැරි වුණා. නිකන් කල්පනා කරලා බලන්න. අපි කවද්ද අන්තිමටම අම්මට එහෙම ටිකක් ළඟට සුරුලලා මේ මං වාට ආදරේ කියලා කිව්වේ? එහෙම නැත්නම් අපි හිත ඇතුලේ හංගගෙන ආදරේ කියලා අම්මට තාත්තට දෙන්නට මෙහෙමනේ අපි සාමාන්‍යයෙන්. ඉතින් අම්මා වෙනුවෙන් අද දවසේ කවදාවත් නොකියපු, සමහරට කියන්න ඕන කියලා හිතාගෙන හිටපු, සමහරට මේ වෙනකොට අම්මා ජීවිතුන් අතර නැතුව ඇති, ඔබට ඒක කියා ගන්න බැරි වෙන්නේ නැති, අන්න ඒ අම්මට කියන්න තියෙන පණිවිඩය අපිට එවන්නනේ. WhatsApp එකට එවන්න 0703935937 කියන නම්බරයක අද වෙන් කරන්නේ ඔබ වෙනුවෙන්. ඉතින් මේ ලෝකය නිර්මාණය කරන මහා ශක්තිය ආදරණීය අම්මා. හැම අම්මා කෙනෙක්ටම සුබ වාසනාවන්ත නිදුක් නිරෝගී දිනයක් බවට පත් වේවා. ලෝක අම්මාවරුන්ගේ දිනේ සුබම සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා. ඒ තමයි
4: ලක්කන අපේ ප්‍රාර්ථනාව.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එල්පි තනටිතහන ලොතරයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන මොඩින් ඉස් ඇලෝ.

Music Garage with Kavi and Ravi. Satyagraha Lakhadar.

0: හතයි වෙනට 19 වෙලාව. දැන් අපි අද ටිකක් වැඩිපුර වෙලාව ගන්නේ අම්මාවරුන් නිරුවෙන්. මොකද ලෝක මවරුන්ගේ දිනය වෙනුවෙන් ඔබට අවස්ථාව ලබා දෙන්න අපි තීරණය කරන අපේ නේද නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා සහ වැඩසටහන් කළමනාකාරතුමා. එතම කිව්වා අද ටිකක් අම්මලා ගැන කතා කරමු. මොකද අම්මා වෙනුවෙන් අපි කොයිතරම් දේවල් කළත් අම්මා වෙනුවෙන් අපිට වැඩි කතා කරන්න අවස්ථාව ලැබෙනව හරි අඩුයි. සහ අපි සමහර වෙලාවට මේ අම්මා ගැන හරි ආදරණීය මතකයන් එක්ක ජීවත් වෙනවා. සමහර වෙලාවට අම්මා ගෙදර ඔබත් එක්ක මේ වෙලාවේ ඇති. එහෙම නැත්නම් ඔබ වෙනම ජීවත් වෙන අම්මා වෙනම ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අම්මා ඒ කිසිම දවසක මුණ නොගැසෙන මතකයක් විතරක් වෙලා තියෙන්න පුළුවන්. ඔබට අම්මව දැනෙන්නේ කොහොමද? ඒ දැනෙන දේ අපිට කියන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ. 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට පොඩි මැසේජ් එකක් තියන්න. ප්‍රියංකා පලිපාන මෙහෙම කවියක් ලියලා තිබුණ දරුවෝ විදිහට අම්මා කෙනෙක්ව ඇයට දැනන විදිහ. දරුවන් 9ක් මෙලොවට දායාද කළාම්මේ. ඔබේ ගුණ කඳ ලඝු කරන්නට නොහැක අපේ අම්මේ. ගෙදර බුදුන් ඔබට තමයි අපේ ඔබම තමයි ගෙදර බුදුන් ඔබම තමයි අපේ ආදර අම්මේ. දලදා සමිඳුගේ පිහිටයි ඔබට අපේ අම්මේ. අද ලෝක මව්වරුන්ගේ දිනය. ශ්‍රී දලදා සමිඳුන්ගේ පිහිට සියලු මව්වරුන්ට නිදුක් නීරෝගී සුව ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කියලා ප්‍රියංකා පලිපාන මහනුවර ඉඳන් අපිට මැසේජ් එකක් දීලා තියෙනවා. ඉතින් රනිල් දැන් අම්මලා ගැන කතා කරනකොට අපිට මේ කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතා ගන්න බෑ.
1: ඔව්.
0: හරි. අම්මා කියලා කියන්නේ අර අපි කියන්නේ සසරක්ම තමයි. ජීවිතේ අපිට තියෙන අත්දැකීම අපේ කුසගින්න නිවන්න අම්මා කෙනෙක් කොයිතරම් කැප කිරීම කරනවා. හරි. දැන් අර අම්මා ඉන්න ගෙදරකට මොනවා හරි කෑමක් ගෙනාවම පිටුන් ළමයි දෙන්නෙකුයි අම්මෙකුයි ඉන්න ගෙදරකට එක කේක් කෑල්ලක් හම්බුනොත් ඒක දරුවෝ දෙන්නට කඩලා දීලා අම්මා කියන කතාවක්
1: තියෙනවා.
0: මම පුතේ කේක් කන්න කැමති නෑ කියලා. හරි. සමහර විට මාළු කෑල්ලක් මස් කෑල්ලක් ජීවිතේට කන්නේ නැතුව තමන්ගේ දරුවන්ට තමන්ගේ කොටසත් වෙන් කරන්නේ අම්මා. දැන් කෙනෙක්ට මේ කතාව අහගෙන ඉද්දී හිතෙන්න පුළුවන් අපේ ගෙදර ආර්ථිකය යම්කිසි මට්ටමක තියෙනවා. ඒ නිසා අපේ අම්මා කවදාවත් මේ කේක් නොක

ඉඳල නැහැ. ඒ කියන්නේ අපේ අම්මා අපිට ආදර නැද්ද වගේ දැනකට ඔබට හිතෙන්න පුළුවන් නෑ. එහෙම නෙවෙයි, අර ගොඩාක්ම නැති තැනක කරන කැපකිරීමනේ අපිට වැඩිපුර පේන්නේ. හැබැයි සමහර විට සල්ලි භාගේ තියෙන තැනක වෙන්න පුළුවන්, නැති තැනක වෙන්න පුළුවන්. අම්මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියලා අපිට ඒකට වටිනාකමක් දෙන්න බෑරනේ. අම්මා කෙනෙක්ගේ ආදරය මෙන්න මෙච්චරයි, ඒකට වටිනාකම මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. එක එක එක දරුවට අම්මත් එක්ක තියෙන බැඳීමත් එක්ක තමයි මේ වටිනාකම දැනෙන්නේ. හැබැයි මොන දේ වුණත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන කෙනාගේ චරිතයේ වටිනාකම අපිට හුඟක් වෙලාවට දැනෙන්නේ ජීවතුන් අතර ඉදදී වඩා එය අපිව දාලා ගිය දවසට. ඒ කියන්නේ අපි පොළවේ පස්ක කාඩන්නේ. සමහර වෙලාවට අපිට අපේ යුතුයකම් අමද ගුණාර. ගෙදර ලොකු අයියට ලියලා දුන්න නිසා සමහර වෙලාවට අම්මත් එක්ක තිබිච්ච සම්බන්ධය නතර කළා දැන්. එතකොට පොල්ලිඩම දුන්නේ නංගිට. මට මොනවත් කරලා නැහැ කියලා සමහර වෙලාවට දරුව තමන්ගේ දෙමව්පියන්ව අමතක කළා දැන්. අම්මා තාත්තා දෙන්නවත් හරලා දැන්. හැබැයි ඒ දරුවම තමයි අම්මා අන්තරා වුණා කියලා දැනෙච්ච දවසේ දුවගෙන ඇවිල්ලා පොළවේ පස්කාලා අඬලා තමන්ගේ හිතේ තිබිච්ච අර පීඩාව පසුතැවීම මුළු ලෝකෙටම කෑ ගහලා කිව්වේ. හැබැයි ඉතින් ජීවිතෙන් ගිය දවසට පොළවේ පස්කාලා අඬනවට වඩා වටිනව රණේ ජීවත් වෙලා ඉන්න කාලේ අම්මව තාත්තව ආදරෙන් බලාගන්න. අපිට ඔබ වෙනුවෙන් පොඩි අම්මා ගැන කියවෙන කවියක් අහන්න දෙන්න හිතුණා. එකම දේ තමයි ඇස්වලට කඳුළු පිරෙන්න පුළුවන්. ඒ හැම කඳුලක්ම ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන්.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසක කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: පට්ටි ගෙදර
3: ඔයා ගියාට වඩා සතුටින් ආපහු එන්නේ රක් හරි දෙයක් වෙලා තියෙනවා මං හරිනේ
4: ඔව් අය එයා ඒක මට කිව්වා
3: මොකක්ද
4: එයා මට කැමතියි කියලා කිව්වා
2: අනුෂ්ක රසංචනද සිල්වා අධ්‍යක්ෂණයක්
3: හිචි මේක ඔයා මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක ඒකට ඕන උන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්නගත්තා
2: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පට්ටි ගෙදර. සත්‍යග ලක්හඩ.
5: හතයි විනාඩි 32යි වෙලාව අපි සතියගේ ලක්කණ්ඩ හගෙන ඉන්න මම එක්වෙන්නම කියන්නම් ඊයේ දවසේ මිලදී ගත්ත ඊයේ රාත්‍රියේදී දිනුම් මදින ලද ලොතරැයි වල ප්‍රතිඵලය මේ කියන්නේ මේ මාසේ 9 වෙනි සෙනසුරාදා දිනුම් මදින ලද මා ලංකාවේ වැඩිම දෙනෙක් මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාවන්ත ටිකට් පත්වල ජයග්‍රහී අංක මා ජන සම්පත 6184 වන දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ ඉංග්‍රීසි අක්ෂරයේ J අංක 3 අංක 4 අංක 9 අංක 5 අංක 2 සමගින් අංක 3 ඔබට වාසනාව උදා කියලා දුන්නා ඉංග්‍රීසි අක්ෂරයේ J අංක 3 අංක 4 අංක 9 අංක 5 අංක 2 සමගින් අංක 3යි ඔබට වාසනාව ගෙනාවේ ගොවිසෙත 4426 වන දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණා ඉංග්‍රීසි අක්ෂරයේ P අංක 27 අංක 36 අංක 47 සමගින් අංක 60 ඔබ ජයග්‍රාහකෙක් බවට පත් කර තිබෙනවා ඉංග්‍රීසි අක්ෂරයේ P අංක 27 අංක 36 අංක 47 සමගින් අංක 60 ඔබට වාසනාව ගෙනාවේ මෙගා පවර් 2532 දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයේ K ප්‍රසාද අංකය අංක 12 අංක 20 අංක 43 අංක 64 සමගින් අංක 77 ඔබවට වාසනාව ගෙනවිත් තිබෙන්නේ ඉංග්‍රීසි අක්ෂරයේ K ප්‍රසාද අංකය අංක 12 අංක 20 අංක 43 අංක 64 සමගින් අංක 77 ඔබට වාසනාව ගෙනවේ ධන නිධානය 2214 වන දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයේ D අංක 17 අංක 24 අංක 30 සමගින් අංක 62 ඔබට වාසනාව ගෙනාවු ඉංග්‍රීසි අක්ෂරයේ D අංක 17 අංක 24 අංක 30 අංක 62 දරනිධානයේ ඔබේ ප්‍රතිඵලය හදාන 1493 වන දිනුම් වාරේ බලන්න මෙන්න මේ ලග්නයේ ගැලපෙනවද කියලා ලග්නයේ තුලා අංක 8 අංක 10 අංක 15 අංක 21 ලග්නයේ තුලා අංක 8 අංක 10 අංක 15 අංක 21 ඔබට වාසනාව ගෙනාවේ NLB ජයලොතරැයි ඉංග්‍රීසි අක්ෂරය Z අංක 6 අංක 8 අංක 9 අංක 7 ඔබට වාසනාව උදා කර දී තිබෙනවා ඉංග්‍රීසි අක්ෂරය Z අංක 6 අංක 8 අංක 9 සමගින් අංක 7යි ඔබට වාසනාව ගෙනාවේ සුබ දවසක් ලොතරැයි 300 දිනුම් වාරේ ක්‍රියාත්මක වුණා මිතුන ලග්නය අංක 13 අංක 19 අංක 45 ඔබට වාසනාව ගෙනාවේ මිතුන ලග්නය අංක 13 අංක 19 අංක 45 ඔබට වාසනාව උදා කියලා දුන්නා ඉතින් අදත් ජයග්‍රහී ලොතරැයි පත් ගණනාවක් තියෙනවා අපි ඔබට ආරාධනා කරන්නේ දකින දකින හැමතැනීම වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලදී ගැන උදේ 7 විනාඩි 34යි

0: සතියක ලක්හඩ
1: සතියක ලක්හඩ හගෙන උදේ 7:38යි.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.
1: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: අද ලෝකම ඌරුන්ගේ දිනේ. අම්ම කෙනෙක් නැතුව ලෝකේ කිසිවක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මේ අම්මා ගැන ඔබට තියෙන මතකය, අම්මා ගැන ඔබ කවදාවත් අම්මට කියාගන්න බැරි වෙච්ච ආදරේ ගැන එක්මෙන්ටම අපිට WhatsApp කරන්න 07.03.93.7 කියන නම්බරේ තමයි අපි ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් එහෙම මැසේජ් කන්දරාවක් ඇවිල්ලා තියෙනවා. මොකද අම්මා කියන්නේම සසරක්. ඒක තමයි ඇත්ත කතන්දරේ රණින්. දැන් සාමාන්‍යයෙන් අපිට වෙනතර මැසේජ් එකක් දෙනවට වඩා අම්මා ගැන තියෙන සුන්දර මතක බෙදාගන්න ගොඩක් අය එකතු වෙනවා.
3: ඇලියකට දීපිකා ජයසිංහ කියන මනුෂ්‍යක මේ විදිහට මහමෙරක් තරම් තවත් බර ඇය උසුලනා අපේ දුක දෙස බලා නිත් කඳුළු රඳවනා දුකම මිස සැපක් නම් කිදිනවත් නොසොයනා ඇගේ දුම් නස්රාවේ නිබඳ සිත පාරන. එහෙම තමයි ඇහැලියකුඩ දීපා ජයසිංහ අම්මගෙන කියන්නේ. දැනගල මාලිම්බඩින් චිරන්ද කියනවා, දසමසක් මාව කුසදරාගත් අම්මා, සැර අහර අනුභව නොකෙරූ අම්මා, ලේකිරි කරමා හට පෙව් අම්මා, සදා රකිමි මගේ ආදරය සුදු අම්මා. මවුරුන්ගේ දිනේ වෙනුවෙන් ආදරණීය මවුරුන්ට ඇගේ සුභපැතුමේ අය මේ විදිහට එකතු කරනවා. එහෙම කියනකොට අමිතා රඹුක්වැල්ල මහනුවරින් ඇගේ අත්දැකීම කියනවා. මගේ අම්මා දරුවන් 8 දෙනෙකු බිහි කරා. ලස්සන දරුවන් 7 දෙනෙකු ලොකු මහත් කරා. සමාජයේ වැඩදායි ලෙස ඇයට හෝ පියාට ස්ථිර රැකියාවක් පවා තිබුණේ නැහැ. නමුත් කිසිම දවසක ඇය අපිව බඩගින්නේ තිබෙන්නේ නැහැ. සමාජ පිළිගත් පුරවැසියන් ලෙස අපි හැමෝම සැලකුවේ ඔබේ ගුණහපත්කම නිසා. ඔබට නිවන් සුවයම හිමි වේවා මගේ අම්මේ කියලා අමිතා රඹුක්වැල්ල මහනුවර ඉඳලා තමන්ගේ අම්මගේ මතකයේ පිළිබඳව අපිට මැසේජ් කරනවා.
2: ඔබටත් පුළුවන් ඔබේ කතාව කියන්න, ඔබට දැනෙන විදිහට අම්මා ගැන තියෙන මතකය කියන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ. අද මට දැනුණු කතාවක් කියලා තිබුණා කුරුණෑගලෙන් චාපා. කුරුණෑගල චාපා කියනවා, අයියේ මම මේ කතාව කොහොමද කියන්නේ, කොතනින්ද පටන් ගන්න කියන්න මම දන්නේ නැහැ. හැබැයි පුංචි කාලේ ඉඳන් අද වෙනකම් මේ තප්පරේ වෙනකම් මේ කතාව මම දන්නවා කියලා මගේ අම්මා දන්නේ නැහැ. හැබැයි පහුගිය දවසක මම අම්මගේ අල්මාරිය අස් කරනවා. එතකොට මම දැනගන්නවා මේ ඉන්නේ මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා නෙවෙයි කියලා. අම්මා පරිස්සමින් රැකගෙන හිටපු මගේ අයිතිය සම්බන්ධ ලිපිගනු ගණනාවක් මට දකින්න හම්බුණා. මං අද වෙනකන් මේ තප්පරේ වෙනකන් අම්මගෙන් මේ ගැන අහලා නැහැ. මට කියන්න තියෙන එක දෙයයි, මේ ලෝකේ අම්මා කෙනෙක් කියලා හොඟාක් අය හිතන්නේ දරුවෙක් බිහි කරපු කාන්තාවක්. හැබැයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න දරුවෙක් බිහි කරන්න ඕනේ නෑ. මගේ අම්ම තරම් මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරේ නැතුව ඇති. ඒ තරමට ආදරේ කරන අම්මට මාව මේ ලෝකෙට බිහි කරන්න පින් නොතිබුණා වෙන්න පුළුවන්. ඒ තරම් අම්මේ මං ඔයාට ගොඩක් ආදරේ. එහෙම තමයි කුරුණෑගල චාපමඩ මැසේජ් එකක් දීලා තිබුණේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: දෙකයි වෙලාව අපි කතා කරමින් ඉන්නේ අම්මාවරුන් ගැන. අම්ම කෙනෙක් කියලා කියන්නේ අපේ ජීවිතවල මහා ශක්තිය. අම්ම කෙනෙක්ගේ අඩුව කිසිම දරුවෙක්ට නොදැනීම, ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. මොකද ජීවිතේ කිසිම දවසක රණින් අපි මොන ආගම මොන විදිහට මේ විශ්වාස කළා තදහනවා වුණත් අපිට මොකක් කරේ වෙනකොට කවදාවත් අපිට වෙන මොකුත් මතක් වෙන්නේ නැහැ
2: නේ. ඔව්.
1: ජීවිතේ මොකක්ම හරි කරදරයක් වෙනවා නම් බුදු අම්මෝ කියනවා, අනේ අම්මේ කියනවා නේද? පහුගිය දවස්වල පොඩ්ඩ සනීපෙන් හිටියා. ඒ කෙන්දිරි ගාන හැම වෙලේම අපි කෙන්දිරි ගාන්නේ, අම්මෝ කොන්ද, අම්මෝ, අනේ මගේ අම්මේ. ඒක අපේ ජීවිතවලට බද්ධ වෙලා, ලේවලට බද්ධ වෙලා. අම්මෙක් පුතෙක්, අම්මෙක් දුවෙක්, අම්මෙක් දරුවෙක් අතර තියෙන සම්බන්ධය අපිට මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගන්න බැරි තරම්. මම කලිනුත් කිව්වේ පියයුර ගත්තම අම්ම කෙනෙක්ගේ මේ පැත්තෙන් කිරි එනවා තනපුඩුවෙන්. හැබැයි ඉරහා පැත්තේ තියෙන තනි නේද
2: රුධිරය.
1: රුධිරය සාමාන්‍යයෙන් ලේ කියලා කියන්නේ අපි හරි මේ මේ පිළිකුල් කරන එකක් නේ. ලේ හරි මේ මේ මේ සිනි ගඳක් එක්ක තියෙන එහෙම එකක් ලේ කියලා කියන්නේ. හැබැයි ඒ ලේ ටික අර හැම තරලියෙන් මෙහා පැත්තට එනකොට සුදුපාට කිරි වෙනවා කියලා කියන්නේ. ඒක තමයි ලෝකෙ මම දැකපු, මම අහලා තියෙන, මං අදටත් විශ්වාස කරන එකම මැජික් එක. ඒ මැජික් එක මොකක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. හැබැයි මේ මැජික් එක මේ ලෝකෙ කරන්න පුළුවන් අම්මලාට රණේ.
2: අනිවාර්යයෙන් අපේ ඒ ගැන කතා කරමු අද දවස පුරාම. අපි ඔබ වෙනුවෙන් අම්ම ගැන කතා කරන්න වෙන් කරනවා. ඒ නිසා ඔබ 07 03 93 5 93 7ට ඔබ සූදානම් වෙන්න අපිත් එක්ක. ඒ අම්ම ගැන තියෙන මතකේ, එහෙම නැත්නම් අම්ම වෙනුවෙන් පබැඳුණු කවිපද, ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න. අද උදේ 8ට අපි විශේෂ වැඩක් කරනවා. ඒ තමයි බලශක්ති ශේෂ්ත්‍රයේ අනාගතය ගැන කතා කරන සූදානම්. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මෙතුමන් අද උදේ 8ට ඔබ ගැන, ඔබේ ප්‍රශ්න ගැන කතා කරන්න අද සර්ච් ලයිට් වැඩසටහන් දෙනවා. ඊළඟ සින්දුවට යන්න කලින් මේ අපිට මැසේජ් එකක් කියවනවා බොර්ලස්කමුවේ ශාමෙන් කමතුශංක. ඇය කියනවා මේ මේ මේ විදිහට කවියක්. ඒ කවියත් එක්කම අපි ඊළඟ සින්දුව අහලා අපි ඉස්සරහට යන්. ඒ අතරේ ඔබේ මේ විදිහට ඔබට හිතෙන දේ, අම්මා ගැන ඔබට තියෙන අත්දැකීම් අපිට එවන්න කියලාත් අපි කියන ගමන්. ඇය කියනවා මෙහෙම, සෙනෙහේ ගඟේ දිය දෝතද, වැලි කතරට පිළිබිඳුවද, නොවෙනස් එකම ආදරයද නුඹයි මගේ අම්මේ. සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලයි බොලස්කමු ශාමින් කපිට කියන්නේ.
1: අපි හැමෝගෙම හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවා නේද? මේ මෑත කාලේ එහෙම අර ලස්සන ගීතයක් තියෙනවා මංජුලගේ. මේ ගීතය ඇතුළේ තියෙන අපි හැමෝගෙම හදවතේ තිබිච්ච ප්‍රාර්ථනාව. අපිට ජීවිතේ ඕනම දෙයක් දාලා යන්න පුළුවන්. හැබැයි අපි හරි ලෝභයි අම්මගේ ආදරේට. අපිට ඕනම දෙයක් කොහොම හරි අතහැරලා හිත හදා ගන්න පුළුවන් රණේ. හැබැයි අපිට අම්මා කියන වචනේ අතහැරලා හිත හදා ගන්න අමාරුයි. ඒ නිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරපු දෙයක් තිබුණා, මට වඩා එක දවසක් හරි මගේ අම්මා ජීවත් වෙනවා නම්. ඒක තමයි අපි ආසම දේ. මෑත කාලේ ඉතාම ජනප්‍රියත්වයට පත් වුණු මංජුලගේ මේ සින්දුව අද දවසට තමයි වටින්නේ කියලා.

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.
2: අවධානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාන්තිකයි. සැබෑව එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ගුවන් වසනවන්ත උදැසන කුදේ අටයි විනාඩි තුනයි වෙලාව. අපි අද දවස වෙන් කළා ලෝක මවරුන්ගේ දිනය වෙනුවෙන් ආදරණීය අම්මාවරුන්ට ඔබේ හිතේ තියෙන දේ කියන්න තමයි අද උදැසන කාලේ වෙන් කළ තිබුණේ. එදකම අපේ ප්‍රධාන මාතෘකාව සර්චුලයිට් සමාජ කතිකාව තුළ ගොඩනැගෙන්නේ බලශක්ති ශේස්ත්‍රය සම්බන්ධයෙන්, බලශක්ති ශේස්ත්‍රය අනාගතය පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න තීරණය කළේ. මොකද තැන්දැන්වල අපි කතා කළා ඇයි මේ විදුලි බිල වැඩි වෙන්නේ, මේකට ඇයි බාධාවක් සිදුනු වෙන්නේ, එහෙම නැත්නම් මේක වටේ තියෙන කතන්දරය මොකක්ද. සමහර අය රජයේ පාර්ශ්වයට චෝදනා කළා, තවත් කොටසක් විදුලි බල මණ්ඩලයේ වැත්තට චෝදනා එල්ල කරමින් හිටියා. ඒත් එක්කම තවත් කොටසක් මහජන උපයෝගිතා කොමිසමට චෝදනා කරමින් හිටියා. මේගොල්ලෝ බලන් ඉන්නවනේ මේක වැඩි වෙනකන් ඇයි ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ අවතීර්ණ නොවෙන්නේ. ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ජනතාවට දරා ගන්න පුළුවන් මට්ටමේ විදුලි බිලක් රටේ ක්‍රියාත්මක වෙනවා නම් තමයි හොඳ. විවිධ අවස්ථාවලදී විවිධ රජයන් පවතින තැන්වලදී අපි දැක්කා ජනතාව පාරට බහිනවා, ජනතාව කෑ ගහලා කියනවානේ අපිට මේක දරා ගන්න අමාරුයි, ඒ නිසා අපිට යම් කිසි සහනයක් හදලා දෙන්න. ඉතින් මෙහෙම කතන්දර ගොඩක් ඇහෙනකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය, අනිත් පැත්තෙන් බලශක්ති ශේෂ්ත්‍රයේ අනාගතයේ කොහොමද සකස් විය යුත්තේ, මේ ආදී කාරණා ගණනාවක් පිළිබඳව කතා කළොත් හොඳයි කියලා අපි අද මාතෘකාව තෝරාගත්තා. මොකද මෙරටේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් පිළිබඳව රණිල් අපි මේ කතා කරන්න අද වෙන් කරගෙන
1: තියෙන්නේ. ඔව්, ඔබ කිව්වා වගේම මේ කතාව ඉතා වැදගත්. මේ වෙලාවේ රට පිළිබඳව අවධානයෙන් ඉන්න මේ විදුලි බිල ගැන නිරන්තරයෙන් කතා කරනවා. ඊයේ පුවත් මවන පුවත් අතරේ පුවත් ගැන අවධානය යොමු වෙනකොට මෙතුමගේ නම, මෙතුමගේ රූපේ, මෙතුමගේ වොයිස් එක හැමතරම ඇහෙන්න ගත්තා. ඒ තමයි මේ 10% විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන්, 10.5% විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් මේ යම් කතා තියෙනවා, ඒ කියන්නේ මත තියෙනවා. ඒ සම්බන්ධයෙන් සහ ඇත්තටම මේ මහජන උපයෝගිතා කොමිසම මොන වගේ ආයතනයක්ද, ඒකේ ස්වාධීනත්වයේ කොහොමද, මෙන්න මේ පිළිබඳවත් අපි අද දවසේ කතා කරන්න සූදානමින් ඉන්නවා. අද අපේ ආරාධිතය අපි මුලින්ම අඳුරගමු. මේ කතාබහට අද දවසේ අපිත් එක්කතු වෙන ආරාධිතය විශේෂයෙන් මේ ප්‍රතිපත්ති හා සැලසුම් පිළිබඳව ප්‍රාමාණික විද්වතෙක්. ඒත් එක්කම මේ ප්‍රතිපත්ති පිළිබඳව අපිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන සහ මදුශංග මේ කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් එතුමගෙන් කෙලින්ම අහලා දැනගන්න පුළුවන් මේ කතාව.
0: ඍජුව ඔහු ප්‍රශ්න කරන්න පුළුවන්. අපි කවුද මේ කියලා කියන්නත් කලින් මේ කතාව කියලා ඉන්න ඕනේ. මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් බලශක්ති ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් අදහස්, යෝජනා, චෝදනා, ඔබට ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ සියල්ල ඍජුව ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්. අපි දුරකථන අංකයක් ඔබට ලබා දෙන්නම්. 0703 93 5 93 7 WhatsApp පණිවිඩයක් ඔස්සේ ඔබේ අදහස කියන්න අපිට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය
1: නම්,
0: ඒත් අපිට කියන්න අපි පුළුවන් ඔබව සම්බන්ධ කරගැනීමෙන් මේ කතාව බහිර.
1: සහ 0112 774 606 කියන දුරකථන අංකයත් අපි විවෘත කරනවා. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් තමයි අපේ ආරාධනයත් එක්ක අද දවසේ අවිත් එක්ක මේ කතාබහට එකතු වෙන්නේ. අපි මෙහෙම කරමු. දැන් අද මවුරුන්ගේ දිනේනේ මදුශංක. එතකොට මේ ඕනම කෙනෙක්ට තියෙනවා අත්දැකීමක් තමන්ගේ මව ගැන. එහෙම නැත්නම් මේ මාතෘත්වයේ පිළිබඳව අදහසක් තියෙන මහාචාර්යතුමනි, ඔබතුමන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ප්‍රාමාණික විද්වතෙක්. ඒ කියන්නේ මේක මේ රස්සාවට කරන වැඩක් නේ මදුශංක. ඔහු කරන්නේ සේවයක්. මහාචාර්යතුමනි, මේ මං කැමති මේක මේ සාමාන්‍යයෙන් වැඩසටහනක් පටන් ගන්න විදිහ නෙවෙයි. හැබැයි අද ජාත්‍යන්තර මවුරුන්ගේ දිනේ නිසා මහාචාර්යවරයෙක් බිහි කරන්න තරම් ඒ අම්ම කොච්චර වාසනාවන්තයක්ද කියලා අපි
0: වාසනාවන්ත වෙනවා කියනකටත් වඩා රණිල් අපි අද දකින්නට වඩා සමහරට අතීතයේ ප්‍රතිරූපේ වෙනස් වෙන්න පුළුවන්. අම්මලා පුදුමාකාර කැපකිරීම් කරන්නේ. අද මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් කියන චරිතය ගොඩනගන්න සමහරට අම්මා නොකා හිටපු වාර ගන්න අනන්ත අප්‍රමාණ වෙන්න පුළුවන්. අම්මා කරපු කැපකිරීම් අනන්ත අප්‍රමාණ වෙන්න පුළුවන්. අපි ටිකක් අම්මා ගැන දින මතකයේ අවදි කරගෙන මේ කතාවට ප්‍රවිෂ්ඨයක් ගමු.
2: සුබෝදයෙන් සියලු දෙනාට සහ විශේෂයෙන්ම මදුසංකර සහ රනිල්ට මුලින්ම මෙම කාලීන වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මාගේ ස්තුති ප්‍රකාශ කරනවා සහ ජනතාවට තියෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මම හිතනවා නිරාකරණය කරගැනීමේ හැකියාවත් ලැබේ. ඇත්ත වශයෙන්ම මම හිත මේ අද වැඩසටහන මම හිතන්නේ මෑණියන් වෙනුවෙන් මෙන් කළ වැඩසටහනක්. මම ඉතාමත් සතුටුයි ඒ වගේ දවසක මෙම වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධයෙන්. මගේ මෑණියන් ගත්තොත් දැන් එතුමීට අවුරුදු 84ක් වෙනවා. එතුමී තාමත් නිරෝගීව, තාමත් අපි තාමත් හොඳින් එක බලා ගන්නවා. ඇත්තරම කිව්වොත් TVK මාව දකින හැම වෙලේම ඉවර වෙච්ච ගමන් සතුටිනවසමට කෝල් කළා. ගා සතුටින් කතා කරනවා. සහ නිතරම කියන්නේ කිස් පොඩි හරි ඔය තනතුරු කියන්නේ ඉතාමත් භයානකයි එතුමගේ භාෂාවෙන්. පොඩි හරි වැරද්දක් කරන්න එපා. කිසිදු විදියකින් කිසිදු පාස්සයකට අනවශ්‍ය විදියට පක්ෂපාතී වෙන්නත් එපා. වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න, නැත්නම් අයින් වෙලා ඉන්න. ඒ වගේ උපදෙස් තාමත් දෙනවා. සහ විශේෂයෙන් කැමති මම එන දවසකට උයලා තියලා රසට කෑමක් දීලා. ඉතින් මම හිතනවා ඉතාමත් ශක්තියක් වෙනවා මගේ මෑණියන්ගේ තාමත් තියෙන ඒ ආදරේ සහ මගපෙන්වීම.
0: ලලිත් චන්ද්‍රලාල් ගැන මහාචාර්යවරයා ලංකාවේ දහස් ගාණක් දරුවන්ගේ ඔලු ටික පිළිවෙලට හදන ගෞරවනීය කටයුතු ඔබතුමා කරන. හැබැයි තාමත් අර අහිංසක අම්මා ඔබට වඩා බොහොම ඉහළින් ඉන්නවා. ඒ අම්මාගේ දැනුම අපේ දැනුමට කවදාවත් සමාන කරන්න බෑ නේද මහාචාර්යතුමා?
2: ඒක එහෙමයි. ඒ කියන්නේ ඒ අවුරුදු 80 ගානක පඤ්ඤතභාවයේ තුල ඒ කියන්නේ දැනුම කියන එක මේ මදුසංක විවිධ ශේෂ්ඨවල අපි දන්නේ අපේ විශේෂ ශේෂ්ඨේ. නමුත් අපේ වැඩිහිටි පරම්පරාව ගාක් දේවල් ඉගෙනගෙන තිනවා ඒ අද්දකීම් තුලින්. එතකොට ඒ අද්දකීම් වලින් ලැබෙන දැනුම ගාක් වටිනවා අපේ කිසියම් ශේෂ්ඨයක ලැබෙන දැනුමට වඩා. ඉතින් අපිට හුඟාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් විශේෂයෙන්ම අපි ඔය කියන විශේෂ ශේෂ්ඨට වඩා සමාජයට සලකන විදිය, ආගන්තුකිට සලකන විදිය, කරුණාව, දයාව ගාක් දේවල් අපිට ඒ දේවල් අපිට උකහා ගන්න පුළුවන් ඒ වගේ චරිතවලින්.
0: අම්මලාට මොකටද දවසක් අම්මලා කියන්නේම සසරක්. ඉතින් ඔබතුමාව මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මට අපි නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රටට වැඩදායි පුරවැසියන් තනන්න අම්මලා හැමදාම අප්‍රමාණ කැපකිරීම් කළා විශ්වාස කරන ඔබේ මවත් නේද අපි හැමෝගේම අම්මාවරු ඒ කැපකිරීම් කළා. ඒ හැම අම්මා කෙනෙක්ටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබ විශ්වාස කරන ඕනෑම විශ්ව ශක්තියක් තුළ ඔවුන් ආරක්ෂා වේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. අද අපි කතා කරමින් ඉන්න ප්‍රධාන මාතෘකාවට දැන් එනලා සී අපි කතා කරන්නේ
1: බලශක්ති ශේෂ්ත්‍රයේ අනාගතය ගැන.
0: බලශක්ති ශේෂ්ත්‍රයේ අනාගතය ගැන කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් බලශක්ති ප්‍රබවයන් පිළිබඳව කතා කරද්දී අපිට ටිකක් ළඟින්ම දැනෙන එක තමයි කරන්ට් එක රණි. විදුලිය නැත්තම් ඔක්කොම දැන් අපි කියන්නේ අංජ බජල් වෙනවා. එහෙම තමයි අපි කතාවට කියන්නේ. දැන් අපිට මේ දැන් අපි කුපිලම්බෙන් එහෙම හොඳට වැඩ කරපු මිනිස්සුනේ. දැන් අපිට කුපිලම්බෙන් පේන්නේ නැහැ ඇත්තට. හදිසියේ ඉටිපන්දමක් පත්තු කරගත්තら අපිට ඒ අර විදුලි ආලෝකයෙන් ලැබෙන පෙනීමවත් අඩුමතරමේ ලබා ගන්න පුළුවන්කමක් නැහැ. මහාචාර්යතුමාට සමහර විට ඒ අද්දැකීමෙදි මටත් තියෙනවා අපි කුපිලම්බෙන් පාඩම් කරපු ඉතිහාසයක් තියෙනවා. හැබැයි ඒ කාලේ අපිට හොඳට අකුරු ටික පේනවා, හැමදේම පේනවා. හැබැයි දැන් අද හදිසියේ කරන්ට් එක නැති වෙලාවට ඉටිපන්දමක් පත්තු කරා නිකන් අපි අන්ධකාරයේ අතපත ගාලා තමයි යමක් බලාගෙන. ඒ තරමට අපිට දැන් විදුලිය නැතුව බෑ. අපිට කැම ටික හදාගන්න බෑ. මේ හැමදේම විදුලියත් එක්ක තමයි තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියලා එකකුත් මේ කරන්ට් එක ගැන කතා කරන හැම වෙලෙම වගේ ඇහෙනවා. හරි. දැන් විදුලි බල මණ්ඩලය කියලා කියපුවම නම් අපි දන්නවනේ මේක තමයි මේ වැඩේ කරගෙන යන තැන කියලා. හැබැයි ඒත් එක්කම අපිට සමාන්තර වෙන එකක් තමයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව. සභාපතිතුමනි මං හරි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මොකද්ද මේකේ කාර්යභාරය, මේකේ සංයුතිය. එතකොට මේ ආයතනය ස්වාධීන ආයතනයක්ද? එහෙම නැත්නම් මේ තව ආණ්ඩුවේ නිකන් තියෙන දේවල් හොදලා දාන්න ආණ්ඩුවේම පත් කරගත්ත යම්කිසි ආයතනයක්ද? අපි එතනින් පොඩ්ඩක් මේ කතාව පටන් ගමු.
2: මම සංගවන් ඉතින් ඉතාමත් හොඳ ආරම්භයක් ඔබ ලබා දුන්නා. අපි ගත්තොත් අපේ කොමිෂන් සභාව 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපිතක් කොමිෂන් සභාව පන්තය යටතේ ස්ථාපිත ආයතනයක්. විශේෂයෙන්ම උපයෝගිතා කර්මාන්ත නියාමනය පිළිබඳව අපිට තමයි මූලික වගකීම් පැවිලා තියෙන්නේ. ඒතර උපයෝගිතා කර්මාන්ත කියලා ගත්තහම ඒ තුළ මෙතන ප්‍රශ්නයක් කියන ප්‍රධානම දේ තමයි උපයෝගිතා කර්මාන්ත විශේෂයෙන්ම විදුලි බල කර්මාන්තයේ. ඊට අමතරව තියෙනවා ජල කර්මාන්තයේ වෝටර්. අනිත් එක තමයි ඛනිජ තෙල් පෙට්‍රෝලියම්. ඔය තුනෙන් ඇතැමිට තාමත් අපේ මහජනතාවට තියෙන ගැටලුවක් තමයි ඇයි අපි ඛනිජ තෙල් සම්බන්ධයෙන් නියාමනය නොකරන්නේ, ඇයි ජල සම්බන්ධ ලොකු ප්‍රශ්න කියන ජනතාවට ඒ සම්බන්ධයෙන් ඇයි අපි නියාමනය. හේතුව තමයි දැන් මේ උපවිතා කොමිසම් සභා පනත තුළ අපිට තියෙන විෂයපතයන් තමයි ඔය තුන. විදුලිය, ජලය සහ
0: ඛනිජ.
2: හැබැයි අපිට ඒ බලය එන්නේ අදාළ ඒ විශේෂ ශේෂ්ඨ අදාළ පනතක් තව තියෙන උදාහරණයක් විදුලි බල පනත. ඒකෙන් තමයි අපිට බලය දෙන්නේ විදුලි බල ශේෂ්ත්‍රය පාලනය කියන්නේ නියාමනය කරන්න අපි තමයි ආයතනය. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ජලය සහ ඛනිජ තෙල් සම්බන්ධයෙන් අපිට එහෙම නියාමනයක අදාළ බලතල පැවිරි නැහැ.
1: පනතක් තුලින් බලය පැවිරි
2: නැහැ. කියන අදාළ පන තුලින් අපි පිළිගන්න ඕනේ අපි තමයි නියාමනායක.
1: නියාමනායක.
2: හැබැයි අපිට තාම තියෙන්නේ විදුලි බල ශේෂ්ත්‍රය විතරයි. ඒතර ඒ සම්බන්ධයෙන් අපි ඉතා විශාල වශයෙන් අපි ගත්තොත් පනතේ අපි ආයතනයේ පිහිටුවීමේ මූලික අරමුණු එතන එක ඔබ්ජෙක්ටිව්ස් එකෙන් අපි මෘතාර්ථ වලට වඩා අරමුණු කිව්වොත් නිවැරදි අපේ කාර්යභාරය එකක් තමයි. මුලින්ම වැදගත්ම දේ සියලුම පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. ඒතර අපි අරමුණු අතර මූලිකම අරමුණක් තමයි කන්සියුමර් ප්‍රොටෙක්ෂන් කියන එක. ඒතර අරමුණු කීපයක් අතර අපි නිරන්තරයෙන්ම මූලික හැම වෙලේම අපේ ප්‍රමුඛස්ථාන ලබා දෙන පාරිභෝගිකයන්ව ආරක්ෂා කර ගැනීම. ඒ වගේම කර්මාන්තය ඔබ දන්නවා විදුලි බල ශේෂ්ත්‍රය මෑතක් වන තුරු තිබිත් ඒකාධිකාරී කියන විදුලි බල මණ්ඩලය කියන එක. නමුත් මෑත කාලයේ ඉදිරිපත් කළ නව විදුලි බල පනතත් සමග විදුලි බල මණ්ඩලයේ ආයතන 6කට ප්‍රතිව්‍යුහගත වෙලා තියෙනවා. ඒ තුල කිසියම් තරම් කාර්යත්වයක් ඇති වෙනවා සහ ඉදිරියේදී වෙනදපල ව්‍යුහෙන් යාමට ළඟදී නෙමෙයි කිසියම් කාලයක් යයි කිසියම් ආකාරයේ මාකට් ස්ට්‍රක්චර්ස් වෙනදපල ව්‍යුහෙන් මත යාමට අපේක්ෂා කරනවා මේ පනත මගින්. ඒත් ඒකදී තලංකාරිත්වයේ පුළුවන් තරම් ප්‍රවර්ධනය කිරීම හැකිතාම් ප්‍රවර්ධනය කිරීම අපේ ආයතන එක අරමුණක් සහ අනවශ්‍ය ආකාර තනගයන් අඩුවන එකින් පාරිභෝගිකයාට ඇතිවන බලපෑම් අවම කිරීම ඒක අරමුණක්. ඊට අමතරව අපි ගත්තොත් මහජන විත කර්මාන්තවල නීලන ආයතන වල ආයෝජනයේ නිසි පරිදි වෙනවා සහ ඒවායේ සම්පත් කාර්යක්ෂම භාවිතා වෙනවා කියන ඒ අවශ්‍යතාවය අපි නිවැරදිව නියාමනය කරනවා. හතරෙනු ගත්තොත් මහජනපතිය කර්මාන්තවල සම්පත් වෙන්කර දීම, ඒ කියන්නේ මේවට අවශ්‍ය රිසෝසස් ඇලොකේට් කිරීමේදී රජයට අවශ්‍ය මාර්ගෝපදේශ අපි නිකුත් කරනවා. ඒ වගේම ප්‍රධානම එකක් ඔබ දන්නවා මදු සංක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි විදුලිය තිබ්බට ලයිට් කපනවා, නැත්නම් විදුලිය උච්චාවචනය නැත්නම් උච්චයනවා මේ විදුලි උපාංග විනාශ වෙනවා කියන්නේ. ඒ වගේ විශේෂයෙන්ම විදුලි බලය සම්බන්ධ ශේෂ සම්බන්ධයෙන් සිකියුරිටි ආරක්ෂාව සහ ක්වොලිටි ගුණත්වය ওই දෙකම නිසි පරිදි පාරිභෝගිකයන්ට ලැබෙනවට කියන එක පිළිබඳ නියාමනය අපි ආයතනය විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම අපි දැන් ඒකාධිකාරී ආයතනයක් විදිහට පැවතිලා අපි ආයතන 5කට 6කට ව්‍යුහගත වෙනකොට විශේෂ විදුලි බල මණ්ඩලය ඒ සමගම අපිට තියෙනවා විදේශ රටවල තියෙනවානේ best practices අපි ගත්තොත් ඉන්දියාව තාමත් හොඳට දිනු වෙච්ච කර්මාන්තය. ඒ වගේ විදේශ රටවල තියෙන ආයතන utilities උපයතා ආයතනවල best practices සමග අපි කොයිතරම් ඒවට සමගාමීද, අපි කොයිතරම් මේව improve වැඩි දියුණු කළ යුතුද, ඒ කාර්යභාරය අපිට තියෙන අවශ්‍ය නිර්දේශයන් ලබා දීම සඳහා. ඒකම අපිට තියෙන එකක් තමයි අපි නියාමනය කරනකොට අපි වග බලා ගන්න ඕනේ. අපි කියන්නේ ඕනවට වඩා නියාමනය කරන්න ගියොත් ආයතනවලට ප්‍රයත්නක් නෑ
0: අනිවාර්යයෙන්.
2: ඒ කියන්නේ අපි කතාවක් තියෙනවා නියාමන ආයතන සහ ඔඩිටින් කරන ආයතන පිස්සු බල්ලෙක් වෙන්න බෑ මුර බල්ලෙක් වෙන්න.
0: අනිවාර්යයෙන්.
2: ඒතර අපි ඕනාට වඩා නියමනය කළා අදාළ ආයතන වලට මූල්‍යම වශයෙන් අලාභ ලබන එක අපි අනවශ්‍ය බරදි මිල අඩු කළා, කස්ටමර් ගැන විතරක් හිතලෙම ගිල්ලා ආයතන වලට අලාභ ලබන තත්ත්වයට පත් කරන්නත් බෑ. ඒ ලෙස නොවන බලට වග බලා ගැනීම ඔන්න ඔය කියන ප්‍රධාන කාර්යභාරයෙන් ටික අපි කරනවා සහ අපිට විශේෂ

0: විතරයි ව්‍යස්ථානුකූල සභාව අදාළ නම් වලට අවසරය දෙන්නේ. ඒ වගේ ස්වාධීන සහ අපිව අපි කිසියම් ආකාරයෙන් අපි වයින් කරන්න අවශ්‍ය නම් ඒකත් පාර්ලිමේන්තුවෙන් තමයි ඉවත් කිරීම හැකියාව තියෙන. කියන්නේ ස්වාධීනත්වය කියන එක උප්පරෙම තියෙන තැනක් තමයි මේ.
1: බලපෑමකින් තොරව විතාම විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන්න පුළුවන් ආයතනයක් විදිහට තමයි ඔබේ ආයතනය ස්ථාපිත වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කමිෂන් සභාව හරහා සිදු කරන කාර්යභාරය උන්ගේ වගකීම පිළිබඳව අපි පැහැදිලි කරගන්න ඕනනේ. දැන් අපිට ඇත්තටම අර මහජනතුමා පැහැදිලි කළා වගේ අපි වතුර ගැන කතා කරන්නේ නැහැ, ගණිතය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි නිකන් හරි කරන්ට් බිල වැඩි වුණා කියපු ගමන් අපිට මේ මහජන උපයෝගීතා කමිෂන් සභාව මතක් වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ටිකක් මැසිවිල්න ගන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්ත தත්ති. හැබැයි අපි නොදන්න තව කරුණු කාරණා ගණනාවක් තියෙනවා. අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාරය සැකවෙන්නේ අපි ඔය කතා කළේ. තාම ගෙඩියෙන් කතා කළේ. තව අභ්‍යන්තරයට ගිහිල්ලා අපිට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේක මෙහෙම වෙන්නේ ඇයි? හරි. දැන් සභාවතුමා කියනවා මේක ස්වාධීන ආයතනයක්. එතකොට සමහරවිට අපි වහගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙමනම් 18.5කින් වැඩි කරනකම් ඇයි ඔබතුමන්ලා නිහඬව බලාගෙන
2: ඉන්නේ? ඔව්. හරි. දැන් අපි මේ ප්‍රශ්න තමයි අහන්න යන්නේ. දැන් ඔබ බලන් ඉන්න ප්‍රශ්නේ මොකද මේ? දැන් කාලෙන් කාලෙට විදුලි ගාස්තු තීරණය කරනවා. දැන් අපි දන්නවා විදුලි වල මණ්ඩලය සහ ඊට ආයත අදාළ ආයතන ආයතන පහකට කරලා පෞද්ගලීකරණය කරලා තියෙනවා. දැන් මිනිස්සු හිතනවා අත්තනම දැන් මේක රජයේ පාලනයක් නෑ. උන්ට හිත හිත විදිහට පාලනය කරන එක බාරක්. දැන් අපි කියමු අර ඩිස්කනෙක්ෂන් ෆී එක කියන එක නැවත සම්බන්ධතාවය ලබා දීම ගාස්තුවත් වැඩි කළා. විදුලි වල ගාස්තු විවිධ වෙලාවට ඕන ඉල්ලීම් කරනවා. ඔබතුමන්ලා වැඩි කරනවා. ඒ අතරේ ඔබතුමන්ලා
1: රනිල් මේ පෞද්ගලික දවස්වල ටිකක් දැන් මේ ප්‍රශ්නේ අපි තේරුම් නොගත්ත එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැති සබාවත්ව මේක පොඩි බිලටත් කපනවා නේ අවිල්ල කරන්න. දැන් ජනතාවගේ එහෙම පැත්තකුත් චෝදනාවක් දෙනවා. ඉස්සරහන් කවදාවත් එහෙම කළා නෑ. අපි ආවම මේ නිලධාරීන් ඩිගෙම හරි මේ දැන් ගිහිල්ලා බිල ගෙවන්නම් කියලා කිව්වොත් පොඩි සමාවක් තිබුණා. දැන් හැබැයි එහෙම නෑ. ආවා ඇහුවා බැලුවා මොනවත් නෑ. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරනවා.
2: ජනතාව කියන්නේ අපි ටීවී එකේ මාධ්‍ය නම් දකිනවා මේ මහජනතාවගේ අදහස් විමසනවා. පුවත්පත් දැන්වීම් දාලා මහජනතාවගේ අදහස් විමසනවා බිල වැඩි කරන ගලෙන්. හැබැයි ඉතින් ඒව නිකන් මාධ්‍ය සම්දර්ශන විතරයි. පහෝදා ඔබතුමාලා කරන්නේ ඉල්ලුවා අනුමැතිය දුන්නා. අපි ගෙව්වා. ඕක තමයි කියන්නේ. මොකද්ද මාචාර්යතුමා මේකට පිළිතුර?
0: මම ඉතින් තාමත් හොඳ ප්‍රශ්නයක් රනිල්. ඊට පස්සේ මේ විදුලි ගාස්තු සම්බන්ධයෙන් මහජන උපතයක් කොමිසම් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. දැන් තියෙන තත්ත්වය තමයි සෑම කාර්තුවකදීම ඒ කාලේ නම් විදුලි බල මණ්ඩලය, දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් අපි කියනවා NSO, National System Operator, ජාතික පද්ධති පාලන සමාගම. ඒ සමාගම විසින් කාර්තුවෙන් කාර්තුවට, ඒ කියන්නේ මාස තුනින් තුනට අපි ගත්තොත් දැන් හිතුවොත් අප්‍රේල් මේ ජූනි කියන කාර්තුව ගත්තොත් ඒගොල්ලා ඊට මාස කාමාඩු විතර කලින් අපිට එනවා ඒ මාස තුනේ ඇස්තමේන්තුවා පිරිවේ. ඒ පිරිවේ ඇස්තමේන් තුළු තියෙන ප්‍රධාන කණු ගත්තොත් පළවෙනි එක තමයි ජනන පිරිවේ. ගෙරවිදුලේ නිෂ්පාදනය
1: නිෂ්පාදන පිරිවේ.
0: එතකොට ඒකෙදී එනවා ඉන්ධන, සෝලා, ඉතින් මේ ජල විදුලිය ඒ ටික එනවා. දෙවෙනියට එනවා ඒගොල්ලන්ට නිෂ්කාසන ට්‍රාන්ස්මිෂන් කොස්ට් එකක් තියෙනවා. එතකොට ඒ පිරිවේ එනවා. තුන්වෙනි තමයි බෙදහැරීමේ පිරිවේක් ඇතුළත් වෙනවා ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එක. ඊට අමතරව අපි කරන එකක් තමයි ඒගොල්ලන්ගේ විශාල වශයෙන් ණයක් තියෙනවනේ විදුලි වල, ලොකු ණය බරක් තියෙනවා. ඒ ණය බර කිසියම් ආකාරයකින් අවුරුදු ගානකට විශ්‍රියන විදියට ඒකෙන් කිසියම් ප්‍රමාණයකුත් විදුලි බිලට එනවා, පොලි ආදී වශයෙන්. සහ ඒ වගේම පහුගිය කාල පරිච්ඡේදයේ අපේ තීරණයක් දෙනවනේ අපි ඇස්තමේන්තුවයි ඇත්ත ෆිගර්ස් වෙනස් වෙනවනේ පසු කාලිනවා. එතකොට ඇතැම් විට අපිට පේනවා අපි දුන්න මිල වැඩි
1: වෙනස්.
0: ඒ කියන්නේ විදුලි මණ්ඩලයේ ලාභ ලබන
1: මේ වෙලාවේ අපි හිතුවොත් එහෙම ඩීසල් ලීටරයක් රුපියල් 100යි කියලා ඔය කියන තුන්වෙනි මාසයේ ක්‍රියාත්මක කරනකොට මේක 120ක් වෙන්න
0: පුළුවන්. සමහරට අඩු නම් විදුලි මණ්ඩලයේ අපි මේ කියන්නේ ඇස්තමේන්තු කළාට වඩා ලාභයක්
1: ගන්නවා.
0: අපි ලාභ ගැලපීමක් ගන්නවා. ඇතැම් විට ලාභේ කස්ටමර්ට ගනුදෙන කරුණට ආපහු දෙනවා. එතෙන් විට අදාළ ආයතනයේ පාඩු වෙලා තියෙනවන ඇස්තමේන්තු අනුව ඒක නැවතත් මිල වැඩි කළා අපි ඒක ආයතනය ලබා දෙනවා. ඔන්න ඔය කියන කාරණා මත තමයි විදුලි ගාස්තු තියෙන්නේ. ඒ සම්බන්ධ ඇස්තමේන්තුවක් කොහොම අපිට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඇස්තමින්තු ආවෙන් පස්සේ අපි මුලින්ම කරන්නේ ෆිගර්ස්, ඒ කියන්නේ

0: දත්ත වල නිවැරදි භාවය අපි ඉතාමත් ඒකෙන් කිසියම් කාලයක් ගන්නවා. මේ හරියට ඇස්ටිමේන්ට් වල තියෙනවා සහ අපිට තියෙනවා මදු සංක මේ ක්‍රමවේදය මිල තියෙන කිරි මේ ක්‍රමවේදයට අනුකූලද කියලා අපි බලනවා. ඒ ක්‍රමවේදයට අනුකූලද කියලා බලනකොට අපි තියෙනවා යම් යම් ෆෝමියුලාස් ඒවට අනුවද ගන්නේ කියලා තියෙන්නේ. අපි දීලා තියෙන ෆෝමැට් වලට අනුවද ගන්නේ කියලා තියෙන කියලා අපි දත්ත වල නිවැරදිතාවය මුලින් බලනවා. අපිට ඒ පිළිබඳ සැකයක් තියෙනවා නම් අපිට එමතත් අදාළ ආයතන වල ගෙනල්ලා විමසීමක් කළා අවශ්‍ය විමසීම් කරනවා. ඊට අමතරව අපි බලනවා මේ නිවැරදිභාවයටත් අමතරව මේ ගොල්ල ඉදිරිපත් කළ තියෙන මේ පිරිවයන් සාධාරණද ඒක විශේෂයෙන් බලන්න ඕනේ. එතෙන් විතර අනවශ්‍ය වේදම් කරලා
1: ඒක අපේ
0: බැංකකට දාන්න බැහැ. ඒක සාධාරණද පිළිගන්න පුළුවන්ද සහ කාර්යක්ෂම අකාර්යක්ෂම වේදම් කළා අපව ඒ කස්ටමර් දානත් බැ ගනුදෙනු කරට නොයි කියන දේවල් අපි ඉතාමත් සුපරීක්ෂාකාරී විදියට අපි පරීක්ෂා කරනවා. අපිට අවශ්‍ය විදිය තියෙනවා නම් ඩවුට්ස් ඒ කියන්නේ නිරාකරණය කළ යුතු තැන් අපි සාකච්ඡාව කියන තැන් විතර දැන් හුඟක් අය හිතනවා විදුල්වල මණ්ඩලයේ සතර දැන් එනසෝ එක සහ කොමිසම ලොකු ගැටණේක තියෙන ඒවනේ මීඩියාවල මවන් එහෙම දෙයක් නැහැ. අපි ඉතාමත් හොඳට එතෙමි ටර්මිනල් තියෙන කීමෙට තමයි ඒගොල්ලන් නිලධාරීන් අපි නිලධාරීන් සමග ඇවිල්ලා සාකච්ඡා කරනවා. අවශ්‍ය දෙපාර්ශ්ව අතර වැරදි අවබෝධයන් තියෙනවා නම් ඒව නිරාකරණය කරගන්නවා. මුගද්දුර අපි අවසාන තීරණය දෙනකොට දෙගොල්ල අතර කිසියම් එකඟතාවයකින් තමයි දැන් කලින් ප්‍රැක්ටිස් එක මන් දන්නේ. කලින් නම් ඒ වගේ ඒවා ඔබ දන්නවනේ
1: යම් ගණුගාරියක් තිබුණා.
0: නමුත් අපි ඒව මුගද්දුරට ආවම කළා අවබෝධයෙන් කටයුතු කරනවා. නමුත් අපි නියාමන ආයතනයේ විදිහට අපේ තියෙන බලතල අපි උපරිම භාවිතා කරනවා. අපි ඒකදී විශේෂයෙන්ම ඊට එක අපි සියලුම දේවල් නිවැරදි භාවිත තාවු කළෙන් පස්සේ අපි තමයි දැන් තීරණය කරන්නේ මිල වැඩි වෙන ප්‍රමාණය. ඔව් අඩු වෙන ප්‍රමාණය. ඒ කාලේ විදුල මණ්ඩලයේ විසින් අපිට කරනවා මෙච්චර ගාණකින් වැඩි කරන්න ඕනේ මෙච්චර ගාණකින් අඩු ගතුරට වැඩි කිරීමක් තමයි ඉල්ලන්නේ. ඔව්. දැන් තියෙන අලුත් ඒගොල්ල පිරිවැන් අපිට දෙනවා. ඒ පිරිවෙන් අපි විශ්ලේෂණය කළා අපි වන්න කොතරම් හුඟයක් හෝ අතිරිතයක් එනවාද ඒ අනුව විදුලි ගාස්තු කොච්චර වැඩි කර යුතුද කියලා ඒක හදලා අපි හදනවා කන්සල්ටේෂන් ඩොකියුමන්ට් එක. ඒක තමයි අපි දාන්නේ මහජනතාවට නෙමෙයි විවිධ පාසකරුවන්ට. අන්නතරම් ප්‍රශ්නයක් තියෙනවා. මහජනතාව කියන්නේ එක පාසකරුවෙක් විතරයි. ගාද්දුර මහජනතාව කියන්නේ විදුලි බිල අඩු කරන්න කියලා නැත්ත කතාව. නමුත් එතන ඉන්නවා එනර්ජි ක්ෂේත්‍රයේ විශේෂඥ. එතකොට මුදල් අමාත්‍යාංශයත් ඒකේ පාස් කරුවේ. මුදල් එයා දැනගන්නේ පේ මිල වැඩි කිරීම අඩු කිරීමෙන් ආර්ථිකිත වෙන සහ වෙන ඒක. ඒ වගේම එනවා අපේ කර්මාන්ත සුළු පරිමාණ හෝටල් අංශේ විවිධ පාස්යන් ඇවිල්ලා මේ මිල වැඩි කිරීම හොඳ නරකද කියන එක නෙමෙයි. ඉදිරියේදී විකීතු වෙනස්කම් මොනවාද මේක සෝල වලට කොහොමද යන්න ඕනේ? ගාක් ඉන්පුට්ස් එනවා.
1: සංචාර කර්මාන්තේ කොහොමද
0: බලන්න ඕනේ? කොහොමදල්පයි. ඉතින් අපි සීලුම එතෙන් විතර දැන් මිල වැඩි කරන අවස්ථාවේදී එතැන් විට අපි මිල වැඩි නොකර අවස්ථා තියෙනවනේ. කීපසරයෙන්ම එතැන් විට මිල 100ට 20කින් වැඩි කරන්න කියන වෙලේ අපි වැඩි කන්නේ 100ට 10යි. එතැන් විට මිල 100ට 10කින් වැඩි කරනකොට වනබල් පාටිස් ඉන්නවා 30ට අඩුවෙන් 60ට අඩුවෙන් ඉතාමත් කියන්නේ මේ එනර්ජි පවර්ට කියන පාසෙන්ට අපි එතැන් විට වැඩි කරන්නේ 100ට 1කින් 2කින් කියන ඔය මහජන උපදේශනයේ කියන එක නිකං කරන දෙයක් නෙමෙයි. ඒක පනතේ අපිට තියෙනවා කරන්න කියලා. පනතේ අවශ්‍යතාවයක්. ඒ අනුව ඒ දෙන දේවල් වලින් මත තමයි අපි අදාළ පරිදි නිවිලි තියෙන ගන්නේ සහ ඒ තොරතුරු අපි අදාළ පාස්යන්ට සම්නිවේදනය කරනවා. විදුල මණ්ඩලයට හුඟක් ඉන්පුට්ස් එනවා ඉම්ප්‍රූව් කරන දේවල්. එතකොට අර ලඝු කරලා ගත්තොත් මේ ආදාස් විමසීම නිකං අපි අර මේ සම්දර්ශනයක් විතරයි කියන එක ඊට වඩා අනිත් එක ඉන්ක්ලූසිව් කියන්නේ හැම කෙනෙක්ටම අදහස් දක්වන අපි හැම මේ පලාතකම යනවා පොඩි සුළු කියන්නේ ගොවියාගේ පටන් තමන්ගේ අදහස් ඉදපත් කරනවා. එතකොට ඒ අයට එනවා මේ අපේ තීරණය තුළ ඒගොල්ලෝ ඇතුළත් කියන එක. ඒක හුඟක් වටිනවා.
1: ඒ නියදී හරි විශාලයි.
0: අපි නිකම්ම මේ කාමරයක් ඇතුළේ ඉඳලා ඩිසිෂන් ගත්තා නම් ලොකු ප්‍රශ්නයක් එනවා. එතෙන් මිට අපි මිල වැඩි කරත් මගේ සභාපතිගේ මගේ අත්දැකීම තමයි ලොකු විරෝධයක් ඉන්නේ නැති මිනිස්සුන්ට අපි ඒක තේරුම් කරලා කතා කරලා තියෙන්නේ. එහෙනම් විදුල මණ්ඩලෙත් ප්‍රසන්ට් කරනවා. ඒතොර අනිතේ තමයි ජනතාවගේ අදහස් ඉදිරිපත් කරනකොට විදුල මණ්ඩලෙ නිලධාරීන් අහන් ඉන්නවා. ඒතන
1: ඒගොල්ලත්
0: තෝට ඒක හොඳ සංවිධයක් නේ. ඒගොල්ලා සමහර ගන්න තීරණ කොහොමද ස්මෝල් ඉන්ඩස්ට්‍රියකට බලපාන්නේ, කොහොමද හොටල් ඉන්ඩස්ට්‍රියකට අවබෝධ එනවා මේ යුටිලිටිස් වලට. ඒතර ඔක්කොම හිතන ඉතාමත් මගේ අදහස නම් ඔය විදුලි බල ක්ෂේත්‍රය නෙමෙයි රජයේ විසින් ගන්න හුඟක් වැදගත් තියෙනවානේ. මේකටම ඔය කන්සල්ටේෂන් තිබ්බනම් ඔය තියෙන ප්‍රශ්න හුඟක් අඩුයි.
1: අත්නෝමධික තීරණ නොගෙන ඉන්න ඉතාම බලදායි තීන්දුවක් ගැනීම ඒක ලොකු ශක්තියක් වෙනවා. අපි කතා කරමින් ඉන්නේ මහජන උපයෝගිතා කමිෂන් සභාවේ ගරු සභාපතිතුමන් මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මෙතුමන් සමග අපි ඔබට අවස්ථාව උදා කළ දෙන තුවා ඍජුව ප්‍රශ්න කරන්න. දැන් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් 18.5% වැඩිවීමක් ඉල්ලලා තිබුණා. ඒ සඳහා අනුමැතිල වෙනවා. මේත් එක්කම රටේ ජනතාව ටිකක් තැන් තැන් වල මැසිවිල් නගනවා තමයි අපි දැක්කේ. මේ කාරණාව පිළිබඳව සභාපතිතුමන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් රුපියලක් හරි වැඩි වෙනවා කියව ගමන් ඉන්නේ. අනේ හොඳයි හොඳයි රට දියුණු වෙනවා
0: කමක් නැහැ කියලා. අට සීල දිනාට වැඩි උන්නේ නැහැ. 1000 රුපියස්
1: කියලා. සුළු පිරිසකට වැඩි වෙන්නේ. නමුත් මේක අර හෙඩ්ලයින් එකක් විදිහට ගිය ගමන් සමස්ත රටම ගැලවෙන්න පටන් ගන්නවා. 118කින් වැඩි වෙනවා කියලා කියන අනිවාර්යෙන්ම දන්නේ. ජනාධිපතිතුමාට බැනුම් අහන්න වෙනවා. අනිපතෙන් රජයට බැනුම් අහන්න වෙනවා. උපයෝගිතා කමිෂනට බැනුම් අහන්න වෙනවා. NSO එකට බැනුම් අහන්න වෙනවා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක ඇතුළේ දැන් අර තව පොඩි කාරණාවක් තියෙනවා. ඉස්සරනම් ජාතික පද්ධතිය පිළිබඳව කතා කරද්දී මේ විදුලි බල මණ්ඩලය කියලා එකක් ගැන කතා කරනවා. දැන් මේකත් ටිකක් ආයතන කීපයකට බෙදලා තියෙනවා. මේ ඔක්කොම නිකන් වෙන නාටක මේකයක් එහෙම නැත්නම් වෙන නාට්‍යයක් වගේ චිත්‍රයක් සමහර තැන්වල මතු කරමින් ඉන්නවා. මේ සියල්ල සම්බන්ධයෙන් ඔබටත් ප්‍රශ්න ඇති, ඔබටත් ගැටලු ඇති. 0.7, 0.3, 93.5, 93.7 කියන අපේ WhatsApp අංකයට ඔබේ අදහස ලියන්න. ඔබට ඍජුව සම්බන්ධ වෙලා කතා කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න අපි අනිවාර්යෙන්ම ඔබව සම්බන්ධ කරගන්නවා. ඒ වගේම 2774606 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඔබේ අදහස් දක්වන්න පුළුවන්. අපි විරාමයක් අරගෙන යලි කතා කරනවා. 8:30 වෙලාව.

0: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ලකන දෙකින් උදේ 8 වෙනිදා 34යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.

මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.

0: සෑම ඉරිදා දිනකම රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුදුපාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්

0: Searchlight.
1: රටේ හෙට දවස වෙනුවෙන් සමස්ත සමාජයම අවධානය යොමු කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතාවය උදෙසායි ලක්කඩ සර්ච් ලයිට් මේ සමාජ කතිකාව අපි නිර්මාණය කර තිබෙන්නේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රශ්න කරමින් ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් විශේෂයෙන්ම විදුලි බිල සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳව අද අපි කතා කරමු. බලශක්ති ශේෂ්ත්‍රීය අනාගතය පිළිබඳව ඉගර සභාපතිතුමන් මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මෙතුමන් සමග කතා කරන්න තියෙදි තුමාව ප්‍රශ්න කරන්න ඔබට තියෙන ප්‍රශ්න තැන් දැන්වල නේද? රනිල් හන්දි හන්දි ගානේ අපි කතා කරපු දේවල් තියෙනවා බලන්නකෝ. ලයිට් බිල වැඩි කළනේ මාර වැඩි වෙනේ කියලා අපි කතා කරපු එක ඍජුව ප්‍රශ්න කරන්න මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ? ඇයි මෙහෙම වැඩි වුනේ? ඒ වැඩිවීම සමස්ත ප්‍රජාවටම බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් තෝරාගත් එක්තරා කණ්ඩායමක් වෙනුවෙන්ද තියෙන්නේ? මේ වැඩිවීමත් එක්ක ජනතාවට යම් කිසි වරප්‍රසාදයක් සහනයක් ලබා දීමේ ක්‍රියාවලියක් තියෙනවද? මේ සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ නේ. ප්‍රධාන පුවත්ම වන්නේ ගෙලින්ම 18.5% විදුලි බිලේ ඉහළට.
2: මදුශංකර් මේ අපි දෙක දෙනක ප්‍රශ්නයක් වුණා අපි අසන්නෙක් මහජනතුමනි. දැන් උන් අපි කියනවා මේ විදුලි බිල වැඩිවීම හෝ අඩුවීම අර පිරිවැය මත පිරිවැයත් එක සාධකයක් කියලා ඔබතුමා කිව්වා. දැන් ඒ අහන ප්‍රශ්නේ තියෙන්නේ මේ CBSA NSO සමාගම්වල අකාර්යක්ෂමතාවය. ඔවුන් සිද්ධ කරගන්න අකාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් පවර් ජෙනරේෂන් වලට ඔවුන් සිදු කරන නාස්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ධනවල වැඩිවීම මිල වැඩිවීම වැනි දේවල් ඒවා පිරිවැය ගණනය කිරීමට දාලා ඒක පාරිභෝගිකයට පැටවීම සාධාරණද කියලා
1: යසන්න. මේක තව ටිකක් ඇතුළට ගිහිල්ලා බලපුවම සාමාන්‍ය සමාජයේ කතාබහක් තියෙනවා. දැන් CBA කියෙම ඕවර්ටයිම් එහෙම හරි වැඩි. ජනතාව වැඩිපුර මේ සේවක ප්‍රජාව ලොකු වැටුපක් ලබා ගන්නවා. එහෙම ආයතන කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙන පෙට්‍රෝලියම් එකේ පුළුවන් නම් ජොබ් එකක් ගන්න, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ජොබ් එකක් ගන්න හොඳට ඉන්න පුළුවන්. එහෙම කතාවක් සමාජය තුළ තියෙනවා. එතකොට මේ පිරිවැයත් ජනතාවද දරන්න ඕනේ. ඔන්න ඕක තමයි ජනතාවගේ පැත්තෙන් එකතු වෙන ප්‍රශ්න. අපි පිළිතුරක් ලබා දෙමු මහජනතුමා.
3: මම හිතන්නේ මදුසංක දැන් ඔබ එවතනින් මම පටන් ගත්තොත් ඔය කියන මේ විශාල වශයෙන් මේ සේවක සංඛ්‍යාවට ගේන වැටුප් දීමනා ගත්තොත් මෙතන අපි දැනගන්න ඕන දෙයක් තමයි ඒ කියන්නේ විදුලි ගාස්තු වලදී ඔය කියන සේවක පඩින දීමනා කියන එක ඉතාමත් නොසලකා හැලිය යුතු
1: ප්‍රමාණයක්. ඒක දැනෙන්නේවත් නෑ.
3: දැනෙන්නේවත් නෑ. ඒකින් විදුලි ගාස්තු වැඩි වෙන්නේ. විදුලි ගාස්තු වැඩි වෙන ප්‍රධාන වේ තමයි ජනන සහ බෙදෑරීමේ සහ නිෂ්කාසන. පිළිවේ ඕකෙන් තමයි 99% විදුලි ගාස්තු
1: තීරණය
3: වෙන්නේ. එතනදී විශාල වශයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ පැත්ත තමයි ඔය ජනන වේදම අපිට අඩු කරන්න බැහැ. ඒතර බෙදෑරීමේ සහ නිෂ්කාසන වේදම අපිට ඊට වඩා නවීන තාක්ෂණය භාවිත කරලා කිසියම් ආකාරකින් කළමනායකණය කරන්න බැහැ. එතකොට දැන් ජනතාවගේ අහන ප්‍රශ්න මම හිතන සාධාරණයි. තමිට අපි දැන් ওই කියන කන්සල්ටේෂන් එකේ මහජන උපදේශන වලදී ජනතාව අපිවත් ප්‍රශ්න කරන එකක් තමයි මේ පිරිවැයන් හරියද මේවා මේ වතුර කාර්යක්ෂම පිරිවැයන් තියෙනවද? ඉතින් කොමිෂන් සභාවක් විදිහට අපි හැකිතාක් කාර්යක්ෂම පිරිවැයන් කිසි විටක දාන දෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණ තමයි ගිය දැන් මේ 18ක මිල වැඩි වෙන කලින් අප්‍රේල් අපි සාමාන්‍ය කාර්තව සඳහා මිල වැඩි කරනකොට ඒගොල්ලෝ අපින් රික්වෙස්ට් කළා 13% ඉහළ ගාස්තු ඉහළ යාමක්. ඒ 13% ඉහළ ගාස්තු ඉහළ යාමෙන් අපි ලබා දුන්නේ 10%. හේතුව තමයි අකාර්යක්ෂම කියන්නේ ගනුදෙනුකරුවන්ට දාන්න බැරි පිරිවැයන් අපි කවදාවත් දාන්නේ නැහැ. ඒවා අයින් කරනවා. හැබැයි මහජනතාව තේරුම් ගන්න ඕනද තව දෙයක් තමයි මහජන උපිතා කොමිෂන් සභාව තියෙන්නේ විදුලි ගාස්තු වැඩි අඩු කිරීමම නෙමෙයි, ඒක එක්තරා කාර්යයක් විතරයි. අපිට තියෙන ප්‍රධාන වකීම කර්මාන්තේ යහපැවැත්ම, අපි කියනවා සස්ටිනබිලිටි, සහ දවස් 365ම විදුලිය අඛණ්ඩව සැපීම. දැන් මේ තියෙන උදාහරණ විදිහට ගත්තොත් අතීතයේ යම් යම් වැරදි සිදුලා තියෙන පුළුවන්. ඒක හරි ජනතාව කියන දේවල් හරි ඇතැම් විට ඔය කියන ගබඩා පහසුකම් දාලා නැහැනේ. ඒ කියන්නේ සෝලා සූර්ය බල පැනල් සුඟාක් ගහලා තිනවා. හැබැයි ඒවා දවල්ට ලැබෙනවා. අපේ ඩිමාන්ඩ් එක වැඩිපුරම තියෙන්නේ රෑනේ. රෑට ඒ සෝලා ගන්න බැටරිස් දාලා නැහැ. ඒ වගේ ප්‍රශ්න හින්දා අපි අද වැඩිපුර මිලක් ගෙවනවා. ඒ කියන්නේ ජනතාව කියන මතේ සාධාරණයි කිසියම් ප්‍රමාණයකට. නමුත් එහෙම කිව්වට අපිට වකීමක් තියෙනවා අඛණ්ඩව විදුලිය සැපීම. එතකොට මේ අවස්ථාවේදී අතීතයේ සිදු වෙච්ච වැරදි කියලා අපිට ගාස්තු අඩු කළා විදුලි කප්පාදුවට යන්නත් බෑ. ඒ කියන්නේ අපිට තමයි වකීම තියෙන්නේ ඒ නිසා අපිට බැලන්ස් එකක් කරන්න. අපි ප්‍රශ්න වලට මුහුණ දෙන ගමන් ඒ ප්‍රශ්න අපි අදාළ ආයතන වලින් ප්‍රශ්න කරනවා අපිත්. හැබැයි අපි දැන් තියෙන දේ තමයි අපේ අතීතේ මත ওই ප්‍රශ්න ওই ගැටළු වලට දෝෂාරෝපණය කරගෙන ඉන්නවට වඩා අපේ ආයතනේ දැන් අපේ වගකීම තමයි ওই ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න.
2: විසඳුම් ලබා දෙන්න. අයි විසඳුම් කියනකොට මේ අපි ලංකාවේ බලශක්තිය නිෂ්පාදනකින්ද විශේෂයෙන් විදුලි නිෂ්පාදන හයිඩ්‍රෝ එහෙමත් නැත්නම් ජල විදුලියටනේ අපි මුල් තැන දීලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඊට පස්සේ ගල් අඟුරු එහෙමත් නැත්නම් ඩීසල් මේ විවිධ ප්‍රබව යටතේ අපි විදුලිය ලබා ගන්නවා. අපිට විදුලි බිල වැඩි වීමට එක හේතුවක් අර ඔබතුමා කිව්වා වගේ නිෂ්පාදන වියදම කියන සාරණේ සම්බන්ධයෙන්. ඊට පස්සේ අපේ රටේ විකල්ප බලශක්ති ප්‍රබව විදිහට එහෙමත් නැත්නම් මේ සස්ටේනබල් එනර්ජි පිළිබඳව සෝසස් ගොඩක් තියෙනවා. රිනියුවල් පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් මේ කතාවේදී හුඟක් අය කියන කතාවක් තමයි මේවට ඇයි ඒවට අවධානය යොමු කරන්නේ නැත්තේ? ඇයි ඒවට අවසර ලබා දෙන්නේ නැත්තේ? මේක ඇතුළේ විදුලි බලේ මාෆියාවක් තියෙනවා. අපි අවුරුදු ගණන් තිස්සේ මේක කතා කරන මහජනතුමා. මම මෙල මේ සම්බන්ධ කරගන්නවා අපිත් එක්ක අපිට එමතුමක් ලබා දෙනවා. මේ පුනර්ජනනීය බලශක්තිය එකමුතුවේ කැඳවුම් කරු විජේවර්ධන මහත්තයා. විජේවර්ධන මහත්තයා දුරකතරේ ඉනෝ. අයිබෝන් සුබෝදයසනක් විජේවර්ධන මහත්තයා.
0: අයිබෝන් සුබෝදයසනක්.
2: අපි කෙටියෙන් නමුත් පැහැදිලි කරගමු ඔබතුමන්ලා මේකට ඇයි මේ සංවාදයට හවුල් වෙන්න හිතුවේ කියන එක මහජනතුමත් ඉදතන.
0: ඇත්තටම ලක්කඩට ස්තුතියන්ත වෙනවා. විශේෂම මහාචාර්යතුමා උපයෝගතා කොමිෂන් සභාව වෙනුවෙන් මහජනතාව වගේ වෙනුවෙන් පිණි සිටින මේ ආයතනයක් මම හිතන්නේ අපි ඉතාමත් සන්තෝසයි. මේ PUCLS එකේ කාර්යභාරය ගැන එතුමන්ලා සෑහෙන වැඩක් කරනවා ජනතාවගේ සහනදායි තත්ත්වයකට ගේන්න. ඒ වගේම ජනතාව වෙනුවෙන් කාලීන වැඩ කොටසක් කරනවා රජයේ ආයතනයක් විදිහට. මම හිතන්නේ අපිට තව ගොඩාක් සංගම් තියෙනවා අපි අතරේ. විදුලි අපේ සූර්ය බලශක්ති සංගම්, එතකොට ජීව බලශක්ති සංගම, ඒ වගේම මිනි හයිඩ්‍රෝ සංගම් ගොඩාක් සංගම් තියෙනවා. නමුත් මේ අපේ සංගමය මේ ඔක්කොම එකබද්ධ කරපු සංගමයක කැඳවුම් කරු විදිහට තමයි අපේ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්නේ. මෙතෙන්දී ඇත්තටම අපි දැන් මේ පුනර්ජනනීය බලශක්තිය ගැන අපි දැන් අවුරුදු 10ක 15ක ඉඳලා විශාල අරගලයක් කරනවා. ඒක ඔබතුමා දන්නවා ඇති මං හිතන්නේ. මේ ලක්කඩ අපි වැඩසටහන් වලට කෙලින්ම ගිනා මේක අපි මීට ගොඩාක් කල් ඇතුව අපි පුනර්ජීවන බලශක්තියට සූදානම් නොවීමේ ප්‍රතිවිපාක දැන් ජනතාව විඳිනවා. මොකද අපිට ඇති තරම් පුනර්ජීවන බලශක්ති ප්‍රබවයන් ලංකාවේ තියෙනවා. හිරුවෙලිය, සුලාං, ජීව බලශක්තිය, බයෝගෑස්, බයෝමෑස් මේ හැම එකක්ම ලංකාවේ තියෙනවා. හැබැයි අපේ රජයේ ප්‍රතිපත්තියක් විදිහට තියෙනවා සභාපතිතුමා දන්නවා ඇති 70%ක් අපි 2030 වෙනකොට අත්පත් කරගත යුතුයි පුනර්ජීවන බලශක්ති. නමුත් කනගාටුවට කරුණා මේ සඳහා දැනට අවුරුදු 10ක සිටම මේ නිවැරදි ක්‍රියාකාරී සැලසුමක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකට ප්‍රධානම උපාය වුණේ ඇත්තටම අපි චෝදනා කරන්නේ විදුලි මණ්ඩලයට. මොකද විදුලි මණ්ඩලය පුනර්ජීවන බලශක්ති ව්‍යාප්ත කිරීමට ක්‍රියාත්මක කරේ මන්දගාමි උත්සාහයක්. හැම වෙලාවෙම ඒක බාධා කරා, හැම වෙලාවෙම ඒගොල්ලෝ ඩිස්කරේජ් කරා. ඒක ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. මොකද අපි හිතන්නේ මේක පිටිපස්සේ විශාල තෙල් කෝල් මාපියා මේ අඟල්ලඟුරු මාපියාවක් තියෙනවා. මේක අද ගියේ පටන් ගත්ත ගන්නේ නෙවෙයි, මේකට දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙනවා. ඒක දේශපාලඥයොත් මේකට අහු වෙනවා, හෝ ඒගොල්ලෝ නොදැනුවත්වම මේක සම්බන්ධ වෙනවා, නිලධාරිත් අහු වෙනවා. ඒ නිසා දැන් අපිට 58ක පිරිවැයක් දරන මේ 58ක් පමණ තමයි දැන් පුනර්ජීවන බලශක්ති තියෙන්නේ. නමුත් ඒ වලින් ජලවිදුලිය තමයි වැඩියෙන්ම තියෙන්නේ, අනිත් ඒවා තියෙන 10%ක් 15%ක්. හැබැයි මේ වැස්ස නැති කාලෙට අපිට අනිවාර්යම තෙල් පුච්චන්න වෙනවා. මම හිතන්නේ ඔබතුමා කවුරුත් දන්නවා මේ වෙනකොට 1.5 බිලියන් වල ආසන්න වශයෙන් තෙල් පුච්චනවා අපි ලංකාවේ විදුලිය නිෂ්පාදනයට. මේක අපිට අනිවාර්යම වළක්වා ගන්න තිබුණු දෙයක්. අපේ ආයතන සක්‍රීය දායකත්වයක් වුණා නම් මේට කල්ලාතුව, නමුත් ඒක කරේ නැහැ. මම කිපියෙම කියනවා නම් අත්‍තර මේ වෙලාවේ සූර්ය බලශක්ති සංග්‍රාමයේ ක්‍රියාත්මක කරලා බැටරි ස්ටෝරේජ් බැටරි ගබ්ලා කිරීමට ඉල්ලුම් කරපු ඉල්ලුම් කරුවන්ගේ ඉල්ලුම් අවුරුදු මාස 6ක් විතර නවත්තාගෙන ඒවා අධීක්ෂණය කර කර හිටියා. ටෙන්ඩර් කෝල් කරන්න ඕන කිව්ව මිසක් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒ ව්‍යාපෘති මෙගාවට් 500ක 600ක 1000ක පමණ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා නම් මේ වෙනකොට මේ අපි වැය කරන 1.5 බිලියන් මුදලින් හරි අඩක්ම ඉතුරු කරගන්න තිබුණා. ඊට අර ගොඩාක් අඩුවෙන් ඉතුරු කරගන්න තිබුණා. නමුත් ඒ වලට ක්‍රියාකාරී සැලැස්මක් උන්නේ නැහැ. මම හිතන්නේ උපයෝගතා කොමිෂන් සභාව විදිහට මේක ඔබතුමාලත් කිවිපවතාවක් මැදිහත් වුණා. නමුත් මේක විදුලි බල මණ්ඩලයේ තියෙන බල මේ සතාවත් එක්ක මේක මේ කරගෙන යන්න ගොඩක් අමාරු බව අපි දන්නවා. මොකද බලශක්ති අධිකාරියක් මේකට සම්බන්ධ වෙනවා. නමුත් ඒගොල්ල හැම වෙලාවෙම කියන්නේ ග්‍රිඩ් එකේ ඉඩ නැහැ. එහෙම නැත්නම් PUCL එක මේ බැටරි බෑකප් වලට මේ ජනන සැලැස්ම ඉඩ දීලා නැහැ. එහෙම නැත්නම් රජයේ ආය මේ ටෙන්ඩර් කෝල් කරන්න අපි සූදානම් වෙනවා කියන නිසා මේ ටෙන්ඩර් කෝල් කිරීමත් මං හිතන්නේ ඉතාම බරපතල මාපියාවක්. මොකද මේ ෆීඩින් ටැරිෆ් එකේ හරි ලේසි මිනිස්සුන්ට පේනවා ඒක ඒකට මේ ඕනම ආයෝජකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ ටෙන්ඩර් කිරීම තුල කුඩ අඩුම ලංසු වලට කැඳවලා ඒගොල්ලෝ අවුරුදු ගාණක් එක ගන්න. නමුත් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවසානයේ අපිට සිද්ධ වෙන්නේ තෙල් සහ ගල් අඟුරු වලින් දුවන්න තමයි. මේක ඉතාම බරපතල කාර්යයක්. මම කියන්නේ රටේ ආර්ථිකයට බරපතල කාර්යයක්. ඒ වගේම ජනතාවට බරපතල කාර්යයක්. මේ ටික තමයි අපට මූලික වශයෙන් කියන්න තියෙන්නේ මේ ඔබතුමාගේ අදහස් දැක්වීමට.
2: බොහොම ස්තුතියි විජේවර්ධන මහත්තයා කතා කරේ හොඳ තර්කයක් ගොඩනැගුවා මහාචාර්යතුමනි. රටේ මේ තරම් සූර්ය බලශක්තියෙන් වැඩ ගන්න පුළුවන්කම තීද්දි, සුලම් බලශක්තිය තීද්දි, පුනර්ජනනීය වෙනත් බලශක්ති ප්‍රබෝයන් තීද්දි, ජීව වායු මේ වගේ ශක්ති ගොඩාක් තීද්දි අපි ඩීසල් පුච්චනවා, එහෙම නැත්නම් ගල් අමුරු පුච්චනවා. ඒක මේ මෙතුමන්ලා අපිට මේට අවුරුදු ගානකට කලිනුත් වැඩසටහන කතා කරනවා. ඔවුන් මෙගාවොට් 200ක් ලංකාවට ගේන ආයෝජකයොත් එක බලාගෙන ඉන්නවා. හැබැයි ඔවුන් කියන්නේ ඔවුන්ට කවදාවත් එක්කෝ පනත වෙනස් වෙනවා කියනවා, එහෙම නැත්නම් වෙන වෙන හේතු කියනවා. හැමදාම ඔවුන්ගේ කකුලෙන් ඇද ඇද මේවා කරන්න දෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන් ඔවුන් කියන විදිහට සහ අපිට පේන විදිහට. රටේ ඕක ග්‍රිඩ් එකට ඇතුළත් කරන්න බැරි නම් ඒක අවුරුදු ගානක එක වෙන්න විදිහක් නැහැ. ඔබතුමා මේක අලුතෙන් මේ රජු යටතේ පුටුවට මේ මෙතන ආවෙන්න පුළුවන්. නමුත් මේක මොනවා හරි කරලා විදුලි වල මණ්ඩේ නිලධාරීන් කකුලෙන් අදිනවා. ඊට පස්සේ අපි මේවා ගෙවන්න ඕනේ, මිනිස්සු මේවා විඳවන්න ඕනේ, විදුලි බිලක් ගෙවා ගන්න බැරුව මාස ගණන් ගෙදර ලයිට් කපලා තියෙන ගෙවල් මේ ලංකාවේ ඕන තරම් තියෙනවා. මේ ඇයි මේක කරන්න දෙන්නේ නැත්තේ? ඇයි ඔබතුමාලට මේක ප්‍රතිපත්තියේ තීන්දුවක් කරන් ජනාධිපතිතුමා ගාවට ගෙනහිල්ලා මේක ඇයි කරන්න දෙන්නේ නැත්තේ? මේ විදුලි වල මණ්ඩලයේ කීප දෙනෙක් ඕන විදිහටද මේ රටේ මේක ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රතිපත්ති?
3: ඔවුරන්නේ මම හිතන්නේ ඉතාමත් හොඳ මේ කාලීන ප්‍රශ්නයක් මේක. එතන අතීතයේදී ඔය කියන ප්‍රශ්න මම හිතන්නේ විජේවර්ධන මහත්මයා නේද?
2: ඔව්.
3: එතුමා කියන ප්‍රශ්නේ කියන මතු කළ කාරණා ඉතාමත් නිවැරදියි. ඉතින් අපේ ඉලක්කයක් තියෙනවා 2030 දී 70%ක් පුනර්ජනනීය බලශක්ති ලබා ගන්න. ඇත්තටම දැන් අපි ගත්තොත් 60%ක් වගේ අපිට එනවා. මේ වෙනකොට පුනර්ජනනීය බල කියන ජල විදුලිය විසෙන් ප්‍රාණයක් තියෙනවා. අපි ගත්තොත් ඔය සූර්ය බලය සුලන් එවෙන් අපිට හම්බ වෙනවා 25%ක් 24ක් වගේ ප්‍රාණෙන්ට. කියන්නේ නමුත් මගේ මතේ තමයි 100 අපි නු 2030 දී මම ഇതുවත් සමග එකයි. 2030 දී අපි 70%ක් ගියා. තාම 30%ක් අපි ඉන්නේ විදේශ මූලාශ්‍රය.
2: ඔව්.
3: එතන ඒ කියන්නේ 70% කියන එක දැන් වෙනකොට යථාර්ථවාදී ඉලක්කයක් නෙමෙයි. මේ මගේ පුද්ගලික මතේ නම් මේක 2030 වෙනකොට සම්පූර්ණයෙන්ම අපි ඇත්තට මේ දැන් ඊයේ අපි 18% විදුලි ගාස්තු ඉහළ යාමක් ලබා දුන්නා. ඒකෙන් මම හිතන්නේ ඒකේ නිවැරදි කිරීමක් කළ යුතුයි. ඒත් වශයෙන්ම ප්‍රධාන කරුණු තුනක් මත ජාතික පද්ධති පාලන සමාගම නැවතත් පිරිවැස්තිමේන්තුවක් අපි කියන්නේ අප්‍රේල් පළවෙනිද සිට මාස 3කට අපි 113ක් ඒගොල්ලා ගාස්තු වැඩිවීමක් කිල්ලුවා. නමුත් අපි අනවශ්‍ය කියන්නේ සාධාරණ පිරිවැන් ඉවත් කරලා අපි 110ක විදුලි ගාස්තු වැඩිවීමක් කළා. නමුත් ඒකෙත් පල්ලෙහා පාසයන්ට අපි වැඩි කළ ඊට වඩා අඩුයි. 105ක් 4ක් වගේ එහෙම අපි සාධාරණ වෙන පුළුවන් තරම්. නමුත් ඊට අමතරව දැන් ඒගොල්ලේ ඉදිරිපත් කළ ඇස්තිමේන්තු තුළ නවලෝක තත්වයන් දැන් කියන යුද්ධමය තත්වය, ඉන්ධන මිලිහිල යාම, ඒ වගේම ඔබ දන්නවා දැන් පහුගිය කාල සීමාවේ මතු සංක ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තිබ්බනේ.
2: ඔව්.
3: නැහිට ඒ වගේම අපි අපේක්ෂා කරන එල්ලිනෝ තත්ත්වයක් කියනවා කියලා. තාම ඒක ස්ථිර නැහැ. මේ එල්ලිනෝ තත්ත්වයක් ආවොත් අපි අපේක්ෂා කරන ජල විදුලි
4: උත්පාදනයේ අඩාල වෙනවා.
3: එස්ටිමේට් කළ ෆිගර් එකට වඩා ඇත්තම ගාන අඩුයි.
2: ඔව්.
3: ඒක සානිත් එක තමයි ඔය ඩිමාන්ඩ් එක ඉහළ යාම. ඒ ඩිමාන්ඩ් එක ඉහළ යනකොට කිසියම් ප්‍රමාණයකින් අපිට උපරිම ගන්න පුළුවන් ජල විදුලිය, ගල් අඟුරු, සෝලා, වින් තුනෙන් පස්සේ ගැප් එකක් එනවනේ.
2: ඔව්.
3: ඒ ගැප් එක යන්නේ අපි
4: ඉන්ධනවලින්.
3: ඒක වෙන්නේ පීක් එකේ. හවස 6:00 ඉඳලා රෑ 10:00. ඕක අපිට වළක්වන්න බෑ, ඉන්ධන වලට යන්න වෙනවා. මොකද එතුමා කිව්ව ප්‍රශ්නේ හරි. ගබඩා පහසුකම් නැහැ. දවල් එන විදුලිය අපිට රෑට පාවිච්චි කරන්න ඒව හදලා නැහැ.
4: දැන් මේ සම්බන්ධයෙන් අපි ඊ ටිකක් කතා කළා. අපි ඉන්දික ගමගේ මහත්තයා වැඩසටහනට ආවිලා. එතුමා යම් අදහසක් එකතු කළා. මම ඒක පිළිබඳව ටිකක් උදමයෙන් අහන්න කැමතියි. දැන් දවල් කාලයේ සෝලා අපි ජෙනරේට් කරන පවර් එක අපිට එකතු කරගන්න හැකියාවක් නැහැ. හැබැයි ඔහු හරි ලස්සන යෝජනාවක් කරනවා. එහෙමනම් ඒ විදුලියෙන් අපිට බැරිද මේ අර මොකද කියන්නේ අපි මේ ඩෑම් වල තියෙන වතුර ටික එළියට ගිය ටික අපව පොම්ප කිරීම සඳහා භාවිත කිරීමේ ක්‍රියාවලියකට යන්න බැරිද?
3: දැන් මම අරක අතනම විස්තර කළොත් තමයි සංග දැන් ඒකෙදී ඒ අනුව ප්‍රධානස කණු තුනක්. ඉන්දල මිහිල ඉහගින් තිර මිසල් වශයෙන් ලෝක වෙළඳපළේ දෙවෙනි එක තමයි ඔය කියන ඉල්ලුම වැටි වෙලා ඉල්ලුම ඉතේ පීවන්න අපිට ඉන්දල වලට යන්න වෙනවා. තුන්වෙනි එක තමයි විශේෂම අපේක්ෂා කළ ජල විදුලිය. දැන් වර්ෂ අඩුයිනි. කොහොමත් එල්ලිනව ආවත් තවත් අඩු වෙනවා. ජල විදුලිය අඩුයි. එස්ටිමේන්තු වලට වඩා ඒ කණු තුන මත පදන් වෙලා අපිට එවුවා නව එස්ටිමේන්තුවක්. ඒ අනුව ඒගොල්ල අපේක්ෂා කරනවා බිලියන 38ක හිඟයක්. ඊළඟ සැප්තැම්බර් එක ඒ බිලියන 38ක හිඟේ පියවා ගැනීම අපි ඒ නිවැරදි ඒවා අපි හරියට බලන්නේ ෆිගර්ස්. ඒත් අපි ඒක නිවැරදි කරගත්තා. ඒ 38 පියවන්න තමයි 18ක ගාස්තුවක් අවශ්‍ය වෙන. මොකද එහෙම නොදුන්නොත් අපිට අඛණ්ඩ විදුලි සපයන්නත්
2: බැරි වෙනවා.
3: මොකද ජල විදුලියේ මේ කාලා අපි පරිස්සමෙන් පාවිච්චි නොකළොත් ඉල්ලිනවාම ඊළඟ කාලත්වයේදී ජල විදුලිය නැති වුණොත් අපිට විදුලිය කපන්න වෙනවා.
2: මට හොඳට මතකයි මහාචාර්යතුමා 2015 මම මේ වගේම කතික කරනකොට මේ වගේම කාලින වැඩසටහනක් කරනකොටත් බැටරි බෑකප් තිබෙන්නේ නැහැ. එතකොට මේ සෝලා සම්බන්ධයෙන් අනුමැතිය දෙන්නේ නැහැ. මෙගාවොට් 100ක් පිළිබඳව වුන් අනුමැතිය ඉදිරිපත් කරනවා විදුලි බල මණ්ඩලයෙන් දුන්නේ නැහැ. වුන් උද්ඝෝෂණය කරා, වුන් මේ පිළිබඳව විවිධ දේවල් කරා, රජයට බලපෑම් කරා. හැම ආණ්ඩුවක් යටතේම මොන ඇමතිවරයා කැමති වුණත්, මොන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කැමති වුණත්, ඒ වෙලේ ඉන්න ජනාධිපතිවරයා කැමති වුණත්, මොකද ඒ කාලේ ඔය කියන මේ සිස්ටම් එක හැදුවා නම් අද වෙනකොට අපිට මේ පිරිවැය දරන්න ඕනේ නැණි. තාමත් ඇයි අපිට කරගන්න බැරි? මං අහන්නේ ඔබතුමාවත් මේ පින කළා ගියොත්, ඒ කියන්නේ මේකට අකුලෙන් අදින මිනිසුන් අයින් කළා අපේ රටේ අතට සෝලා හරි පුනර්ජනනීය බලශක්තිය හරි විකල් බලශක්ති ප්‍රබෝටික හදලා ගියොත් අපිට තව අවුරුද්දකින් මේ අඳුරේ ඉන්න ඕනේ නැහැනේ. වැඩි මුදලක් ගෙවන්න ඕනේ නැහැ.
3: කතාව කියන උත්තර තමයි මම
2: එන්නේ.
3: ඔව් ඔව්. ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. දෙකේ දැන් රුපියල් බිලියන 60 බිලියන 38ක පමණ හිඟයක් එකෙන් 18ක විදුලි වැඩිවීමක් අපේක්ෂා කළා. ඒකෙන් අපි රජය සමග කතා කළා. මොකද මේ වෙලේ හැමදේම වැඩි වෙනවනේ මේ ළඟින්. මේ මොනවද ඉන්ධන වැඩි වෙනවා, ගෑස් වැඩි වෙනවා. ඒකට
4: අඩු කිසිම
3: දෙයක් නැහැ. ඔක බලපෑවෙන්නේ මිනිසුන් විතරක් නෙමෙයි අපි ඉකොනොමි එක.
4: ඔව්.
3: අපනයන කර්මාන්තයේ සුළු පරිමාණ ඒවා කඩම් වැටෙනවා. කොහොමද ඒගොල්ලෝ මේ කර්මාන්තේ කරන්නේ? ඒතර හුඟක් හරි තේ සම්පූර්ණ පිච් එක දකින්නේ. තම දැන් මම යාතින වැඩ කරනවා මම බලන්නේ මගේ ආතිනේ. නමුත් ඒ රටට සිදුවන හානිය ඒ ඔක්කොම බල්ල තමයි. ඒකට යනු අපි රජය සමග සාකච්ඡා කළා. රජයේ අපිට මිසාතිකයක් දුන්න බිලියන 15ක සානාධාරයක් දෙනවා කියලා සැප්තැම්බර් වෙනකම්ම. ඒ සානධාරයේ අයින් කලයින් පස්සේ ඒ වගේම රජය මං හිතන්නේ රජය ඉන්නවා කිසියම් බැඳීමක් විදේශ මුදල මූල ආයතන සමග. ඒ අනුව රජයට සානධාර දෙන්න පුළුවන් ඉලක්ක ගත. ඒ කියන්නේ කොටම පොදු සානාද දෙන්න බෑ. ඒ අනුව අපිට රජයේ කිසියම් ආකාරයකව මෙන්න මේ පාසයන්ට මේ බිලියන 15 සැප්තැම්බර් වෙනකන් ලබා දෙන්න. රජය ඒක අපිට ලිඛිතව අපිට දැනුම් දුන්නා. ඒ අනුව මේ 18 අපි කියන්නේ වැඩිවීම සිදු වෙන්නේ විශාල වශයෙන් විදුලිය පාවිච්චි කරන පාසයන් කීපයකට පමණ. ඒක 15. ඒ
4: කියන්නේ නිකන් ගෙදර බිල් එකට මේක ලොකු බලපෑමක් කරයි කියලා හදලා තියෙන අර මේ චිත්‍රය ඒ කියන තරම් භයානක එකක්
3: නෙවෙයි. 95%කට විදුලි ගාස්තු වැඩි වෙන්නේ ඒක මං සාතික වශයෙන් කියනවා. 95%ට විදුලි ගාස්තු වැඩි වෙන්නේ නැහැ. බෑර රජයේ දෙන සහනාධාරයටත් අමතරව හිඟයක් තියෙනවානේ. ඒ හිඟේ පියව ගන්න නැති වුණොත් අපිට අර අඛණ්ඩ විදුලි සැපයීම සම්බන්ධයෙන්
4: ඔද
3: NSO එක බංකොලොත් වෙනවා.
4: ඔද දෙතුන් පැත්තම බැලන්ස් කරගෙන
3: යනවා. බැලන්ස් කරන්නේ නැහැ. ඒතකොට අපි හිඳ තමයි අපි හැම පැත්තෙන් බලනවා. ඒකෙදි ඔය දැන් ඔබතුමා කිව්වද මේ සැරේ 118 අපි දෙනකොට අපි නියෝගය නිකුත් කළා. ඒක තමයි වැදගත්. අපි NS එකේ නියෝගය නිකුත් කළා තියෙන අපේ කියන්නේ තීරණ සම්බන්ධ ඩිසන් ડોකියුමන්ට් එකේ 2030 වෙනකොට ද්‍රව සම්බන්ධ ඉන්ධන වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා ඔය කියන ඩීසල් නැත්තා ඕවට නිදමක් කියන්නේ ඕල් කියන එක තාමස් 20 ගානට හදනවා. ඒකට පුළුවන් තරම් අයින් වෙනවා නේද?
2: ඒ විෂ වායු ප්‍රමාණය
3: අරවෙන් 100%ක්ම අයින් වෙලා ඒ අයින් වෙන විදියට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ හදනවා දිගු කාලීන ජන සැලැස්ම. ඒ ජන සැලැස්ම ආපහු පිළිල කරලා බලසකින් පුරාජනීය පැත්තට අනිවාර්යෙන් යා යුතුයි කියන
2: ඔව් අපේ
3: ඉන්දේශ අපි විපත් කරලා තිනවා අපි ඒ සඳහා උපරිම මෙදියස් වීමක් කරනවා.
2: අපි ඉක්මනට මේ ගැන කතා කරමු. අපි පුංචි විරාමයක් ගන්න ඕනේ. විරාමෙන් පස්සේ අපි නැවත කතා කරමු. උදේ 8යි විනාඩි 57යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
7: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව. අබාස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහට බලා ගන්න.
9: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.
10: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 9යි
2: වෙලාව ඔබ වෙත ගෙනා

0: ලකඩ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂ නියුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: දිවයින ආශ්‍රිත අඩුපින්ඩ කලාපයේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අහස වලාකුලෙන් බරව පවතින බව කාලකුණ වේදයා දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය සමග ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවිය හැකි බවයි. ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමයි ඊට හේතුව. ඒ අනුව බස්නාහිර සබරගම, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වෙස් සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා නිසයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඩව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වූ සුපිරි කොලිවුඩ් නළු තලපති විජයගේ දියුරුම් දීම අද පෙරවරුවේ සිදුවනවා. දියුරුම් දීමේ උත්සවය චෙන්නයිහි නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ඉන්දියා බාධ්‍ය වාර්තා කළේ. ඊට අදාළ පත්වීම් ලිපිය තලපති විජය වෙත ලබා දී ඇති බව තමිල්නාඩු ආඩුකාර කාර්යාලය නිවේදනය කළා. ප්‍රාන්ත ආඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත්ගේ අත්සනින් යුතුව පත්වීම් ලිපිය ප්‍රදානය කළ බවයි නිවේදනයේ සඳහන් වන්නේ. මෙලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
4: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: 来。ശക്തി അനാഗതയെ പിലിബന്ധു അപ്പി കഥാകർമ്മി നിന്നെ അനാഗതയെ ശ്രീലങ്കാവി ബലശക്തി അർബുദയാക് നിർമ്മാണ വേദി ഹിമനത്തങ്ങി അർബുദയിട്ട് തന്മ അപ്പി തിരസാർ വിസന്തും സ്വയമീൻ സിറ്റ്നോദ് എവെനുവെൻ മഹാജന ഉപയോഗിത കമ്മീഷൻ സ്വഭാവ ക്രിയാത്മക വെന്നെ കൊയ്യാക്കാരെന്തുക്കെന്നെ കാരണം പിലിബന്ധുവയ്യാത് അപ്പി സെർച്ചുലൈറ്റ് സമാജ കഥികാവ് തുല് കഥാകൃമി നിന്നെ മഹാജന ഉപയോഗിത കുമിസമേ ഗറു സഭാപതി മഹാചാര്യ ലളിത് ചന്ദ്രലാൽ മെത്ത് പണ്ട് അപ്പി ഗൗരവണീയ ആരാധന വക്കലാമി കഥാഭാട്ടയ്ക്ക് തൂനടുക്കില്ല അപ്പി എത്തുമ സംബന്ധ കരകനുമീൻ കഥാകൃമി നിന്നോ മഹാജനതാവകി പാർശ്വ നിയോജന കേരള എത്തുമാവ് ഋജു പ്രശ്ന കരണോപെട്ട് അവസ്ഥാവതീനോ ദൈ ഹത്സിയ ഹത്ത ഹത്തറായി ഹൈസി ഹയാപെ ദുർഘടനം കെവിയുതായി ഇവകേമതുമായി ബിന്ദുവായി ഹത്തായി ബിന്ദുവായി തുണായി അണുതുണായി പഹായി അണുതുണായി ഹത്തോസി ഉപട്ട് ഉപയ ദാസലിയാൻ പുലുവങ്കുമതീനോ ഉപട്ട് എം വിലാവക കഥാകരണ വശതാവക്തീനുണങ്ങി എപിലിമതോത്പൊടി മെസ്സേജ് കക്തിയാൻ അപ്പി ഉപ സംബന്ധ കിരകനലാസി കുർണേകലിംഗ് അതുല മഹത്തേനോ അപ്പി ഗർസഭാപത്തുമായി ഉപയോഗിക്കുന്ന കലിംഗ് എത്തുമാട്ട അവസ്ഥാവതിയിലിനോ ഐ ബോൺസ് ഉപദേശനക്കിയാൻ കുപുതുമാക്കിയ ദാസ്
1: දෙනාටම ස්තුතියි සභාපතිතුමා මම මේ චෝදනා පත්‍රය කෙටියෙන් ඉදිරිපත් කරනවා ඒක ඔබතුමාට තනියෙන් බාර ගන්න බෑ කියන එක පැහැදිලි මහජන උපයෝගිතා කොමිසම පිහිටවූ දවසේ ඉඳලම يعني මහජනතාව පැත්තෙන් යෝජනා කරලා විදුලි බල මණ්ඩලයත් එක්ක මේ මොහොතේ ජනතාවට මේක දරා ගන්න බෑ කියලා එක මොහොතක්වත් අත්හිටවපු යෝජනා අත්හිටවපු මොහොතක් නැහැ හැබැයි හැම මොහොතකම උනේ ඔවුන් 120ක් ඉල්ලනවා නම් 10% 8% ඒ ඉදිරිපත් කරන එක දුන්නේ එකට. හැබැයි මහජනතාවට තිබෙන්නේ සර්වජන ඡන්ද බලයනේ. හැබැයි විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසමට තියෙනවා ව්‍යවස්ථානුකූලව සහ නීති රෙගුලාසි ඔබතුමාලට තිබෙනවා. ඒ මහජනතාවට තිබෙන්නේ ප්‍රතිපත්ති කාරණා සහ නීති ප්‍රතිපාදන සකස් කරන්නේ තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවනවානේ. හැබැයි ඒක පමණයි ජනතාවට තිබෙන්නේ. හැබැයි මතු පිටින් පෙනෙන්න මහජනතාවට ආයතනයක් ස්ථාපිත කළාට මහජනතා උපයෝගිතා කොමිසම හැටියට මහජනතාව පැත්තෙන් පාරිශුද්ධ වූ සැබෑ ජනතාව පැත්තෙන් තීන්දුව තීරණ ගන්නවද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඔබතුමා කියනවා ආයතනයේ පැවැත්ම බලන්න ඕනේ. එහෙමනම් මහජනතාවගේ පැත්තත් අපි හිතන්න ඕනේ කියලා මැදමාවතක ඉන්නවා. හේතුව තමයි වර්තමාන විදුලි බලට මහජනතාව බාරා දිනවා 2009 ඉඳලා ඊට පෙර ඉඳලා තිබෙනවා 2009 ඉඳලා ගත්තොත් ගල්ලඟුරු දූෂණ වංචා ඒ පාඩුව මේ බිලටත් තිබෙනවා තවම ඒක තමයි මේ අධික බිලක් පාඩුව ජනතාව බාරා දින්නේ ඒ පාඩුව මහජනතාව බාරා දින ගමන් ඒ වගේම දැන් වර්තමානයේ ගල්ලඟුරු නිලධාරීන් ගේමක් ගහපිකක් වෙනවා බාලඟුරු ගෙනාපිකක් ඒකත් පරීක්ෂණ මට්ටමේ තිබෙනවා දැන් ඔබ ආයතනය හෘද සාක්ෂියට එකඟව දැන් ඔබතුමාට මම හිතනවා හෘද සාක්ෂියක් තිබෙනවා අනුකූල සරල මානසික වංචාවක් වෙනවා මහජන උපයෝගිතා කොමිෂන් ඒ තමයි මහජනතාවට පෙර නිලධාරි මට්ටමේ ආයතන මට්ටමේ විදුලි බල මණ්ඩලයෙන් අභ්‍යන්තර සාකච්ඡාවක් කරගන්නවා මහජනතාවට එන්න පෙර ඒක තමයි සත්‍යය එතකොට විදුලි බල මණ්ඩලයේ කියනවා 120ක් අපිට ඕනේ හැබැයි ඔබතුමා කියනවානේ 120ක් කිලුවට අපි දෙන්නේ 10% වගේ 8යි 6යි කියලා හැබැයි ඒ එකඟතාවයේ මත 120ක් අපි ඉල්ලන්න ඔබතුමාලා ආයතනයේ 10%ක් අපිට දෙන්නේ ඔය අභ්‍යන්තර සාකච්ඡාව කරගෙන නෙවෙයිද ජනතාව ඉදිරියට යන්නේ මේ ප්‍රශ්න කරන්න මේ යනවනේ රටවටේ එතකොට ඔන්නෝද සරල මානසික වංචාවක් තිබෙනවා එතකොට මේ දැන් 10% 120ක් ඉල්ලනකොට විදුලි බල මණ්ඩලය දෙනවා අපිට දෙන්නේ 8යි 10යි කියලා. ඒ එකඟතාවය ඔවුන් 120ක් ඉල්ලනවා 30ක් ඉල්ලනවා දන්නවා අඩක් හෝ කාලය ලැබෙන්නේ කියලා. ඒ නිසා මේ ආයතනයක් හැටියට මහජනත උපයෝගිතා කොමිසම ජනතාව පැත්තෙන් එක මොහොතකවත් හිටියේ නැහැ මේ මොහොතේ ජනතාවට ආර්ථික පැත්තෙන් අපහසුයි විදුලි බල වැඩි කරන්න බැහැ කියන යෝජනාව ඉදිරිපත් වුණ නැහැ බොහොම ස්තුතියි.
2: එතුමාගේ පාස්සයෙන් ඒ වගේ ප්‍රශ්න මතුවෙන සාධාරණ ඉතින් ඒකදී මම හිතන්නේ අතුල මහත්මයාගේ මේක සමහරට අපි අතීතයේ ක්‍රියා කළ විදිහ පිළිබඳ සමහරට මේ මත් එක්ක එතුමාට සම්බන්ධ අමතක වෙලා දන්නේ ඒක දෙන්නෝසාරූපයක් නෙමෙයි නමුත් අපි කමිසම් පත්වෙලා මුලින්ම කළේ සිට විස්සක් ඉන්ද්‍රවාස්තු අඩු කළා. පළවෙනිම ඩිසන් එක සිට විස්සක් අඩු කළ. ඒ විස්සක් අඩු කළේ තත්ත්වනෝමතිකව නෙමේ. ඊට කලින් ඕගොල්ලන්ට මතකද 175කින් 145කින් දෙපාරක් විදුලි ගාස්තු වැඩි වුණා.
0: වැඩි වෙලා
2: තිබුණා. පහුගිය ආණ්ඩුව කාලේ ඒකෙදී ඒ කියන්නේ විදුලි ගාස්තු වැඩි වූ ප්‍රමාණයට වැඩි වුණාම මම කලින් කිව්ව අනවශ්‍ය ලාභයක් වුණොත් ඒ ලාභ අපි ගනුදෙනුවට
0: ලබා දෙනවා.
2: ලබා දෙන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. ඒ අනුව අපි මම හිතන්නේ බිලියන 50ක් වගේ ගානක් පාර්ලිමේන්තුවට ලබා දුන්න 120 කින් මිල අඩු කළා. ඊට අමතරව ගිය වර පහුගිය වාර දෙකදී අතුරු මහත්මයාට මම හිත මතකද දන්නේ 15%කින් විදුලි බිල වැඩි කරන්න කියන අවස්ථාවක අපි 7%ක් වැඩි කළේ නැහැ. 15%ක් කිල්ලෝ අපි වැඩි කළේ නැහැ. ඒ කියන්නේ අපි වැඩි මේ දෙපාර්ශ්ව අතර සාකච්ඡාවක් ගිහිල්ලා
0: ඒක කලින් හොරෙන් කර මේ අහන්නේ කෙලින්ම කලින් අපි හොරෙන් කතා කරලා දෙන්නේ
2: කියලා ළඟම උදාහරණ තමයි පහුගිය අප්‍රේල් වලට කලින් ජනවාරි ඉඳලා මාර්තු කාලතුවේදී විදුලි බල මණ්ඩලයේ අපේ යෝජනා විවි පරක් වෙලා අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.
0: එහෙම පොදු එකතාවක් තිබුණා
2: නේද? හැබැයි හැබැයි ඒතුමන් කිව්ව කිසියම් දෙයක් හරි. දැන් අපි දැන් ওই පිරිවැන් එවනකොට මම අර කලින් කිව්වේ පිරිවැන් පිරිවැන් ප්‍රශ්න
3: තියෙනවනේ.
2: එතකොට නිලධාරීන් එක්කතුලා ඒක නිරාකරණය කරගන්න. ඒක කරගන්න ඉපේ. මේ කොස්ට් එක මොහොමද මේ කාවේ මේක වැඩි ඒක තියෙන්න ඕනේ නැත්තම්. එතන කිසියම් අවු මේකක් තියෙනවා. ඒ කියන්නේ දත්ත නිරුද්ධ කර ගැනීම. හැබැයි දෙගොල්ලා අතර ඒ වෙලා එහෙම එකක් එනවා කියන එක කවදාවත් වෙන්නේ
3: නැහැ. ඔබතුමා ඉස්සල්ලා කිව්වා මේ පුනර්ජන්‍ය බලශක්තිය ගැන කතා කරනකොට විකල්ප බලශක්තිය ගැන කතා කරනකොට සූර්ය බලශක්තිය බැටරි බෑකප් සම්බන්ධයෙන් තිබ්බ ප්‍රතිපත්ති කලින් තිබ්බේ නැහැ. ඔබතුමාලා තමයි මේක ගෙනාවේ කියලා. හැබැයි එක දැනක අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ දැනට මේ NSO සමග කියන National System Operator කියන සමාගම මේ ව්‍යාපෘති ඉස්සරහට මේ සූර්ය බලශක්ති ව්‍යාපෘති නවත්තන්න ඕන් කියන එකක් තමයිලු. ඕන් කියනලු PUSL ජනන සැලැස්මේ වෙස්සෝලා නැහැ කියලා. ප්‍රතිපත්ති වෙස්සෝලා නැහැ. ඒ නිසා අනුමැතිය දෙන්න බෑ මේවා ඉවත් කරගන්න කියලා. මොකද්ද මේකට පිළිතුර?
2: ඇත්තටම ජනන සැලැස්ම හදන්නේ අපි නෙමෙයි. ජන සැලැස්ම දන්නෙත් විදුලි බල මණ්ඩලයේ මේ අලුත් අත්යන් යටතේ NSO එක. ඒකදී අත් වශයෙන්ම දැන් ඔය කලින් ඔබතුමත් ඇහුවා දැන් ඔය විදුලි ඒ කියන්නේ සූර්ය බලයට උකහාගත්තේ නැහැ කියන එකත් 100%ම සාධාරණ නැහැ. අපි ඉලක්ක කළ ඒ කියන්නේ විදුලි ජන සැලැස්ම ඉලක්ක කළ ප්‍රමාණයටත් වඩා එතෙම අවුරුදු වල සූර්ය බලය විශේෂයෙන්ම ඔය වහල මත ඒක තුලා තියෙනවා. ඉතින් එක ඒ කියන්නේ විදුලි වල මණ්ඩලයේ පැත්තෙන් සාධාරණයක් වෙන්නත් එපේ. ඒකදී ඇතැම් විට ඒගොල්ලන්ගේ ආවම එක තමයි ඔය ග්‍රිඩ් එකට ඒ කියන්නේ ඕනාට වඩා විශේෂයෙන්ම ඒ දවය මේ සතියන්තේ ඩිමාන්ඩ් එක අඩුයිනේ. එතකොට විදුලි බලය ඒ කියන්නේ සූර්ය බලයෙන් එන ප්‍රවාහනේ දන්නේ නැහැ සිස්ටම් එකට. සෝලාර් එක කියන්නේ රූෆ් ටොප් වල ඉවන්. එතකොට ග්‍රිඩ් එකේ කිසියම් ආකාරي ප්‍රශ්නයක් තියෙනවා කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. එතන අපි ඒක පානම දෝෂාරෝපණය කරන්න නැතුව විවිධ පැති තියෙනවා. හැබැයි ඒ අතර ජන සැලැස්මේ කිසියම් දේවල් වල ප්‍රමාද වීමකුත් තියෙනවා. එතකොට දැන් තියෙන තත්ත්වය දැන් ඇත්ත කතා කළොත් ඔය බෙස් කියන එක දැන් මෑත කාලෙදී 160ක මෙගාවොට් එකක් අනුමත වෙලා ඒක ටෙන්ඩර් දීලා තියෙනවා. ඒක ඔක්කොම අපෙන් අනුමත වෙච්ච. අපේ අනුමත ගන්න එපේ. ඊට අමතරව මෙගාවොට් 100ක කොළොන්නාවේ හැදෙනවා. ඒක හුඟත් මේ අරක ඉම්ප්ලිමන්ට් වෙනවා මේ අවුරුද්දේ 4 වෙනි කාර්තුවේ දැන් ටෙන්ඩර් ඔෆර් කරන එක. ඊට අමතරව මෙගාවොට් 100ක එකක් එනවා ඒත් කොළොන්නාවේ. ඊට අමතරව මෙගාවොට් 250ක එකක් එනවා. මෙගාවොට් 50ක එකක් එනවා. මෙගාවොට් කියන්නේ 2027-28 වෙනකොට මෙගාවොට් 600ක් විතර ස්ටෝරේජ් එනවා අපින්
3: අනේ. චෝදනාවක් තියෙනවා මහාචාර්යතුමා. චෝදනාවක් තියෙනවා ඔය කතාවට. මේ චෝදනාවක් තියෙනවා අපි මේ ගැන කරුණු හෙව්වා මායි මදුසංකයි සති ගානක් තිස්සේ. මේ ඔය කියන මහා පරිමාණ විදුලි ව්‍යාපෘති මහා පරිමාණ සමාගම් මාර්ගයෙන් එන්නේ.
2: ඔය ස්ටෝරේජ් විදුලි ව්‍යාපෘති.
3: ඔව් ස්ටෝරේජ් කරන. ඔව් සහ ඔය අදින අනුමැති. එතකොට ඒ සමහර සමාගම් එක ඩීල් එකක් තියෙන විදුලි වල මණ්ඩලයේ සමහර නිලධාරීන්ට ඔවුන්ට අත යටින් මුදල් ගනුදෙනුවක් සිද්ධ කරලා තමයි ඔවුන් මේ ව්‍යාපෘති අනුමත කරගන්නේ. මෙච්චර කල් ඔය බලාගෙන ඉන්නවා කියලා කියන එළියේ ඉන්න ආයෝජකයෝ ඔවුන් කැමති නැහැ රුපියලක්වත් අත යටින් දෙන්න. ඔවුන් කැමති මේ නිවැරදි සැලැස්මට ඇවිල්ලා රජයට මේ ව්‍යාපෘති බාර දෙන්න. හැබැයි ඔවුන්ට අවුරුදු ගාන බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා ඔවුන් කැමති නැති නිසා පගා දෙන්න.
0: ඒ කාරණාවට තව කොටසක් එකතු කරන්න ඕනේ. මොකද වර්තමාන රජයේ බලයට පත් වෙලා ක්ලීන් ශ්‍රී ලංකා වගේ වැඩපිළිවෙලක් ඇතුලේ යෝජනා කරපු කාරණාව තමයි වංචාව දූෂණය හොරගම නැති ශ්‍රී ලංකාවක් හදනවා කියන එක. දැන් ඔය දිගින් දිගටම සූර්ය බලය හරහා ලංකාවේ මේ ස්ටෝරේජ් ටික වැඩි කරලා මේ ව්‍යාපෘති කරන්න ආයෝජනය කරන්න බලන් ඉන්න පිරිස දිගින් දිගටම අපිට කතා කළා. මේකට අපිට මැදිහත් වීමක් කරලා දෙන්න අපි කැමති. රජයත් එක්ක ඍජුව ගනුදෙනු කරන්න. මොකද අපි පහුගිය රජයන් ගණනාවක් එක්ක සාකච්ඡා පැවැත්වුවා. හැබැයි හැමදැනම කිව්වේ අපිට මෙච්චර ගාණක් දෙනවා නම් මේ වැඩේට අනුමැතිය දෙන්නම් කියලා. එහෙම නැති දැන් ඔය ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පයත් එක්ක බොහොම පැහැදිලි තැනක ඉන්නවා. ඒ නිසාම වුන් ඊටාම මේ ගෞරවණීය බලාපොරොත්තුවකින් ඉන්නවා මේ රජයත් එක්ක මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ඇත්තටම සිදුවීම් සිදු වෙලා තියෙනවා ඔබතුමාගේ පාර්ශවයෙන් දැනගන්න ලැබෙන විදිහට. එහෙම සමහර වෙලාවට එහෙම නිලධාරීන්ගේ අකටයුතුකම් සිද්ධ වෙන්නේ නැද්ද?
2: ඒ මන් සංකේතින් මේක දැන් අතීතයේ දැන් ඔය පැත්ත සම්බන්ධයෙන් අපි දැන් අපේ වක්කීම තමයි මොකක් හරි ව්‍යක්තියක් අපිට එනකොට අපි බලනවා ලීස් කොස්ට් කියන අපි ඔය අර පැත්තේ මොනවද වෙලා අපිට අපි ඔෆිසෙලි නෑ ඒක අපිට හොයන්න බෑනේ ඒක වෙන වෙනම කියලා තියෙනවානේ. එහෙම අපි බලන්නේ අනිවාර්යෙන්ම ලීස් කොස්ට් අඩුම පිළිවෙල සහ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස් වලට අනුව මේ අනුමැති සඳහන් ඉදපත් කරන ව්‍යාපෘති තියෙනවා. ඒ අනුව අපි කිසිම දවසක ඔය කියන කොන්දේශ වලින් තොරව කිසිදු දෙයකට අනුමැති දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ප්‍රතිසේප කරලා තියෙනවා. එතකොට දැන් ඔය හුඟක් දුරට ඔය විදුලි බල මණ්ඩලයේ තියෙන කාලේ ඇතැම් විට ඔක ඒකාධිකාරියත් එක්ක තියෙන තත්ත්වයන් යටතේ මිනිස්සුන්ට වගේ ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ මම ඒවා ඇත්ත නැද්ද කියලා මම කියන්නේ නැහැ. මම ඉන්නේ වෙන මාතෘකාවක් නේ. නමුත් දැන් හැබැයි මදුසංක දැන් කම්පැනිස් පහකට කැඩලානේ දැන් වෙන තියෙන NSO එක. මං කිව්වේ ඒකයි. දැන් ඔය බෙස්සුණා අනාගතයේ සූර්ය බලයේ ඒවා කියන්නේ යන සැලැස්ම උනත් මම හිතනවා දිවේදී මීට වඩා පහසු වෙයි. මොකද ඒක ස්වාධීන ආයතනයක්. ඒක ඒතකොට ඒ තියෙන විනිවිද භාවය ඒතකොට ඒගොල්ලන්ට ඒක දැන් පුද්ගලික බලාගාර වලින් විදුලි ගැනීමේදී පවා ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයත් තියෙනවනේ බලාගාර. ඒවත් එක්ක පවා ගිසුම් වලට යන්න වෙනවා ඉදිරියේදී. අපි ඒවා නියුක්

0: ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන්ද කියන්නේ ප්‍රතිපත්ති හෝ වෙනස් කරමින් ජන සැලැස්මට මේවා ඇතුළත් කරමින්
1: අඩංගු කරමින් නියෝගයක් නිකුත් කළා මේ සැරේ. ඔව් මේ සැරේ මේ කියන්නේ 118ක් වැඩි කරා ඇතැම් පාස් වෙන්න ගවන්නේ නෝ.
0: ඔව්.
1: ඇතැම් පාස්ර ගවන්නේ වෙන්නේ අතීතයේ ඔය බැටරිය නම් ඒ ප්‍රශ්න හින්දානේ. ඒ ඔයිට වඩා ඉක්මනටම තිබ්බනම් වෙන්නේ
0: නැහැ. ඔව්.
1: ඒ හින්දා අපි නියෝගයක් නිකුත් කළා 2030 වෙනකොට සම්පූර්ණයෙන් ද්‍රවාශිත ඉන්ධන දැන් පන සැලස්පති ඉන්නේ උදාහරණ විදියට බැටරි එන්න තින්නේ අවුරුදු කීපෙට පස්සේ මේ දැන් අපි කරන්නේ අලුත් තත්ත්වයක් ගාලා අපේ ඒව ස්ප්‍රයිට් කරලා 2032 තියෙන දේවල් දැන් අපි අනුමතිය ගන්න. يعني ප්‍රොග්‍රෙස් තියෙනවා.
2: දුර දැකලා කරන
1: වැඩක්. හැබැයි ජන සැලස්ම අපි විශ්වාස කරනවා ඒ ජන සැලස්ම තාමත් අර පිටරටින් ගේන වලට තියෙන ප්‍රමාණය තාමත් වැඩි. ඒක තමයි අපි කියන්නේ ඔය ද්‍රව ආශ්‍රිත ඩීසල් නැත් ඒවා 100%ක්ම අයින් කරන්න 2030 වෙනකොට ඒ වෙන පරිද්දෙන් ජන සැලස්ම නැමසත් මේ අවුරුද්දේම හදන්නේ.
0: අපි දන්නවා ජනාධිපති ලේකම් කරලේ මේ රසල් අපොන්සු මහත්මයා දැන් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්තුමන් එතුමන් බොහොම ඍජුව කියනවා මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය වෙනස් කරලා මේ රජයේ සහ ජනාධිපතිතුමාට අවශ්‍ය මේක ග්‍රීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ මේක හරියට අරගෙන යන්න. ඊට පස්සේ බලශක්ති අමාත්‍යවරයාටත් අලුත් අමාත්‍යවරයාටත් ඕනේ මේක නිවැරදිව අරගෙන යන්න. සහ දැන් අපේ ඉන්දික ගමගේ මහත්මයා ග්‍රීන් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ලා උන් ඔක්කොම එක මතයක ඉන්නවා. ඔබතුමන්ලත් එක මතයක ඉන්නවා. හැබැයි ආයෝජකයෝ සහ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අය කියනවා අපිට මේ එකතැනකින් කකුලෙන් අදිනවා එක්කෙනෙක්ට විතරක් දෙතුන් දෙනෙක්ට විතරක් ඌමනාවට පුළුවන්ද ජාතික සැලැස්මාව වගේ දේවල් අඩපණ කරලා මෙහෙම කරන්න මේ අපි අහන්නේ මේ අපි දිගින් දිගටම ආපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඔබතුමාල්ලා මේ රජයේ බාරගත්ත පස්සේ අවුරුදු එකහමාරක් ඇතුළත මේ පුටුවේ වාඩි වෙලා තියෙන්නේ. අවුරුදු ගානකට කරගන්න බැරි වුණු දේ ඔවුන් කියන ඔබතුමාලාට සමහර විට කරගන්න බැරි වේ. ඔබතුමාලත් යම් මාෆියාවකට නතු වේ. ඔබතුමාලට බලපෑම් මේ කියන්නේ මේ රජයේ ඔක්කොම එක පැත්තක ඉඳිද්දි දෙතුන් දෙනෙකුට පුළුවන්ද මේ වගේ වෙනස් කරන්න මං ඔවුන් අහන ප්‍රශ්නේ මේ අපි.
1: ඔයක ඇත්තටම මට ඒක තේරුම් ගන්න බෑ රනිල් ඒ කවුද ඒ දෙතුනේ දැන් තියෙන තත්ත්වය යටතේ මම ඉතින් එකයි කලින් කිව්වේ
0: නේ. ඔය දැන් ඔබතුමාගෙන් තත්ත්වය වෙනස්
1: කියන එක තත්ත්වය ග්‍රවුන්ඩ් එක වෙනස් ඒක ස්වාධීන ආයතනයක් ඒතකොට රජයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දැන් මම හිතන්නේ සති 3කට කලින් අපි මූලිකත්වයෙන් අපි මේ ප්‍රශ්නේ දැක්කා. මොකද මේ විදිහට ගියොත් 2028 දී
0: මනුස්සයා අඳුරෙම ඉන්න වෙනවා.
1: විදුලි කප්පාදුවක් වෙනවා. මොකද 2028 වෙනකොට ඩිමාන්ඩ් එකත් එක්ක බලනකොට දැන් තියෙන එක මදි. ඒකට එන්න නම් අපි මීට වඩා සෝල වැදෙන්න ඕනේ. සෝල වැදෙන එකම ගබඩා පාසුකම් ඒ සම්බන්ධයෙන් අපි මේ සියලුම් පාසයන් සම්බන්ධ කරන මුදල අමාත්‍යාංශයේ ලේකම්තුමා එතකොට ඔය විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්තුමා අපොන්සු මහත්මයා කර්මාන්ත සියලුමයි සම්බන්ධ කරගෙන අපි මූලිකත්වයෙන් රෝඩ් මැප් එකක් අපි ප්‍රසන්න කළා. දැන් මම දැන් සති 3කට කලින් ඒ රෝඩ් මැප් එකේ අපි සියලුම දේවල් ක්‍රියාමාර්ග එක්ක අපි මේ අවුරුදු 3 කොහොමද අපි ඉන්ඩස්ට්‍රිය සීමාවතර ගන්න ඕනේ කියන එක සියලුම එකතු වෙලා අපි ඒකට තමයි දැන් කටයුතු කරමින් ඉන්නේ. ඒතර මම හිතනවා ඔය කියන ප්‍රශ්න අදාළ වෙන්නේ නැති වෙයි. ඊළඟ අවුරුදු 2-3 ඇතුළත අපිට හුඟක් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයක්.
0: ඔව් ඔබතුමා හොඳ කතාවක් කිව්වා මහාචාර්යතුමා. ඔබතුමා අපි දන්න විදිහට මේ කියන්නේ ඔබතුමා සේවයක් විදිහට තමයි ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා දරුවන් දුගල්ල ඔබතුමාගේ වෘත්තිය කළා තමයි ඔබතුමා ජීවත් වෙන්නේ. ඔබතුමා කවදාවත් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ජීවත් වෙන්නවත් මේකෙන් අතේරින් ගානක් හොයා ගන්නවා.
1: මේකෙන් ඇත්තටම ගෙවන ගාන එකේ මුදල් මේ ගාන කිසිම දෙයක් කවන්නේ
2: දැන් අපිට රනිල නවතුරට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු නැහැ. දැන් අපිට බොහොම
0: පැහැදිලි හිතනවා නැවත වතාවක් මේ වගේ වැඩසටහනක් කරනකොට නැවතත් අර සංගම් අපිට කතා කරලා කියන එකක් නැහැ. අපිට තාමත් මේක අනුමත කරගන්න බැරි වුණා කියලා. මොකද ඔවුන්ටත් විශ්වාසයක් තියෙන ඔවුන් කිව්වා අර රොබතුමා කිව්ව කතාව මදුශංග ග්‍රවුන්ඩ් එක වෙනස්. ඒ ග්‍රවුන්ඩ් එක වෙනස් මේ ජනාධිපතිතුමාගේ ඉඳලා ආයි කාටවත් මේ නතු වෙනවා කියන කාරණේ නෑ. එහෙනම් මේ ප්‍රතිපත්ති හදලා මේවා කොහොම හරි කරනවම තමයි. ආයි මොන බලවේගයක්වත් කරනවම තමයි කියලා ඉහළ නිලධාරීන් කියා සිටින ඔබතුමාල්ල ඇතුළු. එතකොට ඒ රටට වැරද්දක් නෙමෙයි මේ කරන්නේ. රටට හොඳක් නේ කරන්නේ. එතකොට කිසිම බලවේගයකට ඒ හොඳ කරන වැඩේ නවත්තන්න බෑ. මොකද මිනිස්සු දැන් අපිට ඕන තරම් ඇමතුම් වෙනවා. අපිට විදුලි බලය සම්බන්ධයෙන් ගෙවීම් දරා ගන්න බෑ. ඇත්තටම ඔබතුමා මහාචාර්යතුමනි ඔබතුමා රජයේ සේවය කරන නිසා දන්නවා මේ අපි රජයේ පඩියෙන් බාගෙටත් වඩා විදුලි බිල ගෙවන්න වෙලා තියෙනවා මිනිස්සුන්ට. ඉතින් අනිත් දරුවෝ කොහොමද කන්නේ බොන්නේ? දරුවෝ බඩගින්නේ තියලා තමයි ඇන්නේ. විදුලි බිල ගෙවුවේ නැත්නම් ඇවිල්ලා රුපියල් 1000ටත් ඇවිල්ලා කපලා යනවා. මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. මිනිස්සු දැන් කතා කරන්න අවස්ථාව දුන්නොත් එහෙම කියන්න වචන නැහැ මේ දැන්ට. ඒ තරම් එමතුම් වෙනවා. මිනිස්සුන්ට අමාරුකම් තියෙනවා. අසාධාරණකම් වෙනවා. උදේ කියලා උදේ SMS එක ඇවිල්ලා තවල් නුට කපලා යනවනේ.

0: ගෙව්වේ නැත්නම් හවස් වෙනකොට ඊට පස්සේ අර අර කිව්වාගේ නැවත සම්බන්ධීකරණ ගාස්තුව 800 තිබ්බේ ඊට වඩා වැඩි වෙලා. එතකොට විදුලි බිල ගණනය කිරීමේදී එහෙමයි. කිව්වොත් මිනිසුන්ට සහනයක් නැහැ කොතනවත්. මිනිසුන්ට පේන සහනයක් නැහැ. කම්පැනි කරාම මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඉස්සර නම් CB එකෙන් අහම පැය දෙකක් දෙන්න කිව්වොත් නේම පැය දෙකක් දෙන්න අපි බිල ගෙවන්නම් කිව්වොත් ෆ්ලෙක්සිබල්. අරක විදුලිය විසන්ධි කරන්න වෙන කම්පැනියක් තියෙනවා. නැත්නම් අවුට්සෝස් කරලා තියෙනවා. උන් ඇවිල්ලා කපලා යනවා. උන් කිසිම දෙයක් අහන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ගේ පැත්තෙන් හරි අසාධාරණයි මිනිස්සුන්ට හරි පීඩනයක්
1: නේද? ජනතාවගේ පැත්තෙන් මේ සභාපතිතුමනීක පීඩනයක් වගේ දැනුණාට රනිල් අපි මේ කාරණාව දැන් අපි හැමදේම බැලන්ස් වෙන තැනකටනේ කතා කරන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුලේ නිලධාරීන්ට හොර කරන්න බෑ, පාරිභෝගිකයන්ට හොර කරන්න බෑ. මං ඉන්නේ එතන. මං කියන්නේ ජනතාවගේ වගකීමක් තියෙනවා ජාතික විදුලි බල පද්ධතියෙන්. එහෙම නැත්නම් අපි CB එකෙන් සේවාව ලබා ගන්නවා නම් ඒ බිල අපි ගෙවන්න ඕනේ සභාපතිතුමා. ඒක අපේ යුතුකමක් වගකීමක්. ඒක අඩු කරගන්නත් ක්‍රමවේදයන් ගන්නවා. දැන් සුරකිමු ලංකා වගේ ජාතික වැඩපිළිවෙලක් හදලා බුදුමණලත් මේකේ පාර්ශව කරුවන් විදිහට ජනතාවට අර කොමිෂන් සභාව තව කාර්යභාරයක් කරනවා. දැන් අර අපි දිගින් දිගටම කතා කරා බුදුමා කිව්වේ ජනතාව දැනුවත් කිරීම මේ මහජන උපදේශනේ. ඒත් බුදුමණලගේ කොටසක්නේ. ඒ හරහත් තින සිහිනුවණින් යුතු පරිභෝජනයේ සුරක්ෂිත නාගරික පදනමයි.
0: අපිට මතකයි මේ අපි අපිම දැන්වීම ප්‍රචාරය කරා මහජන උපදේශක කොමිෂමේ කාර්යක්ෂමතාමිතු විදුලි කෙවෙනි භාවිතය සම්බන්ධයෙන්. ඊට පස්සේ උපාංග භාවිතය සම්බන්ධයෙන් කාර්යක්ෂමතාව වැඩි විදුලි බුළු
1: රාජ්‍ය නිලධාරීන්ට එක පැත්තකින් කියනවා හරියට අකුරට සේවය කරන්න කියලා. එතකොට ඔවුන් සේවය කරනකොට අපි අනිත් පැත්තට ආයේ මෙතුමට චෝදනා කරනවා දැන් ඉස්සර වගේ නෙමෙයි ඇවිල්ලා කපලා යනවා කියලා. කපල යනවා. ඒකේ ප්‍රශ්න කන්දරාවක් ඇති. හැබැයි අපි එහෙම නොවන දැනට වග බලාගත්තු යුතුයි නේද සභාපතිතුමා?
2: ඒ පැත්තට සම්බන්ධයෙන් අපි හුඟන්නේ මේ මැදිහත් වීම කරනවා. සීබීකට අපි මොකද අපිට ඒගොල්ලන්ගේ ওই වගේ කටයුතු නියමනය කිරීම හැකියාව තියෙනවා. ඒන හුඟක් සීබීගේ පැත්තෙන් අපිට පේනවා නම් අසාධාරණ වෙනවා කියලා. ඒ සම්බන්ධ ප්‍රමිතීන් ස්ටෑන්ඩර්ඩ්ස් බෙස්ට් ප්‍රැක්ටිසස් අපි නිරන්තරයෙන්ම හදනවා. මේ දිගට මේක වෙනවා. මේකදී දැන් ඔය දැන් ග්‍රවුන්ඩ් එක හොඳ වගේම ඒකදී මදුසංග අපි කියන්න ඕනේ මහජන උපදෙස් කොමිසම විදිහට අපි අපේ අප හෑන්ඩ් එක අපි ලිහිල් කරන්නේ නැහැ. දැන් හොඳ මුදන් තමයි CBA දැන් ප්‍රශ්න දැන් මේ දසරේ ගාස්තු වැඩිවීම ගත්තොත් එකක් නෙවෙයි ඉන්ධන මිල වැඩිවීම. ඔව්. ඒත් නිතරම මහජනතාවකින් යන ප්‍රශ්නයක් තමයි ඔය ඉන්ධන මිල විනිවිද භාවයෙන් හරිද? ඒ කියන්නේ CPC එකෙන් විදුලි මණ්ඩල දෙන ඉන්ධන මිල ගණන් හරිද නැත්නම් ඒක ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න තියෙනවා. පිටස්ස ඒ සම්බන්ධයෙන් කන්සර්න්ස් තියෙනවා. ඒතර අපි කීප වතාවක්ම කිව්වා විදුලි මණ්ඩලයට අදාළ ඒ කියන්නේ ඉන්ධන සැපියුම් කරුවන් සමග ගිවිසුම් ගත වෙන්නේ. ඔව්. ඒ ගිවිසුම් ගත වුණොත් තමයි පේනවනේ ගාස් විත් මිල ගණන්. ඒතර ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් අපිට තියෙන විශාල එකක් එන්ෆෝස්මන්ට් ඕඩර් කියලා. ඒක මම අතුල මහත්තයලත් කියන්නේ. මම කියන්නේ ඒක ඒ කියන්නේ අපි එන්ෆෝස්මන්ට් ඕඩර් එකක් පානිකුත් කළා දිනවකවන් වැතුව වහාම ගිවිසුම් ගත වෙන්න මේ පවර්ස් මේ ෆුල් සප්ලයි. මොකද එහෙම නැත්තම් මේ මිල ගණන් සම්බන්ධයෙන් මොකද තාමත් විදුලි බිලෙන් ලොකු ගාණක් යන්නේ ඉන්ධන වලටනේ.
0: ඔව් ඔව් ඒක තමයි.
2: මිලෙන් පොඩි ගාණක් වෙනස් වෙච්ච ගමන් එතකොට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ අපි
0: දැන් මිලියන් ගාණක වෙනසක් කිනව දවසකට පාඩු.
2: ඔව් අපි දැන් ඒකට ඇව්වා එන්ෆෝස්මන්ට් ඕඩර්. එන්ෆෝස්මන්ට් කියන්නේ නිකන් ඕඩර් නෙමෙයි.
0: ඔව්
2: ඒක අපිට තියෙනනේ බලතල.
0: බලතල ඔව්.
2: ඒක අදාළ දිනවකවානු වලට අදාළ කාර්යයන් නොකොලොත් අපි යනවා නඩු. එතන මේ සැරේ අපි තියෙන මේ අපේ ඩිසන එකේදී අපි ඒකත් කිව්වා අපි නඩු නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා. ඉතින් මිනිස්සුන්ට අපි දැන් අතුරු මහත්මයට කලින් කිව්වේ ඒක අපි නිකන් ඉන්නේ නැහැ. අපි මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අපි
1: මැදිහත් වෙනවා.
2: අපි දැන් මේ සැරේ තියෙනේදී ඉතාමත් වැදගත් තියෙන කීපයක් ඔය එන්ෆෝස්මන්ට් ඕඩර් එකට අනුගත නොවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ආදි වශයෙන් හුඟක් අපි අවශ්‍ය මේ දේ කියන්නේ අපි ඔය ග්‍රවුන්ඩ් එක හොඳ කියන එකට හොඳයි.
0: හැබැයි
2: එහෙම ග්‍රවුන්ඩ් එක හොඳයි කියලා අපි නිකන් ඉන්නේ නැහැ. අපි උපරිම මධ්‍යස්ථයමයි කරන්න
1: හොඳ ග්‍රවුන්ඩ් එකේ හොඳට බැට් කරන්න ඕනේ නේද හම්බෙච්ච අවස්ථාවේ ඒ වෙලේ ගරු සභාවෙත්තුමා ඇතුළු මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉටු කරමින් ඉන්නවා අපි කතා කරන්නේ ලංකාවේ බල ශක්තිය අනාගතය පිළිබඳව තවත් හරියටම විනාඩි 32ක කාලයක් අපිට ඉතිරි වෙලා තියෙනවා මේ කාල පරාසය රනිල් සහ මාගේ ප්‍රශ්න කිරීම වලටත් එහා ගිහිල්ලා අපි කැමති ජනතාවගේ ප්‍රශ්න වලට ඉඩ කඩ හදලා දෙන්න 2774606 0703 93 93 7 WhatsApp අංකය ඔස්සේ ඔබේ අදහස් අපිට කියන්න පුළුවන්කම තියෙනවා ලොතරැයි ප්‍රතිඵල බලමු
0: අපි විරාමයක් ගන්න කලින් ලොතරැයි ප්‍රතිඵල බලමු අපි ඔබට කියන්න හදන්නේ ඊයේ දවසේ දිනු මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී අංක මහජන සම්පත ලොතරැයියේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 349523 ජේ 349523 ගොවිසත ලොතරැයියේ පී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 2736 47 60 පී 2736 47 60 මෙගාපව ලොතරැයියේ කේ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයේ අංක 12 වාසනාවන්ත අංක 20 43 64 77 කේ 12 ප්‍රසාද අංකය 20 43 64 77 77 දන නිදානේ ඩී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 17 24 30 62 ඩී ඉංග්‍රීසි අක්ෂරය 17 24 30 62 හඳහනේ තුලා ලග්නයේ වාසනාවන්ත අංක 8 10 15 21 තුලා 8 10 15 22 අද සම්පත ලොතරැයියේ අංක රටාව මම ඔබට කියන්නම් 23 523 9523 J 23 523 9523 J NLB ජය ලොතරැයියේ Z ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 6 8 9 7 Z 6 8 9 7 NLB සුබ දවසක් ලොතරැයියේ මිතුන ලග්නයේ වාසනාවන්ත අංක 13 19 45 මිතුන ලග්නයේ 13 19 45 මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9:00 විනාඩි 30යි වෙලාව
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
4: ඇහිනා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
4: කොහොම මේ බෙරිවිලා
5: විතරක් නෙමෙයි මේ ඇලිලා
4: දුවනම් මේක හදලා බලන්නකෝ
6: විජය
7: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
8: විජය
9: නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු
7: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන ඔබත් අදම NLB හනහට බලා ගන්න.
11: අතර සමී රුපියල් 1500ක් කියවා. අබන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකරි ගෙවන්න. ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
12: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLB තනට දහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: අනුෂ්ක රසංජන ද සිල්වා නිර්මාණයක්
4: මොන්නේ ඔලෙදුමාවේ ඉතින් ආවිතරයි එනවා කියලා කවට මං හිතුවේ නෑ බෑයි කියලා මුටි කාල නැගිට ගන්න බැරි වින්න ඔබගේ මූණ පොඩ්ඩක් බලන්න ආසයි තුන
0: පට්ටි ගෙතර
4: මෙයාට පස්සේ තමයි නිදහසේ කොණ්ඩ රැවුල කපලා නා ගන්න වෙලාවක් හම්බුන කොණි චටි
5: එයාලා පස්සේ කයි අයියේ අයියා ගන්නකො
4: දුම මේසේ තලින් පන්නවද
5: උපාලිත් කලින්ම ගෑවා අයියා ගන්න
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පට්ටි ගෙතර

0: Searchlight.
1: හෙට දිනන්නේ මං බිමයි අපගේ.
2: උදේ 9:00 විනාඩි 40යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
2: ලබි කතා කරමින් ඉන්නේ මහජන උපයෝගිතා කොමිසමේ ගරු සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මෙතුමෝ සමග. මම බුදුමාගෙන් අහන්නන් කියලා හිටපු කාරණාවක්
7: තියෙනවා.
2: මොකද මේ අද මව්වරුන්ගේ දිනේනේ. මව්වරුන්ගේ දිනේ වෙනුවෙන් ඔබේ අදහස් දැක්වීමට ඔබට ඔබේ අම්මා පිළිබඳව තියෙන මතකය බෙදා හදා ගන්න අද දවස මුළුල්ලේම අපි අවස්ථාව හදලා දීලා තියෙනවා. සහ මේ විශේෂ වැඩ කටයුත්තක් සාමාන්‍යයෙන් ඔබට පුරුදු නේද මියුසික් ගරාජ් එක ඇතුලේ සිද්ධ වෙනවා. අද ඒක අපි කියනවට වඩා හොඳයි. උදේ 10න් පස්සේ
7: කවි රවිගේ මහ ගන්නවා.
2: මේ දෙන්නත් එක්ක ඔබ ආදරය කරන සුවිශේෂී චරිතයක් එනවා. අම්මා ගැන ගොඩාක් දේවල් කතා කරන්න වගේම අම්මා ගැන හරි ලස්සන සින්දුවක් රිලීස් වෙන්න තියෙනවා කියලා ආරංචි වුණා. ඉතින් දිගටම FM 93.5 ලක්කනත් එක්ක ඉන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. සභාපතිතුමා එක වෙලාවක කියනවා මේ බිල නිර්මාණය වෙන තැන තියෙනවා මේ පහුගිය කාල පරාස ඇතුලේ සීබී එකේ හැදිච්ච ලොකු ණයක්. හරි, ඒ ණයත් යම් කොටසක් මේ බිල හැදෙනකොට එහෙම නැත්තම් මේ ගණනය කිරීම වලට එකතු වෙනවා. ඒක තමයි පියවා ගත යුතුයි. හැබැයි ජනතාවගේ පැත්තෙන් තර්කයක් තියෙනවා, අපි ලයිට් බිල ගෙවලානේ තියෙන්නේ. අපි ලයිට් බිල ගෙවුවේ නැත්තම් අපේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා යනවා. ඊට පස්සේ අපි ආය ඒක ලබා ගන්න සවි කිරීමේ සම්බන්ධතා ගාස්තුවක් ආය ගෙවන්න ඕනේ. එතකොට අපි බිල ගෙවලා තියෙනවා නම් හැමදාම මහජන උපයෝගීතා කොමිසම සහ මේ කණ්ඩායම එකතු වෙලා වැඩි කරන බිල අපි තර්ගයකින් දොරව ගෙවලා අපේ වගකීම ඉටු කරලා දෙනවා නම් ඇයි අපි මේ අනුන්ගේ ණයක් ගෙවන්නේ? මොකක්ද මේකේ පදනම? මේක හරි අසාධාරණයක් නෙමෙයි ජනතාවගේ තර්කය. ඇත්තටම මොකද්ද සභාපතිතුමා මේ ණය කොහෙන්ද මේ ණය කන්දරාව සීබී එකට එකතු වෙලා තියෙන්නේ?
8: මේකදී එක පැත්තකින් ඔය කියන තර්කය කිසියම් ප්‍රමාණකින් හරි. දැන් ඔපේ කිව්වත් විදුලි මණ්ඩලය, මම කියන්නේ එහෙම විදුලි මණ්ඩලය කළ යුතු වියදම් වලට අමතර අනස් වියදම් කළා තිබ්බනම්, ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට බැටරි ස්ටෝරේජ් කරන්න ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය වෙනවා වෙනුවට වැදගත් නැති දේවල් වලට අපි ආයෝජනය කළා තිබ්බනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඒක නෑ උන්ට එහෙම ප්‍රශ්නයක් ඒක කිසිම ප්‍රමාණයක් එහෙම එකක් තර්කයක් හරි. හැබැයි ඔය ණයවල ජනතාව දන්නේ නැති, බොහොම ජනතාව දන්නේ නැති එකක් තමයි 2000 මගේ අවුරුද්ද හරියටම මම ආසන වශයෙන් 2011 සිට 2022 වෙනකන් විදුලි ගාස්තු වැඩි නොකර සිටියා. ස්ථාවර පාත්තකය කියන්නේ ඒ කාලේ පිරිවැය නිරූපිත ගාස්තුව නෙමෙයි තිබ්බේ. කියන්නේ විදුලි ගා කියන්නේ පිරිවැයට වඩා අඩුවෙන් ඒක දේශපාලන අරමුණු වෙන්න පුළුවන් අපි දන්නේ. විදුලි බල මණ්ඩලයෙන් කොමිසමට ඉල්ලීමක් කළා තිබ්බෙත් නෑ විදුලි ගාස්තු වැඩි කරන්න. අවුරුදු ගානක් විදුලි ගාස්තු වැඩි නොවි එහෙම යන්න පුළුවන්. එතන විශාල වශයෙන් විදුලි බල මණ්ඩලය
2: කියන්නේ පාඩුවක් තියාගෙන ජනතාවට ලාභයක් දෙන
8: ගන ජනතාව ලාභයෙන් ඇතර එහෙම ආයතනේ පාසලේ යන්න බෑ. විදුලි ගාස්තු අප්ඩේට් වෙලානේ සමහර තේ පාසලේ රජයන් වල තිබ්බ
2: ප්‍රතිපත්ති වෙන්න පුළුවන්.
8: නමුත් ඒ එතනින් විශාල ණය ප්‍රමාණයක් ඒ කියන්නේ විදුලි ගාස්තු වැඩි නොවුනොත් දැන් මම ඔබගෙන් ගන්නවා විදුලිය බලාගාන. රයිට්, මධුසංක විදුලි පරිපූර්ණ. දැන් විදුලි ඔයාගෙන් අය කරුතු ගානට වඩා අඩු ගානක් නම් ගන්න මට මෙයාට ගෙවන්න නැතුව මන් ණය වෙනවා. ඔව්, ගානක් ණය වෙලා තියෙනවා. ඔය මේ
7: එහෙම කණිත වලට ලොකු ණයක් තියෙනවා.
8: කණිත වලට ඒතර බලාගාර. ඒතර ඒක ඔය ණය වලින් පහදාන් දන්නේ නැති දේවල්
2: වලට. ඒ කියන්නේ අපි මේ අවුරුදු 10ක් 15ක් එක දිගට මේ හරි විනෝද ජනක ගාස්තුවක් ගෙවමින් හිටියා. හැබැයි අපි වෙනුවෙන් රජයේ ලොකු ණයක් දරාගෙන ඉඳලා තියෙනවා. ඒක හරි ජනප්‍රිය තීන්දුවක්. දැන් ඔන්න මේ රජයටත් ඔබතුමාලටත් යෝජනා කරලා ජනාධිපතිතුමාට කියන්න පුළුවන් ගණන් වැඩි කරන්න දුල්ලන් ගියොත් ජනතාව අතර හොඳ ප්‍රසාදයක් දිනා ගන්න පුළුවන් කියලා. හැබැයි හෙට දවසේ නාණ්ඩුවට ඒකේ බලපෑමක්
8: කියලා සහ මහ ජනතාවට ගෙවන්න වෙනවනේ. දැන් අද අපි ඒ ගාන ගෙවනවා අපි. ඊට අමතරව ඔය ණයත් එක්කම මේ මෙහියුම් වේදම් වලට මුදල් එන්නේ
2: නෑනේ.
8: එතකොට ඒ කියන්නේ පැත්තකින් ප්‍රාර්ථන වේදම් වලට සහ මෙහියුම් يعني මේ අපි කියන වර්කින් කැපිටල්. එතකොට ඒ සඳහා මුදල් ගන්න බැංකුවලින් ණය අරන් තිනවා. ඉදිරිපරමන්නේ සාහනි පැත්තෙන් අර ගිවි යුතු පාසයන්ට ගෙවා ගන්න බැරුව. ඔය ණය ටික තමයි ඇකියුමුලේට් වෙලා තියෙන්නේ. සහය අතර අර කියන අකාර්යක්ෂම විදිහට වේදම් කළ දේවල් තියෙන්නත් පුළුවන්. නමුත් ඒ 100%ම තියෙන එකම නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒක කාලයක් විදිහට විගාස්තු වෙටි නොකර සිටීම ඒ එවැනි කාරණා නිසා ලොකු නායබරක් ඉදිරිපල මණ්ඩලයේ තාමත් විශාල නායබරක් තියෙනවා. ඉතින් හුඟද්දුරට දැන් ඉදිරි සැලසුම තමයි අවුරුදු ගාණක් තුළ ওই ණය ව්‍යාප්ත කළා කිසියම් ප්‍රමාණවලින් ඉදිරි ගාස්තු වලට ඇතුළත් කළා. මොකද මේ අතීතයේ වුණා කියලා අපිට දැන් ඔහොම දිගටම අපට විසඳුමක් ලැබෙයි නේද සංගේ. හින්ද අපි අර ලොකු බරක් එකපාරෙන් නැතුව අපි දන්නෝ ඒ මූල්‍ය වේදම් කියලා කිසියම් ප්‍රමාණයක් විදුලි ගාස්තුවට හැම ඇස්තිමේන්තුවකම ඉදපත් වෙනවා. ඉතින් ඒකෙදී ඉදිරියේදී ওই ප්‍රශ්නෙ කොහොම හරි දික්කාලන විසඳුමකට අපිට යන්න වෙනවා. ওই ප්‍රධාන හේතුව හින්දා තමයි ඒ ලොකු ණයබරක් ඉක්ුතුලා තියෙන්නේ.
2: ලංකාව ගැන කතා කරද්දී අපි දිගින් දිගටම කතා කළානේ. ඉපදෙන්න ඉන්න දරුවොත් ණය වෙච්ච රටක් මේක. දැන් ඒ ණය කොහොම හරි අපි කියවා දෙමින් ඉතින් මේ වෙලාවේ මේක ජාතික වගකීමක්. ඒ නිසා අපිට ඒ ජාතික වගකීම කොහොම හරි අමාරුවෙන් දරාගෙන ඉටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ බහුතරයක් ආයතන ගත්තොත් එහෙමනේ. දැන් අපිට නොමිලේ කිසිදු සේවාවක් සපයන්නේ නැති ඒ සඳහා අය කරන හැම ආයතනයකම බලපම ඔය කියන අය කන්දරාව එකතු වෙලා මේ කණිජ දෙල් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විදුලි බලය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙන දෙයක් ඕනේ ටෙලිකොම් එකේ ටෙලිෆෝන් බිල් සම්බන්ධයෙන් ගත්තත් ඒගොල්ලන් හැමදාම බිලක් එකතු කරනවා. හැබැයි සමහර රාජ්‍ය ආයතන වලට ලබා දීලා තිබිච්ච අමාත්‍යංශ වලට ලබා දීලා තිබිච්ච මේ කනෙක්ෂන් වලට ගෙවල නැහැ කෝටි ගාණක මුදල් ඒ ආයතන පාඩු ලබන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මේවා කොයි තැනක හරි निराකරණය වේ යුතුයි. ඒකට අපි විශ්වාස කරනවා වර්තමාන රජයේ යම් කිසි ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා. මේක කොහොම හරි ගොඩ දාලා මේ රට ආයේ ලස්සන රටක් බවට පත් කරන්න.
8: ඒකේ බඳ සංකම්පන්තව පොඩි එකක්ද කියන්නේ ඔකට විසඳුම තමයි එකක්. ඒ පිරිවැය ආවණ වෙන්නේ නැති මිලක් තිබ්බ එක. ඒක දැන් නිවැරදි වෙලා තියෙනවා. පිරිවැය නිරූපණය වෙන මිලක් වෙනවා. සහ අපි ඉදිරි කරන්න ඕනේ පිරිවැය කෙසේ හෝ
2: අඩු කර ගන්න
8: ඕන තමයි විසඳුම.
2: දැන් අර ඔබතුමා එක වෙලාවක් කියනවා මේ ජනන වියදම අඩු කරගන්න වැඩපිළිවෙලකට අපි ආ යුතුයි කියන කාරණේ. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද? විශේෂයෙන් මහජන උපයෝගිතා කොමිසම යෝජනා කරන යෝජනාවලියක් තියෙනවද?
8: ඔව්, ඒක තමයි මධුසංගමන් කලින් කිව්වේ. ඒ කියන්නේ අපි මේ සැර නියෝගයක් විදිහටත් ඉදිරිපත් කළා තියෙනවා. අපේ මිල මේ විදුලි ගාස්තු සම්බන්ධ ඩිසන් ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒක අපි 1.18 කින් මිල වැඩි කරන එක නියෝගයක් දීලා තියෙනවා. ඒ ජන සැලැස්ම තුල ද්‍රව ආශ්‍රිත ඉන්ධන වලින් සම්පූර්ණයෙන්ම විදිහට ප්ලෑන් එක හදන්න. දැන් ওই තියෙන ප්ලෑන් එකත් එක්ක අපිට යන්න බෑ. ඒක තාමත් තියෙනවා විදේශයෙන් ගෙන්වන මූලාශ්‍ර මත රැඳියාව. ඉතින් ඔහොම අපිට යන්න බෑනේ මේ රටක් විදියට. අපි අනෙක් එක පැත්තකින් ඒකේ විතර මේ විදුලි ගාස්තු එක පැත්තකින් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් විදුලි ගාස්තු උච්චාවචනය වෙනවා. ඇයි? ඉන්ධන මිල අඩු වැඩි වෙනවා. මෙහි විදුලි ගාස්තු වෙනස් වෙනවා. ඩොලරය යගේ වැඩි වෙනවා. මෙහි විදුලි ගාස්තු වැඩි වෙනවා. ව්‍යාපාරිකංශ බලන්න මොනතරම් අපහසුතාවයට පත් වෙනවද කියලා. ඒගොල්ලා ඕඩ එකක් ඇක්සෙප්ට් කරනවා කිසියම් මිලකට. ඊළඟ මාසෙ අපි විදුලි ගාස්තු වැඩි කරන ගමන් ඒ මිලට අල්ක දෙන්න බෑ. ඒතර ඕඩ එක නැති වෙන ලොකු ප්‍රශ්න තියෙනවා.
2: ව්‍යාපාර කඩාගෙන වැටලා
8: සමහරවිට. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ පුළුවන් තරම් ඔය පිරිවැය එක පැත්තකින් පිරිවැය අඩු කර ගැනීම සහ පිරිවැය ස්ථාවර. ප්‍රයිස් එක ෆ්ලක්චුවේෂන් එකට මේ ස්ටේබල් කරගන්න ඔය දෙකටම වැදගත්. සහ අපේ බලශක්ති සුරක්ෂිතතාවය. අපි වන්නයි බලන්නේ. දැන් අද වෙනකොට ඔය ඔක්කොම අපි මේ දඟලන්නේ 140ක් තාමත් පිටරට මත රඳා පැවතීමනේ. ඉන්ද්‍ර මිල ගැන වැඩි වෙච්ච ගමන් මෙහේ අපි දඟලනවා. හොම් බෑනේ අපි. ඒ කියන්නේ අපිට අනාගත දැක්මක් තියෙන්න ඕනේ බලසසි ශේෂ්ත්‍රේ. අපි පාවිච්චි කරන හැම දෙයක්ම. ඒ කියන්නේ අපි දාන ලයිට් එක විතරක් නෙමෙයි, ෆ්‍රිජ් එක විතරක් නෙමෙයි, අපේ කාර් එක. ඒ වගේම අපේ ට්‍රාන්ස්පෝර්ට් හැම දෙයක්ම අපි යන්න ඕනේ විදුලියට. පිටරටින් ගේන එක කළා අපි විදුලියට යන්න ඕනේ. විදුලිය පුළුවන් තරම් 90%-95%ම අපි හදන්න ඕනේ
7: ස්වදේශීය.
8: එතකොට අපිට ලැබෙනවා බලශක්ති සුරක්ෂිතතාවය. රේතෙන්ට යන්න නම් හොඳ එකෙන් දැක්මක් ඇතුව කර්මාන්තේ මෙහෙවන්න ඒ සඳහා හොඳ ජන්න සැලැස්මක් අවශ්‍යය. ඒ සැලැස්ම තමයි අපි කියන්නේ ඒ දිශානතියට යොමු කරන්න කියලා.
2: එහෙම නායකත්වයක් වර්තමානයේ ලැබිලා තියෙන ඔබතුමන්ලගේ කාර්යභාරය මැනවින් ඉටු කරමින් ඉන්නවා. මේක අර අපි දැකපු හීනය. මේ තමයි මේ රටේ මිනිස්සු කෑ ගහලා ඉල්ලපු වෙනස. ඒ වෙනස කරන්න ඔබතුමන්ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සභාපතිතුමා, ඔබතුමන්ලා ලස්සන කන්සෙප්ට් එකක් අරගෙන ආවට, රජයේ අලුත් වැඩපිළිවෙලක් අරගෙන ආවට මේක සමාජගත වුණා මදි කියන තැන අපි ඉන්නවා. දැන් අපි රනිල් සහ මම හැම සතියන්තයකම රජයේ මේ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන්, ඩිජිටල් සැලැස්ම සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරනවා. හැබැයි අපින් විතරක් මේ කාර්යභාරය කරන්න බෑ. ජනතාවට මේක තව ටිකක් ගැඹුරට යන්න ඕනේ. අපි හරියට දන්නේ නැහැනේ මේ විදුලිය මිල අඩු වෙලාවක් තියෙනවා, විදුලි මිල මේ ඩිමාන්ඩ් එකත් එක්ක වැඩි වෙලාවක් තියෙනවා. අපි ඒ අවස්ථාවන් ටිකවත් හරියට දන්නේ නැහැ. ඒ නිසා අපි යම්කිසි පැහැදිලි කිරීමක් කරගමු මහ ජනතාවගේ පැත්තෙන්. අපි කොහොමද විදුලිය පරිභෝජනය කරන්න ඕනේ? අපි හැමදාම කරන්ට් එක ඕනේ ඇත්ත. අපි කියනෝනේ දරුවෙක් කොහොමද නිදි කරවගන්නේ, හවස වෙනකොට අපිට අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවන් කරගන්න ගමන් අනිත් දේවල් කොහොමද අපි කළමනාකරණය කරගන්න පුළුවන්? ඒ සඳහා වෙන යෝජනාවලියක් තියෙනවද ඔබතුමන්ලගේ පාර්ශවයෙන් මහ ජනතාවට කරන දැනුවත් කිරීමක් විදියට?
8: ඒකදී බඳු සංගය ඇත්තටම දැන් අපි දැන් මුලින් කිව්වාගේ අපි ආයුත්තේ විදුලි පිරිවේ ගාවිද්‍රී කියන්නේ නිෂ්පාදන පිරිවේ පුළුවන් තරම් අඩු කරගැනීමේ පැත්තටනේ. අඩු කරගැනීමේ පැත්තට යනකොට එකක් තමයි අපි කියන ඔය ජනන සැලැස්මේ රිනියබල් පැති ඒ පැත්තට අපි යන්න ඕනේ. සහ ඔය ඉන්ධන මත තියෙන ඉන්දියාව අඩු වෙන්න ඕනේ. ඒතර සප්ලයි අපි කියන එක නිෂ්පාදනයේ පැත්තේ අපිට සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක පැත්ත. ඒකේ ලොකු බලපෑමක් එනවා මිල ස්ථාවර කරන්නයි මිල අඩු කරන්නයි. ඒ සම්තප යෝජනා දිල් තියෙනවා. ඒත් එක්කම තව පැත්තක් තියෙනවා ඉල්ලුම. ඉල්ලුම පැත්තේ කියන්නේ දැන් අද ඉන්ධන වලට අපිට යන්න සිදු වෙනවා අනිවාර්යයෙන්ම රාත්‍රියේදී. විශේෂයෙන්ම 6:00 ඉඳලා 10:00 අපි කියන පීක් ටයිම්. උපරිම ඉල්ලුමක් ලැබෙන කාලය ඒ කාලෙදී අපි විදුලි බලය සූර බලය නැහැ අපිට රාත්‍රි කාලේ. මේ ගල් අඟුරු ඒ සීලුම් දේවල් පාවිච්චි කළත් අපිට ඉල්ලුම සපුරා ගන්න මදි. ඉතුරු හිඟයට අපි යන්න වෙන්නේ අති විශාල වීදමක් තියෙන ඉන්ධන ඩීසල් ගල්සේ ගානක් විශාල වීදමක් යනවා. එතකොට අපිට පුළුවන් නම් ওই ඩිමාන්ඩ් එක අඩු කරගන්න එක පැත්තකින් අපි රිනියබල් ඒ කියන්නේ එනර්ජි හදන ක්‍රමයෙන් අපි අස් කරන්න ඕනේ එනර්ජි ප්‍රොඩියුස් කරන විදිය. අනිත් පැත්තෙන් මේ පැත්තකින් ඩිමාන්ඩ් එක අපිට මැනේජ් කළමනා කරන කරගන්න පුළුවන් නම් ওই දෙකෙන්ම සහයෝගයක් ලැබෙනවා විදුලි ගාස්තු අඩු කිරීම සඳහා. ඒකෙදි මදු සංග තව ওই ඩිමාන්ඩ් එක කළමනා කරන කිරීමේදී අපි හිතන්නේ දැන් මම ඔයා විදුලි පාරිභෝගිකය කියලා. ඒතර මම ඇවිල්ලා විදුලි බල සමාගම. විදුලි කළමනාකරණය කිරීමේදී විදුලි පාරිභෝගිකයාම පමණක් නෙමෙයි. දැන් උතනත් තියෙනවා. දැන් මම කියන්න බෑ ඔයාට අයින් කරන්න එපා ෆ්‍රිජ් එකේ ඉත කලින් විදුලි බලය සපෙන ආයතන තියෙනවා අපේ NSO එක. ඒ ආයතන තියෙනවා වකීමක් විදුලි බලය ඉල්ලුම කළමනාකරණය කරන ආයතන
2: පැත්තේ.
8: ඒකට වෙනම තියෙනවා සබ්ජෙක්ට් එකක් මේ demand side management ඉල්ලුම් පැත්තේ කළමනා කරන. එතකොට දැන් මම කලින් කිව්වේ එකයි අපි දැන් මේ සම්බන්ධයෙන් කීප වතාවක් අපි කලින් CB එකට සාධාරණ මේ බෙදහැරිමේ ආයතන වලට විශේෂයෙන් බෙදහැරිමේ ආයතන වලට අපි කිව්වා ඉල්ලුම කළමනා කිරීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට time of tariff. කියන්නේ demand එක වැඩි කාලේ ගාස්තු වැඩි, demand එක අඩු කාලේ ගාස්තු අඩු time of tariff කියන එක. ඒ වගේම ඩිමාන්ඩ් එක අඩු කරන්න ඉන්සෙන්ටිව්ස් දෙනවා. ඔයගොල්ලෝ අඩු කරොත් විදුලි ගාස්තු කිසියම් ප්‍රමාණයකින් අඩු කරනවා. හරිද? ඒ වගේම විශේෂයෙන්ම ඔය කියන මේ විදුලි පිරිවේ අඩු උපකරණ, විදුලි බල්බ්, ඔය LED වගේ දේවල්. එතකොට අපි පාවිච්චි කරන විදුලි කියන විදුලි අර පරිමිස්පෙන් භාවිත කරන උපකරණ වලට යාම. ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස්. ඒ වගේම විශේෂයෙන්ම අපිට තියෙනවා මේ smart meters grid එක modernize කරන එක. ඒතර smart meters වගේ අපි දැම්මොත් මදුසංක පාරිභෝගිකයන්ට යනවා messages. ඔන්න දැන් demand එක වැඩි. තේරෙනවද? ඒක ඉතාමත් නේ කියන්නේ එවැනි දේවල් වලට පාරිභෝගිකයා නෙමෙයි. ඒව ගන්න ඕනේ විදුලි බල සමාගම. දැන් අපි ඒව කීපසරයක් කරලා කිව්වේ නැති ඉඳ අපි නියෝගයක් දුන්න අපි යනවා එන්ෆෝස්මන්ට් ඕඩර් කියලා. දැන් මාස ගන්න කලින් දැන් වෙනවා. දැන් අපිට සැලසුම් එනවා ලෙකෝ එකකින් ආවොත් සැලසුම් අංක ඩිස්ට්‍රිබියුෂන් කම්පැනිස් තුනකින් ආවා. ඉතාමත් හොඳ සැලසුම්. ඒක පැත්තක් ඒවට අපි යොමු කරලා තියෙන එක මම කිව්වත් මහජන උපදෙස් කොමිසම රාජ්‍ය ආයතන විදිහට ලොකු සේවයක් කරනවා. පේන්නේ හුඟක් අය. පේන්නේ මිනිස්සුන් හිතන්නේ අපි ගාස්තු අඩු කරන වැඩි ගන්නවා කියලා ලොකු කාර්යයක් කරනවා. නමුත් අපි පාරිභෝගික පැත්තෙන් ගත්තම පාරිභෝගිකයට මේ යුතුකමක් තියෙනවා. Tamange විදුලිය අර පිරිමැස්පෙන් අර අපි කියනවා මයින්ඩ්ෆුල් කන්සම්ප්ෂන්. සිහි බුද්ධියෙන් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම 6 මාර 10 මාර කියන කාලයේ ඔබ පත්තු කරන හැම අනවශ්‍ය විදුලි බල්බයක් නිසාම ඉන්ධන වැය වෙනවා. අපේ සල්ලි පිටරටට යනවා. විදුලි ගාස්තු වැඩි වෙනවා. ඉතින් අන්නේ ඒකේ කෙනේ හැම වෙලේම කල්පනා කරන්න ඕනේ මම මේක පාවිච්චි කරන්නේ අවශ්‍යද? අපිට දැන් මේ අයින් කරන එක මේ 6 මාර 10 මාරෙන් පස්සේ කරගන්න බැහැද? ඒතර ඒසේ කියන එක 13ට 12ට නැතුව අපිට 24ට 25 තාමත් කම්ෆර්ටබල් නේ.
2: ඔව්.
8: සියතරිස් පාලෙමත් අපිට කම්ෆර්ට් වෙන්න පුළුවන්. එතකොට අපේ පැත්තෙන් පාරිභෝගික පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කළොත් ඒ කියන්නේ අපේ ලංකාවේ මද සංක විදුලි පාරිභෝගික මේ කුටුම්බ ඉන්නවා මිලියන 7ක්. එක ගයක් යුනිට් එකක් ඉතුරු කළොත්
2: මිලියන 7ක් යුනිට්
8: මිලියන 7ක් ඉතුරු වෙනවා.
2: මේක තමයි
8: මේ ඔක තමයි තේරුම් ගන්න ඕනේ ජනතාව පැත්තෙන්.
2: රනිල් මේක මේ සරල කාරණාවක් විදිහට අපි දැක්කාට මේ ඇතුලේ තියෙන්නේ මහා විප්ලවයක්. ඉතින් මේ වැඩපිළිවෙල ලස්සනට නිර්මාණය කර ගැනීම ඇතුලේ අපිට පුළුවන් අපි අර බලාපොරොත්තු වෙච්ච ලස්සන ශ්‍රී ලංකාව හදන්න අපිට බලශක්ති අර්බුදයට නිසි ආකාරයෙන් කළමනාකරණය නිතුව මුහුණ දෙන්න පුළුවන්. එහෙම වුණොත් අර්බුදයක් නැතුව අපිට මේ සියල්ල කළමනාකරණය කරගන්න පුළුවන්.
7: අපි බලාපොරොත්තු වෙන තව දවසක මහාචාර්යතුමා ඉදිරිදී සම්බන්ධ කරගෙන තවදුරටත් මේ වය ප්‍රගතිය සම්බන්ධ සාකච්ඡා කරන බොහොම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ගුරු සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් ඔබතුමන්ගේ වටිනා කාලය මේ රටේ වටිනා දෙයක් වෙනුවෙන් කතා කරන්න එකතු වීම ගැන. අදලා අපි සමුගන්න සූදානම් මියුසික් ගරාජ් පටන් ගන්න ඕන නිසා හැමෝටම සුබම සුබ දවසක්.
2: ජයග්‍රහ හිවාසනන්ත දවසක් මම මදුශංක
7: මම රනිල්.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි
2: වෙලාව ඔබ වෙත ගෙනා

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: තයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රධාන ජලාශ දවයක වාර දොරටු විවෘත කර තිබෙනවා. වාර මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රධාන ජලාශ දවයට අමතරව තවත් වදි ප්‍රබාර ජලාශ පහකද වාර දොරටු විවෘත කර ඇති බවයි. එම ජලාශ අතරින් ලුගම් වෙහෙර ජලාශයේ වාර දොරටු 6ක්, වෙහෙරකල ජලාශයේ වාර දොරටු 6ක්, රජකල ජලාශයේ වාර දොරටු 8ක්, දැදුරු ඔය ජලාශයේ වාර දොරටු 4ක් සහ අලිකොටාර ජලාශයේ වාර දොරටු 3 බැගින්ද විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව පහදින්වල පදිංචි ජනතාවට සැලකිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ලෝක මවුරුන්ගේ දින යාත්‍රයේදී තිබෙනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදාවයි මවුරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. ඉතිහාසය සඳහන් වන්නේ මවුරුන්ගේ දිනය සැමරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ 1914 වසරේදී බවයි. ඒ අනුව එවකට ඇමරිකා ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එන් නරතුරුව ලෝපුරා රටවල් මවුරුන්ගේ දින සැමරීමටයි පියවර ගත්තේ.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඊශ්‍රායලයේ එලකල ප්‍රහාරවලින් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනේස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රහාර සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සඳහන් කළේ ලෙබනේස් සරද කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගෙන ප්‍රහාර එලකල බවයි. සිවිල් වැසෙන් සිද වූ හානි පිළිබඳව වාර්තා ලැබී ඇති බවද ඊශ්‍රායල් ආරක්ෂකාංශය ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය අප්‍රේල් 16 වනදා සිට ඊශ්‍රායල් සහ ලෙබනන් අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කළද මේ දක්වා ඊශ්‍රායල් හමුදා සහ හිස්බුල්ලාවරු අතර අකණ්ඩව වෙඩි හෝමාරු සිදුවන බවයි. මිළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Music Garage with Govi and Ravi.
1: Good morning. Ude 10:00 vinadi 11:00 velawa. සුබෝදාසනක් ජයග්‍රාහි වාසනාවන්ත ලස්සන දවසක්. ඒ වගේම අද කොහොමත් ලස්සන දවසක් බවට පත් වෙලා තියෙනවා නේද? අම්මවරුන්ගේ දිනය දවසේ අපි හැමෝම අම්මා ගැන කතා කරනවා. හැබැයි ඉතින් මෙහෙමයි, අම්මා කියන්නේ සසරක්. අම්මෙක්ට මොකටද දවසක් නේ? හැමෝම කියන කතාවක් නේ ඔක මේ. හරි, දැන් අද මියුසික් ගරාජ් ප්‍රෝග්‍රෑම් එක ටිකක් වෙනස් විදිහට යන්නේ. ඒ කියන්නේ මං විතරද? නෑ නෑ නෑ. අරයා ඉන්නවද? එයා ඉන්නවා. යාට චූටි වෙලාවක් දෙන්න ඕන. මොකද අපේ ආටිස්ට් එක්කගෙන එන්නේ. ආව මම පහලට යවලා තියෙන්නේ. ඒ අතරතුර යාට මම පුංචි වෙලාවක් දුන්නා. ඉතින් ඒ අතර අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න බෑ නේද? එයා නැහැ කියලා මිතන වැඩ කරන්න නැතුව තියන්න බෑනේ. අන්න ඒක. හරි, ඉතින් අද ලස්සන වැඩක් වෙනවා. ඔයාලා කැමතිම ආටිස්ට් කෙනෙක් තමයි අද එන්නේ. එයා ඇවිල්ලා ඉන්නේ. අව එක්කන් එන්න තව පුංචි වෙලාවක් යනවා. මේ හැම දෙයක් එක්කම අද යාගේ අලුත් සිංදුවකුත් රිලීස් වෙන්න තියෙනවා. මං හිතන්නේ අද දවසටම ගැලපෙන ලස්සනම සිංදුවක් මේක. ඉතින් ඒ ගැනත් අපි කතා බහ කරමු. එහෙනම් අපේ මියුසික් ගරාජ් වැඩසටහන පටන් ගන්නවා. මං පටන් ගන්න කලින් ඔයාට කියන්නම්, අද අම්මවරුන්ගේ දවස නිසා, අම්මලගේ දිනේ නිසා, ඔයාට ඔයාගේ අම්මා ගැන තියෙන ඒ හැඟීම පුංචි මැසේජ් එකක් විදිහට අපිට වට්ස්ඇප් එකට එවන්න. 0705 93 5 93 7 අපේ වට්ස්ඇප් නම්බර් එක. මේකට ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ ජීවිතේ පළවෙනි ආදරේ. අපි හැමෝගෙම ජීවිතවල පළවෙනි ආදරේ අපි අම්මනේ නේද? ඉතින් අම්මා ගැන ඔයාට හිතෙන දේ ඔන්න ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙන අය අතරතුරේ අපි අපේ අද දවසේ ආටිස්ව ගෙන්නන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එයා ඇවිත් ඉන්නේ. එයා ආවා. හරි, එහෙනම් සින්දු අහලෙන්න. සින්දුවෙන් පස්සේ අපි බලමු මේ කවුද, කින්ද, මන්ද, මේ හැම විස්තරයක්ම.

0: ලකන්ද රේඩියෝ ITN
1: උදේ 10යි විනාඩි 16යි
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: උදේ 10යි
1: විනාඩි 17යි.
0: අපෝ ඇවිල්ලා නේද?
1: ගියේ සති මන්නතු පාලෙන් දිටියේ.
0: අපෝ නෑ මන්
1: බොරු කියන්නේ. මම මේ කල්පනා කරේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි මගේ කරාම්බුව වැටුනේ ඇවිල්ලා.
0: ඔක්කොම වටගිය තමයි එන්නේ. හරි. Good morning.
1: Good morning.
0: ඔයා මේ එළියට ගියානේ මාව එක්කන් ගෙන්න.
1: ඔව්.
0: මං ඒ අතරේ පටන් ගත්ත වැඩේ.
1: එහෙම බෑනේ. එහෙම කොහොමද? ජෝ අපි දෙන නැතු මේ වැඩේ පටන් ගන්න බෑනේ නේද?
2: ඒකනේ.
0: Good morning.
2: Good morning. Thank you so much.
1: මට ඉන්වයිට් කරාට. ඉන්නේ මේක අවසාන ස්තුතිය. ඉස්සල්ලාම කියන්න ඕනේ මෙහෙම. හරිද? මම දැන් ස්ටේටස් එක දැම්මා ඉස්සල්ලාම වාගේ. මං හිතන්නේ මගේ යාළුවෝ 100ක් විතර. අනේ දෙයින මම ජීවිතේට පෝස්ට් එකක් දාම මෙච්චර කට්ටිය ආස වෙලා නැහැ ජෝ. මම ඇත්තටම කියන්නේ මගේ යුනිවර්සිටි එකේ හොඳම යාළුවා ස්පෙෂලි අමාශයාට වීඩියෝ එකක් යවන්න ඕනේ මේ වාත් එක්ක කතා කරන. මේ ඔයාට මාන ඉදිරි කට්ටිය ආදරේ නේද?
2: ඒකනේ. ආයි අමාශා.
0: Excuse me. මඩත් පොඩක් කතා කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සුම අඳුර ගන්න දෙනවද මට?
1: මේ කට්ටිය අමුතුවෙන් අමුතුවෙන් අඳුනලා දෙන දෙයක් නැහැ ජෝ. පෙරේඩ කොහොමද දැන් රටක් ලෝකයක් ආදරය කරන කෙනෙක් වෙලා ඉවරයි ජෝ නේද?
2: අනේ yes. මාරම හැපි.
0: ඉතින් ජෝ මොකද වෙන්නේ මේ දවස්වල?
2: මේ දවස්වල ඉතින් ඇත්තටම වාහි ගීතයට හොඳ ප්‍රතිචාරයක් හම්බෙනවා. ඉතින් දිනපතා අපි දකිනවා TikTok වල එහෙම ඉතින් කට්ටිය දාන්න.
0: තමන්ගේ වාහි ගැන නේද?
2: ඒකනේ. ඒ ගමම්ම තව සින්දුවක් අපි රිලීස් කරා. මේ සින්දුවේ නම ලස්සන අම්මා.
0: ඒ ගැන කතා කරමු චුට්ටක් ඉන්න දැන්.
2: ඔයපා.
1: කරවහ බුඩා.

0: ඒගන අපි කියනවා මංකිවන.
1: ජෝග ලස්සනම් ගැනත් කතා කරන මන්දක විඩියස් ගොඩක් ඉන්නවා. ඉතින් එයා ගැනත් කතා කරන්න ඕනි, වාගේ අම්මා ගැනත් කතා කරන්න අද අම්මාවරුන්ගේ දවස. ඉතින් අපිට මේ වගේ දවස් හැමදාම එන්නේ. මම හිතනවා ස්පෙෂලි අද ජෝ අපිත් එක්ක එකතු වුණේ. දැන් අපි දවස කිව්වට අපි හිතන්නේ අද දැන් අම්මාවරුන්ගේ දවසත් එක්කම වාගේ සලුත් සොන් එකක් එක්කම අපිට ආව හම් වෙන්න පුළුවන් ඒ කියලා නේද? ඉතින් ඒ වැඩේත් ගැනත් කතා කරන්න ඕනි, ජෝත් එක්ක කතා කරන්නත් ඕනි. ජෝගේ මේ දවස්වල හිට් සොන් එක අහලා අපි මේ පැත්තට එමු. උදේ 10 විනාඩි 19 යයි මියුසික් ගරාෂ් අහගෙන ඉන්න වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
5: රීතා වයිබ්.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Music Garage with Govi and Ravi.
1: උදේ 10යි විනාඩි 26යි මියුසික් ගරාජ් අහන්නන වෙලාව ආද අපිත් එක්ක ඉන ස්පෙෂල් කෙනෙක් ජෝ පෙරේරා.
2: හරි දැන් ඔයා පොඩ්ඩක් කටවහගෙන ඉන්න ජෝට කතා කරන්න. ජෝ අපිට කියන්න ඔයාගේ සම්පූර්ණ නම.
3: මගේ සම්පූර්ණ නම ජෙරෝම් ෂමින් පෙරේරා.
2: ඇයි එතකොට ඔයා ජෝ කියලා ෂෝට් කරගෙන ඉන්නේ?
3: ජෝ කියන නම ඇත්තටම මට ආපු නික්නේම් එකක්. ඊට පස්සේ මට හිතෙනවා මේක මේ මගේ ස්ටේජ් නේම් එකට හොඳයි නේද කියලා.
2: ඒක දැන් හිට් වෙලා යනවා නේද?
3: ඒක දැන් යනවා.
2: සම්පූර්ණ නම
3: කිව්ද? ජෙරෝම් ෂමින් පෙරේරා.
2: ෂමින් පෙරේරා. ඒක තමයි ෂෝට් කරලා ජෝ පෙරේරා කියලා පාවිච්චි කරන්නේ. හරි දැන් අපිට පෞල විස්තර පොඩ්ඩක් කියන්න බලන්න. දැන් පෞල ඔයා විතරද තනි කොළුවද?
3: ඔව් මට ඉන්න අක්ක කෙනෙක්. ඉතින් මටත් අවුරුදු 3ක් වැඩිම. ඉතින් මායි අක්කයි තමයි මායි අක්කයි අම්මයි තාත්තයි.
2: අම්මයි තාත්තයි. දැන් එතකොට ජෝ ඉපදෙන්නේ කොහෙද? ගෙවල් කොහෙද? ඒ විස්තර අපිට කියන්නේ. අපිට අනුන්ගේ දේවල් වැඩක්
3: නැහැ කියන්න.
2: හැබැයි පොඩ්ඩක් කියන්න ඔයාගේ විස්තර අපිට කොහෙන්ද ආවේ කින්ද මන්ද මේ විස්තර?
3: ඕකේ මං ඉපදුනේ කොළඹ. ඉන්නේ වත්තල. ඉතින් එහෙන් තමයි ආවේ.
2: කොළඹ කොල්ලෙක්.
3: කොළඹ කොල්ලෙක්. ඉස්කෝලේ ගියේ සාන්ත ජෝසප් විදුහලට. කොළඹ 10. ඉතින් ඔව්.
2: ඒක තමයි විස්තර. හරි. දැන් නැත්තම් ගොඩාක් අය හිතන් ඉන්නවනේ අර ගමෙන් කොළඹ ඇවිල්ලා එහෙම එකක් නේ.
1: එහෙම යත් ඉන්නානේ. හරි දැන් ජෝ මට කියන්න. ජෝඩි කියන තව විශේෂ දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික හිමීට කියන්න ඉස්සරහට. මේ දැන් මේ වෙනකොට සින්දු කීයක් වගේ කරලා තියෙනවද ජෝ?
3: මේ වෙද්දී සින්දු කියන ඔල් ටුගෙද සින්දු 30ක් 35ක් විතර කරලා තියෙනවා. සිංහල දැන් හරියටම සින්දු එක දිගට දාන්න පටන් අරගෙන දැන් සින්දු 13ක් විතර වගේ දාලා
1: තියෙනවා. වැඩිපුරම හිට් වාහේද තාම? ඒ
3: කියන්නේ වාහේ තමයි මං හිතන්නේ නේද?
1: අපේ වැඩිපුර මාස මේ බාල කාලයකට.
2: බාල කාලසම මැණිකේ.
1: මැණිකේ. මේ දෙකට තමයි වැඩිපුර මාස.
2: ඔයා කැමති දැන් ඔයා කරලා තියෙන සින්දු වලින් ඔයා කැමතිම සින්දුව මොකද්ද? ඔයාගේ කැමැත්ත තියෙන වැඩිපුරම.
3: එහෙම ඇත්තටම අමාරු කියන්න. ඒ සින්දු නිකන් අපේ ඇත්තටම ළමයි වගේ.
2: ඒ කියන්නේ වැඩිපුරම කැමති කියලා කියන්න
3: අමාරුයි.
2: දැන් අද ජෝ තනියම නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. එයාගේ බොඩිගාඩ් කෙනෙකුත් ඇවිල්ලා.
3: ළමයා හදවෙ කියන්නේ.
2: අපි ආයෙත් කතා කරන්න ඕනේ. යා මේ යා සයිලන්ට් අර පැත්තකට ලපාඩේ ඉන්නේ. ඔයත් එහෙම නෑනේ.
3: මං එහෙම
1: මම කිව්වා එනකොටම ජෝ මගෙන් ඇහුවා ඔයා බැලුවද ජෝ මොන වගේ කෙනෙක්ද කියලා. මං කෝ මං හිතන්නේ නෑ වැඩි කතා කරයි කියලා. අපි බලමු ඒ උනාට කියලා.
2: හැබැයි අපි දෙන්නට වැඩි කතා කරයි වගේ.
1: කරයිද නෑනේ.
2: හරි අපි මේ අර කතාවට එමු. දැන් අද මේ මාසේ 10 වෙනිදා අපි කිව්වා අම්මවරුන්ගේ දිනේ දවසේ අපි ලස්සන වැඩකුත් එක්ක තමයි එන්නේ කියලා. ඉතින් ජෝ ඒ ලස්සන වැඩේ අරගෙන ඇවිල්ලා තියෙනවා. ජෝගේ අලුත්ම සින්දුව ලස්සන අම්මා. අම්මට කොච්චර ආදරේද ජෝ?
3: අම්මට ගොඩක් ආදරේ. මං අර කියන්නේ මමාස් බෝයි කියලා එහෙම කෙනෙක් තමයි මම. ඉතින් මට ඇත්තටම ඕන නම මදර්ස් ඩේ එකට ස්පෙෂල් song එකක් කරන්න. මොකද අපිට ගොඩක් සින්දු තියෙනවා එක එක concepts වල.
2: හරි.
3: අපිටත් මටයි ජීවිතකටත් අපිට හිතුනේ මේ මදර් song එකක් තමයි නැත්තේ.
2: නැත්තේ ඔයාට.
3: ඔව්. ඉතින් ඒක ලස්සන්ට visualize වෙලා මේ අපි එළියට දැම්ම අද දවස මේව කරලා
2: ටාගට් කරගෙන දැන් මේ සින්දුව ලිව්වේ ආඩ් ගර යහපැත් ඉන්න එක්කනානේ.
3: අපි දෙක ඉන්නේ එක.
2: එයා දුර රැඩි ඉන්නේ පොඩ්ඩක් ලඟුණා නම් අපිට කතා කරන්න පොඩ්ඩක් එන්නකො ළඟට. ළඟට එන්න
3: බයයි එයා.
2: හරි ලැජ්ජයි වගේ නේද? අයබෝන් මොකද වෙන්නේ? මේ අපිට කියන්න කොහාගේ නම? ජීවක
4: වීරසිංහ.
2: ජීවක වීරසිංහ ජෝට කලින් සින්දු ලියලා තියෙනවද?
4: ඔව්.
1: ඒක හැම සින්දුවක් මගේ ලිව්වේ.
4: මම තමයි
2: කොහොමද? දැන් එතකොට මේ ලස්සන අම්මා ඔයා ලියනකොට ඇයි මේක කියන්න ජෝටම දෙන්න ඕනේ කියලා හිතුනේ?
4: කොහොමත් අපි දෙන්නනේ ඉතින් වැඩ කරන්න එකද? ඒ කියන්නේ මං එහෙම වෙන.
2: ඒ කියන්නේ ඔයා ජෝ ඔළුවේ තියාගෙනද මේ සින්දුව ලිව්වේ?
4: නෑ සාමාන්‍යයෙන් අපි දෙන්න සින්දුව හැදෙන්නේ නෝමලි සාමාන්‍ය මෙලඩි එක තමයි මුලින්ම එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි දෙන්න එකටම තමයි සින්දු හදන්නේ. ඉතින් ඒ වෙලාවේ මෙලඩි එකත් එක්ක තමයි මට ಐಡಿ එකත් එක්ක ඇවිල්ලා අපි මෙහෙම කරමු කියන අම්මා වගේ සින්දුවක් මොකද ඒ concept එකේ සින්දුවක් අපිට තිබ්බේ නැහැ. එහෙම කරමු කියලා ඉතින් ಐඩිය එකක් ආවේ.
2: ඊට පස්සේ ඒක
4: කරගෙන ගියා.
2: කවුද ඒක මියුසික් කරන්නේ?
4: ජෝම තමයි.
2: රයිට්. එතන මෙලඩි එක දාන්නේ ජෝනේ නේ.
4: ඔව්.
2: එතකොට ඔයා තමයි ඒකට ගැළපෙන වචන ටික දාගන්න. ප්ලේ. ජෝන් ටික වැඩ කරන්න ලේසිද?
4: හරිම ලේසි.
2: එතකොට ජෝ ජීවකත් එක්ක වැඩ කරන්න ලේසිද?
3: හරිම ලේසි.
2: ඒවනම් බොරුවට
3: මන්දි පාඩම්
2: කරනවා. ඔය කලින් කතා වෙලාවත් අපි මෙහෙම ඇව්වොත් මේ උත්තර දෙනවා. හරි, දැන් ජෝගේ ලස්සන අම්මා සින්දු අපි ඔන්න ඊයේ රිලීස් වුණේ. කොහොමද ප්‍රතිචාරය දවසේ මේ සින්දුවට?
3: ඇත්තටම හොඳයි, ඇත්තටම හොඳයි. දැන් මම අපි අද දේ නැගිට්ටට පස්සේ දැක්ක ගොඩක් කට්ටියගලගේ අම්මලත් එක TikTok එකේම කරලා තිබ්බා. ඒ මාරම හැපි කට්ටියගේ එන ඒනොන්ට තියෙන බොන්ඩ් එක ෂෙයා කරද්දී අපිට මාරම හැපි. දැන් මම ආරාධනා කරන ඕපන් ඉන්විටේෂන් එකක් දෙනවා ඔයගලගේ
2: අම්මලට.
3: ඒ වීඩියෝස් පිච්චස් දාද්දී අපේ සින්දු ටැග් කරලා අපිව ටැග් කරලා දාන්න
2: කියලා. මේ සින්දු අම්මට අහන්න දුන්නද?
3: හරි ආසයි දෙවනි වර්ස් එකට වචන ටික ඇත්තටම ලස්සන ක්‍රෙඩිට් එකක් දෙන්න
2: ඕනේ.
1: අපි ෂුට් එකකින් කියමුනේ දැන් අමාරු වෙනේ ෂුට්ටක්. අපි සින්දුව අහලා ඇවිල්ලා අපි ඊට පස්සේ පොඩ්ඩක් රෙඩි වෙලා කියමු.
3: ඕකේ.
1: ඒක ඕකේ.
2: මේක මේ ජෝගේ
1: අලුත්ම සින්දු. අදේ නම් දිගටම ලක්කණේ ගහන්න පුළුවන් FM 93.5 93.7. දිගටම තින් ජෝගේ සින්දු අහනකට මේකත් අහන්න පුළුවන් නේ.
2: YouTube එකට යන්න ලස්සන මියුසික් වීඩියෝ එකේ ජෝයි ජෝගේ අම්මයි දෙන්නම ඉන්නවා. මේකත් බලන්න පුළුවන් ඔයාලට.

0: උදේ 10යි විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
2: ලකන මොනින් ඉස්සල් එන්තික ධර්මතිලක නිර්මාණයක්.
3: මෙයා මොකටද මේ මැදකට දාගෙන තියෙන්නේ? ඒ පොලිටිකල් නිවුස් නේ. මෙයා මුලින්ම දාන්න ඕන දේවල් මං කියලා තියෙනවානේ. ඒක දාන්න මුලට. දා දෙක හදන්න.
4: අනිත් channel වලත් යනවා මිස්.
3: අද තිසාලාව ප්‍රසන්ට් කරන්න දාන්න.
4: අද බාතියගේ දාසනේ මිස්.
3: අද තිසාලාව ප්‍රසන්ටින් කරන්න දාන්න. අද ඉරිතා. හරි. අද මිනිස්සු හැමෝම ගෙදරින් දවස නිසා කෙල්ලෙක්ව දානවා මං කියන දේක.
2: මගේ ඉපැරණි පෙම්වතිය.
5: මේ අර කහපාට ෂර්ට් එක දාගෙන පුතා. මුදුන බලාගෙන හිටියේ මම ඉස්සරහ ඉන්නේ දුවියා හොඳට බලාගෙන හිටියේ නේ. හුස්ම ගන්න එකම හුස්ම ගත්තේ නේ. ඈ අර ගෑල්ලා මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ. ගෑල්ලා මේ හුස්ම ගත්තා නම් හුස්ම ගත්තා. ඈ එහෙම තමයි එයා හිතන්නේ.
2: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
6: Music Garage with Govi and Ravi.

0: දෙයනේ ලයිව් සොයින් කායිත හෝ වගේ මට
1: අත්තුම නේද මට හිතෙනවා මේ මියුසික් වලට වැඩිය මෙහෙම গিටාර එකත් එක්ක එනකොට හරි ලස්සනයි
2: කියලා
0: මේ ජෝ කිව්වනේ තරමේ ඉක්මනින්ම හදච්ච සොන් එක මේක කියලා ඒක යන දිස්ත්‍රික් කියන්නකෝ
2: ඔව් ඇත්තනම අපිට ආයිඩියා එක ආවේ මේ දැන් සතියකට කලින් වේද සතියක අමාරකට කලින් වගේ
0: ඉතින්
2: ආපු ගමන් අපි ඉක්මනටම සින්දු හදන්න පටන් ගත්තා and ඔව් දවස් මං හිතන්නේ දවස් දෙකක් හරි තුනක් නේද දවස් තුනක් ඇතුළත සින්දුව ලියලා ප්‍රොඩියුස් කරලා මික්ස් මාස්ටර් කරලා ඉවරයි
0: ඊට පස්සේ වීඩියෝ එක
2: වීඩියෝකත් ඒ ගමන්ම කරා කියන්නේ මික්ස් මාස්ටර් කරන්න කලින් අපේ දෙවෙනි දවසේ හදන දෙවෙනි දවසේ සින්දු වීඩියෝ කරා
0: කොහෙද ලොකේෂන් එක කියලා අසනයි
2: ලොකේෂන් එක මහරගමනේ මහරගම වලව්වක ඔගේ තමයි ස්පේස්
3: එක මම හිතන්නේ ගොඩක් ටෙලිඩ්‍රාමාස් වලට ගත්ත වලව්වක්
0: ආ හරි ලස්සනයි මමත් බැලුවා මේ එතකොට මේ අම්මට ඉස්සලාම කියද්දි සොන් එක කියන එක අම්ම කැමති වුණාද
2: අම්මිය ඔව් කැමති එයා කොහොමත් හරි ආසෙ
0: කැමති අර ඔයාගේ වීඩියෝ එකක් තියෙනවා අත් එක dance කරන ඒ ලස්සන අය වීඩියෝ එක මා ලස්සනයි ඉතින් මේ අම්මි කෙනෙක් යනකොට දින් ලස්සන මතකෙ මොකද්ද ඔයාට අම්මත්
1: එක්ක ඒක පුංචි කාලේ වෙන්න පුළුවන් එන්නත්
0: අම්මි මේ ජීවිත කාලෙම ඔයාට තියෙන අම්මා ගැන දෙන අම්මා කියද්දි අම්මි කියද්දි ඔය මෙන්න කියන එතකොට ඔයාට අම්මිටක නොවෙනම තැනක් මොකක් හරි තියෙනන එක තැනක් ස්පෙෂල් මොදයක්
2: මට ඇත්තටම නිතරම මතක් වෙන මොමන්ට් එකක් තමයි අම්මි මාව ඉස්සලාම ෆස්ට් ඩේ ස්කූල් එකට අරන් ගිය මොමන්ට් එක. ඉතින් මං ගොඩක් ඇඬුවා එදා.
1: ඔයා අවතර
2: නෙවෙයි අපිත් ඇඬනවා. මම එක්ස්ට්‍රා ඇඬුවා. මං ඊට පස්සේ අම්මි මාව ස්කූල් වෑන් එකේ තමයි කියන්නේ මේ මං එන්න ආෆ්ටර් ස්කූල් එන්න හිටිය ඊට පස්සේ අම්මි මාව මේ මං ඉස්සර අඬපු නිසා ස්කූලෙම ඉඳලා ඕට් එකේ තමයි මාව අරන් ආවා.
0: පේන්න හිටියා ඔයාලා.
2: පේන්න හිටියා. ඉතින් ඔව් එහෙම තමයි.
1: අම්මි ගැන තියෙන ලස්සන මතකයක
0: ඒක.
2: ඔව් මට දැන් මතක් වෙන්නේ ඒක තමයි. දැන් ආපු ගම අම්ම.
0: ආගෙන දෙන්නේ දැන්.
2: අම්මි හංගින අම්මි හංගින.
1: එන අම්මිට කියන්න බෑ කොච්චර ආදරේද කියලා. අන්න කොල්ලේ ඇසුරු නැ වෙන
2: පැත්ත. කොල්ලේ එහෙම කියන්නේ නැ නේද ඉතින්.
0: කියන්නේ අද කිම අද කිම.
1: අද කිම අද ස්පෙෂල් දවසක් නිසා ඔයාට අම්මට දෙන්න තියෙන පණිවිඩේ හොඳ ලක්ෂණේ හරහා දෙන්න පුළුවන් අම්මි. ඔන්න ජෝගේ අම්මි. ඔන්න ජෝ.
2: අම්මේ මං ආදරෙයි. අම්මිට කියන්න දෙන සෑහෙන මේ ඔක්කොම ටික ඉතින් සින්දු ඇතුළේ තියෙනවා.
0: තියෙනවා. ඔව්. ඒක ලේසියි. මම හිතන්නේ කෙනෙක් ආටිස්ට් කෙනෙක් වෙන එකේ තියෙන තවත් වාසියක් තමයි ජෝ. දැන් අපිට සමාජලාවට අපේ ක්‍රියේටිව් එක දෙන්න බෑනේ හැම මිනිස්සෙක්ටම. දැන් අපි සමාජලාවට වොයිස් ආටිස්ට් කෙනෙක් විදිහට අපි සමාජලා ට්‍රයි කරන වොයිස් එකකින් අපි අම්මට කියන එක. ඒක හැමෝටම කරන්න බෑ. සිංගර් කෙනෙක් සින්දුවකින් කියන ට්‍රයි කරන තමන් ආදරය කරන කෙනාට වෙන්න පුළුවන් අම්මට වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒ chance එක හැමෝටම හම්බෙන්න ඒ වාසනාව වටත් තියෙනවා. ඉතින් ඔයාගේ අම්මත් වාසනාවන්තයි. ඒ වගේ දෙයක් තමන්ගේ පුතාගේ හිතේ තියෙන හැංගීම් අහන්න එතකොට ජීවකගේ අම්මත් වාසනාවන්තයි මොකද මේ වචන ජීවක කියන්නේ ආගේ අම්මා මතක් කරගෙනනේ එතකොට බලද්දි මේ හැමදේම කම්බිනේෂන් එකක් විතර එකක්දි මම හිතන්නේ ඒ අම්මලා තමයි මේ අමොම් වාසනාවන්තයි මම කියන්නේ එක්ස්ට්‍රා මම හිතන්නේ ඒක ලැබෙනවා හරි
1: ඉතින් අද ජෝ පෙරේරා අපිත් එක්ක ඉන්නේ ජෝ දැන් ඔයා මේ ෆීල්ඩ් එකට එන්න ඒ කියන්නේ ඔයාගේ හිතේ හීනයක් තිබ්බද ඒ කියන්නේ මියුසික් ෆීල්ඩ් එකට මම කවදා හරි දවසක එනවා කියලා හීනයක් තිබ්බද නැත්නම් වෙන හීනයකින්
2: හීනයක් තිබ්බා
1: පොඩි කාලේ
2: නම් තිබ්බා මොකද මගේ පවුල පවුස්සු බිම මං එන්නේ මියුසිකල් ෆැමිලි එකකින්
1: මගේ විස්තර කියන්න බලන්න
2: පිට ඕකේ මගේ සීයාගේ නම රංජිත් පෙරේරා ගොඩක් ලංකාවේ සින්දුවට මේ මියුසික් කම්පෝස් කරලා තිනවා ඉතින් මගේ තාත්තිත් තාත්තගේ නම මංගල පෙරේරා ගොඩක් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වල ප්ලේ කරලා තිනවා මගේ තාත්තා ඊට පස්සේ තමයි මං එන්නේ ඉතින් පොඩි කාලේ මම පටන් ගත්තේ ඇතරම් බෑන්ඩ්ස් වල ප්ලේ කරන්න තමයි පටන් ගත්තේ ඊපස්සේ ස්කූලෙන් අවුට් වෙන ගමන්ම අවුරුදු ඔල්මොස්ට් අවුරුදු 10ක් විතර බෑන්ඩ්ස් වල ප්ලේ කරා ප්ලේ කරන ගමන් සින්දු හදාගෙන ආවා ඉතින් ලොකු ප්‍රතිචාරයක් තිබ්බේ නැහැ ඉතින් ඒක හොඳ ලර්නින් එක්ස්පීරියන්ස් එකක් වුණා මල පැනලා ගීතයෙන් තමයි ඇත්තටම ලොකු දොරක් ඇරෙන්නේ මගේ මියුසිකල් කරියර් එකේ මගේ සහජීවකගේ ඇන්ඩ් අපේ මියුසික් ප්‍රොඩියුසර් ඉන්නවා එයාගේ නම දිල්රු කොස්ටා කොසේ කියලා අපි තුන්දෙනා තමයි ගොඩක් කලට එකට වැඩ කරන්නේ ඉතින් එහෙම ආපු ජර්නියක් තමයි දැන් එනකන් ඒක ඉතින් පුළුවන් තරම් හොඳට සස්ටේන් කරන් යන්න ප්ලෑන් එකේ එෆර්ට් එකක් දාගෙන
1: ඉන්නවා. පොඩි කාලේ දැන් ගොඩක් අයගේ තියෙන හිණයක්නේ මං කවදා හරි දවසක ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ફોක්ටර් කෙනෙක් හරි මොකක් හරි ලොකු බර රස්සාවක් කරන්නනේ අපි හැමෝම හිතේ තියන් ඉන්නේ. ජෝගේ එතකොට හිණේ මොකද්ද ඒ කාලේ තිබ්බේ?
2: පොඩි කාලේ ඇත්තටම මං හිතන්නේ මේ ක්‍රිකට් කෙනෙක් වෙන්න ආසාව තිබ්බා. ඔව් ගොඩක් කලක් කොල්ලොන්ගේ එක ආසාව දිනවනේ පොඩි කාලේ. ඉතින් මටත් ඒ ආසාව තිබ්බා ක්‍රිකට් උත් ගැහුවා. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් ලොකු වෙද්දි මියුසික් ටිකක් සීරියස් කරන්න පටන් ගත්තා. සින්දු හැදෙන්න පටන් ගද්දි මට
1: ජෙනුවින්ලි
2: ඒ ආසාව ආවා. and එහෙම continue කරන් ආවා.
0: මොනාරි jobs කළා තියෙනවද මේට කලින් music වලට අමතරව?
2: නැහැ. මම job interview එකට යද්දි තමයි මට first band chance එක හම්බෙන්නේ. ඉතින් මං අතන මට job එකක් හම්බුණා. හැබැයි මං තෝරගන්නේ
0: මොනෝ side එකේ ඉඳ higher education කළා තියෙන show?
2: නැහැ. මං ඇත්තට music තමයි study කරලා තියෙන්නේ. Yes. So right after school මට හිතුණා music පැත්තම pursue කරන් යන්න. මොකද මට ඒතර idea එකක් තිබ්බා. මං දවසක් කරන්න යන්නේ music. ඉතින් මගේ කාලේ වෙන පැත්තකට දාන්න නැතුව let's music වලට මේ invest කරමු කියලා.
0: ඒත් එක්කම දැන් මොකක්ද duet එකක් කරන්න idea එකක් නැද්ද?
2: duet එකක් කරා
1: අර මේ
0: බාලකාලේ ඕකේ මං කියන්නේ ඉස්සරහට තව කරන්න ආසාවෙන් කවුරුරි ආටිස්ට් කෙනෙක් තෝරගන්න කිව්වොත් කවද තෝරගන්න කැමති?
1: ඒ කියන්නේ ඔගේ voice එකට match
0: මේ අපේ program එකට ආව කෙනෙක් ඉන්නෝ එයාව suggest කරා මං කැමතියි මෙයාත් එක්ක duet එකක් කරන්න කැමතිද? හරි මං එයාගෙන පස්සේ කියන්නම්. මට කියන්න කොහොමද chance එකක් හම්බුනේ තෝ කැමති කවුද දැනට industry එකේ ඉන්න
2: කෙනෙක් එක්ක? මං ඇත්තටම ආසයි ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මම මාව ගොඩක් ඉන්ස්පයර් කරපු අපේ ලෙජන්ඩ්ස් ලා ඉන්නවා. ඒ රෝකාන්ත ගුණතිලක සර් එයාත් එක්ක හරි ආසයි හීනයක් තමයි ඒක. එක්ක ඩුවට් එකක් හොයාගෙන මොනවා හරි වැඩක් මියුසික් වැඩක්. ප්ලස් මම හරි ආසයි නිරෝෂා විරාජිනී මිස්ගේ වොයිස් එකට පොඩි කාලේ ඉඳන් මාව ඒ දෙන්න තමයි මට ඉන්නේ කලබරේෂන් එකක් කරනවා නම් හරි මාස දෙන්න
0: කියලා. වයින් නම් ගෙස් කරන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එකට අවිල හැම කීප කෙනෙක් කෙනා නිකන්
1: මේ ජෙනරේෂන් එකේ කෙනෙක් නේ.
0: ඔව් මේ ජෙනරේෂන් එකේ කෙනෙක්.
2: මට ගෙස් කරන්න අමාරුයි.
0: අමාරුයි. අපේ දැන් ලාස්ට් මන්ත් එකේ ආව ප්‍රෝග්‍රෑම් එකට මේ ඩැෆි වනාන් ඩැෆිඩිල් නේ. ඩැෆි කිව්වෝ මේ ඩෝට් එක කරන්න ආව ජෝත් එක කරන්න ආසයි
2: කියලා.
0: මං කිව්වා මේ එතකොට ඔයා ජෝයින් වෙනවා කියලා කන්ෆර්ම් කරලා තිබුණේ මං කිව්වා ඩැෆිට ජෝයින් වෙනවා ප්‍රෝග්‍රෑම්
2: හරිම සපෝටිව්
0: මාරම
2: හැපි ගමන් එම හම්බෙන්න පුළුවන් ගැන ඇන්ඩ් යස් කලබරේෂන්
0: මම කිව්වා කලාකණේ තමයි අපි ඒක කිව්වේ දැන් දැපි එදා ඇවිල්ලා කිව්වා ආසයි ජෝත් එක්ක නම් කරන්න ඩුවට් එකක් කියලා ඉතින් ඔන්න චාන්ස් එකක් තියෙනවා අපි එහෙම එකකුත් දෙන්නකම් බලාගෙන ඉන්නවා මොකද ජැෆීගේ වොයිස් එකට අපි පර්සනලි මාරාසයි සහ හැමෝම මාස චරිතයක් ඉතින් අපි එහෙම වැඩකුත් බලාගෙන ඉමු නේද
1: හරි අපි මේ පොඩක් චැට් එක පැත්තට යන්න නැත්නම් ලබන සතියේ අපි මේ
0: ලබන සතියේ ජෝනේ අපි දෙන්න බැහැ
1: අපි දෙන්නත් බැරෙන්නේ හරි මේ පැත්තෙන් ඉන්නේ ආලෝ ටික මතක් කරන්න ඕන හයි කවි රවි ගුඩ් මෝර්නින් කොහොමද ආලට අදත් මියුසික් ගරාජ් සාදට මහගෙන ඉන්නවා කියලා කියනවා සුපිරි ප්‍රෝග්‍රෑම් එක එවැගේ ආදරණීය අම්මාවරුන්ට ආදරණීය සතුට දවසක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරලා තියෙනවා මෙන්න මෙහෙම සටහනකුත් එයා තියලා තියෙනවා උපන් බෙලිඳුන් මහමග දමා යන යෝගයක කොයි තරම් කම්කටොළු තිබියදී ආදරයෙන් සෙනෙහසින් මටත් අක්කටත් ආදරණීය වෙච්ච ඔයාට ගොඩාක් පිං අම්මේ කියලා නිසංසලා මේ අපේ නිෂෝ මැලේෂියාවල ඉඳන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ ඉතින් එයාගේ අම්මිට හරිම ආදරේ එක අපි දන්නවා ඔන්න නිෂෝ අපි වාගේ අම්මිවත් මේ වෙලාවේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා එවැගේම සුබ දවසක් වේවා මේ කවුද මම හොරණින් චමින්ද ඉඹුලගොඩ කියලා තමයි කියන්නේ. ඉතින් චමින්ද ආවත් ගොඩාක් ආදරෙන් අපි ඊළඟ සින්දුවට එකතු කර ගන්නවා. සෙලුම අම්මාවරුන්ට සුබ පතනවා කියලා සරත් චන්ද්‍ර ඩයස් රයිගම ඉඳන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් මේ කට්ටියවත් අපි ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා.
0: ඕකේ අපි ඊළඟ කට්ටියවත් මතක් කරමු. මේ පැත්තෙන් එනා ගුඩ් මෝර්නින් තුන් දෙනාටම ගොඩාක් ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජෝ පෙරේරාවත් ආදරේ උල්පතු අම්මා අම්මා කියනම සසරක් නොනි මෙන්න පහනාක මගේ අම බුතු වේවා කියලා කියන හැපි මදර්ස් ඩේ හැමෝටම කියලා ත්‍රිෂ් කරලා තියෙනවා. රුවිනි ප්‍රියංගනි මොරටුවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. හයි රවි කවි, ලෝකෙට මහන ලස්සන වචන ගොඩක් කියන්න තරම් පින්වන්ත පුතෙක් ලෝයාට ජෝ යාට මේ කියන්නේ ඒ වචනේ ලස්සන අම්මා. ඉතින් අද මැදිරියට මොකද්ද මොකද්ද
1: කඩවසම්
0: නෑ ඔනේ මන්ද කඩවසම් වෙන්නදී කඩවසම් ඔය දෙන්නටත් ඉතින් පින් කියලා කියන ජෝව ගෙන්නුවාට බලන්න බොය ගොඩින් සුමන මැසේජ් එක දාලා තියෙනවා. මං කිව්වේ මම කියපු කතා තමයි ජෝ මේ කියන්නේ. හැමෝටම chance එකක් නෑ අපේ අම්මට තියෙන ආදරේ එහෙම හැමෝටම
1: වචනෙන් කියන්නේ
0: වචනෙන් කියන්නේ සහ ප්‍රසිද්ධිය හැමෝටම ඇහෙන්න කියන හැමෝම ආදරය කරන දෙයක් නිර්මාණයක් කරන්න. ඉතින් ඒත් එක්කම මියුසික් ගරාජ් හංගන්න කියලා මැසේජ් එකක් දානවා. අම්මවරුනේ song එක දෙන්න කියලා කියන අපි try එකක් දෙන්නම්. මැසේජ් එක දාපු කෙනාගේ නමක් නෑ. නිරෝෂා. Thank you ආවත් එකතු කරගන්න. නුගේගොඩ පැලේක සද්දරම අපි වහගෙන ඉන්නා කියලා කියනවා. විමලසේන නයනා ප්‍රියන්ති. එතකොට ආද ප්‍රියන්තිගේ උපන්දිනේ. Happy birthday. ඉතින් අපිත් wish කරන ගොඩක් ආදරෙන් happy birthday කියලා. ඔන්න ඔය කටි ඔක්කෝම එකතු කරගන්නත් ඕනේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්නවට පුළුවන්. බිින්ද හතයි බින්දුවයි තුන්නයි අනුව තුනයි පහයි අනු තුනයි හත අපේ නම්බක විවෘතයි ජෝ එක්ක කතා කරන්න දෙකුත් තියෙනවා නම් ඒකත් අහන්න අපි ප්‍රශ්න ඇත්තිරට අපි ජෝගෙන් අහන්න නගේ
1: උදේ 10යි විනාඩි 49යි දැන්.

0: taşıma paha, anıl Tunay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Lakanda Radio ITN. Dinleyin Mara Digay.
2: Avadanam Pilipada, Avadhanaya Pinisai. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: අද
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝති රාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දීතයිඩය. වැඩි විස්තර සඳහා 0765 325 25 අමතන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදේ 10යි විනාඩි 55යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
0: උදේ 10යි විනාඩි 55යි වෙලාව. අපි අලුත් පැයකට යන්න හදන්නේ කමන්නේ නෑ.
5: කමන්නේ. අපි චුට්ට කතා කරන්නද කියලා ඇහුවේ.
0: අපි මේ අලුත් පැයට යන්න කලින් මට මතක් කරන්න ඕනේ දැන් අබන්ස් ගැන අගල් 40 ස්මාර්ට් රූපවාහිනියක් ගෙදර ගෙනියන්න පුළුවන් රුපියල් 1500ක් ගෙවලා.
5: දෙයිනේ.
0: මෙච්චරද ටීවී තියෙන කොහෙද?
5: අබන්ස් එකේ විතරයි
0: තියෙන්නේ. ඉතින් මාස 20ක් ටික ටික ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන අබන්ස් ප්‍රදර්ශනාගාරයේ හරි එහෙම නැත්නම් myabans.com වෙත පිවිසිලාට වැඩි විස්තර දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. 10 විනාඩි 56යි අලුත් පැයකට යන්නේ. අලුත් පැය
5: විඳ සිඳුනේ යන්නේ දැන් අපි.
0: ඔව් විඳ සිඳුලා ඇස්ති කරගෙන තියෙන. ඊට පස්සේ අපි ආයෙත් ජෝපෙරඩයික කතා කරමු.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙනා
3: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලු

0: ලක්හනේ ප්‍රවෘත්ති සභකෙන් මම සුලක්ෂණ උදේශකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: රයින් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනේ කෝටි යටේ එන්එල්බී තනඩි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් 6,77,80,000 වටිනා හෂිෂ් භද්‍රවිතෝගයක් බෙරට රැකෙට අපුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොට පෙළ පොලිස් භද්‍රවිකාරංශය සඳහන් කළේ අද අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. සැකකරු කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. ඔහු අලෙවි සහායකවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ. සැකරු රැගෙන ගමන් බල්ලේ චොක්‍රට් ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15ක තිබේ භද්‍රවිතෝගේ සුවකත් බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව හෂීෂ් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 778ක් සුවා ගැනීමට පොලිසිය සමත් වුණා. සැකරු අද බිගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යුක්‍රේනයේ සමග පවතින යුද කැටුම් අවසන් වෙමින් පවතින බවට තම සිතන බව රුසිය ජනාධිපති ව්ලඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ දෙවන ලොක් යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සනිටුහන් කරමින් මොස්කවෙහි පැවති හමුදා පෙළපාලයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙරට අතර දීර්ඝකාලීන සමගි විසුමකට එක් වීමෙන් අනතුරුව තමන් යුක්‍රේන ජනාධිපතිවරයා හමුවන බවද ව්ලඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12ට.
4: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4යි දැන්.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
4: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපර් වේදී ෆිනිෂර්.
5: Unfortunately, today some of you will be going home.
4: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
6: Welcome to MasterChef Sri Lanka.
4: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
7: Music Garage with Kavi and Ravi.

0: Classic Garage with Kavi and Ravi.
1: නෙව්ව පුතා
2: සින්දු
1: මට මතකයි මේ අපේ ප්ලේලිස්ට් අපේ දැන් චාර්ට් එක පටන් ගන්න ලොකු කාලයක් නෑනේ. පටන් ගත්ත පළවෙනි දවස් ඉඳන් අපේ චාර්ට් එකේ තියෙන song එක තමයි මැනිකේ
2: කියලා ඉතින් අපි අහමු ඒක තව ටිකක් ඉන්නේ
1: ආන්නත් ඕනේ නේ ඒක ඒකයි බාල කාලේ මේ වෙනකොටත් අපි තියාගෙන හිටියා අපි ඒ තරම් ආස නිසා
2: ඒකනේ මේ ජෝ එනකම්ම අපි තියාගෙන
1: හිටියා වාහේ තියෙනවා
2: අපි වාහේ යවුවනේ
1: වාහේ ලයිව් අහන්නත් ඕන අනිවාර්යයෙන්ම. දැන් මේ දවස්වල මං හිතන්නේ ඔයාගේ songs වලින් වැඩිපුරම කරේ මල පැනලා song එක ගොඩාක් hit වුණා. ඒකත් එක්ක වාහයකට ඊට වැඩිය මං හිතන්නේ ප්‍රතිචාර වැඩි නේද?
3: ප්‍රතිචාර වැඩි වුණා නේද?
1: අවුරුදු vibe එකත් එක්ක නේ තිබුණා නේද කොට?
3: අපේ ඇත්තම ගිය අවුරුද්ද දාන හිටපු සින්දුවක් නේද? ඊට පස්සේ අප්‍රේල් මාසේ පොඩ්ඩක් පහ වුණා. පහ කරාට පස්සේ අපි තීරණය කරා දාන්න නැතුව
1: ඉන්න. වැඩක් නැහැ කියලා.
3: ලබන අවුරුදු වලටම දාමු කියලා මේ.
1: ආ ඉවසීමෙන් තියාගෙන හිටපු සින්දුවක් නේද?
3: එහෙම සින්දු තියෙනවා තව සෑහෙන.
2: ඉස්සරහට එන්න.
1: ඒත් එක්කම මේ ජෝඩ ලස්සන ඩාන්ස් කරන්න පුළුවන්නේ.
2: අපි ඒ ගැන කතා කරමු ඊට කලින්. දැන් මේ මැණික සින්දු ලිව්වෙත් වගේ ආලෝ ජීවකනේ.
3: ජීවකට
2: මං හිතන්නේ ඇතිම ඔයාගේ මැණික හිතේ තියාගෙනද?
1: ඒක මෙහෙමයි පොඩ්ඩක් ඉන්න. මෙයාගේ ෆේවරිට් නේ මැණික. දැන් ඒ නිසා ඒ ගැන පොඩ වැඩිපුර කතා කරන්න ඕනේ මෙතන.
2: අපි චුට්ටක් මයික් එක ලං කරගමු. මේ මැණික ලියන්න ප්‍රධාන හේතුව මොකද්ද? කාටද ලිව්වේ? ඇයි වට එහෙම එකක් ලියන්න ඕනේ කියලා හිතුනේ? දෙමු බලන්න දැන් උත්තර.
4: ලියන්නේ එහෙම හේතුවක් තිබ්බේ නැහැ. ස්පෙෂලි මෙලඩි එකටම තමයි. මොකද අපිට දැන් මල පැනල එකත් එක්ක අපි පොඩ්ඩක් අර සවුත් ඉන්දියන් පැත්තට පොඩ්ඩක් හිතුවනේ යමු කියලා. ඉතින් ඔව් ඉතින් මේක අපි 100%ම මේ පැත්තටම බාර කරමු කියන එකත් අයිඩියා එකත් එක්ක තමයි ඔය දාපු. ඒ කියන්නේ ග්‍රූව්ස් ඔක්කොම ඉඳන් පාවිච්චි කරපු ඉන්ස්ට්‍රුමන්ට්ස් ඉඳන් ඔක්කොම අපි ඒ පැත්තට යමු.
2: පොඩි නිකන් මේ ෆිල්ම් song එකක vibe එකක් තියෙනවා.
4: ඒ කියන්නේ මමත් ගොඩක් කලවට ඉතින් ලියද්දි වුණත් මම සෑහෙන රයිම් කරන්න ම බැලුවේ. ඒකයි මේ එහෙම නැත්තම් විශේෂ හේතුවක් නැහැ.
2: ඒක මියුසික් කරද්දී ජෝ.
4: Yes.
2: ජෝ මතමයි. ජෝ දැන්.
4: ජෝ කොසි.
2: හා රයිට්. දැන් ජෝ මඩි කියන්න දැන් මේ සින්දුවත් එක්ක රවින්ද කියන dance කරන්න පුළුවන් කියලා. ඒක මැණික සින්දුවෙන් හොඳටම තේරෙනවා. හොඳට නටන්න පුළුවන් කියලා.
3: තේරෙනවා.
2: බලන ඕන කෙනෙක්ට තේරෙනවා හොඳට dance කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ ඔයාට උනත් රවින්දනියන් තේරෙන්නද මෙයාට පොඩ දැන් සින්දු කියන්න නටන්න දෙකම පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහට නිකන් රඟපාන්නත් ඒ වගේ එක මාසාවක් නේ.
3: ආසාවක්
1: තියෙනවා.
3: ආසාව තිබ්බට නෑ ඇත්තටම. දැන් දැන්
1: අත දෙන්න කෙනෙක්
2: නැහැ. හැකියාව තියෙන අත දෙන්න කවුරුද?
3: අත්තිකුත් ආවා, කෞස්ත්‍රිකුත් ආවා. හැබැයි ඔව් අපි තීරණය කළා මේ මොහොතේ සංගීතය. මොකද මෙච්චර ආදරයක් ලැබෙනවා කියන්නේ ඒක ලේසියෙන් හම්බෙන එකකුත් නෙමෙයි. ඉතින් අපි ඒකට ලොකු වැලිය එකක් තියලා අපි හිතනවා මේ ආදරය ලැබෙන්නේ අපේ මියුසික් නිසා, අපි ආපු ජර්නි එක නිසා. ඉතින් ඒක පොඩ්ඩක් ફોකස් කරලා ඉස්සලා හරියට කරලා ඉමු කියන දා තමයි ඉන්නේ. වෙන අමතර
2: වෙන දේවල් එහෙම ආරාධනාවක් ඇවිල්ලා තියෙනවද ඔයාලට?
3: ආවා.
2: ආහ ඒකෙන් කියන්න කැමති
3: නැහැ.
1: අපි බලමුකෝ ITN එකේ පොඩ්ඩක් අපිව කතා කරලා බලමු නේද පොඩ්ඩක්.
2: මම ඇත්තටම හිතන යාගේ මේ තියෙන මූණේ ඉරියව් එකම සාමාන්‍ය මූණ බලලා මම සාස්තර කියනවනේ.
1: අම්මෝ මෙයා මේ පරිස්සමෙන් මම මේ කියනවා. දැන් කිව්වොත් රවින්ද ආවක නම් හරියන්නේ නැහැ. කතා එතනින් එහාට
2: හරියන්නේ නැහැ. මට හිතෙනවා ජෝට ලස්සන මූණක් තියෙනවා. පොඩි අර දකුණු ඉන්දියානු නළු ස්වරූපයක් නේද වටේ. ජීවක ඔයාට නිකන් එහෙම හිතන නැද්ද මේ කොළුව දවස කරඟ පාන්න?
1: එතකොට දෙන්නගේ තියෙනනේ පොඩි එකද අපි දෙන්නත් එකට හිටියා. මේම තමයි දැන් මෙයා මාව විනාශ කරනවා, මං මෙයාව විනාශම කරනවා. ඒ වගේ තමයි එකක් උනේ දැන් ඔය උනේ නේද?
2: ඇත්තටම ජීව කොහට හිතලා නැද්ද මෙයාට රඟපාන්න පුළුවන් ඇති
4: කියලා? පුළුවන් හැමදාම කරන්න.
1: අමුතුවෙන් ආයෙත් ස්ක්‍රීනයක් ඕනේ
4: නැහැ. දෙයක් ඕනේ නැහැ. සීන් එක කියන්න විතරයි ඕනේ.
2: කියන්නේ ඒක හරියටම කරනවානේ. හරි මම නැගිටින්.
1: තව ප්‍රශ්නයක්.
2: මොකක්ද?
1: ජෝ ආදරවන්තයෙක්ද?
2: අනවශ්‍ය
1: කැමැතිද කියලා. නෑ කැමති
3: නෑ. ආදරවන්තෙක් තමයි. අම්මගේ කරන්න කැමති, ආදරේ විඳින්න කැමති.
2: ආදරය හරිම
1: කපටි උත්තරයක්.
3: ආදරෙන් පිළිච්ච ආදරවන්තයෙක්. ආදරයට ආදරේ.
2: මේ මං හිතන්නේ ඔය කතාව අපි අහන්න ඕන මෙයාගෙන් නෙවෙයි, ජෝගෙන් නෙවෙයි.
1: ජීවක.
2: ජීවක.
1: ජෝ ආදරවන්තයෙක්ද?
2: ජීවක ගන්න මයික් එක අතට.
1: හරි. හරි.
3: ඔවා මෙයාගෙන් නහන, මෙයාගෙන් නහන.
2: නෑ නෑ නෑ. ඔයාගෙන්
1: ජීවක ජෝ ආදරවන්තයෙක්ද?
4: ඔව් හොඳයි.
2: ඇත්තටම මේ ආදරවන්තයෙක් විදිහට කොහොමද ආට?
1: ආදරවන්තයෙක් ඉදිරියේ ඥාලුවෙක්
2: ඉදිරියේ නෑ මං අහන්නේ දැන් හොඳම යාළුවානේ දන්නේ තමන්ගේ යාළුවා ගැන ආදරේ කරන්නේ
4: කොහොමද සීරියස්ද කියන්නේ සමහරක් වෙලාවට මටත් ළඟ ඉන්න බෑ මං යනවා හරි මොකක්ද ඒකට කියන්නේ
1: ආදරණීයයි
4: ආදරණීයයි
2: හරි අවංකයි
4: යස් ඒක මොනා නැති උනත් කියන්න ඕනේ
1: තියෙනවා පොඩ්ඩක් ඉඳලා හිටලා පොඩම එකක් දාගන්න
4: මේ
2: ආදරවන්තයෙක්ද මෙයා
1: නෑ දැන් කියන්න කැමති නෑ
2: ඉන්නකො ඉන්නකො අහන්න කොහොම හරි අපි වචනේ ගන්න ඕනේ
4: එහෙම කියන්නේ නෑ නෑ
1: මෙහෙමයි ආදරය කරන අය ගොඩාක් ඇති මේ වෙනකොට මම දන්න දැන් මම අර මගේ යාළුවෙක් ගැන එහෙම නෙමෙයි මං කියනවාට ඔයාට ආදරය කරන මං කියන මේ ලව් එහෙම ලව් එකක්ම නෙවෙයි ආදරය කරන අය ගොඩාක් කියනවනේ දැන් ඔයාට මේ වෙනකොට දැන් ඔබ සමහරට අපේ අම්මිත් තිය බැලන්ස් වීඩියෝ එක දැකලා එයාට ආසෙ හිතුණා ඔයාට ආදරේ හිතුණා හරිද ඒ වගේ තමයි දැන් මේ වෙනකොට ආදරය කරන අය ගොඩාක් ඇති ඔයාට මට කියන්නකෝ ඒ ආදරෙන් දැන් ඔය ෆෑන්ස්ලා කමෙන්ට්ස් එහෙම වැටෙනවනේ කී කීවා අම්මදක නොවෙන මොකක් හරි කමෙන්ට් එකක් තියෙනවද ජීවිතේ වැඩි ජීන් සමහර මේක නම් අන්නේ අම්මදක කරන්නේ මම මෙන්න මේ කමෙන්ට් එකක් තිබ්බා කියලා එක
2: තාම නැද්ද
3: නෑ ඒ වගේ තමයි ඔක්කොම එන්නේ නේද ගොඩක් ලොකු ලව් එකක් ගොඩක් ප්‍රේක්ෂකයන් පෙන්නනවා අපිට and මට ඇත්තටම මේ හිතුණා මේ මලපැන්ලා ගීතයටත් වඩා වාහි ගීතයෙන් ආදරයක් ආදරය කියන එක ලැබුණා
1: කියලා හරි ඒ කියන්නේ මලපැන්ලා කියන එක හිට උනාට ඔයාලට වැඩි ආදරය තුන්නේ නැ අපිට සින්දුව බලද්දි ඇත්තම කතාව කිව්වොත් එම අපිට ඔයාලට ආදරයක් හිතෙනවත් ජෝක් වෙන චරිත හොයනවත් අපිට ඇත්තටම කැමැත්තක් ආසාවක් තිබුණා අපි නිකන් සින්දුව පොඩි තියෙන vibe එකක් තියෙන අමුතු vibe එකක් ඒක බැලුවා හැබැයි වාහි song එකේ ඔයාගේ acting එක ඔයාගේ voice එක ඒ ඔක්කොමත් එක හරි collect up කරා පොඩ්ඩක් එක මේ අර ඔයාට ආදරය කරන්න ඔයාව හොයන්න මම ඇත්තටම හරිද මම ජීවිතේම කියන්නේ මෙයා තමයි ඉස්සලම suggest කරේ අපි Joe වගේන්නුම කියලා ඒ මැනිකේ song එකකින් හරිද හැබැයි මට ඇත්තටම ඔයාව ගෙනල් ලොකු උමනාවක් තිබුණ නැහැ හැබැයි ඔයාගේ දුවම මං
2: අහන්නේ මූණ බලාගෙන
1: හැබැයි
3: මිනිස්සුන්ට
1: ඔව් මම නේ අඬ ගැහුවෙත් නේද හැබැයි වාහි song එක ඇහුවට පස්සේ මට ඇත්තටම හිතුණා ඒකනේ ඔයා කියන්නේ ආයි ඔයාට මං හිතන්නේ ඔයාගේ ජීවිතේ turning point එක වෙන්න ඕන අනිවාර්යනේ
3: ඕන ඇත්තටම
1: කොහොමද ප්‍රතිචාර ඇත්තටම ලොකුවට
3: තිබුණා ඔව් අපිට ඒක තමයි කිව්වා වගේ මාර ආදරයක් දැනුණා ඒ ආදරය ඇත්තටම දැනුණා ඒකලන් දාන comments වල and අපිට ආපු messages වල I think අර generational song එකක් හදුවා වගේ feeling එකක් ආවා
1: අපිට අනිවාර්යෙන් දැන් හැමදාම මම හිතනවා අර අවුරුදු කාලේට සින්දු ටිකක් තියෙනවා අපි TikTok එකක් කරන්න බලා පොඩ්ඩක් අපි ලොංගි එක කැඳලා පොඩි ජාකට් සාරිජක කැලක් ඇදගෙන ටික වීඩියෝ කරන්න ඉතන දැන් ඊළඟ අවුරුද්ද එනකොටත් මම දන්න හැමෝම වාහයකට කරමුද TikTok එකක් කරන තැනට මේ අවුරුදු ගානකට ওই සින්දු අනිවාර්යෙන් යනවා කියන විශ්වාසය තියෙනවා ඒ සින්දු කැලුවත් අපි පච්චොට් එකකින් කියමුද ඊළඟට
3: අනිවාර්යෙන්
1: අනිවාර්යෙන් ඒ සින්දුවත් අහමු අපි සින්දු කහලෙමුද
2: අපි මේ මැනිකේ අහමු කතා කරන්න මේ පැත්තට 2774 2774 810 අපේ ටෙලිෆෝන් නම්බර් එක වගේම මේ පැත්තට WhatsApp message එකක් දානවා නම් 0703 93 5 93 7

0: ලකුණු මිසුගරා ශාග්නින වෙලාව 11 විනාඩි 20යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
3: මේක ගන්න
4: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: හරි හරි බබා, වැඩේ වරුන් ගම එනවා. ඔයා ඔෆිස් එකේ ළඟට ගිහින් ඉන්නකෝ.
4: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
3: මේ ගලාව නම් එපා
2: වෙනවා. FM 93.5. FM 93.7.
1: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
2: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: Music Garage with Kavi and Ravi.
0: උදේ 11 විනාඩි 22යි දැන් වෙලාව. මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ රවින්ද්‍යා. ආ, කතා කරන්න පොඩ්ඩක්. මේ අපි WhatsApp chat එක පැත්තට යන්න ඕනේ. අද ගොඩ දෙනෙක් ඉන්නවා මේ පැත්තෙන් අපි වහගෙන. ජෝට විශ් කරලා තියෙනවා නේද?
7: ඔව්, ඒක තමයි නේද? Good morning. අපි අහගෙන ඉන්නවා මහනම කොලෙජ් එකේ 93 බැච් එකේ රෝෂිත්, අපේ ආසිරි, හේමන්ත, ක්‍රේසි ජේ, එතකොට සුජේත්, රණවක, සංජය. ඔනේ කටි එකතු කරගන්න කියලා තමයි සීජේ මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඕකේ. මහරක මොපෙල්ලගේ කටි ඔක්කුගම නම් ටික තියෙනවා. කියනද?
0: මම කියන්නම්. මේ කටි අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕන. රසික, චනිතු, පසින්දු, චමෝත්, ගයාන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි තිනාලු, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රාණි, ඉරේෂා, නයනි, බුදුවම්මේ නියම් පන්තියකට
7: ගියා.
0: මාපලගවින් වෙන ඕන දෙයක් වෙච්චාවි සින්දු මම දැන් දුන්න තරුෂි ප්‍රබෝධා රත්නපුර කුරුවිටි ඉඳන් මැසේජ් එකේවලා තියෙන්නේ. එයාගේ අම්මිගේ නම නිල්මිනී කියලා තියෙනවා. ඉතින් එයා වෙනුවෙන් සහ මල්ලි විමුක්ති වෙනුවෙන් අම්මා ගොඩාක් කැප වුණා කියලා තමයි අපිට කියන්නේ. ඉතින් අම්මේ, මම සහ මල්ලි වාට ගොඩාක් ආදරේ කියලාත් එයා මැසේජ් එකක් දාලා තියෙනවා. ජෝ, ඔයා ගොඩාක් ලස්සනයිලු.
7: කවුද කියන්නේ?
8: Thank you.
7: අර මොනවටත් ඔච්චර ආසාවෙන් උත්තරේ දුන්නේ.
0: තරුෂි කියලා තියෙනවා, ජෝ ඔයා ගොඩාක් ලස්සනයි, සින්දු ලස්සනයි, මම ඔයාට විශ් කරනවා. ඔයාට ගොඩාක් ආදරේ කියලා තියෙනවා. මල පැනල සින්දුව දෙන්න කියලා
7: තියෙනවා. මල පැනල,
0: මල පැනල. හරි, අපි ඒක ලයිව් කියවමු. ඔන්න ඔයාට තරුෂි අපෙන් තෑග්ගක්. හරි, එතකොට සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදෙනිය ගමේ උපනන්ද අපිට මැසේජ් එකේ වෙලා තියෙන්නේ.
7: ඔව්, එතකම ස්පෙෂල් කටියක් අපි අහගෙන යනවා. මගේ අම්මි මාව අහගෙන යනවා. මම ඔයාලට කියන්න ඕනි, මම ඔයාලට ගොඩාක් ආදරේ. එතකොට අපේ අකින්න, එයා දැන් අම්ම කෙනෙක්. ඉතින් ඔයාලටත් හැපි මදර්ස් ඩේ ෆස්ට් ටයිම්. එයා මදර්ස් ඩේ සෙලිබ්‍රේට් කරනවා. ඉතින් එතකම නවෝ දෙකොම්පිචු.

සැටියවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ඔය හතර දෙනාව මම ස්පෙෂල් එකතු කරගන්න. ඒත් එක්ක මොලිවියා හයි ආවත් එකතු කරගන්නවා. මනෝජ් ඉන්නවා. එතකොට පොඩි පොඩි කෙනෙක් ඉන්නේ. ඔක්කොම එකතු කරලා අපි සින්දු හලෙමුනේ.

0: With Govi and Ravi.
1: මල පැනලා මට බැන ඔය සිින්දු අපිට අනිත් පැතර මල පැනලා කාව්‍යක විමලායකර කාව්‍ය දන්න කොයි වෙලේ දැනගත්තක මං ඉන්න මට පේනවාන මං කොච්චර මේ අඩත්ත එටන් මට ලක්ක හිතන කියලා
2: ඇතුළ මේ ජෝට තරහයනවද
3: ගොඩක් අඩුයි
1: අඩුවනේ මට ඒත්තුන දැක්කම මේ ඔය සිදු දැලුවේ ජී අන්න යාළුව ඉනානේ මෙහෙමයි මොකද්ද දෙතොල් නොකීදේ දැස කියයි වගේ තමයි දෙන්නෙත් නොකීදේ දෙන්නෙත් නෙවෙයි දැන් දෙතොල් කියන්නේ නැත්තේ ඉනාවෙන්නේ
2: අර ජීවක මෙයාත් එක්ක මේ වැඩ කරනකොට මට තරහ යනවාද ඒ කියන්නේ වැඩ අපි දන්නනේ දැන් එකට කටි වැඩ
3: කරනවා යනවා යනවා තරහ යනවා හැබැයි මට අර එහෙම
2: සද්ද දාන්නේ නැහැ
1: මේ සෝන් එකට ලිරික්ස් මේ වාගේද ජීවක
3: ඔව් මගේ
1: ඕක ගෙදරින් කවුරුරි ගා එලිට දාපලා ඔක ලියපු එකද
3: නෑ ඉතින් මම මගේ ඉතින් එක්ස්පීරියන්ස් තමයි ඔය
2: මේ හැම සින්දුවක්ම ඔයා ලියන්නේ කියන්නේ ඔයාගේ ජීවිතේ එක්ස්පීරියන්ස් එහෙම
3: සමහරක් ඒව තියෙනවා
2: එහෙම ලියපු සින්දු මොනවද තියෙන්නේ එක්ස්පීරියන්ස්
3: එන්න තියෙනවා
1: එපා පව් පව් එතකොට ඒ ආගේ ජීවිතක තම මිනිස්සු රීඩ් කරනවානේ
4: මම ඩිෆෙන්ස් එද්දම්මනේ
1: ඒක යාළුවානේනේ
2: ඒක මියුසික් ප්‍රෝග්‍රෑම්ද
4: ගොඩක් කේවල මියුසික් ඇන් මෙලඩි මන් තමයි කරන්නේ අපේ
1: මලපැනනක
4: මියුසික් ප්‍රොඩක්ෂන් කොසි දීල් රිකෝස්ට
3: මලපැනනකට කොසිත් එකතු වෙන අපි තුන්දෙනා එකට ඉන්න වෙලාවක තමයි සින්දු
2: හැදෙන්නේ මේ මේ තරුෂි ඉල්ලලා තිබ්බයි සින්දුව දෙන්න කියලා අපි ඉතින් ඔන්න ලයිව් මාට තරුෂි අහන්න ඒ චාන්ස් එක
1: ගන්න මමත් ආසයි මම ෆේවරිට් අහයකට මා ලස්සනයි හැබැයි අපිට නිකන් දැන් සෝන් එක ඔතන අහනවා මෙතන අහනවා ඉසි වෙනසක් නැහැ මේ වගේම තමයි ඒ විදිහමයි කිසිම වෙනසක් නැහැ නේ
2: වෙනසක් තියෙනවා ඒ කියන්නේ අර අපි මේ
1: අපි දැන් එතන ඉන්න වෙනස
2: රෙකෝඩ් කරලා හනවා මට හිතෙනවා ලයිව් වහන එක ලස්සනයි කියලා.
1: නෑ අපි දෙන්නයි නෑනේ අතන. ඒ මෙතන අපි දෙන්නයි
2: ඉන්නේ. තවත් ලස්සනයි.
4: සෙන්ට සිංගනා නේද?
2: දැන් ඔය කොන්සර්ට් වලට එහෙම ගියාම මේ ජෝ වැඩිපුරම මිනිස්සු ආගෙන් ඉල්ල. වන් මෝ කිකිල්ලන් මොකද එහෙම කද්ද තියෙන්නේ?
4: වන් මෝ කියලා කොහොමත් ගේනවනේ ඉතින් අන්තිමට නේ. ඒ දැන් හැබැයි මලපැනල ගීතේ තමයි මං දැනට බලාපොරොත්තු වෙන්නේ මං කොන්සර්ට් වලට ගියාම. හැබැයි මං හිතන්නේ මින් ඉදිරියට වාහි ගීතයත්
1: එහෙම ගීතයක් වෙන්නේ අනිවාර්යෙන් වාහි යන්න කලින් වාහි කියවන්නත් ඕන
2: හරි අපි මෙහෙම තැනකට එමු දැන් ජෝගෙන් අපි අහුවා කලින් මොනවාද ෆිල්ම් එකක ඇක්ට් කරන්න හරි ටෙලි ඩ්‍රාමා එකක හරි ඇක්ට් කරන්න ආසාවක් තියෙනවද කියලා එයා කිව්වා චාන්ස් එකක් ආවා හැබැයි ආයක රිජෙක්ට් කරා එයාගේ මියුසික් ලයිෆ් එක යටි ඉස්සරහට යන්න ඕන නිසා කියලා දැන් මං අහන්නේ ඔයාගෙන් දැන් ඉස්සරහට ඔයාට ෆිල්ම් එකක සින්දුවක් කරන්න ආවොත් ඒ වෙනුවෙන් ඔයා ඒක බාර ගන්නවද ඒක ලියන්න දෙන්නේ කාටද ෆිල්ම් එක හරි මම අපි ටෙලිග්‍රෑම් පොඩක් පැත්තකින් තියමුකෝ ෆිල්ම් එකක දැන් මොකද මම දැක්කා ගොඩක් ඔයගොය කමෙන්ට් සෙක්ෂන් එකේම ආදාන සින්දුවල අනේ මේ කොල්ලට කවදා හරි දවසක මේ ෆිල්ම් එකක සින්දුවක් කරන්න chance එකක් කරන් දෙන්න නැත්තේ ඇයි දෙයියනේ
4: කියලා
2: එහෙම ආරාධනාවක් ඇවිල්ලා තියෙනවද
4: තාම ආරාධනාවක් ඇවිල්ලා නැහැ හැබැයි ආරාධනාවත් ඇත්තටම ආසාවෙන් ඉන්නවා වැඩේ කරන්න මොකද පොඩි කාලේ ඉඳන් මම ගොඩක් ෆිල්ම්ස් බලලා හැදිච්ච කෙනෙක් තමයි ඉතින් ඒ ආසාව තියෙනවා and මම personally මං හිතනවා ෆිල්ම් එකකට මියුසික් ස්කෝ කරන්න සහ මියුසික් කරන්න ඒ වැඩේ අපිට හොඳට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙත් තියෙනවා. ඉතින්
2: ඒ වගේ ලොකු වැඩකට වා ලියනවා නම් කාවද ගන්න?
1: ඒත් ඉතින්
4: පොඩි වැඩේ ලොකු වැඩේ ආවත් මෙයා තමයි ලියන්නේ සිල්ලු.
2: ජීවක ලෑස්ති දෙය අභියෝගේ බාර ගන්න.
3: අනිවාර්යෙන්ම.
2: අනිවාර්යෙන්ම ලෑස්ති.
3: අපි කොහොමත් ආසාවෙන් ඉන්න දෙයක් තමයි ඒක. කියන හොඳ මියුසික් එකක්
2: දෙන්න. ලස්සන වැඩකනේ.
1: අනිවාර්යෙන්නේ දැන් ඒක හොඳ chance එකක් අනිවාර්යෙන් ඕක නම් වැඩි ඈතක නෑ මට මේ පේන හෙට අනිද්දා ඕකේ
2: අර පේනවද
1: අනිවාර්යෙන් අපි දැන් ලක්හඬිනුත් ගොඩක් ආදරෙන් විශ් කරන අනිවාර්යෙන් එහෙම වැඩක් එන්න කියලා
2: එතකොට එහෙම හිට වෙලා හිටියත් අපි කතා කරොත් එනවනේ නේ
4: අනිවාර්යෙන් එනවා
1: දැන් මෙතන ඇවිල්ලා කිව්වත් යන්නේ කියන්න මේ මෙයාගේ ෆෝන් එකේ කෝල් එකක් cancel කරනවා කියන එක හරිද ඕන මම කියනවා මම මේ විඳ දුක් මේ කියන්නේ මාසයකට ඇති contact
3: කරගෙන මම මට
1: මම ස්ටේටස් දානවා මෙන්ෂන් කළම් ඒක දකින්න ඊ විතර පොඩ්ඩක් කලින් ඒවා ෂෙයා කරෙත් නෑ ඒවා ෂෙයා කරෙත් නෑ මම මෙන්ෂන් කරා ගණන් ගත්තෙත් නෑ මං ආයේතෝ මේක මෙන්ෂන් එක්ක මෙන්ෂන් කරන්න ඕන නෑ කියලා විතර නෑ කමන්නේ මේ පාර තොන්නේ දාලා බලන ඒක ෂෙයා කරලා
2: තියෙනවා
1: කෝල් සෙන්ස් කරන්නේ නෑ මැසේජ් බලන්නේ නෑ ඒ කෝල් එක ගත්තම අද ගත්තම දවස් දෙකකින් විතර නෑ රවින්දා කෝල් එකක් කරන් තියෙනවා මං එනවා ජීවිත
2: ඔයාලට මොකද ඒක කියන්න තියෙන්නේ
3: නෑ ඒක සාමාන්‍ය දෙයක් ඒක මෙයාත් එක්ක යාළු හැමෝටම ඔය දේ වෙනවා.
2: ඇයි එහෙම මේ වෙන්නේ?
3: අනේ මන්.
2: වැඩද බිසිද ඔයා?
4: නෑ මම ෆෝන් එකත් එක්ක වැඩි ටයිම් ස්පෙන්ඩ් කරන්න කැමති
1: නෑ. දකින්නවත් ඒත් මේ. දකින්නවත් ඒත් හිතෙන්නේ නැහැ රිප්ලයි කරන්න. මමත් එහෙමනේ.
4: නෑ නෑ එහෙමනේ.
1: දැන්
4: එහෙම තමයි. දැන් දැන්
1: ඩිලිව වෙන ඩිලිව වෙනවා නා හොඳට. දැන් මං දානවා මම මෙහි ට්‍රේලර්ස් හදනවද පෝස්ට් හදනවද ඉන්නවද මොනවද මම දන්නේ නැහැ. දැන් මම මෙයාලා කතා කරලා මගෙන් අහනවා මොකද ජෝක් කිව්වේ. මෙයාට පස්සේ ඕනේ නැහැ කතා කරන්න.
4: අවල ගන්න.
1: ඊටස් මාර්ක ඕනේ. අතල්ලා.
2: අතයි
1: ආයි කතා. ඊටස් ආයි මගේ පස්සේ තමයි මැසේජ් එක දැම්මේ ආයි ගෲප් එකේ නෑ නෑ ජෝ කන්ෆර්ම් කරා එනවා කියලා.
2: එහම ආසනස් වලදී ෆෝන් පාවිච්චි කරා. සෝෂල් මීඩියා ඉතින් ඔය ඉන්නවද?
4: සෝෂල් මීඩියා ඉන්න ඇත්තටම. දැන් ඒක නවත්ත ගන්න තමයි මම ට්‍රයි කරන්නේ. මොකද ලොකු කාලයක් ඒකට ගත වෙනවා. ඒක මම ඇත්තටම අන්හෙල්දි විදියට දකිනවා. හැබැයි ඒක දැන් නැතුවත් බෑ. මොකද ඉතින් මේ කාලේ අපි සින්දුවක් දාපු ගමන් පොඩ්ඩක් ඉන්න පැයි සෝෂල් මීඩියා මේ ප්‍රේක්ෂකයන් එක්ක මූව් වෙන්න ඕනේනේ. හැබැයි උනරත් වඩා ඒ කාලේ වැඩි වුණාම පොඩක් අන්හෙල්දි ගතියක් එනවා. වැඩක් වෙන්නෙත් නැහැ. කියන්නේ මියුසික් ටිකක් හදන්න පුළුවන් වෙලාවනේ අපි අරකට දාගෙන ඉන්නේ කියලා.
1: හැබැයි මේ මට තව දෙයක් දාන්න ඕන ජීවක. මෙයා ටිකක් කියන්නේ පොඩ ලොකුකම තියෙන කෙනෙක්ද චුට්ටක් විතර. තියනනේ. මම කිව්වනේ මම මෙයාව කන්ටැක්ට් කරලා පළවෙනි දවසේ මෙයාට කිව්වේ ඒ කතාව.
4: ඔයාලා මගේ මූණ බලලා මම කියන්නේ
1: නැහැ. මූණ දැක්කෝ නම් අහිංසකයි. හැබැයි කයිම එහෙම නැහැ. පොඩක් මට හිතුණා එහෙම කියලා. චුට්ට එහෙම නේද?
4: එහෙම නැහැ. එහෙම නැහැ. ඒක මං මම කියා ගන්න හොඳ නැහැ.
1: ඒක තමයි මං ජීවිතේ
3: ගියේ. එහෙම නැහැ. එහෙම නැහැ. හරි හොඳයි.
1: අහහ.
3: පොඩි පොඩි ඒවා තියෙනවා ඉතින්.
2: ඒක හදා ගන්න ඕනේ
3: නේ. මිනිස්සුනේ ඒකට යන බලුවා.
1: මිනිස්සුනේ වැරදි කරන් වැරදි වෙනවනේ නේද? මේ ඒත් එක්කම කියන්නකෝ මේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය කියනවනේ ඒ කියන්නේ මෙයා මේ song එක තමයි වැඩිපුරම මගෙන් අහන්න කැමති කට්ටිය මේක තමයි වැඩිපුරම අහන්න කැමති කියලා. ඒක දැන් මලපැනලා song එක අමතරව ඔයා කියන්නේ දැන් වාහේ ඉස්සරහට හිට වෙයි කියලා ඒ වගේ type තව මොනවද කරන්නේ සින්දු කියන්නේ වාහේ කියන අවුරුදු කාලේ special කළා ඔයාලා කරපු තියා.
2: ඒ කියන්නේ
1: දැන් ඔයාලා කියන ඒ වගේ මොන සින්දු තෙන්න තියෙන ඉස්සරහට.
2: පොඩි ඉංගියක්
4: කියන්නේ ඇත්තටම අපි ආසයි meaningful music කරන්න ඇත්තටම ආසයි.
1: දැන් අම්මගේක වගේනේ.
4: අම්මගේක වාහෙත් එහෙම තමයි. දැන් ඉස්සරහට තව සින්දුවක් එනවා. ඇත්තටම අපේ රට ගැන රට ගැන එක්කෙනෙක් ගැන තමයි මම දැන් රිවීල් කරන්න මුදේ පාද කියලා හිතී. හැබැයි මේ ළඟ ළඟම එනවා මේ සින්දුව. මොකද අම්මා ප්‍රොජෙක්ට් එකට කලින් ඒක තමයි දාන්න හිටියේ. අම්මා එක දැන් අපිට ආපු සඩන් අයිඩියාක් නිසා ඒක දැම්මා. තව මාසයක් ඇතුළත අනිත් සින්දුවත් එනවා. ඉතින් ඒකේ ෂූටින් වැඩ ටික දැන් කරන් යනවා මේ දවස් ටික. ඉතින් තව ගොඩක් සෝල්ෆුල් මියුසික්. මොකද අපේ මල පැනලා වගේ ගීත දැන් ගොඩක් ඇහිලා තියෙනවා. ඉතින් අපිත් කැමති නෑ ලේබලයිස් වෙන්න ඒකට.
2: මෙහෙම කට්ටියක් මෙයාලා මෙහෙම සින්දු කියන කෙනෙක් කියන ලේබල් වෙන්න
4: කැමති නෑ. කැමති නැහැ. ඉතින් අපිට හැම අපි ට්‍රයි කරන්න ආසයි හැම පැත්තම මියුසිෂන්ස්ලා විදියට. ඒක ඉතින් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳ ගනී කියන විශ්වාසයෙන් ඉන්නවා ඉතින්.
2: ඔයාගේ ජීවිතේ රෝල් මොඩල් එකක් ඉන්නවද මේ?
4: ඉන්නවා.
2: ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ මේ මියුසික් ෆීල්ඩ් එකේ ඔයා කැමති කවුරු හරි කෙනෙක් ඉන්නවද?
4: මියුසික් ෆීල්ඩ් එකේ මාව කියන්නේ highly inspire කරපු කෙනෙක් තමයි Michael Jackson.
2: ඔබෙන් දැකලා තියෙනවට නටන්න පුළුවන්.
4: නටන්න පොඩි කාලේ ඉඳන්.
2: මේක නටලා පෙන්නන්න ඉතින්. තව
4: එහෙම
2: ඉන්දියා
4: ලංකාවේ ඉන්න සර් රූකාන්ත ගුණතිලක ගොඩක් මාව ඉන්ස්පයර් කරපු කැරක්ටර් එකක් තමයි මං යාගේ මියුසික් වලටත් ආසයි ඒක පර්සනලිටිකටත් ආසයි
2: එහෙනම් අපි සින්දුවක් අහන්න
1: හරි අහන්න ඕනේ මේ ඒත් එක්කම ජීවක දැන් මේ මං දැක්ක පහුගිය දවස්වල සෝෂල් මීඩියා වල පොඩක් වැඩිපුර කතාවට ලක්ුණ ඔය වාහේ කියන වචනේ ගැන පොඩක් එක එක දේවල් කතා වුණා මම දැක්ක ගොඩක් පෝස්ට් පවා යනවා ඒතර ඇත්තටම ඔයාලුවේ මොන මගේ තේරුමකින්ද සහ ඒක මිනිස්සු ගන්න තේරුම කියන්නේ වැරදි දෙයක් කියන දේ මොකක්ද
3: කියලා නෑ මෙහෙමයි ඒක ඇත්තනම් වාහය කියන වචනේ අර ලිංග ભેදයක් නැති වචනේ. ඒක අපි කිව්වොත් අර ස්පවුස් කියලා කියන්නේ.
1: ඔව්.
3: ඒ කියන්නේ එකට වාසය කරන කෙනා වාහයක ගෑනු කෙනා වෙන්නත් පුළුවන්,
2: පිරිමි කෙනා වෙන්නත් පුළුවන්.
3: නමුත් ලංකාවේ විවිධ පළාත්වල ওই වාහය කියන වචනේ පාවිච්චි කරන වෙනස්. ඒ කියන්නේ දකුණු පළාතේ ගොඩක් වෙලාවට ওই වාහය කියන එක පිරිමි කෙනාට තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අනිත් පළාත්වලත් බිරිඳට පාවිච්චි කරනවා. ඉතින් ඉතින් ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැනට මේ මට ප්‍රොෆෙසර්ගේ නම මතක නැහැ. එයාගේ මේ පොතක් තියෙන වාහේ කියන වචනේ දෙයක් නටම් පාවිච්චි කරන්න පුළුවන්.
2: ඉතින් මම
3: ලියන්නේ මේ මෙයා දකින ගර්ල් බිරිඳ කරගන්න තමයි ඉල්ලන්නේ. ඉතින්
2: ඒ වාහෙට ගන්න.
3: ඔව් වාහෙට.
1: ඔව් ඒක දැන් අර මම දැක ගොඩක් තැන්වල ඒක කතාවට ලක් වෙලා තියෙනවා. මේක මේ වචන වැරදි මෙහිමයි හැම කියන්නේ නැහැ එම කියලා. මම ඒකත් එක්ක තව පැහැදිලි කිරීමක් කරන්න බෑ දැන් මේ song එක අහන අයට නැත්තම් ඒක වැරදියට ගන්න ඕනේ. මාතාර ශිල මම ඒක ගැන බැලුවා මට ඒකයි මතක තිබුණේ. මම ඒක හිතුව ඔය ආවේ කොහොඳ ඒක අහන්න. මම මෙයාගේ අහන්නම් කියලා හිතන්නේ ටිකක් ආවා. ඔව් ඉතින්
2: මෙයා තනියම ආව නම් අද කතා කරන්නේ
1: නැහැ. කතා කරන්නේ නැහැ කතා කරන්නේ මේ තරම්වත්. මේ සුදු කාලෙමද අපි?
2: අපි අහලෙම 11 විනාඩි 40යි වෙලාව. අතරතුරේ වට පුළුවන්කම තියෙනවා අපිට
1: මැසේජ් කරන්න 0703 93 93 7 අපේ WhatsApp නම්බර් එකට.
2: තව පුංචි වෙලාවයි තියෙන්නේ. මම කතා කරන්න.

0: ඔබසි ගරජාගෙනන්න වෙලාව කොළහයි විනාඩි හතලිස්තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLP තනට තහන ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: Music Garage with Kavi and Ravi.
1: කලහයි විනාඩි 46යි වෙලාව. අපි නිකන් වෙන්නම තැනකට
2: ගියානේ. මේත් එක්ක අපිට කෝල් කරලා එක්කෙනෙක් කිව්වාගේ අම්මා හොස්පිටල් ඉන්නේ කියලා. ඉතින් ඇත්තට මේ song එකත් එක මතක් කරන්න ඕනි මේ.
1: ඉක්මනට සනීප වෙන්න නේද? ඒ අම්මේ.
2: ඔව් මේ messages ටිකක් තියෙනවා. ටිකක් අපි කියන්න ඕනි මේ දස මාසයක් දුක් විඳ මා හැදුවම් මේ. ලේ කිරිකර පවා මා දැඩි කළම්මේ නිවසේ බුදුනියයි බුදුහිමි දෙසුවම්මේ ඔබේ පායෝග වන්දිමි මගේ ආදරම්මේ මගේ අම්මට ආදරේ අවිස්සාවෙල්ලෙන් දෙව්මිනි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම සුබදාසනක්. ඔයාලා තුන් දෙනාටම ආසම සොංග් තමයි අද ආසම සොංග් එකක් තමයි වාහේ කියලා කියන්නේ. මාරම ලස්සන. අද මවරුන්ගේ දිනේ දවසේ වුණාට අපේ අම්මා මල් ළඟ නැහැ. ඒ වුණත් මං අම්මට ගොඩාක් ආදරේ. මගේ තාත්තා විතරයි මගේ ළඟ ඉන්නේ. මගේ නම හෂිනී බණ්ඩාරගමින් කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. ඉතින් එහෙම තමයි එන ජීවිත අපි හැමෝටම අපේ අම්මයි තාත්තයි නිතරම අපි ළඟින් තියාගන්න බෑනේ. රවි කවි මේක ලෝකයේ ලේටික කිරේට හරවා පෙව්වා නම් එන්නුම් බයි. මගේ රටරන් අම්මගේ ආනුවරින් සංජීව තමයි කතා කරේ අම්ම හොස්පිටල් ඉන්නවා කියලා නේද? ඒත් එක්කම තියෙන තරුෂි ප්‍රබෝධා රත්නපුරෙන්
1: කොරවිටින්
2: එයා කියන මේ අනේ ලස්සනම් මේ දෙන්න බැරිද මේ සින්දු නම් හරිම ලස්සනයි කියලා කියන ස්තුතියි කියලා කියන මොකද ලස්සනම් මේ කියලා පොඩක් අල්පරංග බල කියන රත්නපුර රත්නෙන් තමරා කුමාරිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ කෝල් එක ආන්සර් කරන්න යනකොටම කට් උනා. ඒ නිසා ආන්සර් කරන්න බැරි වුණා. ඉතින් අපි වටත් ගොඩාක් ආදරේ හැමදාම මියුසික් ගරාජ් අහන කෙනෙක් ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න.
1: හරි ඉතින්
2: සින්දු අහලෙමු ටක් ගාලා අපි අන්න
1: යන්න තෝ නීට කලින් මේ අපි දැන් අහලාවේ රුකාන්ත ගුණතිලක මහත්මයාගේ සින්දුවක් නේ ජෝගේ හඬින් හරි ආසයි වගේ රුකාන්ත ගුණතිලක මහත්මයාටනේ
3: ගොඩක් ආදරේ
1: අයි වාට එහෙම කැමැත්තක් ඇති වෙන්නේ
3: ඒ පොඩි කාලේ ඉඳන් මං ගොඩක් ගොඩක් වර්ල්ඩ් මියුසික් ඒවා මොකද මගේ අම්මිත් මලයාලම් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන්නේ තමිල් සොංග්ස් සිංහල සොංග්ස් ඉතින් ලංකාවේ ආටිස්ට් ලගෙන් රූකාන්ත ගුණතිලක සර් තමයි මාව ගොඩක්ම ඉන්ස්පයර් කරපු ආසාවෙන් අහපු සින්දු යාගේ සින්දු පොඩි කාලේ ඉඳන්
1: දැන් මේ කාලේ ඉන්නා නම් දැන් ඔයාගේ ජෙනරේෂන් එකේ කට්ටියත් එක්ක බැලුවට පස්සේ ඔයාව පොඩ්ඩක් අපි පැත්තකින් තියලා ඔයා ගායකයෙක් කියන කිචිටක් අමතක කරලා ඔයා ගායකයෙක් නොවුන නම් මේ ජෙනරේෂන් එකේ කට්ටියකින් ඔයා වැඩිපුරම කැමති ගායකයා හෝ ගායිකාව කවුරු වෙන්න පුළුවන්ද?
3: මම හරි ආසයි රිද්ම වීරවර්ධන රිද්මයට හරි ආසයි. එයාගේ වොයිස් එකේ ටෝන් එකට ආදාන ඉමෝෂන් එකට සින්දුවකට මාරු මාසෙත් ලොකු
1: හරි එහෙනම් අපි තව සින්දුවක් අහලමු. අපිට හරි පුංචි වෙලාවක්
2: තියෙනවා යන්න වෙන්නේ ළඟට ඇවිල්ලානේ. එහෙම යන්න තමයි වෙන්නේ.
1: 11 විනාඩි 48යි වෙලාව දැන්.

0: හය විනාඩි පනස් එකයි දැන්
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි
5: Music Garage with Govi and Ravi.
0: 11 විනාඩි 52යි අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
6: ඔව් නේද? යන්නත් වෙලාව ඇවිල්ලා පය දෙකක් ගියා. මට නම් දැනුන්නේ නැහැ. මම දන්නේ නැහැ මියා නම් කොහොමද කියලා. අපි දන්නේ නැහැ නේද?
0: ඒක යාගෙන
6: ආවෝ. රයිට්. ජෝ මොකද ඉතින් නේද? ජෝ මෙහෙමයි කතා කරපු දවසේ තිබුණ يعني ලොකු මේකක් තිබුණ නැහැ නේ. මම ඉස්ලාම වලට කතා කරද්දි දැන් වාට මොකද හිතෙන්නේ? දැන් වාට මොකද හිතෙන්නේ?
7: ආදරයක් කියලා
6: තියෙනවා.
7: ඇත්තරම thank you so much. එන්න ඔය දෙන්නට ඔය දෙන්න මාවයි ජීවකයි මාර මේ මොකක්ද excitement අපි chat එකක් දැම්මා. මාර හොඳ time spend කරා. so
6: අපි මේ off එකද මේ ලස්සනටම කතා කරේ. ගොඩක් නේද කතා
0: කරේ. ඔන්නේ හරියට අහුවයන් නෙමෙයි.
7: ඉතින් thank you so much ඔය දෙන්නට. and අපේ සින්දු මීටත් කලින් කියන්නේ මාව හරියට දැනගන්නත් කලින් ඔලම් play කරන් තියන් ඉන්නවා මගේ සින්දු ගලගේ charts වල. so ඒකටත් බොහොමත් මි ස්තුති. and yes thank you දෙන්නට. thank you so much.
0: ජීවක
6: thank you again.
0: thank you
8: මම රහින්සකෝ පැත්තකට ආපු කෙනා වැදලා ගත්තට thank you very much. අතරම සෑහන මේ ආසාවෙන් හිටපු ප්‍රෝග්‍රෑම් එකක්
6: නේ.
0: ඒක නම් පොඩි බොරුවක්.
6: ජීවිතේට ලක්කන්න අහලා නැහැ. මෙතන එනකොටත් මගේ ගෝ මේක ඉස්සර මෙහෙම වෙච්ච තිබුණේ.
8: පැන දැන් නැති වුණාද? අහලා
0: තියෙනවා. අහලා තියෙනවා.
7: දැන් යන්නත් ඕනේ. යන්න දුකකුත් තියෙනවා.
0: එහෙනම් යන්න බෑ වගේ නේද?
6: අපි එක වෙනකම් වැඩේ කරගෙන යන්නේ
0: නැහැ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. ජෝ පෙරේරා. එතකොට ජීවක ගොඩාක් තවුන හරි තියෙනවද කියන්නේ?
7: ඔව්. ඇත්තටම අහන් ඉන්න කට්ටියට තව කියන්න තියෙන ඇත්තම ලස්සන අම්මා ගීතය රිලීස් වෙලා තිනවා මගේ YouTube channel එකේ. ඉතින් ඔයගොල්ලන් හැම කෙනෙක්ම ගිහින් සින්දු අහන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයගොල්ලන්ගේ අම්මා තෙක් තියෙන photos videos ඔයගොල්ලන් publish කරලා මේ සින්දු use කරන්න
6: mention
7: කරන්න අපි ආසයි. ඔයගොල්ලන්ගේ ඒ feedback එක අහන්න සහ ඔයගොල්ලන්ගේ bonds ටික බලන්න.
6: බොහොම ස්තුතියි නේද? දැන් මම මේට මාසෙකට කලින් තමයි ජෝට කතා කරේ. හැබැයි මම ඇත්තටම හිතුවනේ ජෝයි කියලා. මම මේ serious කියන්නේ. මම හිතුවනේ ජෝයි කියලා.
0: අපි ඊපස්සේ වැඩේ
6: අතහැරලා හිටියා. ඉතින් මෙයාගේ තමයි ඉස්සලාම request එක තිබුණේ ජෝව ගෙන්නන්න ඕනේ කියන ඉස්සලාම කැමති තිබුණේ අපේ කවීට. ඉතින් කොමාරි මම contact කරලා ඊට පස්සේ කොමාරි නෑ වගේ හිතුණාට ආවාද මෙතනට. ඉතින් thank you so much ආදරෙන් ආරාධනාව පිළිගත්තට.
0: හැම වැඩ කටයුත්තක්ම ඉස්සරහට කරගෙන යනකොට ඒවා සාර්ථක වෙන්න අති සාර්ථක වෙන්න කියලා ලක්හඬ මියුසික් ගරාජිගේ අපේ ටීම් එකේ කට්ටිය විශ් කරනවා. ඒ වගේම ජීවක ලස්සන්ට ලියන්න ඔයාට
6: ඊළඟ සැරේ අපි ගැන සින්දුවක් ලියන්න
0: අපි දෙන්න ගැන. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපි වාගෙන හිටපු අපිට මැසේජ් කරපු ජෝට විශ් කරපු
6: හැමෝටම thank you so much. ඉතින් අද අම්මා වරුන්ගේ දවසේ මම තිලනවා ඔයාලගේ ආදරණීය අම්මත් එක්ක ලස්සන වීඩියෝ එකක් ජෝගේ අලුත් song එකට කරලා ජෝගේ track එකට upload කරන්න. අම්මා කියලා කියන්නේ දවසක් අපිට වෙන් කරන්න බෑ. හැමදාම අම්මගේ දවසක්. ඉතින් මේ කහගෙන හැම අම්මා කෙනෙක්ටම සුබ අම්මා වරුන්ගේ දිනයක් වෙන්න ඕනේ මේ දවස් 365. ඉතින් ගියෙන් එන්න මම රවින්දා.
0: මං කව්‍යා සුබ දවසක්.

0: настала.
1: දිවයිනට හෙට සිට අඩුපීඩන කලාපයක් ප්‍රදේශවසකට මිලිමීටර 100ක්ම වූ වැසේ. නායම් අනතුරු ඇගවීම තවතුරටත් ගංගා රසක ජල මට්ටම් ඉහළ යාමත් සමග වාඩි දොරටු විවෘත කෙරේ. අල්ලස් කොමිසමේ පෙනී සිට බව හිටපු ජනපති මහින්ද කියයි. වෛද්‍ය අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න විශේෂඥ කමිටුවක්. දිනියායේ පාසල් හෙට සහ අනිද්දාත් වැසේ. තමිල්නාඩුව තලපති විජේ බාරගනී. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හෙට දින වෙන විට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙන බැවින් බොහෝ ප්‍රදේශවල තද වැසි හට ගන්නා බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මිලිමීටර 100ක්ම වූ වැසි ඇති වන බවයි කාර්යනිරත කලුගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පෙන්වා දෙන්නේ.
2: ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ මාස 11 වන දින පමණ වන විට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේදී තවදුරටත් අපේක්ෂා කරනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති. අද දිනේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධ පුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළම් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: වැසිත කාලගුණ හේතුවෙන් ගංගා සහ ජලාශවල ජල මට්ටම් සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා කර්මනාකරණ එක්කේ ප්‍රධාන ඉංජිනේරු චාමරියා පාරච්චි මහතා සඳහන් කළේ මේ වන විට ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක වර්ධනට විවෘත කර ඇති බවයි.
3: මේ වෙන විට තත්ත්වයේ ගත්තොතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ වලින් ජලාශ 9ක් වාන්දමින් පවතිනවා. මධ්‍යම ප්‍රමාණයේ ජලාශ වලින් ජලාශ 5ක් වාන්දමින් තිබෙනවා. ප්‍රධාන ජලාශ විදියට ගත්තොතින් අනුරාධපුර රාජාංගන ජලාශය වාන්දරට 8ක් විවෘත පවතිනවා. මේ විදි තප්පරයට ගණාඩි 9300ක වගේ ප්‍රමාණයක් කලාවට නිකුත් කරමින් පවතිනවා. කුණෑකර දැදිරෝ ජලාශය ගතතින් වාන්දරට 4ක් විවෘත පවතිනවා. තප්පරයට ගණාඩි 5500ක් පමණ දැදිරෝ නිම්නයට මුදා හරිනවා. හම්බන්තොට ලුණුගම්වෙහෙර ජලාශය ගතතින් වාන්දරට 6ක් විවෘත පවතිනවා. තප්පරයට ගණාඩි 4000ක පමණ ජල ප්‍රමාණයක් පහළ ප්‍රදේශයට නිකුත් කරනවා. මොණ්ඩාගල වෙහෙරගල ජලාශය ගතතින් වාන්දරට 6ක් විවෘත පවතිනවා. තප්පරයට ගණාඩි 1400ක පමණ ජල ප්‍රමාණයක් පහළ නිම්න ප්‍රදේශයට
1: මේ අතර දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති ඩායම් අනතුරු ඇගවීමේ නිවේදනයද තවදුරටත් ප්‍රත්‍යක්ෂ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළා.
4: මේ වනට බදුල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අන්තෝදායක ප්‍රදේශවලට, ඒ වගේ මොණ්ඩාග දිස්ත්‍රික්කයේ බඩල් කුමර සහ වැල්ලවායන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අධීර එක යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය නිකුත් කරලා තියෙනවා.
1: හඟුරන් කෙත ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තලාතෝය මහනුවර මාර්ගයේ උඩදිල්තොට පාලම ගිලාබැසීමට ලක්ව තිබෙනවා. පාලම ආසන්නයේ දකුණු ඉවුර අඩි 10ක් පමණ මෙසේ ගිලාබැස ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ශ්‍රියගම, බෙල්වොඩ්, තලාතෝය හරහා මහනුවර දක්වා රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරී රිකිල් ගස්කඩ විධායක ඉංජිනේරු කාර්යාලයේ දරුම් දෙන්නේ මෙම මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ලෙස තමාට කළ කැඳවීම් පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව අදාළ දිනේදී එම කොමිසම හමුවේ පෙනී සිටීමට සූදානම් බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සභාගමේ හිටපු ප්‍රධාන විධායක ධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
5: ඔබතුමාටත් අල්ලස් එක එන්න කියලා තියෙනවා. ඒ සම්බන්ධව කියනවා.
6: අල්ලස් එක දෙන්න කියනවා අපිට එන්න කියයි තාම
5: දෝස් එන්න ඔබතුමා යනවද?
1: ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ උපදෙස් මතයි මෙම කමිටුව පත් කළේ. ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපය මාර්ගික වැදගත්කම හඳුනා ගනිමින් ඒ පිළිබඳ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමයි එහි අරමුණ. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයන් 15 දෙනෙකු පත් කර තිබෙනවා. පැතිර යන උණරෝගී තත්වයක් හේතුවෙන් වසා තැබුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට සහ අනිද්දා දිනේ වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම පියවරගත් බවයි දෙනියාය අධ්‍යාපන කලාපයේ නිලධාරීන් පවසන්නේ. ඒ අනුව මාතර දෙනියාය ජාතික පාසල, මාතර දෙනියාය මැතිව්ස් ද්විභාෂා මහාවිද්‍යාලය, මාතර සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය සහ මාතර දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය මෙසේ වසා තැබීමට නියමිතයි. දෙනියායේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගය ගැන සුවපැලීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් රෝගයේ වසංගත තත්වයක් දක්වා උත්සන්න වී නොමැති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ. කෘතිම බුද්ධියට සරලව අනුගත වීම පමණක් නොව ප්‍රතිපත්ති ආචාර ධර්ම සහ සිළු දෙනා ඇතුළත් පාලන ක්‍රමවේදයක් මගින් එහි අනාගතය හැඩ ගැසවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසනවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා එයයි ප්‍රතිපත්ති රාමු හඳුන්වා දීමේ උත්සවය අමතමින්. එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ වේගයෙන් වෙනස් වන තාක්ෂණය කෘතිම බුද්ධිය තුළ අවස්ථා මෙන්ම අවදානමද අන්තර්ගත වන බවයි.
0: වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඉතා වේගයෙන් වෙනස් වන තාක්ෂණ සමගයි. ඒ නිසා හි නිසි භාවිතය සහ ප්‍රතිපත්ති මෙන්ම පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පද්ධති තිබීම අත්‍යවශ්‍යයි. එයයි බලපෑම හේතුවෙන් සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රවේදය අභියෝගයට ලක් වෙනවා. මෙම ප්‍රතිපත්ති රාමුව විනය මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් ලෙස සකස් කළ යුත්තේ ඒ හේතුවෙන්. එයයි අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා තවදුරටත් වර්ධනය නොවීමට වග බලා ගත යුතුයි.
1: උත්තරීතර මෞසෙනෙහසට අපරිමිත ගෞරවය පුද කරමින් සැමරෙන ලොක මෞරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම වැයි මාසයේ දෙවන ඉරිදාවයි මෞරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. ඉතිහාසයේ සඳහන් වන්නේ මෞරුන්ගේ දිනය සැමරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ 1914 වසරේදී බවයි. ඒ අනුව එවකට ඇමරිකා ජනාධිපති වූඩ්‍රෝ විල්සන් විසින් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එන අනතුරුව ලෝපුරා රටවල් මෞරුන්ගේ දිනය සැමරීමටයි පියවර ගත්තේ. මෙරට පළමුවරට බුද්ධ ශාසන සභාව පිහිට වූ බව අමාත්‍ය ආචාර්ය හිරිදුම සුනිල්සිරි මහතා පවසනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය වන පරිදි පිහිටුවා ඇති මෙම සභාව මගින් අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
6: දිත්වා සොලිකුණාටුවෙන් ආගමික සිද්ධස්ථාන කෝවිල් පල්ලි පන්සල් 1350ක් විතර හානි වුණා. ඒ අතරේ පන්සල් තිබෙනවා 750කට වඩා වැඩිපුර. පූර්ණ හානි බවට පත්වෙච්ච විහාරස්ථානයක් ගොඩනංවන්න රජයෙන් අපි රුපියල් මිලියන 7.5ක් වෙන් කරලා තියෙනවා. අර්ධ හානි වෙච්ච විහාරස්ථානයක් ගොඩනගන්න ලක්ෂ 50ක් වෙන් කරලා තිබෙනවා. මේ කියපෝ පන්සල් 750 අතරින් 7ක් විතර තෝරගෙන තියෙනවා අපි විශේෂිත පුරාවිද්‍යා වැදගත්කමක් තිබෙන. ඒ 7 විතරක් ගොඩනගන්න මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 580ක් දැනට අපේ ඇස්තමේන්තුගත කරලා ගරු අග්‍රාමාත්‍යතුමිය ඇතුළු පාලක මණ්ඩල අනුමැතියක් අරගෙන තියෙනවා. සසුනට පුතෙක් දායාද කරපු අම්මලා තාත්තලාට ඉන්න හිටින්න ගෙයක් නැත්තම් රුපියල් ලක්ෂ 15ක් වෙන් කරගෙන ආඳුරනේ අපි ගෙයක් හදනවා. මේ අවුරුද්දේ පළවෙනි වටේදී ගෙවල් 1000ක් ඒ වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. ත්‍රෛනිකායක මහා සංඝරත්නයම නියෝජනය වෙන්න පාර්ශව 31ම එකතු කරගෙන මට පුළුවන්කම ලැබුණා ලංකාවේ පළවෙනි වතාවට බුද්ධ ශාසන සභාව පිහිටුවන්න. ඒක තමයි අපට මඟ පෙන්වන ප්‍රධානම ආයතනය. සියලුම නිකාය පාර්ශවයන් නියෝජනය කෙරෙනවා.
1: අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මැණිකින්න සද්ධර්ම පොත්ගුල් විහාරයි පොත්ගුල් විහාරයේ නව සංඝාවාස ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. කටුපුල් නැවත වගා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් ඇල්පිටිය ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇල්පිටිය නගරයේදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. උද්ඝෝෂකයන් පවසන්නේ අතවන විට විශාල විදේශ විනිමයක් වැය කර ෆාම් ඔයිල් අනනය කරන බවයි. සියලු කණු සලකා බලා කටුපුල් වගාවට පනවා ඇති තහනම ඉවත් කර දෙන ලෙසයි උද්ඝෝෂණ නිරත වූ කටුපුල් නැවත වගා කිරීමේ ව්‍යාපාරික කැඳුම්කරු පූජ්‍ය පිටිකල සෝමාලංකාර ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළේ.
7: අවශ්‍යතාවයෙන් 20ක් 25ක් විතර ප්‍රමාණයක් තමයි ලංකාවේ ෆාම් ඔයිල් වලින් අපි ආවරණය කරන. අනිත් සියලුම ෆාම් ඔයිල් අපේ ලංකාවේ පරිභෝජන අවශ්‍යතාවයට විදේශ වලින් තමයි ගෙන්නන්නේ විශාල බදු මුදලක් වැය කරලා.
1: කටුපුල් නැවත වගා කිරීමේ ව්‍යාපාරයේ සංවිධායක පීකේ අමිල මහතාද අදහස් දැක්වුවා.
7: අලුතර ගාල්ල මාතර වතු ආශ්‍රිතව වැටුප් ලබන වතු ආශ්‍රිතව ජීවත් වෙන 40,000ක් 50,000ක් පමණ අය සිටිනවා. අපි කියන්නේ ඔයිල් ෆාම් වගාව ඉක්මනින්ම ස්ථාපනය කරන්න ගියපු ආණ්ඩුව ඒ ගත්ත අත්නොමතික ක්‍රියාකලාපය කියන්නේ වතුර නැති වෙනවා එහෙම කියලා තමයි පළවෙනිම පටන් ගත්තේ. ඇත්තටම වතුර නැති වෙනවා නම් බලන්න ඕනේ ඔයිල් ෆාම් වගා ඇතුලේ තියෙන ලිං වල තියෙන පිරිසුදු ජලය තමයි මේ නියම් කාලයේදී මිනිස්සු බිව්වේ. මේ මිනිස්සු හැමෝම දන්නවා ඉතින් වතුර නැති වෙනවා කියන එක අමූලික බොරුවක්.
1: රුපියල් 4,77,80,000ක් වටිනා හෂිෂ් මද්‍රව්‍ය තොගයක් මෙරට රැගෙන පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ අද අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. සැකකරු කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. ඔහු අලෙවි සහායකවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවටයි අනවන්දේ වී තිබෙන්නේ. සැකර උරගෙන ගමන් බල්ලේ චොක්ලට් ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15ක තිබේ මද්‍රවිතුගේ සුවගත් බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව හෂිෂ් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 778ක් සුව ගැනීමට පොලිසිය සමත් වුණා. සැකරු අද මෙගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වෝ සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. දිවුරුම් දිබේ උත්සවය පැවැත්වුණේ චෙන්නයිහි නේරු ක්‍රීඩාංගණයේදී. පසුගියදා පැවති තමිල්නාඩු ප්‍රාන්ත බැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව ජයග්‍රහණය හිමිකර ගැනීමට තලපති විජේ සමත්වුවද ඉන්දියාවේ ප්‍රාන්ත බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි වුණා. ඒ අනුව ඉන්දියා ජාතික කොංග්‍රසය VCK පක්ෂය ඉන්දියා කමියුනිස්ට් පක්ෂය සහ ඉන්දියා මාක්ස්වාදී කමියුනිස්ට් පක්ෂය මෙන්ම විජේගේ TVK පක්ෂය එකට එක්වීමත් සමග අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට හැකියාව ලැබුණා. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වන තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ චෙන්නයිහිදී. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජොයින්ස් කණ්ඩායමයි අද තරගයට එක්වන්නේ. තරගයේ පසුරු 3:30ට ආරම්භ වීමට නියමිතයි. දිවිනට හිට සිට අඩු පීඩන කලාපයක් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ වැසි. නයම් අනතුරු ඇකවීම් තව දුරටත්. ගංගා රසක ජලමට්ටම් ඉහළ යාමත් සමග වන් දොරටු විවෘත කෙරේ. අල්ලස් කොමිසමේ පෙනී සිට බව හිටපු ජනපති මහින්ද කියයි. වෛද්‍ය අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න විශේෂඥ කමිටුවක්. දෙනියයේ පාසල් හෙට සහ අනිත්තාත් වැසේ. තමිල්නාඩුව තලපති විජේ බාරගනී. මීලක ලක්හඬේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංකය.
8: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
9: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩා පිටියේ උණුසුම අත්රැගෙන අදත් ඔබ හමුවට පැමිණියේ ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින්. අද අපේ අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිවුදින ක්‍රිකට් තරගාවලිය වන 2026 නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජයද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් වුණා. පසුගිය වසරේ අනුශූරයන් බවට පත්වුණු දඹුල්ල කණ්ඩායම අවසන් මහා තරගයේ මුල සිටම පෙරමුණ ගනිමින් චරිත අස්ලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජයට පත් කරනවා. වසර පහක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ කණ්ඩායම තවම ශූරතාවයක් දිනාගෙන නැහැ. මෙවරද අනුශූරතාවයෙන් සෑයීමකට පත්වන්නට කොළඹ කණ්ඩායමට සිදු වෙනවා. පළමුවෙනිම ක්‍රීඩා කරපු දඹුල්ල කණ්ඩායම කඩු 9ක් දැවෙනවා. තරගයේ අත්හිටුවනවා පළමුවෙනිම ලකුණු 222ක් ඔවුන් ලබා ගන්නේ. ඒ වගේම කොළඹ කණ්ඩායම පළමුවෙනිමේදී සියලු දෙනා දැවි ලකුණු 146ක් ලබා ගැනීමට සමත් වුණා. දඹුල්ල කණ්ඩායම දෙවෙනිම ක්‍රීඩා කරනවා. එහිදී ඔවුන් ලකුණු 222කට සියලු දෙනා දැවි යනවා. පළමුවෙනිමේදී ලකුණු 222කට ඉනිම අත්හිටුවනවා. දෙවෙනිමේදී ලකුණු 222ක් ලබා ගන්නවා සියලු දෙනා දැවි. කොළඹ කණ්ඩායම දෙවෙනි නිමේදී සියලු දෙනා දැවි ලබා ගන්නේ ලකුණු 179ක් පමණයි. ඒ අනුව නැෂනල් සුපර් ලීග් ශූරතාව දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරගන්නවා. ඊළඟට අපේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව. බංග්ලාදේශයට එරෙහිව 20-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලිය ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. චමරි අත්තපත්තුගේ නායකත්වයෙන් මෙම තරගාවලියට සහභාගී වෙලා දෙවෙනිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා කණ්ඩායමේ නායිකාව චමරි අත්තපත්තු මාධ්‍යයට අදහස් පළ කළා.
10: මම හිතන හොඳ තරගාවලියක්. අපි එක් දින ජාත්‍යන්තර තරඟ තුනක් ක්‍රීඩා කරා. ඒකෙන් අපි දෙකක් ජයග්‍රහණය කරා. ඒ වගේම 20-20 තරගාවලිය අපි තරඟ තුනට බිඳුවක් හැදී ජයග්‍රහණය කරා. ඉතින් හොඳ තරගාවලියක් අපි නිම කරා. ඉතින් ඇත්තටම ගොඩක් තරුණ ක්‍රීඩිකව ගොඩක් හොඳින් දක්ෂතා දැක්කෝ. ඒ වගේම ජේෂ්ඨ ක්‍රීඩිකව ගොඩක් හොඳින් දක්ෂතා දැක්කෝ. මට හොඳ සහයෝගයක් ලැබුණා. ඉතින් මම හිතන්නේ ලොකුසලානේට කරින් අපිට තිබ අවසාන තරගාවලිය ජාත්‍යන්තර තරගාවලිය. ඉතින් අපි දක්ු දක්ෂතා ගැන මම ගොඩක් තෘප්තිමත්. නමුත් අපි අපිට හදාගන්න ගොඩක් අඩුපාඩු තියෙනවා.
9: සමරි අතපත්තු සඳහන් කරන ආකාරයට ඉතා හොඳ තරගාවලිය බවට පරිවර්තනය කරගන්න උන්ට හැකියාව ලැබුණා. හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා කියලා තමයි අය සඳහන් කරනු ලැබුවේ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනුවෙන් පත්කල නව පරිවර්තන කමිටුවේ සමාජිකයන් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම සිදු වුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යරයා මේ අවස්ථාවට සහභාගී වුණා. ඔහු එහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යලි ඉහළට ඔසවා තබන්න පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා. ලෝක අංකකයේ කණ්ඩායම බවට යලි පත් කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කරනවා කියලා ඔහු එහිදී සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රීඩා අමාත්‍යවරයා,
11: ලංකාවේ ක්‍රිකට් එක අපි නැවත ලෝක කුසලාන අත්පත් කරගන්න මට්ටමට හදනවා. ඒ වෙනුවෙන් අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. මම දෙනෙක්ගේ කමිටුවක් ඉන්නවා. ඒකෙන් එළියේ අපිට තව උදව් කරන්න මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ තියෙන සියලු ගැටලු ටික විසඳගෙන ලංකාවට නැවත ක්‍රිකට් වසන්තය ගේන්න අපිට පුළුවන් වෙයි කියලා.
12: දැන් බොහෝ විට ICC එක කැමති නෑ මේ වෙන කමිටු මගින් පාලනය වෙනවට. දැන් මෙවැනි අවස්ථාවකදී ඔබතුමාලට බලපෑමක්
11: නෑ. ICC එක තාම එහෙම කැමති නෑ කියලා, කමිටුවක් කැමති නැහැ කියලා මොකක්වත් ප්‍රකාශ කළා නැහැ. මොකද ඉන්න පාලක කමිටුව ඉල්ලා අසුනාට පස්සේ අපේ රටේ ක්‍රීඩා පනතේ තියෙන්නේ අපි කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ කමිටුවට තමයි ඊළඟ දිරි වැඩ කටයුතු තියෙන්නේ. විශේෂයෙන්ම අපි මේක ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා දැම්මේ. මේකේ ඊළඟ නිලවරණයක් තියෙන එක විතරක්ම නෙමෙයි මේ කමිටුවේ වැඩේ. මොකද ඊටහා විශාල වැඩ කටයුතු ටිකක් අපේ වැටිච්ච ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා අපිට කරන්න ඉතුරු වෙලා තියෙනවා.
9: ඊළඟට අපේ අවධානය යොමු කරන්න සූදානම් වන්නේ අද දවසේදී ඉන්දියාවේ ක්‍රිකට් පිළිබඳව බොහෝ දෙනෙක් මේ දිනවල කතා බහට ලක් කරනවා. IPL තරගාවලිය අත් එක්ක සූර්යකුමාර් යාදව් ඉන්දියා 20-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අජිත් අගාකාගේ නායකත්වයෙන් යුතු ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව ඉන්දියාවේ 20-20 නව ක්‍රිකට් නායකයා විදිහට ශ්‍රේයාස් අයර් පත් කිරීමට අවධානය යොමු කර තිබෙන බව NDTV රූපවාහිනී නාලිකාව වාර්තා කරනවා. 2026 IPL තරගාවලියේදී පංජාබ් කිංස් කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්ව විශිෂ්ට නායකත්වය නිසා තමයි මේ තීරණයට එන්නේ කියලා ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. IPL තරගාවලියෙන් පස්සේ අයර්ලන්තය සහ එංගලන්ත සංචාරය සඳහා තරුණ දක්ෂින්ගෙන් සමන්විත ඉන්දියා 20-20 කණ්ඩායමට හඳුන්වා දීමට සූදානම් බවද ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරනවා. ඒ තමයි ඉන්දියාවේ තත්ත්වය. ඉන්දියාව විටින් විට අලුත් අත්දැකීම් සොයාගෙන යනවා. නව නායකයන් සොයාගන්නවා. ඒ අනුව දක්ෂින්ට

0: තරගාවලියේ අද දවසේදී තරග දෙකක් පැවැත්වෙන තමයි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජයන්ට්ස් තරගේ. ඒවගේම රොයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන් අතර තරගයකුත් අද දවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අපි මේ තරගාවලිය පිළිබඳව විශේෂයෙන්ම අපේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිශ්ශංක පිළිබඳව සඳහන් කළ යුතුයි. පසුකී තරග දෙකේම අර්ධශතක වාර්තා කර ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වුණා. නමුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ටිකක් යටින් මේ වෙලාවෙ ඉන්නේ. ඔවුන්ට ලකුණු ලබා ගැනීමේ වේගය දල වේගයේ ඉදිරියට සඳහන් කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. අවසානයේ සහභාගී වුණු තරග දෙකම DCM නැත්නම් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජිත පත් වී තිබෙනවා. ඒ නිසා පැතුම් නිශ්ශංක දක්ෂතා අතර සිටියත් ඔවුන්ගේ කණ්ඩායම යම් ආකාරයකට පසු බෑමකට ලක් වී තිබෙන බවක් තමයි මේ මොහොතමන විට පෙනී යන්නේ. මේ වගේ උණුසුම් ක්‍රීඩා තොරතුරු ඔබට ලබන සතියේ සමීප කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුවදායි සතියන්තය ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා මම සමීර කාර්යවසම්.
1: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකනහගෙන වෙලාව දවල් 12:22.

0: ලක්කඩහගන්න වෙලාව දවල් දහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු, ඩෙංගු පරදමු.
3: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කරහගෙන වෙලාව දවල් 10:00 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21.7679
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
4: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී පිරිසක්
5: Unfortunately today some of you will be going home
4: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
6: Welcome to MasterChef Sri Lanka.
4: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: රයින් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB දනරිතහනේ ලොතරැයි රටි සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: දක්ෂින් අතිවේගී මාර්ග සිදුව අනතුරකින් පුද්ගලයන් දස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරු සිදුව වුණේ බෙලියත්ත සහ කසාකල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේදී. තංගල්ල බුලික රෝහලටයි තුවාලකරුවන් ඇතුළත් කෙරුණේ. මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ රථයක පිටුපස ගැටීමෙන් අනතුරු සිදුව තිබෙනවා.
1: ලක්හඬ විදේශීය ප්‍රවෘත්ති
0: දරුණු වෛරස් රෝගයකින් පුද්ගලින් කිහිප දෙනෙකු මිය ගිය බවට පසුගියදා වාර්තා පළ වූ පිළිසරගත් තවකාව ස්පාඤ්ඤේ කැනරි දූපතේ ටෙනරිෆ් වෙත ළඟාවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සේකට වැඩි පිරිසක් නෞකාවේ සිටින බවයි වාර්තා වන්නේ. නෞකාවට වෙරළට ළඟාවීමට මෙතෙක් අවසර නොලැබී ඇති අතර ඒ ආරක්ෂාකාරී පීවරක් ලෙස වෙරළේ සිට ඩාවික් සතුමක් දුරින් නැවැත්වීමට ස්පාඤ්ඤේ බලධාරීන් පීවර ගෙන තිබෙනවා. ටෙනරිෆ් වරාය පරිශ්‍රයේ විශේෂ බෙහෙවුමක් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව නෞකාවේ සිටින පිරිස් යොමු කිරීම සඳහා වරාය පරිශ්‍රයේ විශාල කූඩාරමක් ඉදිකර ඇති බව සඳහන්. සීලු දෙනා හමුදා රෝහල්ක අනිවාර්ය නිරෝධායනයකට යැවීමටද සැලසුම් කර තිබෙනවා. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: යටත වග කියන රේඩියෝ
1: ලක්හඬ ගීරශ්මි
2: අයිබුවන් කොහොමද ඉතින්? එකයි විනාඩි හතරයි වෙලාව. ලංකාවේ ප්‍රසංග වේදිකාව රේඩියෝවට අරගෙන ආව ලංකාවේ අංගයේ ප්‍රාසංගික අධ්‍යක්ෂක තමයි ලක්හඬ ගීරශ්මි කියලා කියන්නේ. අද ඊනෙවේ වසර මම හිතන්නේ හරියටම ගිනවනම් 18කට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇතුළේ ලංකාවේ ප්‍රසංග වේදිකාවයි රේඩියෝවයි අතර පාලම හැදුවේ ලක්හඬ ගීරශ්මි. ඉතින් රාත්‍රියට ඇහුණු ප්‍රසංගයේ දහවලි රසවින්දන කලාව ලංකාවට බෝ කළේ අපි. අන්න ඒ ආඩම්බරකමත් එක තමයි අදත් ප්‍රසංගය ආරම්භ කරන්න අපි ලෑස්ති වෙන්නේ. අද විශේෂ දවසක්. දන්නවනේ මේ ලෝකය හැමදාමත් හිරුගේ රශ්මියෙන් ආලෝක වෙනවා වගේම අම්මගේ ආදරයෙන් අම්මගේ උණුහුමෙන් තමයි ජීවේ හටගන්නේ. ඉතින් අම්මා වෙනුවෙන් වෙන්නුණු දවසේ ඔබේ ආදරණීය අම්මවත් එකතු කරගෙන ඇය වෙනුවෙන් ඔබට කියන්න තියෙන නේද ආදරණීය පණිවිඩයත් මතක් කරගෙන ලකන ඊරශ්මි ප්‍රාසංගික අධ්‍යක්ෂ මේ සතුට විඳ ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඔබට කොහොමද ඔබේ අම්මව දැනෙන්නේ? ඔබට දැනෙන දේ අපිට WhatsApp කරන්න පුළුවන් 0.7 0.3 93.5 93.7 කියන්නේ අපේ WhatsApp නම්බර් එක. එමනම් ඉතින් පවුල හැමෝම ආදරය කරන හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන මියුසිකල් ෂෝ එකක් අහන්න ලෑස්ති වෙන්න. අද ප්‍රසංග වේදිකාව ඔබට මේ විදිහට ලස්සන අහන්න ඉඩ අවකාශය හදලා දෙන්න. හැමදාමත් ලක්හඬ ගීරශ්මි සන්නාමය අපේ හදවත තුළේ වඳවන් වෙහෙසුණු චරිතයක් ඉන්නවා. වැඩේ පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ, ඒ තමයි WP රෝහණ. එයා තමයි ලංකාව හතර වටේ තියෙන හැම ප්‍රසංගයක්ම පටිගත කළා. මේ විදිහට රසට ප්‍රසංගයේ උණුහුම ඒ විදිහටම දැනෙන විදිහට ඔබට අහන්න රස විඳින්න ඉඩ අවකාශය හදලා දෙන්න. එහෙනම් රෝහණට ගොඩක් ස්තුතියි කියන ගමන් අපි යනවා ප්‍රසංග වේදිකාවට. අතර මේ ලක්හඬ ගීරශ්මි
3: හදවත්වල ගීතය ජනිත කළ ඒ ආදරණීය ප්‍රතිභාපූර්ණ සංගීතවේදියා ෆ්ලෑෂ්බැක් සමගින් ගයන්නට වේදිකාවේ සුනිල් එදිරිසිංහ.

සීත රටේ කුමරියට ගැයූ ගීතයත් එක්ක ඒ ආදරණීය ගීතාවලිය හැමෝගේම හදවත්වල කලපදියම් වුණා. මෙන්න ගයන්නට මායාවේ ඔබේ ආදරය මල් පිට මල් අමල් පෙරේරා ෆ්ලෑෂ්බැක් සමගින්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: හැන්දෑවට ඇහෙන කන් ගොඩ වෙන සද්ද.
1: මීට ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවර වුණ ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නකෝ.
1: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
3: මේ වෙලාව නම් තේපානේ.
0: FM 93.5, FM 93.7.
2: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: රීතා වයි බීට් ඉට් ඉට් මික්ස් වෙනර්

0: තම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
2: තරඟ කරුවන් 60 දිනක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂ් චැම්.
3: Unfortunately, today some of you will be going home.
2: Ubi mulu jeevithayam wenas kala haki.
4: Welcome to MasterChef Sri Lanka.
2: Sama Sinswada saha Imda Dinakama ratri 8ට. MasterChef Sri Lanka.
5: Dannawada time pass karanna ona nan potak gewanna film ekak balanna. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam.

0: ලකඩ ප්‍රසංග වේදිකාව ලකඩ ගී රශ්මි හැගෙනින් 1:32.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලකඩ ගී රශ්මි.
0: සංග වේදිකාවේ සජීව අධ්‍යක්ෂ ලකඬ ගිරෝෂ්මි හැගෙනින්නේ අද අම්මවරුන්ගේ දිනේ. ඉතින් මගේ අම්මව ගොඩක් ආදරෙන් මතක් කරන්න. අම්මට මං ගොඩක් ආදරෙයි කියලාත් කියන්න. එයා මේ වෙලාවේ වහගෙන ඉන්නවා. අයිය ලස්සන සින්දුවක් දෙන්න කියලා මල්ශී වැල්ලම් පිටියෙන් තමයි මට මෙසේජ් එකක් දුන්නේ. අනිවාර්යෙන්ම ආවා වගේ අම්මව එකතු කරගෙන ඊළඟ සින්දුවට. එතකොට ප්‍රශාදී, එතකොට මනුකල්ප මේ දෙන්නම දෙහි අත් කණ්ඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. ප්‍රසාදි කියලා තිබුණා මමයි මල්ලිබයි එකතු කරගන්න අයිය. අද අපේ අම්මගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඉතින් එයාට කියන්න අපි දෙන්නම එයාට ගොඩක් ආදරෙයි කියලා. අම්මා තමයි අපේ මුළු ලෝකෙම කියලා කියන්න කියලා කිව්වා. හරි අනිවාර්යෙන්ම කියන්නම්. හොඳයි. එතකොට මිනෝලි පානදුරේ ඉඳන් මැසේජ් එකක් දෙලා තිබුණා ගෙදර කට්ටිය හැමෝම එකතු කරගන්න. හැමෝම අම්මලා ගැන ආදරෙන් කතා කරන දවසේ ඇත්තටම සතුටුයි. මටත් මගේ අම්මා මගේ ළඟ හිටියානම් එයා මාව දාලා දැන් අවුරුදු 5කට කලින් යන්නම ගියා. අම්මා කියලා කියන්නේ ඇත්තටම අයියේ සසරක්. අම්මා තමයි මගේ මුළු ජීවිතේම කියලා මේ නෝලි කිව්වේ. අම්මා තමයි ජීවිතේ. සමහර වෙලාවටනේ අපි ගොඩක් ආදරය කරන දේවල් අපිට මගහැරෙන්න පුළුවන්. ඉතින් ශාලික දික්වැල්ලෙන් කියලා තියෙන ලස්සන සින්දුවකට යගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තුවන් ඉන්නවා පන්නල. එයා කියලා තියෙන්නේ ජාති ආගම් කුලමල ભેදයක් නැහැ සහෝදරයා. මගේ අම්මත් ආදරෙන් මතක් කරනවා. මම එයාට ගොඩක් ආදරෙයි. අම්ම තමයි මගේ ජීවිතේ හැමදේම කියලා තමයි තුවන් කියලා තියෙන්නේ. ආය කියලා තියෙනවා මම මුස්ලිම් කොල්ලෙක් කියලා. හරි. ජාති ආගම් කුලමල ભેදයක් කොහෙද අනේ අම්මට නේද? එතකොට රජිත ධනුෂ්ක හිරිපිටියෙන් කියලා තිබුණ ලස්සන සින්දුවකට යා ගොඩක් ආදරය කරන යාගේ බිරිඳ එකතු කරගන්න. මට මගේ අම්මා වගේම මගේ බිරිඳත් ගොඩාක් වටිනවා. මගේ දරුවන්ට ඒ ලබා දෙන සෙනෙහස මම ඇය තුළ දකිනවා. ඉතින් එයා තමයි අපේ ගෙදර අම්මා. මගේ බිරිඳ රේණු එකතු කරගන්නකෝ ලස්සන සින්දුවකට කියලා තමයි කිව්. හරි නිලංග කාර්යවසම් කොටාවේ ඉඳන් කියලා තිනවා ලස්සන සින්දුවක් ඇටත් ඕනේ කියලා. එතකොට පුබුදු හර්ෂණ පාදුකෙන් ඉන්නවා ශම්මි රුක්ෂාණි මීගම ඉඳන් මැසේජ් එකක් දීලා තිබුණා. මගේ අම්මිවයි මාවයි එකතු කරගන්න අම්මි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මේ වෙලාවේ අයියේ කියලා. රයිට් මේ සෂන් එකේ මම අනිවාර්යෙන් ඔයාගේ අම්මා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවා. 1:35. ඒ අතරතුරේ මතක් කරන්න ඕනේ 1 මිනිටම පොඩි මැසේජ් එකක් තියන්න 0703939357 කියන නම්බරයකට. ඉතින් අපි හැමදාම අම්මට තාත්තට ආදරය කරන දරුවෝ. ඒක වෙනසක් නැහැ. හැබැයි අද ස්පෙෂල් ඩේ එකක් නේ. ඉතින් අනිවාර්යෙන් වාගේ ගෙදර රේඩියෝවේ සද්දේ පොඩ්ඩක් වැඩි කළා. අම්මා මේ වෙලාවේ සමහරට කුස්සිය වෙන්නේ. එහෙම නැත්නම් වත්තපල් හැමෝම හරි පොඩි වැඩක ඇති. එහෙම තමයි අම්මලට එහෙම බ්‍රේක් එකක් ගන්න වෙලාවක් හම්බෙන්නේ නැත්නම් එහෙම චාන්ස් එකක් හම්බුණත් එයා ඒක ගන්නෙත් නැහැ. එහෙම තමයි අම්මලගේ හැටි. අද උදේ අපේ අම්මට කතා කරද්දි තියා කියන්නේ වැඩ ගොඩක් තියෙනවනේ පුතා කියලා. ඉතින් එහෙම තමයි අම්මල. කොච්චර අපි කිව්වත් වැඩ කරන්න බෑ පොඩ්ඩක් විවේකයෙන් ඉන්න කියලා. ඒගොල්ලන්ගේ වර්ක් ලෝඩ් එක ඉවර කරගන්න බෑ කියලා ඒගොල්ලෝ හිතන්නේ. මොන වුණත් වාගේ අම්මට තාත්තට වා ගොඩක් ආදරෙයි නම් අනිවාර්යෙන්ම අම්මා වෙනුවෙන් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම අම්මවත් එකතු කරගෙන සින්දුවක් අහන්න. ඒ විතරක් නෙවෙයි අම්මට ඔයාගේ හිතේ තියෙන ආදරේ කියන්න මේක වෙලාව කරගන්න. 0703939357 පොඩි මැසේජ් එකක් කියන්න. ප්‍රසංග වේදිකාවයි රේඩියෝවයි එකට යා කරපු පාලම ලකන ගී රශ්මි මේ ප්‍රසංග වේදිකාව.
4: Thank you.

0: රටට වග කියන රේඩියෝ
1: ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මි
2: ගිරශ්මිහගෙනින්නේ එකයි විනාඩි 49යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
2: හිමින් වෙලාව ගත වෙලා යනවා. ඉතින් ප්‍රසංග වේදිකාවට දැන් හරියටම බලුවොත් එහෙම විනාඩි 49ක් ගිහලා ඉවරයි. අවසාතරණගම මෙන්නෝනේ අතුරුතුරේ හා ගොඩක් ආදරය කරනවාගේ අම්ම වෙනුවෙන් ලස්සන සින්දුවක් ඉල්ලගන්න මට කතා කරන්න පුළුවන් 2774606ට, ඒ වගේම 2774810ට, ඒ වගේම තමයි 2775285ට මේ නම්බර්ස් වලට කතා කරනවා වගේ. ඊට තොඩ මට ලේසියවම් පොඩි මෙසේජ් එකක් දෙනවා නම් WhatsApp එකේ 0703939537 කියන නම්බර් එකට තමයි මෙසේජ් කරන්න ඕනේ. මම ආයෙම කියන්නද 0703939537 කියන නම්බර් එකට පොඩි මෙසේජ් එකක් තියන්න. හරි. එතකොට මම යන්නේ මීගලෑව පැත්තට. මීගලෑවේ මේ වෙලාවේ ගොඩක් සද්දෙට අපි ඔවාව අහගෙන ඉන්නවා කියලා සුනේත්‍රමට මැසේජ් එකක් දුන්නා අම්මා පුංචි මණිකේ. අම්මත් අහගෙන ඉන්නවා. අද ගොඩක් සතුටින් තමයි ආ ඉන්නේ. ටිකක් අසනීපෙන් මගේ අම්මා ඉන්නවා. එයාව මතක් කරන්න එයාට මම ගොඩක් ආදරෙයි කියලා කියන්න මල්ලි කියලා තමයි කිව්වේ. හරි, ආරෙන් අනිවාර්යෙන් මං කියන්නේ. හරි. එතකොට චතුරංග බණ්ඩාර මේ පුස්සේ ඉඳන් මැසේජ් එකක් දීලා දෙනවා. අම්මා කියලා කියන්නේ මගේ ජීවිතේ අම්මා කියලා කියන්නේ. අම්මා නැති ලෝකයක් ගැන මට හිතා ගන්නවත් බැ. මම්මගේ අම්මට ගොඩක් ආදරෙයි. එයාත් ඉතින් එහෙම තමයි පණ ඇරලා මං වෙනුවේ. අපි පොස්සේ චතුරංග බණ්ඩාර මට එහෙම මැසේජ් එකක් දුන්නා. එතකොට වේරගලෙන් විහිඟ අනුත්තර කියලා තියෙනවා. ලස්සන සින්දුවක් ඕනේ. මමත් අම්මිත් එක්ක අවහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මිනූලි වස්කඩුවේ ඉඳන් කියලා තියෙනවා. මගේ අම්මට මම පණටත් වඩා ආදරෙයි කියලා. පියමල් පෙරේරා මාගමන ඉඳන් කියනවා අම්මා කියලා කියන්නේ මගේ ජීවිතේ හැමදේම. අම්මා තමයි මගේ ජීවිතේ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම හිටපු මහා ශක්තිමත් පවුර. ඉතින් අම්මා නැති ජීවිතයක් ගැන මට අදටත් හිතා ගන්න බෑ. අම්මා තමයි මගේ මුළු ලෝකෙම. අම්මේ මං වාට ගොඩක් ආදරෙයි කියලා කියන්න කියලා තමයි මාගමනින් පියමල් පෙරේරා කියලා තියෙන හරිය. එහෙනම් තවම මෙසේජ් කලේ නැත්නම් 0703939537 බුලි මෙසේජ් එකක් තියෙනවා. අපි යන ප්‍රසංගේ පැත්තට.

0: බහිටියෝ තින්නැති දවසක් ඒවි අපිත්
1: සදල
0: අපේ
1: නිමයි
0: ඒ හැම මොහොතේ නොබහිටියෝ තින්නැති
1: All right, are you born one?

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ.
1: වෙලාව පස්වර 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ 2 හමාරක් දෙන රුපියල් 40 අලු

0: ලක්කඩ ප්‍රවෘතේ සමකෙන් මම සුලක්ෂණ උදේශක ඉදිරිවේර ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: රයින් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනඩි තහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදී කෙන ඔබ කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: දිවිනපුර ක්‍රියාත්මක අපරාධ හා භද්‍රව්‍ය නිවාරණ බෙහෙවින්වලදී ඊ දිනේදී පුද්ගලින් 27810 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසනවා. ඒදී සැකපිට අත්අඩංගුවට ඇති පුද්ගලින් සංඛ්‍යාව 589ක්. 16 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ බෙහෙවින්වලදී වරින්තකරුවන් 289 දෙනෙකු සහ විරුද්ධ වරින්තකරුවන් 137 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව බීමත් රීදුරන් 75 දෙනෙකු සහ අපරීක්ෂාකාර රීපදවීම් සම්බන්ධයෙන් 62 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. ෆ්ලොරිඩාවේ බෝට්ටුවක සිදු වූ පිපිරීමකින් පුද්ගලින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිරිසුම් තුවාල සහ කම්පන තත්ත්වයන් සහිතව සිටි ඔවුන් ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බෝට්ටුවේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මියාමි වෙරළ තීරයේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් ලෙස සැලකෙන හවුලෝෆර් සෑඩ්බා ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකයි පිපිරීම සිදුව තිබෙන්නේ. මේලද ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු තුනට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

රටට වග කියන රේඩියෝ. ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මිය.

0: රටට වග කියන රේඩියෝ
1: තේහිනා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිල?
3: බෙරිවිල විතරක් නෙමෙයි මේ ඇලිලා.
1: දුවනම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජේ කිරි මාළු කරි.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජේ නූඩල් සමගින් වර්ණ කහ කෘත්‍රිම රසකාරක වලින් තොර විජේ කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. විජය ප්‍රඩක්ට්ස් අපේ රසය රටේ සැමට. හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
5: මේක ගන්න.
6: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
7: හරි බබා, වැඩේ ඉවරම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
5: මේ වෙලාව නම් තපා
0: වෙනවා. FM 93.5.
8: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
9: මල්ලී සම වැස්සේ මං ආවා සරාහි
0: සම අනුග්‍රහය.
10: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අවතන්න 011176679.
11: ගිරශ්මයත ගිනි දෙකයි විනාඩි 20යි.
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
13: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
14: ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගිරශ්මී.
6: ඉතින් කොහොමද නයන්තාර මට මෙසේජ් එකක් දීලා තිනවා, අනේ අයියේ ලස්සන සින්දුවක් ඕනේ, අපිත් ෂෝ එක අහගෙන ඉන්නවා, ලක්කඩ ගිරෝෂ්මි කියලා කියන්නේ අපේ හදවතේ ෂෝ එක, එහෙම තමයි කියලා තියෙන්නේ. කොහොමද රනිල් අයියා කියලා අහලා තිබුණා. රනිල් අයියා පොඩි නිවාඩුවක් ගත්ත, මොකද එයාට ඕනේ වුණාද මවුරුන්ගේ දිනේ සමරන්නනේ. ඉතින් එයාට තමයි ගොඩක් ළඟ ඔෆිස් එකේ ඉඳන් ගිවල් පැත්තට ගිහිල්ලා අම්මව බලලා එන්නේ. ඒ නිසා එයා පොඩි චාන්ස් එකක් කෙල්ලුවා මගේ. ඉතින් මට මගේ අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි එයාට මේ වෙලාවේ පොඩි චාන්ස් එකක් දෙන එක නේද. ඉතින් මං කිව්වා හරි ගමක් නෑ, මා ගිහිල්ලා එන්න කියලා. ඉතින් ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුසල් අපිට මැසේජ් එකක් දීලා තිබුණා පාදුක්කෙන්. එයා කියනවා ලස්සන සින්දුවකුත් ඕනේ, මගේ රත්තරන් අම්මාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි, වැඩේ ගොඩක් ලස්සනයි කියලා මැසේජ් එකක් දුන්නා. ඊට පස්සේ සිරිවර්ධන කියලා තියෙනවා, ලස්සන සින්දුවක් දෙන්නකෝ, මමත් ඔයාව අහගෙන ඉන්නේ. මමයි මගේ වයිෆ්, එතකොට වයිෆ්ගේ අම්මා, අපේ අම්මා, අපි හතර දෙනාම පොඩි ගමනක් යන ගමන් ඉන්නේ කැලණි පන්සල පැත්තට. ඉතින් අම්මලා දෙන්නටම ගොඩක් ආදරෙයි කියලා කියන්න කියලා තමයි සිරිවර්ධන කිව්වේ. රයිට්, එකතු කරගන්නම් මේ හැමෝම. හරි, ඊට පස්සේ මම යනවා මේ නුවන් මොනවද කියලා තියෙන කියලා බලන්න. නුවන් කියලා තියෙනවා අයියේ ගොඩක් ලස්සනයි වැඩේ. අම්මා ගැන කියලා ඉවර කරන්න බෑ. අම්මට ඇත්තටම එක දවසක් මදි. අම්මා කියන්නේ

අනේ මාව එකතු කරගන්නකො ලස්සන සින්දුවකට කියලා. ඊට පස්සේ මයුරි ඉතින් කොහොමද ගොඩක් දවසකට පස්සේ එයා කියලා තියෙනවා මමත් වහගෙන ඉන්නවා මම දැන් නම් ඉන්නේ අනුරාධපුරේ. අපි ආවා අනුරාධපුරේ අද අම්මලගේ දවසනේ. මමත් අම්මා කෙනෙක්, මගේ අම්මත් ආවා, හස්බන්ඩ්ගේ අම්මත් ආවා. අපි ඔක්කොම ලැවිලා ඉන්න ඉතින් වහගෙන තමයි අපි යන්නේ. පාළුවක් තනිකමක් නැහැ. මගේ අම්මටයි එතකොට හස්බන්ඩ්ගේ අම්මටයි මේ අම්මල දෙන්නට මම ගොඩක් ආදරෙයි කියලා කියන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ දිල්රුක්ෂාන් කියලා තිබුණ ලස්සන සින්දුවකට යව එකතු කරගන්න අනිවාර්යෙන්. එයාට එයාගේ අම්මා ගැන තියෙන මතකය හරිම අඳුරුයි කියලා කිව්වා. ඒකට හේතුව තමයි එයා චූටි කාලෙම එයාගේ අම්මා එයාට අහිමි වෙනවා. ඉතින් අම්මා කියන වචනයට විතරයි මං ආදරේ කරන්නේ. මට අම්මා කියන චරිතය දැනිලා නැහැ කවදාවත්. මට අම්මා කියලා කෙනෙක් දැනුණා නම් ඒ මගේ අත්තම්මා. එයා තමයි පුංචි කාලේ ඉඳන් මාව හදාගත්තේ. මං අදටත් අම්මා කියලා කියන්නේ මගේ අත්තම්මට. ඉතින් මට කියන්න තියෙන්නේ මේ මව්වරුන්ගේ දිනේ දවසේ අත්තම්මේ මං ඔයාට ගොඩා ගොඩා ගොඩා ආදරෙයි කියලා එම තමයි දිල්රුක්ෂාන් මට කියලා තිබුණේ. එහෙනම් තවම මෙසේජ් නොකරපු ඔයාට තමයි මේ චාන්ස් එක. ඔයාගේ අම්මා ගැන ඔයාට දැනෙන හැඟීම ඉක්මනට මට WhatsApp කරන්න 0.7.0.3.93.5.93.7 කියන නම්බරයකට. අද ප්‍රසංග වේදිකාව ලකන ගීරශ්මිය වෙලාව වෙන් කළා තියෙන ආදරණීය අම්මවරු වෙනුවෙන් අපි ලස්සනම ලස්සන අම්ම වෙනුවෙන් ගයන ගීතයක් එක්ක මීළඟ සෙෂන් එක හන්න යන ලැස්සේ.

0: ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඩ ගී රශ්මි
1: උත්සව සමය රුපියල් 1500ක් කියව අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූපවාහිනියක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
2: 2 විනාඩි 38යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් හීටර එක ගැව්වාම යනවා
5: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් හීටර එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: සමග
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිදය. වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න.
0: ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ීම ලක්හඬ ගී රශ්මි.
3: ඒ විනාඩි 39 වෙලාව මම ඉක්මනටම කියන්නම් මට මැසේජ් කරපු අය අද මගේ අම්මා අනුෂාගේ උපන්දිනය මම ගොඩක් ආදරෙයි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. දඟටුව සහස් පුතා එතකොට නිමාලී නදී ලොකු අම්මා ලොකු තාත්තා රාණි ඇන්ටි මේ කට්ටිය ඔක්කොම ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තිබුණේ. මෙන්ඩිස් ඉතාලි වල ඉඳන් අපිට මැසේජ් එකක් දීලා තිබුණා. කොහොමද කොහොමද හොඳින්නේ හරි ඔවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ ජීවස් ෆරීඩා දීප්ති සිල්වා ශිරීන්ඩයස් එතකොට ගයානී සිල්වා රොසෙට් ගමගේ නිරෝ චන්ද්‍රානි මාරසිංහ ඔබ සැමට සුබ දහවලක් වේවා කියලා තමයි කියන්නේ. සුබ මවුරුන්ගේ දිනයක් වේවා. හරි ඔන්නව කට්ටියම අපි වහගෙන ඉන්නවා කියලා තමයි මෙසේජ් එකක් දෙලා තිබුණේ. නියමයි දිගටම වහගෙන ඉන්න ඕනේ. සුබ දහවලක් වේවා. මම පින්නවල චන්දි මුලින්ම ලස්සන සෝන් එකක් ඇහුවා. මට නම් මගේ අම්මා ලෝකයක් එහෙම තමයි යා කියලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි ඔවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ සුබ දවසක් වේවා මදුශංක මගේ අම්මා අශෝක ඇතුළු සියලුම අම්මාවරුන් ආදරෙන් එකතු කරගන්නවා. එහෙම තමයි කියන්නේ. හරි ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එතකොට අපිටත් සින්දුවක් දෙන්න මොරොත්ත පෙට්ටි මඩුවෙන් තුෂාර අයියා එතකොට කවිඳු සිරිල් මාමා හර්ෂණ මේ කට්ටිය ඔක්කොම ඉන්නවා කියලා තමයි කියලා තියෙන. හරි කට්ටිය මේකතු කරගන්නම්. මේ වෙලාවේ අබස් එකේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, කොහේ හිටියත් ඔයාගේ ආදරණීය අම්මව මතක් වෙනවා මේ වෙලාවේ. ඉතින් අද අම්මාවරුන්ගේ දවස. ඔයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් ලස්සන සින්දුවකට එයාවත් එකතු කරගෙන අහන්න. අනිවාර්යයෙන්ම මට පොඩි මැසේජ් එකක් කියන්න. 0773 93 5 93 7 තමයි මගේ නම්බර් එක. එනගින් ඉතින් වැඩි කතන්දර උනේ නැහැ. අපි යන්නේ ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මිට.

עם יסודי? ගොමි සුදී සිළුමු දෙනාට අද පේනවල ගොඩක් සතුටින් දිනවම සුමුණින් ඉන්නවා මගේ ආදරණීය ගෞරවයට පුද කරන ගමන් අපි ගායනා කරන මේ ගීත සියල්ලම මගේ නෙවෙයි මේ ගීත රචනා කරපු සංගීතය සපයපු සිළු දෙනාටම බොහොම පිං ගොමි සුදී

බොහොම සුදී. මගේ අවසාන ගීත ගායනා කරන සිරු දනාරම තුනුරන්ගේ සරණයි. ඔය ලස්සන හොණු මූණ තින හිනා ඔය විදිහටම තියාගන්න පුළුවන් වෙන කෙනෙක් සිතු ප්‍රාර්ථනා කරනවා. ජය සිරු දනාරම. ආයෙ දවසක හමු වෙමු. බොහොම සුදී නවතවන එක මගේ මුළු හදවතින්ම සිරු දනාරම.

0: 98.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සර තුනයි
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ බලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රවිතින් තුර යකඩ කඹ නිෂ්පාදනයේ කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රව තැබීමට පරිපූර්ණ කටයුතු පිළිබඳ අධිකාරිය පීවර කෙන තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ ලද තොරතුරක් මත හොබාගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදු කළ වැටලීමකදී මෙම මුද්‍රව තැබීම සිදු කළ බවයි. වසර තුනක පමණ කාලයක සිට එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. පරිපූර්ණ කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ යකඩ කඹ නිෂ්පාදනයේදී SLS ප්‍රවිසි සාතිකේ අනිවාර්ය බවයි. මුද්‍රව තැබූ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කර ඇති යකඩ කඹවල SLS ප්‍රවිති නොමැති බවට හඳුනාගෙන තිබෙනවා. මෙසේ ප්‍රවිතියෙන් තොර යකඩ කඹ භාවිතයෙන් සිදු කරන ගොඩනැගිලි කිරීම වල ආරක්ෂාව දැඩි අවධානයකට ලක්වනවා. ඒ හේතුවෙන් SLS සාතිකේ නොමැති යකඩ කඹ මිලදී ගැනීමෙන් වළකින ලෙසත් එවැනි ප්‍රවිතියෙන් තොර නිෂ්පාදනයන් අලෙවිකන ස්ථාන පිළිබඳව කඩමින් දැනුම් දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි බවයි පරිපූර්ණ කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයේ දිරුම් දීමෙන් පසු තලපති විජේ සිය පළමු නියෝගයට අත්සන් කර තිබෙනවා. ඒ අනුව විදුලි ඒකක 200ක් නොමිලේ සැපේම මද්‍රව්‍ය උදුරට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බලකයක් පිහිටුවීම ඔහුගේ පළමු නියෝගයට ඇතුළත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ ජලය වැනි මූලික කරුණු පිළිබඳවද තලපති විජේගේ පූර්ණ අවධානය යොමු තිබෙනවා. ගොවීන් සහ ධීවරින්ටද ඉදිරියේදී සහන සලසන බවටයි ඔහු අවධාරණය කර තිබෙන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

லக்காண்ட கீரஷ்மி துணை வினாடி பாய் வெல்லாவ லக்காண்ட கீரஷ்மி பிரசங்க வேதிக்காவே சச்சிவ அத்தியக்கீம மேம் அத்தியக்கீமாக லங்கா இத்திஹாசி பலவினி வதாவிட்டு ரேடியோவிங் ஒபடு லபாதுன் லக்காண்ட ஏகன ஹரியாடம் ரகமாக தேனும் இதுங்க டபிள்யூ பி ரோஹன் மே வெடே பட்டங்கத்த காலையிந்தாங்க தீர்க்க காலையாக உருது துலாக்கு இக்க திகட்டு மட்டும் மே வெடே ඉන්න හම්බ වෙච්ච එක මං හිතනවා මගේ ජීවිතේ ලබා ගත්ත ලොකු ජයග්‍රහණයක් පස්සේ ඉතින් කාලෙන් කාලයට වෙනස් වෙන්න සිද්ධ වුණා කොහොම හරි කමක් නැහැ දැන් අවුරුදු ගාණක් තිස්සේ ලකඬ ගීරශ්මිය ලංකාවේ අංක එකේ ප්‍රාසංගික අධ්‍යක්ෂක විදිහට ශ්‍රී ලාංකේය සංගීත ලෝලීන්ගේ හදවතේ තුලේ හෙලින්ම වැජබෙනවා ඉතින් කොහොම හරි කාලයකට පස්සේ හම්බ වුණත් පරණ යාළුකම් ආයෙ අලුත් කරගෙන නේද මේ හැන්දෑව ගත කරන්න මට හම්බ වෙච්ච එකම මං හිතනවා අද දවසේ මං ලබා ගත්ත ලොකුම ජයග්‍රහණයක් කියලා කවුද දවම මට කියන්න බැරි වුණු මැසේජ් අතර තියෙන්නේ මං ඉක්මනටම කියනවා ගුඩ් ආෆ්ටර්නූන් අම්මා කියන්නේ සසරක් කියන්නෙම කරගන්න බෑ ඒ ගැන මගේ අම්මා මං ළඟ නැහැ අම්මා කියන්නේ කාටද මම අම්මේ අම්මා කියන්නේ කාටද මම අම්මේ කියලා රුවිනි ප්‍රියංගනි මොරටුව කුරුසහන්දි ඉඳලා අපිට මැසේජ් එකක් දීලා තිබුණා එහෙම තමයි ඉතින් ජීවිතේ නේද මොනා කරන්නද සුබදාවලක් අයිය මටත් දෙන්නකෝ අපේ අම්ම වෙනුවෙන් ලස්සන සින්දුවක් ලසන්ත මදුෂාන් අබේ වික්‍රම ඇල්කඩුව ඊරියගොල්ලේ ඉඳන් මාතලේ ඉඳන් තමයි මේ මැසේජ් එක දීලා තියෙන්නේ ගොඩක් කාලයකට පස්සේ හරි නියමයි දිගටම ඉන්න අපිත් එක්ක සුබ දහවලක් වේවා අපි තහගෙන ඉන්න අපිටත් සින්දුවක් දෙන්න කියලා ඊජී අනුර පුසල්ලාව බීඑෆ් ජනපදයේ ඉඳන් මැසේජ් එකක් දීලා තියෙනවා සුබ දහවලක් අයියේ මටත් දෙන්නකෝ ලස්සන සින්දුවක් මමත් ඔයාව අහගෙන ඉන්නවා මගේ අම්මව මතක් කරන්න ලස්සන සින්දුවකට යව එකතු කරගන්න කියලා තමයි ශිරාණි මට මැසේජ් එකක් දීලා තිබුණේ හරි එතකොට අපිත් ඉන්නවා මේ පැත්තෙන් සද්දෙරම ලක්හඬ අහගෙන ලස්සන සින්දුවක් දෙනවාද ඉංගිරිය පැහැසර ෆැක්ටරි එකේ කට්ටිය මේ කියන්නේ මම කුමාරී එතකොට මහත්තයා කරුණාරත්න පැහැසර පුතා නිර්ංජලා නංගි රාණි චූටි චාමිදුව එතකොට විමලේ කට්ටියම ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තිබුණේ නියමයි දිගටම අහගෙන ඉන්න ඔයාව ලස්සනට අහගෙන ඉන්නවා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කන්ද රයිගම ඉඳන් තමයි එහෙම කියලා තියෙන්නේ හරි මමත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊට පස්සේ මම යන්නේ මෙන්න මෙයාගේ හායි එක පොඩ්ඩක් බලන්න කොහොමද ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න පුළුවන් නේද අයියේ කියලා තමයි මට නිහාල් මැසේජ් එකක් දීලා තියෙන්නේ ඊට පස්සේ කියනවා සුබ දවසක් කොහොමද ඔයගොල්ලන්ට සිතිච එයා කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ අනිවාර්යෙන් එයාගේ අම්මව එකතු කරගන්න ඕනේ කියලා තිබුණා ලස්සන සින්දුවකට අපේ ගෙදර හැමෝම එකතු කරගන්න පුළුවන් නම් තමයි වටින්නේ අයියා කියලා කිව්වා හරි ඊට පස්සේ මම යන්නේ මහරගමට මහරගම විමලසේන නයනා ප්‍රියන්තිගේ උපන්දිනේ අදට යෙදී ඇත සියලුම කාර්ය මණ්ඩලයේ සුබ පතනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දීලා තිබුණා අතකොට විමලසේන කලමනාකාර ඩිලංග නදීෂාන් එතකොට රසික චතුනි පසිඳු චමෝත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණි සුභා දිනූෂා කමනී චන්ද්‍රාණි ඉරේෂා නයනි දෙල්ප හරි එතකොට ලීලයි කමලයි චම්බයි රේකයි බානුමති නයනයි සඳ රේකයි මේ ඔක්කොම හරි ඉතින් කට්ටිය මහරගම ඉඳන් සද්දරම අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා විමලේ දා මට මැසේජ් එක දුන්නේ දැන් ජය වේවා කට්ටිය මේක කරගන්න තව මැසේජ් කරේ නැත්තම් වාගේ අම්මා ගැන කියලා වාගේ අම්මා ගැන වාගේ හිතේ තියෙන ආදරය ගැන කියලා ඉක්මනටම මැසේජ් එකක් තියන්න 0.7 0.3 93.5 93.7 මේ chance එක හම්බෙන්නේ ලෝකමව්වරුන්ගේ දිනේ දවසේ අද දවසේ අද වගේ දවසක ඔයාගේ අම්මව සර්ප්‍රයිස් කරන එක තමයි වටින්නේ නේ ගෙදර සද්ද පොඩ්ඩක් වැඩි වෙන්න රේඩිය එක දාලා ෂේප් එකේ මට මැසේජ් එකක් දාලා තියන්නකෝ අම්මට කවදාවත් ඔයා නොකියපු ඔයාගේ ආදරේ ගැන මං අම්මට කියන්න ඒක තමයි යාට අද දවසේ දෙන්න පුළුවන් හොඳම තෑග්ග කියලා මං හිතනවා

0: ලංකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගීරශ්මි
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ එන්.එල්.බී. තනට තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකරි ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
0: ලක්හඬ ගීරශ්මි
3: ලකන ප්‍රසංග වේදිකාව ලකන කීරෂ්මී හැගෙනින් වෙලාව මම ඉක්මනටම කියන්න ඕනේ කවුද මේ වෙලාවේ මෙසේජ් කියලා දෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක ලොකු අඩුවක් වෙනවනේ. හරි මෙන්න මේ අය තමයි මාව හගෙන ඉන්නවා කියලා මෙසේජ් කරලා තියෙන්නේ. සුබ දහවලක් වේවා ලකන හන හැමෝටම. මගේ අම්මා දරුවෝ 10 දෙනෙක් බිහි කරලා 90 පාතවා සිටින විදිලිපුර ඇබඩීන් 2 DM කමලා දිසානායක. ඉතින් ඇයට අපි හැමෝම ණය ගැති. ඒ ණය ගෙවද බන්න කාටවත් කවදාවත් බැරි වේවි. අපේ ආදරණීය මෑණියන්ට දීර්ඝායුෂ වේවා කියලා විදුලිපුර චිත්‍ර කවිරාජ් තමයි මෙසේජ් එක දීලා තියෙන්නේ. හරි අනිවාර්යෙන් අම්මව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඊළඟ සින්දුවේ එකතු කරගන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා. අවිසාවෙල් හොටෙල් එකක සෙට් එකක් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. කවුද ඉන්නේ කියලා මම ඉක්මනටම කියන්නම්. හේමන්ත අයියා, එතකොට හරිස් චන්ද්‍ර, සංදීප මේ කට්ටියම අපි වහගෙන ඉන්නවා.

0: උසකින් තමයි වාට මැසේජ් එකක් දැම්මේ කියලා මට මැසේජ් කරලා තියෙනවා. කවුද මේ? රයිට් බලමු කවුද කියලා. සුබ දහවලක් මදු ඔයාට අම්මා. ආදරේ පහන් දරුව නුඹයි මගේ අම්මා. දිලෙන හිරු නුඹයි තුන්්‍යම මිහිමඩලේ අම්මා. හීනෙන් වගේ සිනාසෙමින් කඳුළු බිව අම්මා. මතු උපදින සංසාරේ නුඹයි මගේ අම්මා. මදු අපිත් ඔයාව අහගෙන ඉන්නවා. ලව සුභාෂිනී තමයි මට මෙහෙම කියලා තියෙන්නේ. ගම්පහ රත්නසිරි පතිරාජ්‍ය, එතකොට යක්කල ප්‍රියන්ත එටියාරච්චි, කුමාරි එරඹුදුගොල්ල, නයන, එතකොට කින්ස්ලි, වසන්ත කුමාර හෙටි තන්ත්‍රී, සමන් ගාල්ලගේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඇති ලක්කඩ අහන සෑම නැවතුමකම සිටින අය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන. හරි, කට්ටියම එකතු කරගන්නම්. එතකොට මමත් ඉන්නවා ලක්කඩ ගීරශ්මි හන ගමන්. මගේ අම්මට නිරෝගී සුවය ලැබේවා. අම්මා ගල්ගමුවේ චන්ද්‍රලත, මම වත්තේගමින් ශ්‍යාමා කියලා තමයි මැසේජ් කරලා තින්. හරි, කට්ටියම එකතු කරගන්නම්. ඒ වගේම ආගේ අම්මව ගොඩක් ආදරෙන් මතක් කරනවා. මේ විශ්ෂක දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය විද්‍යාලයේ 89 සාමාන්‍ය පෙළ, එතකොට 92 උසස් පෙළ, සමූහයේ සෞදි රාජ්‍ය සේවයේ නියුතු සිසිර ඉලුක්කත් සොයරාඩ සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවලු. එතකොට මාරුක් වතුරේ සෝරත ස්වාමීන් වහන්සේ, එතකොට විශ්‍රාමික විදුහල්පති ගුරේ හිටියේ උන්වහන්සේ කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට ඒ හැමෝම එකතු වෙලා සුබ උපන්දිනයක් වේවා කියලා කියනවා. පොල්ගහවෙල තුෂාරි සමග රංජි අයියාගෙන් තමයි මේ සුබ පැතුම කියලා මැසේජ් එකක් දෙලා තිබුණා. හරි, ඔන්න මං කිව්වා. හරි, තවමත් මට මැසේජ් එකක් දුන්නේ නැත්නම් ඔයා ගොඩක් ආදරය කරන ඔයාට ජීවිතේ දුන්නු ඔයාගේ හැමදේම වෙච්ච අම්මා වෙනුවෙන් ඔයාට මැසේජ් එකක් දෙන්න බැරි වුණා නම් අද ඔයාට එක ලොකු අවුට් එකක් වෙන්න පුළුවන් හිතේ. නේද? අපි ජීවිතේ කිසිම දවසක පසුතැවීමක් ඉතුරු කරගන්න හොඳ නැහැ. ඉතින් සමහර වෙලාවට ඔයාගේ අම්මා අද ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඔයා ආයා වෙනුවෙන් ලස්සන සින්දුවක් එකතු කරගත්තම, ඒව නැත්තම් ඔයාගේ හිතේ ඇය වෙනුවෙන් තියෙන ආදරේ කිව්වම ඒක අම්මට ගොඩක් දැනේ. ඉතින් මට කියනවට වඩා නම් ඇත්තටම හොඳයි. කෙලින්ම ගිහිල්ලා අම්මට කියන්න පුළුවන් නම් එනකොට සමහර අය කොච්චර ආදරේ කරත් කියන්න ලැජ්ජයි, මන් දන්නවා නේ. ඉතින් එහෙම තමයි අපි හැදිච්ච පරිසරය, අපි හැදුණු වටපිටාව. අපිට කොච්චර තිබුණත් අම්ම ගැන තාත්ත ගැන ආදරේ කියලා කියන්න හැඟීමක් අනේ මන්ද ඒගොල්ලන් ඉස්සරහට ගියාම අපි පොඩ්ඩක් ගොළු වෙනවා වගේ. අනේ ඒ නිසා තමයි ඔයා වෙනුවෙන් මම මේ මැසේජ් එක කියන්නම් කියලා කිව්වේ. අයියේ, මගේ අම්මට කියන්න පුළුවන් නම් මං එයාට පණටත් වඩා ආදරෙයි කියලා. එයා නැති ලෝකයක් ගැන මට හිතන්නවත් බෑ. මගේ ජීවිතේ මං අතින් ගොඩාක් වැරදි සිද්ධ වුණා. මම මගේ පවුල නැති කරගත්තා. මගේ දරුවන්ට මං ලොකු අසාධාරණයක් කළා. මට මගේ අම්මා ගැන මීට වඩා හිතන්න තිබුණා. මට පුළුවන් නම් අම්මට කියන්න තියෙන එකම දෙයයි, අම්මේ ඔයාගේ ලොකු පුතාට ජීවිතේ වැරදුනා. අම්මා කිව්ව දේ ඇහුවනම් මට අද මෙහෙම වෙන්නේ නැහැ කියලා තමයි ශාන්ත මැසේජ් එකක් දීලා තිබුණේ අහුංගල්ලෙන්. ජීවිතේ සමහර වෙලාවට අපිට වැරදුනා කියලාවත් අපිට තේරෙන්නේ නැහනේ. තේරෙයි කල්ලෙයි කියලා කතාවට කියන්නේ අන්න ඒකයි. කොහොම හරි ගමක් නැහැ. ඔයාගේ අම්මා ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ ඉක්මනට මට කියන්න. 0703935937 අපේ නම් එක. ඉතින් ප්‍රසංග වේදිකාවේ අද ගායනා කරන හැම ගායන ශිල්පියෙක් ශිල්පිනියක්ම අනිවාර්යෙන් අම්මා වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න තෝරගෙන තියෙනවා. ඒක තමයි ගිරශ්මි ප්‍රසංගයේ තියෙන වෙනස. ඉතින් හැම අම්මා කෙනෙක්ටම මේ හැම ගීයක්ම උපහාරයක් වේවා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. පේනවා ලක්ෂණ ගිරශ්මියට.
1: ආදරණීය හදපතේ ගායන ශිල්පිනිය මෙන්න ශ්‍රී ලංකා.

0: பிரசங்க வேதிக்காவை சச்சிவி அத்தகீப லக்ஹண்டு கீரஷ்மி லக்ஹண்டு பிரசங்க வேதிக்காவ லக்ஹண்டு கீரஷ்மி ஆகிய நின்று துணை வினாடி 36යි
1: விழாவ ஒப்ப வைத்தகின ஆவே
2: NLP ஹதஹன ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලංකාව මොඩර්න්
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම එනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176797579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: ලකඩ රේඩියෝ ITN
5: ගිරෂ්මති කිනි 3 විනාඩි 46
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි.
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
10: ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මි
5: ලකන ප්‍රසංග වේදිකාව ලකන කිරෂ්මි හගිනින්නේ මේ වෙලාවේ මගේ ආදරණීය අම්මව ගොඩක් ආදරෙන් මතක් කරන්න යාට මම ගොඩක් ආදරෙයි කියලා කියන්නේ කියලා ස්වර්ණ බීරසේකර මට මැසේජ් එකක් දීලා තිබුණා කැකිරාව ඉඳලා. එතකොට රනිල් ප්‍රියංකර ගම මහගේ එයා කියන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මම අහගෙන ඉන්නවා. අයියේ මගේ අම්මවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න මම යාට ගොඩක් ආදරෙයි කියලා කියන්න. ඒක ඉතින් අම්ම දන්නවා අම්මගේ ජීවිතේම මම මගේ ජීවිතේම අම්මා අම්මයි මමයි කියලා කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. එයාට මම ගොඩක් ආදරෙයි කියලා තමයි කිව්වේ. එතකොට නිශ්ශංක කියලා තියෙනවා ලස්සන සින්දුවකුත් ඕනේ අයියා. මම ඔයාව අහගෙන ඉන්නවා. ඔයා දන්නවද වැඩක්? අපේ අම්මාද ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන් අහගෙන ඉන්නවා. එක එක දරුවෝ තමන්ගේ අම්මා ගැන කියන දේවල් දිහා බලාගෙන ඒවා අහගෙන අම්මා හරි ආසාවෙන් හිටියා. දැන් ඔයා කොයි වෙලේ හරි මං ගැන කිව්වමත් එයාට ඒ සතුට තවදව දැනෙයි. හොන ඔයාගේ පුතා ඔයාට ගොඩක් ආදරෙයි කියලා කිව්වා. හරි. එතකොට සමීර ප්‍රියංකර යා කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ මමත් ගෙදර හැමෝම එක්ක වහගෙන ඉන්නවා කියලා. මෙයා ඉන්නවා කියලා කිව්වේ කහට ගස්තිගිලිය. ඊට පස්සේ හර්ෂණ සෝමතිලකව හොයාගෙන අපි යනවා දෙවුන්දර පැත්තට. යා කියනවා ලස්සන සින්දුවක් ඕන අයියා මමත් වහගෙන ඉන්නේ කියලා. ඉමානි ඉතින් කොහොමද කාලෙකට පස්සේනේ ඉමානි කියලා තිබුණා ලස්සන සින්දුවක් ඕනේ මමයි අපේ අම්මිය වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ලසන්ති ගමගේ කියනවා ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා කුරැසෙන්. එතකොට මෝක්ෂා ඉතින් කොහොමද එයා කියලා තියෙනවා මමත් වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනේ අයියේ අනිවාර්යෙන්ම හැමදාම ගීරශ්මි අහනවා මම කියලා තමයි කියලා තියෙන්නේ. හරි නියමයි. හරි ෂෙහාන් කියනවා මේ ලස්සන සින්දුවක් ඕනේ මල්ලි මං ඔයාව අහගෙන ඉන්නවා ගම්පහට වෙලා හැමදාම වගේ අදත් ගීරශ්මිය විඳින ගමන් ඉන්නේ කියලා තමයි යාමට කියලා තියෙන්නේ. ඊට පස්සේ සසංක කියනවා ලස්සන සින්දුවක් දෙන්න මගේ අම්මා වෙනුවෙන් මගේ අම්මා වගේම ලංකාවේ හැම අම්මා කෙනෙක්ටම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන වාසනාවන්ත සුබ මවුරුන්ගේ දිනයක් වේවා. දිගටම ලක්හඬත් එක්ක අපි ඉන්නවා. ඉතින් වැඩේ ගොඩක් ලස්සනයි හදවතින්ම සුබපතනවා කියලා තමයි යාමට කිව්වේ. ඊට පස්සේ මං කියන්නම් නිසංසලා මොනවාද කියලා තියෙන්නේ කියලා. අද වගේ දවසක තමයි මම ඉපදුනේ. අද දවසේ තමයි මගේ අම්මා පළවෙනි වතාවට අම්මා කෙනෙක් වුනේ. ඉතින් අද දවසේම මවරුන්ගේ දිනේ යෙදිලා තියෙනකොට ඒක මට තරම් ගාටද දැනෙන්නේ අයියේ. අනේ මගේ අම්මට ස්පෙෂලි ලස්සන සින්දුවක් ඕනේ කියලා කිව්වා. හරි නිසංසලා වයි වාගේ අම්මවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ලංකාවේ මේ වෙනකොට. මට මැසේජ් කරලා තියෙන ගොඩක් දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මැසේජ් කරගන්න බැරි වෙච්ච අය ඉන්නවා. කොහොම වුණත් මේ මහ පොළොවේ හැම අම්මා කෙනෙක්ටම අපි රෙස්පෙක්ට් කරනවා. ඒ හැම අම්මා කෙනෙක්ටම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියලා ලකන ගීරශ්මි ක්‍රූ එක විදිහට අපි ප්‍රාර්ථනා කරනවා. WP රෝහණ, එතකොට රණිල් කොස්තා, අපේ නලින් විරාජ්, මම, අපි හැමෝම ලකන අපේ ටීම් එකම, විශේෂයෙන් අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා, එතකොට වැඩසටහන් කළමනාකාරතුමා ඇතුළු ලකන අපේ සමස්ත කාර්ය මණ්ඩලය හදවතින්ම මේ මහ පොළොවේ හැම අම්මා කෙනෙක්ටම සතුටින් ඉන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි අරගෙන ඉන්නේ. හවස 3 විනාඩි 42යි. මේ යන්නේ ලකන ප්‍රසංග වේදිකාව ලකන කීරශ්මිය පැත්තට.
11: ලංකාවාසී ලෝකවාසී සියලුම අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා.

0: ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඩ ගී රශ්මි
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මි.
3: ප්‍රසංග වේදිකාවේ සජීව අත්දැකීම ලක්හඬ ගී රශ්මි අහගෙන හිටිය අපි මෙච්චර වෙලා තවත් විනාඩි 7ක් විතරයි මට ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් යන්න වෙලාව හැවිල්ලා තියෙන්නේ. හැබැයි අද දවස විශේෂ දවසක්නේ. එදමයි වාව මේ ලෝකෙට බිහි කරපු රත්තරන් අම්මා වෙනුවෙන් අද දවස වෙන් වෙලා තියෙනවා. ලොක මවුරුන්ගේ දිනය වෙනුවෙන් තමයි අද අපේ වැඩසටහන් සියල්ල සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් යශේකලවට බලුවන් ලස්සන සින්දු ටිකක් අහන්න වාගේ අම්මා වෙනුවෙන් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන එනවා කියලා මං හිතනවා. ඉතින් දිගටම FM 93.5 FM 93.7 ලකනත් එක නැදලා ඉන්න කියලා මතක් කරන ගමන් යන්න හදන්නේ හම්මල වෙනුවෙන් තවත් ලස්සන ගීත කීපයක් වාට අහන්න දීලා. මම මදුශංකර්.

0: වෙලාව පස්සරු හතරයි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිවදේශිකයි තිරවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනේ කෝටි යටේ NLB තනටි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රටම එකට ජාතික බිහුමේදී තවත් සැකරුවන් 884 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ දිනේ සිදු කළ වැටලීම් 893කදී ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකරුවන් නවදෙනෙකු සම්බන්ධයෙන් රදුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඊයේ දිනේ සිදු කළ බිහුම්වලදී හෙරොයින්, අයිස්, කොකීන් ඇතුළු මද්‍රව්‍ය රසක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. යාල්දීවී දුම්රිය හිට සිට යළි දහවලට එක්කන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට කංකසන්තුරේ දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් එම දුම්රිය දහවනය කිරීමට නියමිතයි. ඊට අමතරව කංකසන්තුරේ සිට කොළඹ කොටුව බලා පැමිණෙන යාල්දීවී දුම්රිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් දහවනය වෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පාකිස්තානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් ධාරින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට බණ්ඩු නගරේ පොලිස් පුරපලක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මෝටර් රථයක බෝම්බ අටවා එය මුරපුලට ධාවනය කර පුරවා හැරීම සිදු කර ඇති බවද සඳහන්. සටන්කාමීන් මෝටර් රථය පුරවා හැරීමෙන් පසු පොලිස් ස්ථානයට ඇතුළු වී නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මියගිය පිරිසට අමතරව කොප්පෙන පිරිසක් තුවා ලැබුවේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට බන්නු නගරයේ රුහල්වල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඬ
1: වෙලාව සවස 4:00 වෙනදි 4:00

සුබ සතියන් දෙයක්. හරියටම සතියකට පස්සේ නේද? වෙලාව හවස 4:07. අද ලස්සන දවසක්. වෙනස් දවසක් නේද? අද උදේ ඉඳලා එක්කෙනෙක්ගෙන් හරි හරියට ඇහෙනවා. ලෝකයේ කොයිතරම් නම් ලොකු වුණත් ඒ හැම දෙයකටම වඩා විශාල ආදරයක් එකම එක හදවතක තියෙනවා නේද? එතමයි අම්මා කියන අකුරු තුන. ඔයාගේත් මගේත් තිය අම්මා. අද මේ 10. මේ මාසේ දෙවෙනි සතියනේ ආදරණීය අම්මගේ දවස. අම්මට දවසක් නෙවෙයි නේද? හැමදාම අපි අම්මට ආදරෙයිනේ. මේ ආදරණීය දවසේ ආට මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද? ඒ රස මුසු තැන් අම්මත් එක්ක ජීවිතේ තරහ වුණු රණ්ඩු වුණු ආදරෙන් කතා කරපු දවස් එහෙම මතකයිද? ඉතින් ඔයාට මතකයි අලුත් කරගන්න හොඳම වෙලාව මේ ඉරිද හැන්ද හැව. හවස 4:06 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ. අද ඔයාට ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න පුළුවන්. ලෝක ප්‍රකට ලේකෙක් වෙන වික්ටර් හියුගෝ කියනවා අම්මගේ අත් දෙක නිර්මාණය වෙලා තියෙන හරිම සියුම් විදිහට. ඒ අත් දෙකේ අපි දරුවන් විදිහට හොඳින් සුවදායක විදිහට නිදාගන්නවා. අම්මගේ අත් දෙක තරම් අපිට මේ ලෝකේ උණුහුම දෙන්න පුළුවන් වෙන දෙයක් තියෙනවද නේද? ඉතින් ආගේ රස මුසුතෙන් කතා කරන්න එන්න මේ පැත්තට 93.5 93.7 ඒ ආදරණීය වෙලාවට. ඔයාට 0.7.3 93.5 93.7 මැසේජ් එකක් තියන්න හරිම ආදරෙන්. මම හැමෝටම හෙන්නේ ඉගෙන කියන්නම්. මතක් කරලා හවස 6:30 වෙන්න කලින් මේ පැත්තට එන්න. මම යෂ්.

0: පහෙන් 93.7 ලක්හඩ ලක්කාවටම ලක්හන පෙරනෝවරු
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: පහෙන් අනු තුනයි දශම හතෙන් ලක්හඬ ලංකාවටම ලක්හඬ පෙරනෝවරු හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
1: ලින්ටයක් ගන්න
2: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනි
3: හරි බබා වැඩේ ඉවරුම ගමන් එන්නවා ඔයා ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ
2: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ මා ලිස්ට් එක දාන්න මම එනකොට අරගෙන
1: මේ වෙලාව නම් පානේ
0: FM 93.5 FM 93.7
3: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
4: මල්ලි සමවැස්සේ මංගවා
0: සම අනුග්‍රහය
3: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: තැන්වෙලාව සෞස හතරයි විනාඩි තිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
1: සතියක ලක්හඳ

ලස්සන දවසක ලස්සනම දේවල් කතා කරන්න ඕනි නේද? ඔයා මම හැගෙනින්නවා කියලා මම දන්නවා. 93.5 93.7 වට පුළුවන් හවස 6:30 වෙනකම් මාව අහගෙන ඉන්න. ඔයාට අම්මා ගැන මතක් වෙනම දේවල් ආදරණීයම දේවල් ඉක්මනට කියන්න මේ පැත්තට. 07.03 93.5 93.7ට මැසේජ් එකක් තියන්න පුළුවන්. එවගේ හරි ලස්සන අම්ම කෙනෙක් ඉන්නවා. මෙයා මාත් එක්ක හැමදාම කතා කරන, හැමදාම මැසේජ් එකක් දාන කෙනෙක් අමතක නොකර. බුදු සරණයි මගේ පිස්සු කෙල්ල කියලා තමයි තියෙන්නේ. හැම අම්ම කෙනෙක්ටම උපහාරයක් වෙන්න කියලා කියනවා අනිවාර්යෙන්ම. එයා ලස්සන කවි පෙළක් එවලා තියෙනවා. ආදර සෙනෙහේ කඳුලැලි දුක් මැද මේ ලෝකයට ජනිත කරපු ඒ කරුණා දයාවේ උල්පත මගේ පෙම්බර අම්මා. හැම දුකක් කරදරයක් එක්කම මන් ළඟින්ම හිටපෝ. ඉතින් කිරි ලේ කිරි කර පොවල ජීවිතේ ලබා දුන්නු අම්මට ණය ගැතිය කියලා තමයි තියෙන්නේ. ඉතින් රත්තපුරෙන් තමරා කුමාරි තමයි මේ විදිහට කියන්නේ යාගේ අම්මට හරිම ආදරෙන්. අපි හැමෝම අම්මට හරිම ආදරේ නේද? ඔයාටත් මේ වගේ අම්මට කියන්න බැරි වුණු දෙයක් තියෙනවා නම් ඉක්මනට කියන්න මේ පැත්තට. අපිව ලස්සන සින්දුවකට එකතු කර ගන්න කොම මාලව වෙන ගුණසිරි කූල්ස් හවුස් එකෙන් උපාලි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න මම එකතු කර ගන්නවා අපේ අධිපතිතුමා එක්කම පත්මිනි, ඒ වගේම උදේ කුමාර, සිසිරස්, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඊට කලින් සේරුවවිල පැත්තර යන අකේඩී සම්බරසිංහව එකතු කරගන්න, ඔයාවත් එකතු කරගන්න, ඔයාගේ පවුල හැමෝමත් එක්ක යාළුවොත් මේ හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක්. ඊට කලින් මට යන්න හිතුණා දඟකාර කෙල්ලෝ ටිකක් ඉන්න පැත්තකට, දහිවල පැත්තර වගේ හොස්ටල් එකේ නතරවලින කෙල්ල ටිකක් ඉන්න. ඒගොල්ලන්ගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එකක් තිබ්බ පහුගිය දවස්වල. ගයා ඔයාගේ බර්ත්ඩේ එක ඔයාට හරිම ආදරෙන් විශ් කරන ඔයාගේ හොඳම යාළුව තොන්දෙනා. උමේෂායත් එක්කම ශානි, ඒත් එක්කම නම මතක නෑ, හොයාගන්න චුට්ටකම හරි පොඩක් ඉන්න. කමක් නෑ, අපි මං හිතන එක පැහැදිලිව නෑ. හැමෝම එකතු කරගෙන ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන, ඒත් එක්කම ලක්ෂණ අපිතාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන, හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම හැබෑ කරගන්න ඔයාට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම. කැම්පස් ගෑන ළමෙක් තමයි ගයා ගියන්නේ, වැඩ ටික හොඳට කරගන්න නේද? ඉතින් මේ සින්දුව මම අහගෙන ඉන්න ඔයාට, අහගෙන ඉන්න අභීගේ මේ ලස්සන සින්දුවා.

0: දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න මාස 20 ටිකරි ගෙවන්න ඔබත් අතම අබන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabans.com වෙත පිවිසෙන්න
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්නවා.

බැත් එක්ක හින්ද පොත් පළවෙනි පැය ගෙවෙන තව චූටි වෙලාවයි තියෙන්නේ. ඔයා මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට එන්න. මම බලන්නේ නෝ මේ පැත්තට වෙලා ඔයා ඒ පැත්තෙන් කියන දේවල් කියන්න. හැමෝටම ඇහෙන්න. සුබ දවසක් කියනවා ඔයාට. සුබම සුබ දවසක්. අපිත් ඔයා වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. චමිල තමයි මට ඒ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ නිට්ටඹුව පැත්තෙන්. ආව එකතු කරගන්න හරි ආදරෙන් වගේ පහල හැමෝමත් එක්කම. මට හිතුණා නෝමල් මැසේජ් පැත්තටත් යන්න ඕනේ කියලා. නැත්තම් තරහ වෙනවා අනිවාර්යෙන්ම. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මම අලවෙන් ජය කලනි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න මම එකතු කරගන්නවා උපාලි, චින්තනී, මාධව, කසුන්, ලක්කන් අහන්න හැමෝමත් එකතු කරගන්නවා කියලා තමයි තියෙන්නේ. මගේ නම කියන්න හරි අනිවාර්යෙන්ම කියන්නම්. කවුද මේ දෙහිඔවෙටින් දිල්හානි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයා හරි ෂෝක් කනේ කියලා තමයි තියෙන්නේ. හරි කමක් නැහැ. ලස්සන සින්දුවක් අහමු අනිවාර්යෙන්ම අපි. එහෙම කියනකට මට හිතුණා ජීවිතේ දැන් අද ලස්සන දවසක්, අම්මා අවරුන්ගේ දවස. හැබැයි අම්මා කියන කෙනාව අපි හැමෝටම හිමි අහිමි වෙන්න බලවන්නේද? අපි ළඟ හිටියට හැබැයි සමුගහෝ දෙනෙක්ට අම්මා ළඟ නැති වෙන්න පුළුවන්. එක්කෝ දුර රටක රැකියාවක් කරනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජීවිතේ අතහැරලා ගිහින් වෙන්න පුළුවන්. තවම ජීවත් නොවන කෙනෙක් වෙන්නත් පුළුවන් නේද? ඒ හැමෝටම මේ හැඟීම අනිවාර්යයෙන්ම දැනෙනවා නේද? අම්මත් මගේ ළඟ හිටියනම් කියලා. එහෙම කියනකොට මන කෙනෙක් මෙන්න මෙහෙම කියනවා. අද ලස්සන දවසක් නාට මට ලස්සන නැති දවසක්. මගේ අම්මා අද මල් ළඟ නැහැ. තාත්තා විතරයි මට ඉන්නේ. මම අම්මට පණව ගියාදයි. අනිවාර්යෙන්ම අපේ ජීවිතේ මේ තරම් ලස්සන කරේ අම්මා නේද? සුබ අම්මාවරුන්ගේ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කේ මගේ නම හෂිනි. ආදරය කරන කෙනාගේ තම දිල්ෂාන්. අපි දෙන්නයි අකියෝවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන්ම අම්මාරින් තමයි මට මැසේජ් එකක් දැලා තිනේ. හැමෝම එකතු කරගන්නා. ඇහැලිය ගොඩින් ආනන්දත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් දැලා තියෙන්නේ. එතකම අපිත් සද්දිරව අහගෙන ඉන්නවා. අපි රත්නපුරෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා අනුෂා, තාත්තා කුමාර, මම තිල තක්ෂීලා නේ, සෝරි තක්ෂීලා පොඩ කිව ගන්න අමතකුණා. කෙනේ වැරදුන හදිසි එහෙම වෙනවා. එහෙම දේවල් වෙනවා නේද? දැන් අපිට දැන් අම්මා කියන කෙනා අපි හැමෝගෙම ළඟින්ම ඉන්න කෙනෙක් නේ. හැබැයි අමතක වෙන්නම නැති කෙනෙක් අපේ ජීවිතේට. ජීවිතේ හරි ලස්සනට හදලා දුන්න කෙනෙක් තමයි අම්මා කියන්නේ නේද? හරි ලස්සන කවියක් තියෙනවා කරුණාරත්න දේවල්ගේ මහත්මයා ගායනා කරනවා. පුංචි කාලේ ඉඳලා අම්මගේ තාත්තගෙන් ඈත් වෙලා දුර රටක එහෙම නැත්නම් රැකියාවක කරන කෙනෙක් නම් මේ අම්මගේ තාත්තා ළඟ නැති අඩුව හොඳින්ම දැනෙනවා නේද? බත් කටක් හවා ගන්න එහෙම තිබ්බනම් කියලා හිතෙනා ඉන්නවනේ. මේ දැන් රටක එහෙම රැකියාවක් කරනවා නම් අම්මා කියලා කියන්නේ වෙහෙරක් වගේ අපිට පින් දුන්න කෙනෙක්. මොකද වෙහෙරකට වඳිනකොට වෙහෙර කවදාවත් කියන්නේ දැන් ඇති වැන්දා දැන් නතර කරන්න කියලා. ඒ වගේම තමයි කුඹුරක් වගේ අපිට කන්න දුන්න කෙනෙක්. කුඹුරක් කවදාවත් කියන්නේ අවුරුදු 100,000 ගන්නක් යැලට මහට වගා කරාට වී වගා කරා ඇති මගෙන් වී ගත්ත ඇති කියලා කවදාවත් කියන්නේ නැහැ නේද? ඒ වගේ තමයි අම්මත් අපේ කුස පුරවල ඇයත් හරි හරියට බඩගින්න ඉන්න වෙලාවල් තියෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපිට දැනෙන දුක කියන දේවල් නැති වුණාම අම්මා අපේ ළඟට වෙලා අහගෙන ඉන්නවා. හරියට දෙවලක් වගේ. දෙවලකට අපි යන්නේ අපේ හිතේ තියෙන දේවල් ලබා ගන්න. විශ්වාසයත් එක්ක. වෙහෙරක් වගේ, කුඹුරක් වගේ, දෙවලක් වගේ මේ හැම දෙය විදිහටම අම්මා අපිව දරා ගන්නවා. මේ කරුණාරත්න දේවල්ගණේගේ ලස්සන සින්දුව අහලා බලන්න.

0: පහෙන් අනූ තුනයි දශභාතෙන් ලක්හඩ ලක්කාවටම
1: ලක්න පෙරනෝවරු
2: වර්තාපිට වර්තා තබන කෝටි අතේ එල්වී තනට තහනය ලොතරයි රුපියල් කෝටි දහතුන නමේ අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාතිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

සවස පහයි කියන්නේ ඔයත්තක පටන් ගන්න දෙවනි පැය. මේ විදිහට පටන් ගන්නකොට ඔයා ඉක්මනට මේ පැත්තට එන්න. 93.5 93.7 ලක්කන අහගෙන ඉන්න ගමන් ඔයාගේ ජීවිතේ රසමසුතෙන් කියන්න අමතක කරන්න එපා. 0.7, 0.3, 93.5, 93.7 ඔයාට ඉක්මනට මැසේජ් එකක් එවන්න මේ පැත්තට. මම මේ පැත්තට වෙලා බලාගෙන ඉන්නවා. ඒ පැත්තේ ඉඳලා මට කියනකම්. එමේ දෙහට ඉතාලි පැත්තට තමයි මේ යන්න හදන්නේ. සිතිච්ච මැසේජ් එකක් දාලා තියෙනවා. එයාව එකතු කරගන්න ඉතලි වලින්. නිලූෂියාගේ නංගී උපන්දිනය තියෙනවා කියලා තමයි තියෙන්නේ. මාමගේ සහෝදරයෙකු උපන්දින චමෝද්ය යාගේ 18 වෙනි උපන්දිනය සමරනවා කෙනාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ලකන අපිට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මවරුන්ගේ දිනය වෙනුවෙන් යාගේ අම්මා නිලෝෂි ඒ වගේම සමන්ත එක්කම ලෝකෙින් හැම අම්ම කෙනෙක්ටම සුභ ප්‍රාර්ථනා කරනවා කියනවා සිතිජ. සිතිජ ඔයාව එකතු කරගන්න ඒත් එක්කම ලස්සන සින්දුවකට. සුසන්ත සම්පත යාගෙනවා ලක්කන අහගෙන ඉන්නවා කියලා අනිවාර්යයෙන්ම ඔයාගේ මැසේජ් එක මම කියවනවා. ඔයා අහගෙන නේ තින්නේ මම ඔයාගේ නම කියනවාද කියලා. ඔයාට කොහොමද? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. වැඩ ටික කරගෙන යනවා. හරි, ඒකත් කියන්නම්. ඒත් එක්කම මට යන්න හිතුණා normal message පැත්තට. තමරා කුමාරියා කියන සින්දුව මම දෙන්න බලන්නම් හවස 6:30 වෙන්න කලින් අහගෙන ඉන්න කොයි විදිහටම. මම අද කැමතිම නැති දවසක්. එහෙම තියෙනවද දවස් තියෙනවා නේද? ජීවිතේ අපි ගොඩක් අයට කැමතිම දවස් තියෙනකොට සමහරක් අයට අකමැතිම දවස් තියෙන පළුව. එතමයි ජීවිතේ. කැමතිම කෙනා අම්මා එයා ළඟ නැති දවස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ජීවිත අකමැති දවස් වෙන්නත් පුළුවන් නේද? එයාගේ අම්මා යාව දාලා ගිහිල්ලා අය නොයෙන්නම. ඉතින් ඒ මතක හරියට හිත පාරනවා නේද? අම්මගේ සුවඳත් එක්ක අපි තාම ජීවත් වෙනවා. එයා හොඳ තැනක ඉපදිලා ඇති කියලා මං හිතනවා. අපිව රකින්න ඇති ඒ විදිහටම අනිවාර්යෙන් අම්මලා හැමදාම අපිව රකින්න ඒ විදිහටම. ඉතින් අම්මලා ඉන්න හැමෝටම හැපි මදර්ස් ඩේ කියනවා. අම්මා වෙනුවෙන් සින්දුවක් දෙන්න. කුරුවිට වාසනා දෙල්හානේ. මේ සින්දුව මගෙන් ඔයාට.

0: දෙකම රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනව දෙයක්. අපිටම ඔබ දකිනව පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනව දැම්මන් දැක්ක කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176 7979

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම්බෑව එහෙම කන් ගොඩ වෙන සද්ද
1: මේක ගන්න මොනවද හලෝ සමුන්නර කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
2: හරි බබා ඔබට ඉවරුම ගමන් එනවා ඔය ඔෆිසර් කෙනෙක් ඇවිත් ඉන්නකෝ
1: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ මා ලිස්ට් එක දාන්න මම එනකොට අරගෙන
3: මේ වෙලාව නම් එපා
4: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
5: මල්ලි සමවැස්සේ මං

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩි තහනය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
3: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: වේදනාව
1: මගේ ලොව දිනී සුරු කරුපත් සහතරු ඔබය මියන තුරු
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති.

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

අද නිකම් බර්ඩ්ඩේස් වැඩි වගේ හිතෙනවා මට. ඉතාලිය පැත්තට තමයි මේ යන්න හදන්නේ. ඉතාලිය පැත්ත ඉන්නවා කෙනෙක්. තා චුට්ටකින් මට බනිනවා. හරියට කිව්වේ නෑ කියලා. නිලෝෂී මැසේජ් එකක් දාලා දෙනවා එයාගේ ලොකු දුවගේ ඔහ උපන්දින. එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ලක්ෂණ අපිත්. එතකම සින්දුවක් දෙන්න කියනවා එයාගේ මහත්තයා චින්තක දුවසාවි සඳසාවියක්ද. එතකම සිතිච එයාව එකතු කරගන්න කියන එයාගේ පුතාව මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි හදන්නේ. ඊට කලින් මට හිතන යන්න රත් පිට පැත්තට ඕෂද ඔයාව එකතු කරගන්නම්. හරි ආදරෙන් ඊළඟ සින්දුවට මාව අහගෙන නේද ඉන්නේ. ආවත් එකතු කරගන්න හඳ චුට්ට පරක්කු වෙලා මං හිතන්නේ මැසේජ් එකේ වන්න. දැන් වැඩ කරන තැන හිටියත් කොහේ හිටියත් දැන් ලක්කන් අහන්න අමතක කරන්න තියයි ඉන්නවානේ. ඒ කෙනෙක් තමයි උපුල්. අද ෂොප් එකේ නෙමෙයි ඉන්නේ, හැබැයි වෙන ගමනක් ගිහිලා ඒ උනත් ලක්කන දාගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඔය ගියපු පරිස්සමටම ආපහු වැඩ කරන තැනට ගෙදරට එන්න නේද? පරිස්සමට යන්නේ තැන්වල යන්න. එතකොට අර කරදරකාර ළමෙක් ඉන්නවා චාරු කියලා. අද නිවාඩුනේ ආ ගෙදරට වෙලා මට මැසේජ් එකක් දානවා අනේ අක්කේ මට සින්දුවක් දෙන්න කියලා. දෙන්නම් ඔයාට සින්දුවක් අහගෙන ඉන්නකෝ. ඔන්නේ නන ගෙදරට වෙලා ඉන්න බැරි කට්ටිය තමයි මේ චාරු චාරු චාරු අච්චාරු. ඒ හැමෝමත් එක්ක මට ලස්සන නිසඳසක් කියලා කියන්නත් පුළුවන්. මේ විදිහට කෙනෙක් කියලා තේනවා. ඒ ආදරණීය අම්මලා වෙනුවෙන්ම ලෝකය තනන්නු සරසන්න රහසේම වෙහෙසවන කෙනෙක්. සිතුවමක් හැඩ කරනවා වගේ ජීවිත වර්ණ කරවන කෙනෙක්. අම්මගේ දුක් ටික අපිට දෙන්නෙම නැතුව අපේ දුක් කරදර දරා ගන්න කෙනෙක්. සෙනහවකින් ලෝකයේ රස ගන්නවා හදවතින් වැළපෙන්නේ. ඇත්ත ලෝකයට හුස්ම පිඹින ඇට මොකටද එක දවසක්. හැමදාම අම්මට අපි ආදරෙන් ඒ විදිහටම බලා ගන්නවා නම් අම්මට කියලා එක දවසක් වුණ වෙන්නේ නෑ නේද? ඔය තාමත් අම්මට ආදරේ කිව්වේ නැති කෙනෙක් නම් අම්මට කියන්න ළඟට ගිහිල්ලා අම්මේ මං වාට ගොඩක් ආදරේ කියලා. මොකද අම්මලා හැමදාම අපි ළඟ ජීවත් නොවෙනවා වෙන්න පුළුවන්. ඉන්න කාලේ හරි ලස්සනට හරි පරිස්සමට බලා ගන්න ඕනේ නේද? වෙලාවකට හිතනවා ජීවිතෙන් ඈත් වෙලා ගියට පස්සේ අපරාද අම්මට මට මේ දේ කියන්න තිබුණා නම් කියලා. ඒ දේ වෙන්න කලින් අම්මට ආදරේ කියන්න. මම ලැස්ස කරන් ඉන්නේ දීපිකා ප්‍රියදර්ශනිගේ ලස්සන සින්දුවක්. ජීවිතේ දැන් අපි එක එක විදිහට ගත කරනවා. ඒත් එක්කම සුසුමකින් කඳුළු වලින් ජීවිතේ දරා ගන්න කෙනෙක් තමයි අම්මා කියන්නේනේ. කඳුළු හෙලලා නැඹලියට අපි කුස පුරවන්නේ වෙහස මහන්සි වෙනවා. දැන් කඳුළු හෙලා නැඹලියට සහල් කරන අම්මා. අම්මට කොයිතරම් නම් බඩගිනි වුණත් කොයිතරම් නම් වෙහස වුණත් අපේ කුස පුරවනවා අනිවාර්යෙන්ම. දැන් ඈත ගම්වල අම්මලා හරි වෙනස්නේ. හරි ලස්සන ජීවිතයක් තියෙන හැබැයි දුෂ්කර ජීවිතයක් නේද? අම්මලාට දැන් දර ටික හොයාගන්න ඕනේ, වතුර ටික ලිඳින් ඇදලා ගන්න ඕනේ, දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ, ඒ වගේම ගෙදර වැඩ, ඒ වගේම එළිය වැඩ, මේ හැමදේම කරන්න ඕනේ. ඒත් එක්කම රැකියාව කරනවා නම් ඒ වැඩ ටිකත් කරන්න ඕනේ. ඒත් එක්කම ජීවිතේ පවුල් ප්‍රශ්නත් එනවානේ. පවුල ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ගොඩක් සමහරක් දෙමාපියන්ගේ දරුවන්ගේ තාත්තලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයකටම හරි හරියට පරවදින්නේ අම්මා නේද? තාත්තා නැති ගෙදර තාත්තා වෙන්නේ අම්මනේ. ඉතින් මේ දීපිකා ප්‍රියදර්ශනගේ ගීතෙත් එක්ක මට මතක් වුණා. දැන් ජීවිතේ ඔටු වෙනවා, ජීවිතේ දිනන්න නේද? කඳුළු හෙලලා නැඹලියට සහල් කරන අම්මා. ඒ දුප්පත්කම ඒත් එක්කම තමයි පවුල් ප්‍රශ්න මේ හැමදේම අම්මා දරාගෙන ඒ උයන වෙලාවට ඇගේ මේ කඳුළු ටික වැටෙනවා නැඹලියට. ඒත් අම්මා ඒ ටික විහදාගෙන අපිට කැම ටික රස කර හදනවා. ඒත් හිතට දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නැහැ. ඒ හැමදේම එක සුසුමකින් අමතක කරලා ඒ අම්මා අර ලිපේ තියෙන දුම්බටේ අරගෙන පිඹලා ලිප අවුලනවා. ඊට පස්සේ අපි කුසගින්න නිවන්න මත්මුට්ටිය ඉදවනවා නේද? ඒ තමයි අම්මා.
අම්ම කියන්නම සසරක්.

0: වෙලාව පස්සර පහයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහය ඇතියට බලාපොරොත්තු වන්න.
4: සම අනුග්‍රහය
5: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
6: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනවද කරන්න බැරි?
7: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් ගන්න. මෙගා පවර්
8: සහයෝගීතා අනුග්‍රහය
9: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දවතිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
10: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
9: වකුගඩු හානිවලින් තොරව දීකායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397.399
0: අඩු පීඩන කලාපයෙන් හිට සිට තද වැසේ නායම් ගැනත් අනතුරු ඇඟවේ. ගංගා කිහිපයකම ජලමට්ටම් ඉහළට ජලාශ රසක වාන්දොරටුත් විවෘත කෙරේ. තමිල්නාඩුව භාරගත් තලපති විජේට ජනපති අනුරගෙන් සුභ පැතුම්. හසලක සංචුල බනෝජ් ශ්‍රී ලංකා මාස්ටර් ෂෙෆ් වේ.
3: සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අවන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අවන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම

සෝස 6යි විනාඩි 1යි. ඒ කියන්නේ මට යන්න වෙලාවක් ලං වෙනවා. යන්න කලින් ඉක්මනට ඔයත් මේ පැත්තට එන්න. අද ලස්සන දේවල් කතා කරන්න බෙදා ගන්න තව චූටි වෙලාවක් තියෙනවා. 93.5 93.7 ආරම වහගෙන ඉන්න පුළුවන්. මම හගෙන ඉන්නවා කෙනෙක්. කොහෙන්ද කියලා නම් නෑ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම දෙන්නම් ලස්සන සින්දුවක්. එතකම සුබ සන්ධ්‍යාවක් යෂ් ගර්ල්. වැස්ස නතර වුණේ දැන් නනි. ඔයා නුවරින් නේද? නුවරින් ප්‍රියංක තමයි මේ විදිහට මැසේජ් එකක් දාන්නේ. ආවා අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. මේ විදිහටම දිගටම අහගෙන ඉන්න හවස 6:30 වෙනකන්. ඔයාට 07.03.93.5.93.7 නෝමල් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. කැමතිම දේවල් කියන ඔයා ළඟම ඉන්න අයව එකතු කරගන්න. එකතු කරගන්න ගමන් ආදරය බෙදා ගන්න මේ පැත්තටත් එන්න. කෙනෙක් කියනවා අම්මා කියන්නේ අපේ ජීවිතේ එක්වරක් පමණක් හම්බ වෙන හරි ලස්සන තාරකාවක්. ඇයට ආදරය කරන්න. මොකද අපිට ඇයව හැමදාම ඒ ආලෝකය ලැබෙන්නේ නැහැ. එක්වර ඇගේ ආලෝකය නැතිව ගියොත් නැවත කිසිදා එයාට ඒ ආලෝකය ලැබෙන්නේ නැහැ. ඇත්ත. අම්මා එක්ක ඉන්න ඒ ආලෝකය විඳින්න දැම්මා.

0: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: මේ උත්තර සමය රුපියල් 1500ක් කියවා අවන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අවන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
4: එන්නේ මාරාන්තිකයි
5: අවධානම පිළිපද අවධානය පිණසයි මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යලි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
4: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

සවස 6 විනාඩි 17 කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා. ආ යන්න කලින් මතක් කරන්න ගොඩක් අය ඉන්නව හැමෝම ආදරෙන් මතක් කරන්න. දියුල පිටිය පැත්‍රතුම යන්න හදන්නේ අසංකු මැසේජුවක් දාලා තියෙනවා ආයාගේ පොළ හැමෝමත් එක්ක යාගේ ආදරණීය අම්මව එකතු කරගන්න කියලා. අම්මට ගොඩක් ආදරී කියලා තමයි තියෙන්නේ අනිවාර්යෙන්නේ. අම්මට හරි ආදරී කියලා කියන්න ගොඩක් ආදරී කියලා. අම්මවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියනවා. හැමෝමත් එක්ක මම යනවා ඇහැලියගොඩ පැත්තට. ඇහැලියගොඩ පැත්තේ කෙනෙක් ඉන්න මේ වෙලාවේ මාව අහගෙන සචින් නී තමයි මදිත්තනි මැසේජ් එක දාලා තියෙනවා එකතු කරගන්න සචින්. එත් එක්කම මම යන්න හදන්නේ සුබ සන්ධ්‍යාවක් ලක්කඳ මමත් අම්මට සමාන කරන්න කෙනෙක් ලෝකේ නෑ. ඒ පුන්සඳක් වගේ කෙනා අපිව දාලා ගොඩක් දුර ගිහිල්ලා එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. චාන්දනි තමයි මේ විදිහට කියන්නේ. අම්මා කෙනෙක්ගේ ආදරේ අපිට වචනෙන් කියන්න බෑ නේද? එවගේම තමයි මේ ලෝකයේ උතුම්ම මව පදවියේ අම්මා කියන නම ඒ සෙනෙහසට සමාන කරන්න බෑ කාටවත්. ඒ සෙනෙහසේ උණුසුම වෙදින්න වාසනාව නැති කෙනෙක් වුණොත් මන වගේ හැඟීමක් තියෙවිද? තමම්ම ලෝකෙට දයාව කරලා ජීවිතේ දීලා ඒ අම්මා සදහට මේ ලෝකෙන් ඈත් වෙලා ගියත් ඒ දරුවා ලොකු වෙනකොට මොන වගේ දෙයක් හිතේවිද? මොන වගේ දෙයක් ඒ තාත්තගෙන් අහයිද? ඒ වගේ හැඟීමක් තාත්ත කෙනෙක්ගෙන් පිට වුණු ඒ පපුවට දැනුණු ඒ සංවේදී හැඟීමක් තමයි මේ තියෙන්නේ. කේසේන ගායනා කරන සංගීතය KR සිරිසේනගේ එකම ගීපද රචනය ප්‍රේමනාත් ජයතිලක. ඒ තරමටම දැනෙන සින්දුවක් අහලා බලන්න. එනම්ම ගිහින් එන්න පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: දැවට ඇහෙන කංගුට වෙන සද්ද.
1: මේක ගන්න මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔයා ඔෆිස් එකේ ළඟට ඇවිත් ඉන්නකෝ.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරගෙන.
4: මේ වෙලාව නම් එපා වෙනවා.
0: FM 93.5, FM 93.7.
2: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.

0: අතලිහෙ අලුත්ම සම්පතතාගෝ
1: සම අනුග්‍රහය
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
1: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට මේ පාර යලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
1: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක්තිනු සුපවේදී පිරිස්යන්.
4: Unfortunately, today some of you will be going home.
1: ඔබේ මුළු ජීවිතයම වෙනස් කළ හැකි.
5: Welcome to MasterChef Sri Lanka.
1: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: настала.
1: අඩු පීඩන කලාපයෙන් හිට සිට තත වැසේ නායම් ගැනත් අනතුරු ඇඟවීම්. ගංගා කිහිපයකම ජල මට්ටම් ඉහළට, ජලාශ රසක වාන් දොරටුත් විවෘත කෙරේ. තමිල්නාඩුව භාරගත් තලපති විජේට ජනපති අනුරගෙන් සුභ පැතුම්. හසලක සංචුල බඩෝජ් ශ්‍රී ලංකා මාස්ටර් ෂෙෆ් වෙයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින වයිගෝලී කැළඹිලි ස්වභාවය හෙට දිනේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙන බැවින් බොහෝ ප්‍රදේශවල තද වැසි හට ගන්නා බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය 90 mm සියක්ම වූ වැසි ඇතිවන බවයි කාර්ය නීති කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාතු මහතා පෙන්වා දෙන්නේ.
2: මේ තත්ත්වය ගොඩබිමට බලපෑම් කරන්නේ වැස්ස වැඩිවීමක් විදිහට සහ මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් සුළං වැඩිවීමක් විදිහට තමයි දැනට තියෙන දත්ත අනුව කියන්න පුළුවන් වෙන්නේ. මෝසම සක්‍රීය වෙන්න නියමිතව තිබුණත් මෙම මෝසම සක්‍රීය වෙන තත්ත්වයක් නෙවෙයි, පෙරමෝසම් තත්ත්වයක්. ඉතින් සාමාන්‍යයෙන් මේ මාසයේ මෙවැනි තත්ත්ව අපිට නිරීක්ෂණය වෙනවා වෙන අවුරුදුවලත්. ඉතින් මෙම අඩුපීඩන කලාපය සහ ඒකේ වර්ධනයෙන් පස්සේ අපි හිතනවා මේ මාසයේ 20 ආශ්‍රිතව මෝසමට අදාළ තත්වයන් නිර්මාණය වෙලා මෝසම ස්ථාපිත වෙයි කියලා.
1: වැස්සේත කාලගුණ හේතුවෙන් ගංගා සහ ජලාශවල ජල මට්ටම් සීග්‍රෙන් ඉහළ යමින් පවතිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා කළමනාකරණයේ ප්‍රධාන ඉංජිනේරු චාමරියාපා ආරච්චි මහතා සඳහන් කළේ මේ වන විට ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක වර්ධරුට විවෘත කර ඇති බවයි.
3: මේ විදිහට තත්ත්වයේ ගත්තොතින් වාරිමාර දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ වලින් ජලාශ 9ක් වාන්දමින් පවතිනවා. මධ්‍යම ප්‍රමාණයේ ජලාශ වලින් ජලාශ 5ක් වාන්දමින් තිබෙනවා. ප්‍රධාන ජලාශ විදිහට ගත්තොතින් අනුරාධපුර රාජාංගන ජලාශය වාන්දරට 8ක් විවෘතව පවතිනවා. මේ විදිහ තප්පරයට ගණාටි 9300ක වගේ ප්‍රමාණයක් කලාවට නිකුත් කරමින් පවතිනවා. කුණෑකර දැදිරෝ ජලාශය ගත්තොතින් වාන්දරට 4ක් විවෘතව පවතිනවා. තප්පරයට ගණාටි 5500ක් පමණ දැදිරෝ නිම්නයට උදාහරණව. හම්බන්තොට ලුණුගම්වෙහෙර ජලාශය ගත්තොතින් වාන්දරට 6ක් විවෘතව පවතිනවා. තප්පරයට ගණාටි 4000ක් පමණ ජල ප්‍රමාණයක් පහළ ප්‍රදේශයට නිකුත් කරනවා. මොණ්ඩාගල වෙහෙරගල ජලාශය ගත්තොතින් වාන්දරට 6ක් විවෘතව පවතිනවා. තප්පරයට ගණාටි 1400ක පමණ ජල ප්‍රමාණයක් පහළ නිම්න ප්‍රදේශයට
1: මේ අතර දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති නායම් අනතුරු ඇගවීමේ නිවේදනයද තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළා.
4: මේ වනට බදුල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අන්තෝදායක ප්‍රදේශවලට, ඒ වගේම මොණ්ඩාග දිස්ත්‍රික්කයේ බඩල් කුමරු සහ වැල්ලවායන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අධීර 1 යටතේ විමසිලිමත් බවින් සිටිනයන් නිවේදනය නිකුත් කරලා තියෙනවා.
1: ආපදා තත්වයක් මතුවූ හොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ප්‍රකාශ කළේ.
5: අපි දන්නවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක 25 පුරාටම ක්‍රියාත්මක වෙනවා. පහුගිය 8 වෙනිදා අපි දිස්ත්‍රික්ක 25ම සම්බන්ධ කරගනිමින් එකම ඉදිරියේදී ඇතිවෙ හැකි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව සාකච්ඡා කිරීමත්, එකම එම තත්ත්වයන් පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ කතිකාවත් මේ විනෝඩත් බොහෝ ප්‍රදේශවල අවසන් කළා තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ මේ උපකරණ සහ අපගේ සියලුම ආපදා කළමනාකරණ ශේෂ්ත්‍රය සම්බන්ධ වෙන ප්‍රචාවන් නිරන්තරයෙන් යවත් කාණින් කළා. ඒ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සහයෝගය උපකාරී ලබාගැනීම සඳහාත් අපගේ උපකරණ සහ අපගේ පිරිස් සූදානම් කළා ඉදිරියේදී ඇතිවෙ හැකි ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් කටයුතු කිරීමට.
1: ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත බැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කරගත් ජනප්‍රිය නළු තලපති විජේට ජනාධිපති අනුකුමාර සනක මහතා සුභ පැතුම් එක් කර තිබෙනවා. එක් සටහනක් තමමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව හා තමිල්නාඩු අතර ඓතිහාසික හා සංස්කෘතිමය සබැඳියාවක් පවතින බවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වය ඉදිරියේදී ඉහළ යනු ඇති බවද ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පරිවිඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර තමිල්නාඩු මහඇමතිවරයාට විපක්ෂ නායක සලිත් ප්‍රේමදාස මහතාද සුභ පැතුම් එක් කර තිබෙනවා. ජනතාව සැබවින්ම අපේක්ෂා කරන්නේ භාෂාව, ආගම හෝ අනන්‍යතාව කුමක් වුවත් සාමය, යුක්තිය හා ස්ථාවරත්වය බවයි ඒ මහතා සඳහන් කළේ. தமிழ்நாடுவே நவ மகாமதிவராலிச தளபதி விஜய் தீரும் திவசதுவனே அது பெருவருவேதே. சென்னையில் ஜவஹர்லால் நேரு கிரீடாங்கனேதி தீரும் தீபே உற்சவே பவத்துனா. பிரதானாபாத் தூரே தீரும் தீபேன் பசு தளபதி விஜய் சிய பலமு நியோகேட்டு அச்சன் கருதிபெனவா. ஏனுவு விதுலி ஏகக திசியாக நோபிலே சபேம மத்ரவி உதுருட் எரிவு கிராமார்க கனிம சகா காத்தாவான்கி ஆரக்ஷாவு தகவருக்கர கனிம சதா பலகாயக் பீடுவீம ஓகே பலமு நியோகேட்டு அத்துரத் பவாய் இந்திய மாத்திய வார்த்தாக்களே. இட்டாமத்தருவு அத்தியாபனே சௌக்கிய சகா ஜலியவனே மூலிக கருணு பிலிபதவது தளபதி விஜய்கே பூர்ண அவதானியும் உதிபெனவா. கோவிந்த் சா தீவரின்றது இதிரே தீசான சலசன பவட்டாய் ஓஹு அவதாரணே கலே. அல்லஸ் ஹோ தூஷன் சோதனா விமர்சன குமிச மகம்வே பெனி சிட்டலிச தமாட்டுக்கல கதவீம பிலிகண்டாபாவு ஹிட்டுபு ஜனாதிபதி மஹிந்தராஜ பக்ஷ மகதா பவசனவா. ஏயானுவு அதாள தினேதே எம குமிச மகம்வே பெனி சிட்டிமுட சுதாரம்பவாய் மஹிந்தராஜ பக்ஷ மகதா சதஹன் கலே. ஸ்ரீலங்கன் குவன் சபாகவே ஹிட்டு பிரதான விதாயகளை தாரே கபில சந்திரசேன மகதாகி தேஹெட் அவசன் கௌரவ தக்வீமடெக்கு அவஸ்தாவேதே ஹிட்டு புஜனாதிபதி வரையாபே பவ பிரகாஷ கலா. திரிகுணமலை டிஸ்ட்ரிக் மஹரோஹலே பிலிதெக்கு மேயாபே சித்திய சம்பந்தேன் பிரசவஹ நாரிவேத விசேஷஜ வைத்திய ஓவிஜிஎல் வீரசேன மகதாகே சகா ஜேஷ்ட தேவாசிக வைத்திய என்டிஎஸ் செவலாப்பிட்டிய மகாத்மியகே வெடுதானம் கருதிபெனவா. பிலிதா மேயாபே சித்திய வார்த்தாவோயே பசுகி அப்ரல் மாச நாம வினதா. ஏ ராஜே வைத்தியதாரங்கே சங்கமே கிருத்மக்கல் வெடவார்ச்சனையாக அத்தரத்துறதி சித்திய சம்பந்தேன் சௌக்கியாபாத்தியாஷு மூலிக விமர்சனையாக சிதுக்கலா. எஹிதி அனாவண்டியவு கருணு பதனம் கருகனிமேன் அதல வைத்திய விருதினாகி வெடதானம் கிரிமிட்டாய் சௌக்கியாபாத்திலே கம்பரையா பீவருகத்தே. திரிகுணாமலை டிஸ்ட்ரிக் மஹரோஹலே சூத்திகா காரேதி மவாக் அப்ரேல் நாம் வினதா பெருவரு அட்டை ஹத்திரிஸ் பாட்டு பமனு சிய தருவா பிரசூத்துகரந்தி இவ தருவாட்டு அசூச்சி பிவியத்தி பவட்டு நேவாசிக்கு வைத்தியவரிய அவஸ்தா ஹைகதி தனுவோத்கிருத்தி முனது ஈட்டு சகபாகி நோவி ராஜகாரி பேரஹர் அதி பவட்டு விமர்சனேதி ஹெலிவதி பெனவா. எமென்ப பிரசூத்தி சதா சகபாகி நோவிமென் அகே குசே ஸ்ரீ தருவாட்டு அனுதுரக் சுதுவீமிட்டு இடஹரீம சஹா எம காலே துலதீம ஆசாண்டு பௌத்கலிக ரோஹலுக்கு வினத் மவகே சிசேரியன் சத்கமாக சுதுக்கிரீமிட்டு அதல வைத்தியவரா சகபாகி அதி பவட்டு துருத்துரு ஹெலிவி அதி பவட்டாய் வார்த்தா வண்ணே. சௌக்கிய சேவா சம்பாத்தீக்கரணே சக்திபாத் கிரிமிட்டு சேம திஸ்ட்ரிக்யாக் சதாம பார்லிமேத்து மந்திரிவரேக் திஸ்ட்ரிக் சௌக்கிய சம்பாத்தீக்கரணி தாரிலேசு பத்கருதி வினவா. மத்தியமராஜே சஹா பலாத்சபா பகின் பாலனேவன் சௌக்கிய ஆயத்தனாத்தர பவத்தின் சம்பாத்தீக்கர துருளுத்தா பகஹர்வா கனிமேன் வடத் காரியாட்சமவு ரோக நிவாரணேஹா பிரதிகார சேவா வர்தனை கிரிமாய் மெஹி மூலிகாரமுன. எமென்ப மீட்ட பேர பெவதி கிரமே அடுத்தே பிராதேசிய வட்டுமே சௌக்கிய கேட்டலு நிசிலிசு ஹதுரா கனிம சஹா ஏவா ஜாத்திக செலசூவிட்டு அத்துலத் கிரிமேதி யம் பிராயோகிக துஷ்கிருத்தாயத்துவீம் வலக்வீம் மெஹி தவத் அருமுராக் பவட்டு பத்வத்தி பவாய் சதஹன் வண்ணே. நவ வெடுப்பிலிவில சம்பந்தேன் அமாத்திய மண்டலீட்டு திருப்பாத்கல யோஜனாவது அனுமதி ஹிம்புனா. ஏயானுவ சீலும டிஸ்ட்ரிக் சதா பாலிமீந்து மந்திரிவரேக் டிஸ்ட்ரிக் சௌக்கிய சம்பாத்திக நிலதாரிலிசு பத்கருத்தி பெறுவா. கிருத்திம புத்தியட்டு சரளவு அனுகத்தவியும் பவனக் நோவு பிரதிபத்தி ஆச்சார தர்ம சா சிலுதினா அத்துலாத் பாலின கிரம் வேதியாக் மகேன் எய் அநாகத்தி ஹெட்கெஸ் வீமிட்டு ஸ்ரீலங்காவு கட்டித்துக்கல பவு அகராபாத்தி ஆச்சாரிய ஹரணியாபர் சூரிய பவசனவா. ஏ கொலம்பு விஸ்வவித்யாலய பவதி ராஜ்ய விஸ்வவித்யாலய சதா ஏஐ பிரதிபத்தி ராமு ஹதுன்வா தேபி உற்சவே அமுதமேன் எய்தி அக்ராபாத்தி வரிய வெடித்துருடன் சதஹன்கலி வேகேன் வினாஸ்வர தாட்சிய கிருத்திம புத்திய துளு அவஸ்தாமென்பு அவதானபது அந்தர்கத வினபவாய்.
0: We live in a rapidly changing world. This is becoming a cliche.
6: අපි වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඉතා වේගයෙන් වෙනස් වන තාක්ෂණ සමගයි. ඒ නිසා හේ නිසි භාවිතය සහ ප්‍රතිපත්ති මෙන්ම පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පද්ධති තිබීම අත්‍යවශ්‍යයි. එයයි බලපෑම හේතුවෙන් සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රවේදය අභියෝගයට ලක් වෙනවා. මෙම ප්‍රතිපත්ති රාමුව විනය මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් ලෙස සකස් කළ යුත්තේ ඒ හේතුවෙන්. එයයි අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා තවදුරටත් වර්ධනය නොවීමට මග බලා.
1: මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් බාධක කොට්ටාසේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම මැයි මාස පළමුවනදා සිට සිදුවන බවයි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනිකුත් පාර්ශ්වකරුවන් එක්ව ගන්න ලැබූ තීරණයකට අනුවයි ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීමට තීරණය කර තිබෙන්නේ. ඒ අනුව මෝටර් රථ රක්ෂණ ආවරණය ආකාර කිහිපයකින් ලබා දීමට නියමිතයි. ඩිජිටල් කාඩ් පතක් ලබා දීම සහ රක්ෂණ හිමියාගේ ඉල්ලීම් මත පමණක් මුද්‍රිත සහතිකයක් ලබා දීම සිදුවනවා. එමෙන්ම රක්ෂණ සමාගම රක්ෂණ හිමියාට ජංගම දුරකථන යදුවක් ඔස්සේ ලබා දෙන කාඩ් පතක් ලෙසද එය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මැයි මාස පළමුවනදා සිට ඩිජිටල් රක්ෂණ කාඩ් පතක් පමණක් නිකුත් කිරීම සිදු කළද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ් පත්වල වලංගු භාවය එම කාඩ්පත්වල වළංගු කාලය අවසන් වන තුරුම් පවතින බව පොලිසිය සඳහන් කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් දස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු වුණේ බෙලියත්තේ සහ කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේදී. තංගල්ල මූලික රෝහලටයි තුවාලකරුවන් ඇතුළත් කෙරුණේ. මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරු රථයක පිටුපස කැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. යල්දේවි දුම්රිය හෙට සිට යලි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට කංකසන්තුරේ දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් එම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. ඊට අමතරව කංකසන්තුරේ සිට කොළඹ කොටුව බලා පැමිණෙන යල්දේවි දුම්රිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උත්තරීතර බෞසිරි හසට අපරිමිත ගෞරවය පුද කරමින් සැමරෙන ලෝක මවුරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවැනි ඉරිදාවයි මවුරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. ඉතිහාසයේ සඳහන් වන්නේ මවුරුන්ගේ දිනය සැමරීම නිල වශයෙන් ප්‍රකාශන පත්වී ඇත්තේ 1914 වසරේදී බවයි. ඒ අනුව එවකට ඇමරිකා ජනාධිපති වූඩ්රෝ විල්සන් විසින් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන් අනතුරුව ලෝපුරා රටවල් මවුරුන්ගේ දිනය සැමරීමටයි පියවර ගත්තේ. මෙරට පළොවරට බුද්ධ ශාසන සභාව පිහිට වූ බව අභාත්‍ය ආචාර්ය හිනිදුම සුලින් සිරවි මහතා පවසනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය වන පරිදි පිහිටුවා ඇති මෙම සභාව මගින් අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන බවයි අභාත්‍යවරයා ප්‍රකාශ කළේ.
7: දිත්වා සොලිකුණාටුවෙන් ආගමික සිද්ධස්ථාන කෝවිල් පල්ලි පන්සල් 1350ක් විතර හානි වුණා. ඒ අතරේ පන්සල් තිබෙනවා 750කට වඩා වැඩිපුර. පූර්ණ හානි බවට පත්වෙච්ච විහාරස්ථානයක් ගොඩනංවන්න රජයෙන් අපි රුපියල් මිලියන 7.5ක් වෙන් කරලා තියෙනවා. අර්ධ හානි වෙච්ච විහාරස්ථානයක් ගොඩනගන්න ලක්ෂ 50ක් වෙන් කරලා තිබෙනවා. මේ කියපු පන්සල් 750 අතරින් 7ක් විතර තෝරගෙන තියෙනවා අපි විශේෂිත පුරාවිද්‍යා වැදගත්කමක් තිබෙන. ඒ 7 විතරක් ගොඩනගන්න මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 580ක් දැනට අපේ ඇස්තමේන්තු ගත කරලා ගරු අග්‍රාමාත්‍යතුමිය ඇතුළු පාලක මණ්ඩල අනුමැතියත් අරගෙන තියෙනවා. සසුනට පුතෙක් දායාද කරපු අම්මලා තාත්තලාට ඉන්න හිටින්න ගෙයක් නැත්නම් රුපියල් ලක්ෂ 15ක් වෙන් කරගෙන ආඳුරනේ අපි ගෙයක් හදනවා. මේ අවුරුද්දේ පළවෙනි වටේදී ගෙවල් 1000ක් ඒ වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා. ත්‍රෛනිකායක මහා සංඝරත්නයම නියෝජනය වෙන්න පාර්ශව 31ම එකතු කරගෙන මට පුළුවන්කම ලැබුණා ලංකාවේ පළවෙනි වතාවට බුද්ධ ශාසන සභාව පිහිටුවන්න. ඒක තමයි අපට මඟ පෙන්වන ප්‍රධානම ආයතනය. සියලුම නිකාය පාර්ශවයන් නියෝජනය කෙරෙනවා.
1: අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මැඩිකින් සද්ධර්ම පුද්ගුල් විහාරයේ නව සංඝාවාස ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ජාත්‍යන්තර පිළිගත් ලෝපුරා විකාශන ආයතන 200කට වැඩි රූපෝහිණි විකාශන ආයතන හිමි මාස්ටර් ෂෙෆ් තරංකාරී යුම් පිහුම් රියලිටි වැඩසටහනේ අවසන් මහ තරගය ඊයේ පැවැත්තුණා. හසලක සිට තරගාවලට සහභාගී වූ සංජුල මනෝජ්ටයි ඒ ජයග්‍රහණය හිමි වුණේ. මුදලින් රුපියල් මිලියන 3ක් අධි සුකෝභෝගී මෝටර් රථයක් සහ මාස්ටර් ෂෙෆ් කුසලානය ඔහුට පිරිනැමුණා. මාස්ටර් ෂෙෆ් යනු 1990 වසරේ ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අනුවාදනයෙන් ආරම්භ වූ තරංකාරී යුපියම් වැඩසටහන් රූපහණී ආකෘතියක්. ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය වැඩසටහනක් වන මාස්ටර් ෂෙෆ් වැඩසටහන් ලෝවටා මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් වැඩසටහනක් ලෙසයි සැලකේදී. මෙම වැඩසටහන රටවල් 70 ක්‍රියාත්මක අතර එහි දෙසියවන විකාශන අයිතිය හිමිකරගත් අයිතිරේ වන්නේ ස්වාධීන රූපවාහිනියයි. ඊයේ පැවති අවසන් තරගයේදී නාවල සිට පැමිණි මාරියා සිල්වා තරගාවලියේ දෙවන ස්ථානය හිමිකරගත් අතර ගල්ලේ සිට පැමිණි සංදීප මදුරංගටයි තුන්වන ස්ථානය හිමි වුණේ. ප්‍රමිතීන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ ලද තොරතුරක් මත හෝමාගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදු කළ වැටලීමකදී මෙම මුද්‍රා තැබීම සිදු කළ බවයි. වසර තුනක පමණ කාලයක සිට එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ යකඩ කම්බි නිෂ්පාදනයේදී SLS ප්‍රවෘත්ති සහතිකයේ අනිවාර්ය බවයි. මුද්‍රා තැබූ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කර ඇති යකඩ කම්බිවල SLS ප්‍රමිතිය නොමැති බවට හඳුනාගෙන තිබෙනවා. මෙසේ ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි භාවිතය සිදුකරන ගොඩනැගිලි ඉදිකිරීම්වල ආරක්ෂාව දැඩි අවධානයකට ලක්වනවා. ඒ හේතුවෙන් SLS සහතිකයේ නොමැති යකඩ කම්බි මිලදී ගැනීමෙන් වළකින ලෙසත් එවැනි ප්‍රමිතීන් තුර නිෂ්පාදනයන් අලෙවිකරණ ස්ථාන පිළිබඳව කණ්ඩමින් දරුම් දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. දරුණු හට්ටා වෛරසයේ ප්‍රතිරයන බවට පසුගෙදා වාර්තා වූ MV හොන්ඩියස් නෞකාව ස්පාඤ්ඤයේ කැනරි දූපතේ ටෙනරීෆ් වරාය වෙත ළඟා වී තිබෙනවා. එහි සිට පිරිස් ආරක්ෂිත ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රටවල් විස්තරකට අයත් 100කට වැඩි පිරිසක් නෞකාවේ සිටින බව සඳහන්. ටෙනරීෆ් වරාය පරිශ්‍රයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව නෞකාවේ සිටින පිරිස් යොමු කිරීම සඳහා වරාය පරිශ්‍රයේ විශාල කුඩාරම් ඉදිකර ඇති බව සඳහන්. සියලු දෙනා හමුදා රෝහලක අනිවාර්ය නිරෝධානයකට යැවීමටද සැලසුම් කර තිබෙනවා. හන්ට වෛරසය ආසාදනය වීමෙන් නෞකාවේ සිටි තුන්දෙනෙකු මියගොස් ඇති බවයි මීට පෙර වාර්තා වුණේ. ගොඩබිමට පැමිණෙන අවස්ථාවේ ඒ සිටි තවත් පිරිසක් බරපතල තත්වයෙන් පසු වුණා. හන්ට වෛරසය මීයන්ගේ මිනිසුන්ට බෝවන වෛරසයක් ලෙසයි සැලකෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට හැකියාවක් නොමැති බවයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වන තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ චෙන්නායිහිදී. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි අද තරගයට එක්ව සිටින්නේ. පළමුවෙන් පන්තුර පහර දුන් ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20ේදී කඩලු 8ක් දැවේ රැස්කරගත් ලක්නු සංඛ්‍යාව 203ක්. පිළිතුරු ඉදිරි ක්‍රීඩා කරන චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දු වාර 10ක් අවසානයේ කළු දෙකක් දැවේ ලකුණු 132ක් රැස් කරගෙන සිටියා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. අඩු පීඩන කලාපයෙන් හිට සිට තත වැසේ නායම් ගැනත් අනතුරු ඇඟවේ. ගංගා කිහිපයකම ජල මට්ටම් ඉහළට ජලාශ රසක වාන දොරටුත් විවෘත කෙරේ. තමිල්නාඩුව භාරගත් තලපති විජේට ජනපති අනුරගෙන් සුභ පැතුම්. හසලක සංජුල බඩෝජ් ශ්‍රී ලංකා මාස්ටර් ෂෙෆ් වෙයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බින්දිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: ජීවමාන උත්කර්ෂය.
1: ආදරණීය ජාතිරණීය ජෝති ඉරිදාරාත්‍රී හතට හිමාලික
0: ජෝරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දේතයිඩය. වැඩි විස්තර සඳහා 0700 725 25 අමතන්න.

0: සයිමහලක් තනවන්නනේ මට
1: ජීවිතය දුකේදී සතතිද හැම වෙලාවකිති මැහුණේ එයාගේ හඬ.

රත්වේ හතයි විනාඩි පහයි වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ යොනුහුම අරන් එල්තිනවා තින් ඔන්න සුපුරුදු විදිහටම රෑ 9 වෙනකන් 93.5 93.7 ආදරණීය ජෝතිගේ ආදරේ ඉදින් විඳ ගන්න ඒ උණුහුමේ ඉන්න තින් ආරාධනා කරනවා ආදරෙන්. හරි ඉතින් වෙනද වගේම තමයි අපිට කතා කරන්න පුළුවන් 0112 775 766 0112 774 606 අපේ සුපුරුදු දුරකථන අංක දෙකම විවෘත රාත්‍රිය 9 වෙනකන්. ඒ වගේම තමයි ඉතින් ක්‍රියේටිව් විදිහට WhatsApp එකට મેસેජ් එකක් තියන අමතක කරන්න එපා. ආදරණීය ජෝති වෙනුවෙන් 0703 935 937 0703 935 937. ඔන්න ඉතින් මතක් කරනවා මේ වෙලාවේ රට ඉඳලා අපිව බලන් ඉන්න යාළුවෝ ඉන්නවා. ඉතින් යාළුවනේ කොහොමද? ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් live එක බලන්න පුළුවන්. live එකට comment එකක් දාන අමතක කරන්න එපා. ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි live එක share කරන්න ඕන නේද? එහෙම තමයි මේ ආදරේ බෙදා ගන්න තියෙන රාත්‍රියේ 9 වෙනකන්. ආදරේ බෙදා ගන්න වෙලාවෙ මතක් කරන්න ඕන අද දවස ටිකක් සුවිශේෂී දවසක්. ටිකක් නෙමෙයි ගොඩක් නේද? මං එහෙම කියද්දිම ඔබ දන්නවා දැන්ටවත්. අද විශේෂ දවසක් වෙන්නේ. මේ මහ පොළව කොයිතරම් බර දරන් හිටියත් කවදාවත් කියන්නේ නැහැ මේ බර දරා ගන්න බෑ කියලා. ඒ වගේ තමයි. මවක් තම දරුවන්ගේ බර, ජීවන බර, දරුවන්ගේ බර කොයිතරම් බර වුණත් කවදාවත් කියන්නේ නැහැ මට මේ බර දරා ගන්න බෑ කියලා. අන්න ඒ හින්දම තමයි අපි ආදරණීය මව්වරුන්ට උතුම් විදිහට ඒ පිදුම් දෙන්නේ නේද? ඉතින් ලෝක මව්වරුන්ගේ දිනය තමයි අද දවසේදී තිබෙන්නේ. ඉතින් අම්මා ගැන කියන්න ඉතින් වචන නැහැ නෙමේ, වචන මදි. කොයි තැනත් කොයි වෙලාවෙත් අපි ආදරණීය ජෝති වෙනුවෙන් කතා කරන වෙලාවක නම් අම්මා ගැන කතා කරන්න බැරි කමක් නැහැ අපිට. ඇයි ඒ? මං නිරන්තරයෙන් කියනවා ආදරණීය ජෝති අපේ ජීවිතයේ වැදගත් සම්දිස්ථාන වලට ගීත ගයපු කෙනෙක් කියලා. අපේ හදවත ළඟ ඒ හඬ නතර වෙන්න හේතුවත් අන්න ඒ හින්දමයි. ආදරණීය ජෝති අපිව දාලා ගිහිල්ලා දශක 4ක් වෙන්න ඔන්න වෙන්න තිබ්බා නේද? තව මාස 2යි 3යි තියෙන්නේ. ඉතින් එහෙ වුණත් ආදරණීය ජෝති එදා අද ඒ වගේම හෙටත් ගැලපෙන විදිහට තමයි ගීත ගායනා කරලා තියෙන්නේ. ඕනම සුවිශේෂී දවසක් වේවා, ජීවිතයේ යම් වැදගත් අවස්ථාවක් වේවා, ආදරණීය ජෝතිගේ හඬින් ගයන ගීතයක් ඒ තැනට අපිට ගැලපෙන්න තියෙනවා. අන්න ඒකයි ආදරණීය ජෝතිගේ විශේෂත්වය. අන්න ඒ හින්දමයි අදටත් ආදරණීය ජෝතිගේ හඬ ඇහෙනකන් ඉරිද රාත්‍රී 7 වෙනකන් ඔකලෝ බලන් ඉන්නේ නේද? ඉතින් මේ ආදරේ දරා ගන්න බැරි ආදරයක් උහුලන කවුරු වෙනුවෙන්ද? අපේ මව්වරුන් වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Radio ITN.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: Radio ITN.
1: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනවා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
1: දුවනම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජේ කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජේ නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජේ කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. විජය ප්‍රඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත් වෙන චිලින්ටන් කිඹුලව් දැල්ල.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
6: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක්තිනෝ සුපබේදී පිනිශ්චන්.
7: Unfortunately, today, some of you will be going home.
6: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
8: Welcome to MasterChef's

0: රාත්‍රී 7යි විනාඩි 24යි වෙලා වාදනීය ජෝතිගේ උණුහුමේ තමයි ඉතින් ඔබ ඉන්නවන. අද අපි වැඩසටහනේ මුලින්ම යන්න හදන්නේ දකුණු පළාතට නේද? කඹුරු පිටිය පැත්තට තමයි යන්න දැන. අයිබෝවන්. කොහොමද ඉතින්?
1: හොඳින් ඉන්නවා.
0: ඉතින් රසික මහත්මයා නේද?
1: ඔව් රසික මහත්මයා. මාතර කඹුරු පිටියේ.
0: මාතර කඹුරු පිටියේ. ඉතින් අද වහිනවද ඔය පැත්තට කොහොමද තත්ත්වේ?
1: ඊයේ නම් දවසින් වැස්සා. අද උදේවරු පුරිවරු සාමග්ගේ දැන්නන්නේ නැහැ.
0: ඒකෙන කියන්නේ සබහා දහමිනුත් ඉතින් අපිට ආශිර්වාද කරලා තියෙන්නේ නේද?
1: අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම.
0: ඉතින් අද කවද ආදරෙන් එකතු කරගන්නේ අපි ඊළඟ ගීතයට?
1: මම රසික සියාසිංහ, මගේ අයියා අනුසන් සියාසිංහ, අනිත් අයියා තුසාර සියාසිංහ, අක්කා මංජුලා සියාසිංහ, මගේ අම්මා චන්දාවති නම්බුවසන්, අමගෙන් කඹුරු පිටියේ ඉන්න මගේ ඥාති ඔක්කොමයි මේ වෙලාවේ ජෝති රාත්‍රියාන මුළු ලංකාවෙම සහ ලෝකෙම ජෝති රාත්‍රියාන සීරෝ දෙනාමයි.
0: අපි ඉතින් ඊළඟ ආය දවසක මේ ආදිරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
1: හරි. හරි. හරි අනිවාර්යෙන්ම.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: සායිසෙන් වේවා.
0: ඔන්න අද අපි දකුණු ලකෙන් තමයි වැඩසටහනට පටන් ගත්තේ. අපි යන්න දන්නේ එහෙම කියලා කොයි පැත්තටද බලමු WhatsApp එකෙන් නේද? සදා නොමියන ගී හඬ HR ජෝතිපාලයන්ගේ සුමහිරු ගීයක් අපිට දෙන්න. මේ මැසේජ් එකේ තියෙන්නේ පාදුක්කෙන්. ඔන්න ඉතින් කමුරු පිටියෙන් පාදුක්කට තමයි එන්න හදන්නේ. පාදුක්කේ අපි යාළුවෝ ගොඩක් ඉන්න එකතු වෙලා නේද? මේ වෙලාවේ නන්දන වීරසිංහ, ඒ වගේම ජගත් චන්ද්‍රසිරි, ඒ වගේම කුමු දිකා ශිරෝමි, බීජී සුමන රත්න ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ මුලින් මේ වෙලාව තියෙන්නේ. ඉතින් ඔන්න පාදුකේ යාළු ටික අපි ආදරෙන් එකතු කරගන්න අතරේ යන්න හදන්නේ මීරිකම් පැත්තට. හයි හිමාලයි, ජෝතිමත් රාත්‍රියක් වේවා. ලෝකවාසී සියලු මව්වරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා. ඉතින් ඔන්න මියදිගමින් මදු තමයි මේ මැසේජ් එක දිනන මදු. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුන්දර ජෝති ජෝතිමත් රාත්‍රියක්. ලක්කඩ කාර්යම් මණ්ඩලයට නේද? එහෙමයි තියෙන්නේ. ඒ වගේම ආදරණීය ජෝතිබාල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිට දෙන්නකෝ. ලක්කඩ අහන සියලු දෙනාම එකතු කරගන්න. කිතුල්ගල අපේ ගමේ ජෝති රාත්‍රිය අහන සියලු දෙනාමත් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මැසේජ් එක එවන්නේ කිතුල්ගලින් මාලනී. ඔන්න මාරණේ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. වාසනාවන්ත සුබ දවසක් වේවා ආදරණීය හිමාල මල්ලිවාට. ජෝති රාත්‍රිය සතුටින් අපිත් හැම සතියෙම ඉරිදා අහනවා. අපිටත් ලස්සන ගීතයක් දෙන්න. එහෙම කියන්නේ මාතලෙන් කුමාරි එරමුදු කොල්ල. නය නංගි ගාමිණී, ඒ වගේම සුභාෂිනී වාදිරෙන් එකතු කරගන්නවා කියලා තමයි කුමාරි අක්කා කියන්නේ. ඉතින් ඔන්න අපි ආදිරෙන් එකතු කරගමු යාළු ටික නේද? ජෝතිමත් රාත්‍රියක් වේවා හිමාල. මහනුවරින් තමයි මැසේජ් එක එවන්නේ මල්බිලේ චන්ද්‍රපාල පෙරේරා. ජෝතිපාලයන්ගේ මියුරු ගීතයක් අපිට දෙනවද? ඒ වගේම තමයි හිමාංශ රචන පෙරේරාගේ උපන්දිනයේ ඊයේ තිබුණා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අපි ඔන්න ජෝතිරාත්‍රියෙන් ඔහුට ජෝතිමත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ආදරෙන්. ඒ වගේ තමයි සුබපතනවා කියලා දෙනවා අම්මා, අප්පච්චි, ඒ වගේම නංගි. නංගි නංගි කියලා දෙපාරක් තියෙන මචං නංගිට දෙන්නෙක් නේද? හරි. කොහොමනත් සීයා ආච්චි, සුදු බාප්පා, සුදු පුංචි, ඒ වගේම මල්ලිලා දෙන්නව තාදරෙන් එකතු කරගෙන හැමෝම එකතු වෙලා ඔන්න හිමාංශට සුබ වතනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපිත් සුබ වැතුවා නේද ආදරෙන්. තාතා විජයපාල, අම්මා ශ්‍රියානි, ඒ වගේම පනාගොඩ උදාර ලක්ෂන්ව තාදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න යාළු තුන්දෙනාව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. සුබ ජෝති රාත්‍රියක් වේවා අයියේ. ගිරිතලෙන් අනුපමා තමයි මේ මැසේජ් එක එවන්නේ. වෙනද වගේම සද්දරම ජෝති රාත්‍රිය අහන් ඉන්නේ අම්මා චන්ද්‍රලතා මහත්තයා, දිනුකා අක්කලා, ධම්මිකා, තිරිණි දිරිණි, අයියා සමන්ත. ඉතින් එයාලගේ හැමෝගේම බබාලා වයි, තරුස, ජමිදු, නෙතුක, යනුෂ්, අහස්මා, ඒ වගේම පොඩි අක්කා නයනි, එයාගේ ඊයේ උපන්දිනේ. ඔන නයනි වඩ ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා. ලොකු අක්කාගේ දුව මෙත්මිලි, එයාගේ උපන්දිනේ අද. එයාටත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා නේද? පවුලේ උපන්දින එක ළඟ තියෙන්නේ නේද? කොමුණත මේ වෙලාව ජෝති රාත්‍රිය යන හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න උපන්දින ටිකට විශ් කළා. අපි ලයිව් එකේ ඉන්න යාළුවෝ ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහන්නයි හදන්නේ. ඉතින් තාම මැසේජ් එකක් කියවෙන තියාලුවන්ට කියන්න 0703935934 මැසේජ් එක තියන්න. ඒ වගේම 0112275766 0112274606 රාත්‍රියේ 9 වෙනකන් විරුතයි මේ ආදරේ බෙදා ගන්න කතා කරන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකන රේඩියෝ ITN පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: එන්තික ධර්මතිලක නිර්මාණයක්
3: මේවා මොකටද මේ මැදකට දාගෙන තියෙන්නේ මේ පොලිටිකල් නිවුස් නේ මේවා මුලින්ම දාන්න ඕන දේවල් මං කියලා තියෙනවනේ ඒවා දාන්න මුලට දාලා එක හදන්න
4: අනිත් channel වලත් යනවා මිස්
3: අද තිසාලාව ප්‍රසෙන්ට් කරන්න දාන්න
4: අද බාතියගේ දවස නේ මිස්
3: අද තිසාලාව ප්‍රසෙන්ටින් කරන්න දාන්න අද ඉරිදා හරි අද මිනිස්සු හැමෝම ගෙදරින් දවස නිසා කෙල්ලෙක්ව දානවා මං කියන දේ කරා
2: මගේ ඉපැරණි පෙම්වතිය
5: මේ අර කහපාන ෂර්ට් එක දාගෙන පුතා මුදුන බලාගෙන හිටියම මම ඉස්සරහින් ඉන්න දුවියා හොඳට බලාගෙන හිටියනේ හුස්ම ගන්න කිව්වම හුස්ම ගත්තේ නේ ඈ අර ගෑල්ලන් මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ ගෑල්ලන් මේ හුස්ම ගත්තා නම් හුස්ම ගත්තා ඈ එහෙම තමයි ආයතය
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්නා

0: RTN රටට වග කියන රේඩියෝ
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝති
3: රාත්‍රී 7යි විනාඩි 39යි වෙලාව. ඉතින් ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉතින් ඔබ ඉන්නේ. අපි යන්න දැන්නේ වල්පොල පැත්තට. ආයිබෝන්.
4: ආයිබෝන්. මම වල්පොල ඇස්සද්දි මේ ප්‍රේමදාස.
3: ප්‍රේමදාස මහත්මයා කොහොමද ජීවිතේ?
4: ජීවිතේ සතුටින් ගෙවගෙන යනවා.
3: රේඩියෝ කියන සද්ද චුට්ටක් විතර වැඩි.
4: ආ
3: බලන්න. ඉතින් මම දන්නවා ආදරණීය ජෝතිගේ ගීත ඉතින් හිමින් අහන්නත් බෑනේ නේද?
4: ඔව්.
3: ඒකනේ. ඉතින් හරි. අපි අද කවද ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට?
4: වල්පොල ගමේ කට්ටියයි මේ ලක්මිනි ස්ටෝස් කියලා තියෙන අපේ බාප්පා කෙනෙක් හැමදාම මේක අහනවා. ඒ බාප්පත් එකතු කර ගන්නවා. එන ලස්සන ගීතයක් ආමු.
3: ආ මතින් ආයෙ දවසකදී අපිට කතා කරන්න ඕන මේ ආදරේ බෙදා ගන්න.
4: හරි. ජල්දි කරන්නයි.
3: ඉතින් ඔන්න හරිම සරලව කිව්වා නේද? එහෙම තමයි නේද? ආදරණීය ජෝති වගේ තමයි. හරිම සරලයි. එබැයි සරල හැම දෙම සමහර වෙලාවට අපිට දරා ගන්න බැරි තැන්වලත් සරලකම තියෙනු නේද? ආදරණීය ජෝතිගේ ජීවිතෙත් එහෙම තමයි. උත්සාහය මත සරලකම උඩ ජීවිතේ ජයගත්තු චරිතයක් තමයි ආදරණීය ජෝති කියන්නේ. ඉතින් අපිත් ජෝති වගේ වෙමුද? එහෙම ජනප්‍රිය වෙන ටිකක් අමාරුයි. කොහොම වුණත් ඒ උත්සාහය තිබුණොත් අපිට ජීවිතේ ජය ගන්න පුළුවන් නේද? අපේ ඉලක්කයන් සපුර ගන්න උත්සාහය තියෙන්න ඕන. ඉතින් තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන තමයි මේ මතක් කරන්නේ. 0703939394 WhatsApp එකට මැසේජ් එකක් තියනවා මතක් කරන්න පහදරණීය ජෝති වෙනවෙන්නේ නේද? මැසේජ් එක එවනකේ අපි ක්‍රියේටිව් විදිහට කවියක් එහෙම එවමු. හොඳ නැද්ද දාස? කොහොමද ඉතින් මේ ආදරේ පෙදා ගන්න එපේ. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ඒ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරම හරගම.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7යි විනාඩි 55යි වෙලාව ගමනක් ගියත් නිරතර සිටියත් ගමනක් ගියත් නිරතව සිටියත් වැඩක නින්දට ගියත් අමතක නොවෙමින් මතක සමුගෙන අපෙන් සිටියත් ඔබ වෙන ලෝවක ඔබ සිහි වෙනවා අයියේ මට හැම දිනක එහෙම කියන්නේ මල්ලිකා යූලියනගේ මහත්මිය ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් තමයි ඉතින් කියලා තින්නේ නේද අතර අපි ඒක පොඩ්ඩක් වෙනස් කරමු මේම නේද සමුගෙන ගියත් ජෝති සිහි වෙනවා අපට ඔබව හැම දිනක කියලා නේද හිමාලට ඉතින් කවි කියන්නත් කවි හදන්නත් අමාරුයි කොහොමද ඉතින් එහෙම මට කියලා කිව්වහම අපිට පොඩි ඉරිසියාවක් ඇති වෙන හින්දා එහෙම කරේ හරි ඉතින් ඒක තමයි ආදරය ආදරණීය ජෝති වෙනුවෙන් තියෙන ආදරය තමයි මේ විදිහට අපි දෙවර තියෙන ඉතින් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට යනදන්නේ මැදිරිගිරිය පැත්තරොන මැදිරිගිරියෙන් අපිට මැදිරිගිරියෙන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා දිනේෂ් අදත් ඔන්න අපි ජෝති රාත්‍රියට එකතු කරගන්න සද්දෙම ජෝති රාත්‍රිය අහන්න ගමන් මේ වෙලාවේ එකතු කරගන්න කියලා තියෙනවා ආදරණීය බිරිඳත් එක්ක බිරිඳ රංජනී පුතා දිනුත තුන්දෙනාත් එක්ක එකතුලා ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඔන්න එහෙම තමයි වෙන්න ඕන අම්මලා තාත්තලා වුණාම නේද ආදරණීය ජෝතිව අපි අපේ අනාගත පරම්පරාවටත් ඒ විදිහට දායාද කරන්න ඕන එහෙම කියද්දිම මට මේ මැසේජ් එක හම්බ වෙනවා මාමේ අපිට සින්දුවක් ඕනේ මැසේජ් එක එවන්නේ අශිනි අම්මා අයෝමි ආච්චි සුනිතා ඒ වගේම සීයා සුනිල් මාමා නලින්ද අයියා චමෝත් ලොකෝච්චි ගුණවති පොඩියාච්චි කල්දේරා ඒ වගේම සීයා නෙවිල් නේද චුඩියාච්චි ශ්‍රියානි ඒ වගේම පොඩි මාමා කාවින්ද ආච්චි දමයන්ති ආච්චි අමරා සීයා විජේසිරි ලක්මාලි පුංචි නිෂාරා හොඳම යාළුවත් ඒ වගේම නිතුවක්කවත් ආදරෙන් එකතු කරගෙන දිනුක මාමා ඒ වගේම ඉස්සරහා කඩේ සියලු දෙනාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක එවන්නේ මාමේ ලස්සන ගීතයක් ඕන කියලා අපිට ඔන්න හෝම ගෙමින් අශිනිගේ මැසේජ් එක තමයි ඒ විදිහට අපි කිව්වේ ඔන්න අශිනි වගේ මැසේජ් එක අපි ඒ විදිහට කිව්වා හොඳේ අපි ලස්සන සින්දුවක් දෙන්න වෙන්නපුෙන් රසල් තමයි මැසේජ් එක එවන්නේ නෝන මානේ ලේ වගේම ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට රසල් කියන්නේ රසල් ඔන්න ඉතින් ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ආදරණීය ජෝති රාත්‍රිය අපි හැම ඉරිදම ආදරෙන් අහන් ඉන්නවා අපි කලුතර උතුරෙන් අංකගේ ආප්ප කඩේ උදේ ඉඳලා රෑ වෙනකම්ම අහන්නේ ආදරණීය ජෝතිගේ සින්දු ඉතින් අදත් අපිට ජෝතිපල මාත්මගේ ලස්සන සින්දුවක් දෙන්න කුමාරයියා සුරංග ඒ වගේම නිශානි නිලෝකා ලලිතා ඒ වගේම රනුද්දි රමිතු ඉසිදි නේද යරදුලෙන් වින්ද්‍යා දුව ඒ වගේම රාණි අම්මා පාදුක්කෙන් සංජුලා මංජුලා පුතා මේරි ඒ වගේම එහෙම නෙමෙයි තියෙන පුතා ඊට පස්සේ මේරි අම්මා ඒ වගේම කලුතර උතුරෙන් කැලිඩෝ පාරේ සියලු දෙනා අසන්නන් එකතු කරගන්නවා ස්තුතියි කියලා තමයි මැසේජ් එක තියෙන්නේ ඒ ස්තුතිය කියන මෙතන හිමාලට නේද
3: හරි
2: කොහොමනත් ඉතින් නම් ලිස්ට් එකකම කිව්වනේ ඒ අය අපි ආදරෙන් එකතු කරමු ආදරණීය ජෝති වෙනුවෙන් අයියේ මටත් මැසේජ් මමත් අපිත් නේද මැසේජ් එකක් දාන්න නැති වුණාට ජෝති රාත්‍රිය අහනවා හැම ඉරිදම මුල්ලේරියාවෙන් මුල්ලේරියාව දෙක සතොසෙන් ඉතින් සතසේ යාළුවට අපි ආදරෙන් එකතු කරගන්නවා අද මව්වරුන්ගේ දිනයනේ එහිඳ හිතුණා මැසේජ් එකක් දාන්න ඕනේ කියලා ඉතින් මුල්ලේරියාව දෙක සතසේ යාළුවට ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් සින්දු අහන්න එකතු කරගන්න කියලා තියෙනවා සුරේකක් අය වගේම සල්තු අයියා සිකියුරිටි ඇන්ටිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් එක දාපු කෙනාගේ නම තමයි නැත්තේ කොහොමනත් ඊළඟ දවසේ අනිවාර්යෙන් මැසේජ් එක දාද්දි නමත් එවන්න සද්දන මහනම කඩේ ඉඳන් අනුර සිරි විතානගේ වඳුරම ඉතින් වඳුරම ඉඳලා සද්දනම ජෝති රාත්‍රිය අහන වෙලාව අපි ආදරෙන් එකතු කරනවා ආදරණීය ජෝති එක්ක ඊළඟ ගීතේට අයි අපිත් ජෝති රාත්‍රිය අහන්න ගමන් මැදවැච්චියෙන් කනදරාවෙන් තරඳු තාරක තමයි මේ මැසේජ් එක එවන්නේ ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතර අපිවත් එකතු කරගන්න වයිෆ් රොෂානි අම්මා ඉන්ද්‍රාණි දුව සෙනුද්දි පුතා ඉරුෂ නේද පුතා ඉරුෂ ආදරෙන් එකතු කරගන්න කියලා තමයි තරඳු අපිට කියන්නේ ඔන්න තරඳු වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ඉතින් තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට තමයි මේ කියන දන්නේ 0703 93534 WhatsApp එකේ මැසේජ් එකක් තියනවා ආදරෙන් ආදරණීය ජෝති වෙනුවෙන් 0112 775 766 0112 774 606 හරියටම තවපෑයක් තියෙනවා මේ ආදරේ විදා ගන්න. ඉතින් මැසේජ් එකක් එවනවා මතක් කරන්න පාදන්නේ ජෝති වෙනුවෙන්. මේ ආදරේ කාගේද? මේ ජීවමාන ආදරේ ආදරමීය ජෝතිගේ.

0: Yak Hanı Radio ITN
1: NLP Hadhana ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP Hadhana ඔබත් අදම NLP Hadhana බලා ගන්න
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අභාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අභාන්ස් ප්‍රදර්ශනකාරයෙක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුදුපාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: උත්කර්ෂය
0: ආදරණීය ජෝති
4: රාත්‍රී 8යි විනාඩි 13යි. ඉතින් ඔන්න අපි දැන් දෙවෙනි පැය තමයි ඉන්නේ ආදරණීය ජෝති කියන උහුම ඉන්න. ජෝති රාත්‍රිය කිව්වම ඉතින් ඉරිද රාත්‍රියේ රේඩියෝ නැකත තමයි ජෝති රාත්‍රිය. යන දැන් අපි ලයිව් එකේ ඉන්නේ යාළුවන්ගේ නම් ටිකක් කියන්න නේද? ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ලයිව් එකට කමෙන්ට් කරපු යාළුවෝ ගොඩාක් ඉන්නවා. කීප දෙනෙක් ගැන නම් කියන්නේ බෑ නේද? ඒ අතරින් ආදරේ මතක් කරනවා නම් ආනන්ද කවිරාජයි ආදරෙන් කියලා දෙනවා අපිවත් ආදරෙන් එකතු කරගන්න මල්ලි කියලා. ඒ වගේ තමයි සුනීතා පත්මිනී මහත්මිය. ඒ වගේම කසුන් සමරවිල අපේ හිතවතා. ඔන්න SS වික්‍රමදාර වික්‍රමාදර නේද? චතුරිකා පුෂ්පවෙල මවුරුන්ගේ දිනය වෙනුවෙන් අම්මට සින්දුවක් ඉල්ලනවා දීර්ඝායුත පතලා කියලා තමයි අපිට කමෙන්ට් කරලා තියෙනවා. ඔන්න යසස් ඉතින් අපි චතුරිකා පුෂ්පවෙල අම්මට ඉතින් ආදරෙන් ඊළඟ ගීතයට ආදරෙන් එකතු කරගමු. ඒ වගේ තමයි සමන් සඳීර ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිවරුන්. ඒ වගේම අපේ ඩිලාන් නිරෝසන්. ඒ වගේම නන්දනී ගමගේ විශේෂයෙන් එකතු කරගන්න ඕන මේ වෙලාවේ ක්‍රිෂ්ණ ජෝතිපාල අපිට කමෙන්ට් කරලා තියෙනවා ආදරණීය ජෝති වෙනුවෙන් අපේ ලයිව් එකට. ක්‍රිෂ්ණ ජෝතිපාල කිව්වහම ඔබ දන්නව නේද? ආදරණීය ජෝතිගේ චූටිම මල. එහෙම තමයි ආදරණීය ජෝති අයව හඳුන්වන්නේ. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. ඒ වගේම අරුණ සමන් කුමාර, දිලාන් මදුසංග, ඒ වගේම රාජිත වික්‍රමාරච්චි, මයන්ති මන්දියක්වත් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න හැම යාළුවෝ කීප දෙනෙක් ආදරෙන් එකතු කරගන්න වෙලාවේ තවත් නම් ටිකක් තියෙනවා. අපි මේ හොය හොය තමයි කියන්නේ. ඒ වගේම තේජාන් ඒ වගේම ඉන්නවා. ඒ වගේම ජයනි තේජන. ඉතින් ඔන්න තේජන ආවත් අපි ආදරෙන් එකතු කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. ඒ වගේම සුජතා ගොඩිගමුව, සුමල් ෆර්නාන්ඩෝ, සුමල් අයියා කිව්වහම ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් අපේ ලක්කන ජෝති රාත්‍රිය වෙනුවෙන් පෝස්ට් එකක් හදලා HR ජෝතිපාල කියන පේජ් එකේ වෙනම ෂෙයා කරලා අපි වෙනුවෙන් අපිට ආදරය කරන අපේ හිතවතෙක් ආදරෙන් එකතු කරගන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන් නේද? එහෙම තමයි. අපිට ආදරය කරන ආදරණීය ජෝතිට ආදරය කරන ලක්කනට ආදරය කරන මේ හැමෝම ඉරිදා රාත්‍රී වෙනකම් බලන් ඉන්නවා මේ රේඩියෝ නැකත එනකන්. ඒක තමයි විශේෂත්වය ආදරණීය ජෝතිගේ. ජෝති රාත්‍රිය කියන්නේ මුළු රටක්ම නෙමෙයි, රටෙන් එහාට ගියපු අපේ අය ආදරණීය ජෝතිට ආදරය කරන හැමෝම එක වෙලාවෙ ආදරණීය ජෝතිගේ හනින් ගැයුණු ආදරණීය ගීත අහන්න ඉන්න එකම නැකත. ඒකයි ලක්කන ජෝති රාත්‍රිය කියන්නේ. ඉතින් ඒ වගේ මතක් කරනවා 07.03.93.5.93.4 WhatsApp එකේ ක්‍රියේටිව් විතර මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් මේ දෑත කාටද? මේ දෑත ආදරණීය ජෝතිර නේද? මේ ආදරේ, මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනටි තහනම ලොතරැයි රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහා ධන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
3: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි
5: දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සෙක දාන්න මං එනකොට අරගෙන.
3: මේ වෙලාව නම්
0: FM 93.5 FM 93.7.
6: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්ඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
7: ලාංකීය විශ්වාසය දිනු මාක් ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 676 579.

0: රත්‍රියටයි විනාඩි 25 වෙලා වාදනය චෝදකයේ උණුහුමේ ඉන්න වෙලාවේ මේලාපේ පයිවකට කමෙන්ට් එකක් දාලා තියෙනවා අපේ හිතවතා සේන ගුණවර්ධන. සේන ගුණවර්ධන කියන්නේ කෝපි කඩේ ඉතින් කිරි හොඳා අදරෙන් එකතු කරගන්න වෙලාව යන්න කසුන් සමරවීර වැදගත් දෙයක් කියලා තියෙනවා. අපි මුලින් අහපු ගීතය නේද මොන් පැලස් චිත්‍රපටයේ ගීතයක් කියලින් ෆෙඩි සිල්ලාගේ මහතාගේ ඒ වගේම ජෝති මහත්මාගේ සුසංයෝගය නේද ෆ්‍රෙඩි ඒ වගේම ෆ්‍රෙඩි ජෝති සුසංයෝගය ඒ ආදරේ ජීවිතයේ යථාර්ථය ගැන තමයි කියන්නේ ඉතින් ඈ ඒක තමයි ඇත්ත. කොහොමනත් සමාජ අසාධාරණය ගැන ආදරණීය ජෝතිගේ මුවින් හඬින් නැගුණු ගීත ගොන්නක් තියෙනවා ඒ අතරේ ගීතයක් තමයි විහිළුවෙන් වගේ හරි කියලා තියෙන ඇත්ත තමයි. ටිකක් හිතලා බලන්න. හරි ඉතින් අපි යන්න දැනන ගම් පහ පැත්තට. අයිබෝන්
1: අයිබෝන්
0: කොහොමද
1: එසේම
0: වේවා.
1: ඉතින් කොහොමද මල්ලෝ ගොඩක් කලින් දැන් ට්‍රයි කරන්නේ.
0: ඒකනේ
1: අද තමයි මම ගන්න ලැබුණේ.
0: ආදරණීය ජෝති වෙනුවෙන් ගොඩක් අය කතා කරන අපිත් එක්ක ඒකනේ මේ ගැටලුව නේද?
1: ගොඩක් කලින් දැන් ගත්තේ.
0: ඉතින් කියන්නකෝ බලන්න රටන මහේන නම.
1: ඉතින් අද අපිට ගොම උතුම් දවසක් නේ.
0: අනිවාර්යෙන්ම.
1: අපේ අම්මවරුන්ගේ දිනේ නේද?
0: ඔව්.
1: මගේ අම්මා නම් ඉතින් නෑ ජීවිතින් අතර. අද මම ඉතින් හරි දුකයි. මම අම්මගේ ෆොටෝ එක අරගෙන ඉඳගෙන මගෙන ගියා තිබුණා කරන්න බැදී.
0: ඉතින් අද එහෙම තමයි ඉතින් ඒ වුණාට
1: ලතුවන්ගේ ධාරාව නහරක් පාස ගමන් කරලා අපිට මේ කිරි කරලා පොවලා නේද?
0: ඔව්.
1: අද අපි මෙලොවට ජනිත කළා. ඉතින් අද අම්මවරුන් හැමෝටම උපහාරයක් දෙන්න කියලා
0: ආදරෙන් ප්‍රාර්ථනා කරමු. කවද අපි ඊළඟ ගීතේ එකතු කරන්නේ ආදරෙන්? ඊළඟ ගීතේ අපි කවද එකතු කරගන්නේ?
1: මොකක්ද කියන්නට දෙන්නේ?
0: ඊළඟ ගීතේ අපි ආදරෙන් කවද එකතු කරගන්නේ? ගීතේ අහන්න කවද එකතු කරන්නේ?
1: එකතු කරගන්නේ මයි පුතා ඉන්නවා. මගේ මුණුබුරා ඉන්නවා. මයි වැඩ කරන කෙනා ඉන්නවා චාලට් කියලා. හැමෝම එකතු කරගෙන අද ඉන්නේ. අද කොහොම මේ අහන ජෝති රාත්‍රිය අහන හැමෝම එකතු කරගෙන ළඟ ඉන්නේ කියලා එකතු කරගෙන ආමු
0: අර
1: බං කියපු සිද්ධිය.
0: හරි ඉතින් ජෝතිමත් රාත්‍රියක් වේවා. එහෙම තමයි දෙන්නේ නේද? කොහොමුණත් හැමෝටම හිතේ තියෙනවා අපේ අම්මා ගැන. ජීවිතේ එහෙම තමයි. ඉතින් ඔන්න චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. අපිට මුලින්ම යන්න වෙනවා මොරගහේන පැත්තට. ඔන්න මොරගහේනෙන් අපි ආදරෙන් අහන් ඉන්නවලු සද්දෙරම ආදරණීය බිරිඳත් එක්ක මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්න ගමන් ඉන්නේ මල්ලී කියලා තමයි මැසේජ් එක දෙන්නේ. හේෂාන් වසන්ත ඥානප්‍රිය කිව්වහම ඉතින් අපි දන්න කියන කෙනෙක් අපේ ආදරේ දිනාගත්තු කෙනෙක් තමයි ඥානප්‍රිය කියලා කියන්නේ. මේ රටට අපේ නිවේදන ශාස්ත්‍රයට ඒ වගේම රංගන ශාස්ත්‍රයට දැවැන්තයන් බිහි කරපු ගුරුවරයෙක්. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා එතුමාවත් එතුමගේ ආදරණීය බිරිඳ ඉරේෂා නිල්මිනි මේ වෙලාවේ දෙන්නවම නේද? අපි ආදරෙන් එකතු කරනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඔන්න ඊළඟ ගීතේට. ඉතින් ඔන්න සුබපැතුමක් තියෙනවා උපන්දින සුබපැතුමක් භාග්‍ය සස්සරණ දියණියට නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අම්මයි තාත්තයි නංගී ආච්චි ඇතුළු පවුලේ සියලු දෙනාම කිරිඳිවැල ඉඳලා තමයි මේ සුබපැතුම එකතු කරන්නේ. ඉතින් අපි ආදරෙන් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා සස්සරණ දිනේට ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම තමයි. ඉතින් ඔන්න මේ වෙලාවේ අපිව දීපිකා රණේපුර අක්කත් ලයිව් එකට කමෙන්ට් කරලා තියෙනවා අපේ. ඒ වගේම තමයි සාලිය බණ්ඩාර අපේ හිතවතත් කමෙන්ට් එකක් දාලා තිනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ආදරෙන් එකතු කරගන්න දෙන්නවත් ජෝති රාත්‍රියට. ජෝතිමත් රාත්‍රියක් වේවා හිමාලයා. ආදරයේ පහන් තරව නුඹමයි මගේ අම්මා. දිරෙන හිරු නුඹයි තුන්යම අම්මා. හීනෙන් වගේ සිනාසෙමින් කඳුළු බිව්ව අම්මා. උපදින මතු සසරේ නුඹමයි මගේ අම්මා. අයිය ඔන්න අදනම් අම්මා ගැන තමයි ලිව්වේ. ඉතින් ආදරණීය ජෝති ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි අපිට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ලෝචනා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ නේද? ඉතින් ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. බොහොම ස්තුතියි. එහෙම තමයි. ආදරණීය ජෝති කරන ඉතින් වෙන්දර කපේවන්නේ. හරි යන්න දන්නේ ගම්පහ පැත්තට. ආයේ මං අමිල අයියේ. එහෙමයි තියෙන්නේ. ගම්පහින් තමයි මැසේජ් එක එවන්නේ අමිල.

අයිති පරිස්සමෙන් ඉන්න බුදු සරණ ඉතිං අපි ඔයා වහන් ඉන්නවා ආදරණය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා අදරිකක් වහිනවා පරක්කුණායකින් දෙන්න කොමුණත් අපි අහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන ඔන්න එහෙම තමයි ආදරණීය ජෝති වෙනුවෙන් නේද තෙරක් නැති ආදරයක නිහඬ සෙවණැල්ලක් ඔයා මගේ වැරදිලාවත් හිනාවෙන්මකෝ ලෝකේ ලස්සනම හදවත අම්මා දුක වෙයි වගේ වැටෙන වෙලාවට උණුම් හිරු කිරණක් වුණා අම්මා කියන එක වචනේ මුළු ලෝකෙම තියෙනවා ඕක කියන්න බැරිද කියලා අහලා තියෙනවා කියන්න පුළුවන් ඔන්න ඉතින් අදත් වෙනද වගේම සද්දෙටම ආගේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නේ ලෙක්චර් එක කරන ගමන් ඒ වගේම අම්මට නිදුක් නිරෝගී සුබම සුබ අම්මා වරුන්ගේ දිනයක් වෙන කියලා ප්‍රාර්ථනා කරන කියන මැසේජ් එක එවලා තින්නේ හැම අම්මා කෙනෙක්ම නිරෝගී වෙන්න ඕනේ අම්මා මැනික් බාලසෝරි අම්මාන්ති දවසක් හිතා ගන්නවත් බෑ අයියේ හැම දෙයකම රූස්ස ගහක් වගේ ඉන්නේ අපේ අම්මා තාත්තා ජයවර්ධන මැසේජ් එක එවන්නේ මදුවන්ති පුල්ලේ මාමා තාදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න මදුවන්ති කියන්නේ මදුවන්ති වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ඉතින් තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703935937 මේ WhatsApp අංකෙදි ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ඒ ආදරණීය ජෝතිගේ

0: ලකඩ රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
3: මෙවුතර සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 සෙන්ටි කිරි ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabans.com වෙත පිවිසෙන්න.

0: සයි මහල්ලක් තන්නවන්නනෑමට
1: ජීවිතය දුකීදී සතටෙද හැම වෙලාවක්කිති බැහුණේ එයාගේ හඬ.

0: රාත්‍රී 8යි විනාඩි 38යි ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි තින් ඔබ මේ වෙලාව ඉන්නේ. 8යි 38යි කොහම නම් ඉතින් චුට්ටි චුට්ටි දැන් ඉතින් දුක හිතෙන්න පටන් ගන්න වෙලාව. එහෙම බෑ නේද? හරි. අපි යන්න හදන්නේ කොළඹම තමයි. කොළඹින් කෙනෙක් අපිට කතා කරනවා. අයිබෝවන්.
1: අයිබෝවන්.
0: කොහොමද?
1: මම කතා කරන්නේ මස්මි ගත්තේ.
0: ඔව්.
1: මම ෆෝන් එක පහළ වෙන හනුෂා. ජ්‍යොතිපාලගේ ඕනම ගීතය දෙන්න මට. මගේ යාළුවෝ ටිකක් ඉන්නවා මම නම් කියන්නේ.
0: කියන්න කියන්න.
1: ආදේ දෙනු නිලුකා සජී විමාසි ශිරෝමි විරංග සාගර. ආදරෙන් මතක් කරන්න ඕනේ ගොලම්ම.
0: අපි ඉතින් ඒගොල්ලන්ට ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙන නිලංග ගීතේර.
1: හරි හරි හරි.
0: ඉතින් එනවා ආයෙත් දවසක ඉතින් අපිට කතා කරන්න ඕන මේ ආදරේ බෙදා ගන්න.
1: හරි හරි.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: ආ එසේම ඔබතුමාටත් එසේම වේවා.
0: එහෙම තමයි ඉතින් යාළුවෝ ටිකයි නේද? හරි. කොහොම වුණත් අපි ලයිව් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. අපෙන් කිසි දෙයක් නොගෙනම කුස තුල ඉඩ දුන්න අම්මා. දසමාසයේ කුසේ දරා මෙලවට බිහි කළ අම්මා. රත්වන්ලේ කිරි කරලා මාහට පෙව්වෙත් අම්මා. දවසක බුදු පදවි ලබයි පින්බර මගේ අම්මා. මෙහෙම කියලා ඉවල් තියන්නේ සාලිය බණ්ඩාර. ඉතින් සාලිය බොහොම ස්තුතියි ආදරණීය ජෝති වෙනුවෙන් මේ වෙලාවේ අම්මාගේ ගුණ සිහි කරලා ඒ විදිහට කවියක් කියවර නේද? ඔන්න අපි චැට් එකේ පැත්තට තමයි යන්න හදන්නේ. සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා. අද ලෝක මව්වරුන්ගේ දිනය. මගේ අම්මා ඒ වගේම සියලු මව්වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා. එහෙමයි ප්‍රාර්ථනා කරලා තියෙන අද ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න ඉතින්. ලොල්ගස්සේ ගස්සේ නේද? නයනා දමයන්ති අමරසිංහ තමයි මැසේජ් ගෙවන්නේ. මහත්තයා සරත් ජයසූරිය වගේම දුව ජයනි ඒ වගේම අම්මා සීලා චූටි පුතා මේ වෙලාවේ ඉන්නේ බණ්ඩාරවෙල කොමුල්වල පන්සලේ. එයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. හිමාල් ඔයාවත් අපි ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් නයනා දමයන්ති වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුභම සුභ ජෝති රාත්‍රියක් වේවාද මව්වරුන්ගේ දිනයට ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න ඕන. සුභ වදන ගමන් මේ දිනේ මැසේජ් එකක් එවන්නේ අපිට රිද්මි. ටිකක් සනීප නැහැ මේ දවස්වල අම්මා. රත්න දිලගාය වගේම අයියා සඳුන් තාත්තා සමන් අත්තම්මයි මේ වෙලාව ජෝති රාත්‍රිය අහගෙන ඉන්න හැමෝමයි මාමේ ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. උන රිද්මි ඉතින් මැසේජ් එක එවේ හොඟ දවසේ රිද්මි. ඉතින් කොහොමනත් රිද්මි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපේ අනාගත තරුණ පරපුරේ සමාජිකාවක් නේද? හරි. ඉතින් යන්න දෙන්නේ 50 කඩේ පැත්තට. හිමාල් ජෝතිමත් රාත්‍රියක් වේවා ලස්සන සින්දුවට එකතු කරගන්න ගයානි සචිනු ඒ වගේම ඔවීන් චිනිත් චමත් නුලාන් විනුදි ඒ වගේම සයුල් සෙහෙලි වෙංගමුවෙන් ධර්මසිරි මාවර්ලෙන් රම්යක්කා මල්ලිකා යුලිනගේ මහත්මිය ළගේම ලක්ෂණන හැමෝමයි හිමාල් ඔයාව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකකින් 50 කඩේ රුවන් තමයි මේ මැසේජ් එක එවන්න නරුවන් ඔයාගේ මැසේජ් එක අපි ආදරෙන් කියව ආදරණීය ජෝති වෙනුවෙන් ජෝති රාත්‍රියේ සින්දුවකට එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ති ඒ වගේම තාත්තා සරත් ශාමික ඇතුළු ලක්කඩ අහන හැමෝමත් ලක්කඩ පවුලේ හැමෝමත් මේ මැසේජ් එක ගවන්නේ ආසි මඩල් පැලල නේද? ආසි වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ආදරෙන් කියුවේ. ඉතින් ප්‍රීතිමත් සුභ ජෝති රාත්‍රියක් වේවා. මොරවක කොඩිකාරගොඩ ප්‍රියදර්ශනි තමයි මේ මැසේජ් එක ගවන්නේ. ආදරණීය අම්මා එකතු කරගන්න කියලා දෙනවා ආදරෙන් කුසුමලසා. කුසුමලතා ඉතින් ආදරෙන් ආදරණීය අම්මව එකතු කරගන්න වෙලාවේ ඔන මහත්යාගේ අම්මා හේමා ඇතුළු ලෝකවාසී සියලු අම්මාවරුන්ට සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා. ලස්සන සින්දුවකට මහත්යා මංගලත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අම්මලා දෙන්නවයි ආදරණීය මහත්යාවයි ඔයාවයි අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට නේද? හරි. පස්සයල පැත්තට තමයි යන දන්නේ අපිට ඔන්න සුමුදු මැසේජ් එකක් කියලා තියෙන මැතිකැලවත්ෙන්. ඉතින් ජෝතිපාල මහත්මයාගේ යුග ගීතයක් දෙන්න. යුග ගීත කීපයක්ම දුන්නා සුමුදු. හරි. කොහොමනත් බිරිඳ ඒ වගේම දරුවන් තුන්දෙනා කම්මල් පිටියෙන් නිහල් අයියා ඒ වගේම තුෂාර අක්කා සුරංජි අක්කා සේනයියව තාදෙන එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න සුමුදු වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එකක් කියවෙ නැති යාළුවන්ට තමයි මේ කියන්නේ. 0703935934 දැන්ම මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් තව ටිකේ වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ වේදා ගන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ಉತ್ಕರ್ಷೆಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ.
2: රත්‍ර 8යි විනාඩි 55යි වෙලාව. ඉතින් දෙවෙනි පැයේ අවසන් මිනිත්තු කීපය තමයි ඔන්න ආදරණීය ජෝති කිරුණොහුම ඉන්නේ අපි. කොමුණත් තව ගීතයක් තියෙනවා අපිට ආදරෙන් අහන්න. යනදෙන චැට් එක පැත්තට ඉක්මනින්ම යාළුවන්ගේ නම් ටිකක් කියන්න මේ පැය නේද? දොම්පේ පැලහැල සිටින අපි හැමදාම ජෝති රාත්‍රිය අහනවා. නයනනන්ද, හබන්ගම, නන්දනී සමරසිංහ, ඒ වගේම ඉන්දුල මුල්ල පවුලේ හැමවත් ජෝති රාත්‍රිය අහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනුනේ. අපි අවුල් දෙක තුනේම අය ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. හායි හිමාල් මල්ලි, කොහොමද ඉතින්? අදත් වෙනද වගේම සද්දරම ලක්කන රේඩියෝ දාගෙන ඉන්නේ ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න. මහත්තයා මහින්ද, ඒ වගේම දුව සිත්මි පුතා සජිත් මැසේජ් එකවන්නේ මයන්ති පොළොන්නරුවෙන්. ඔන්න මයන්තියා කියවාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආදරණීය ජෝති වෙනුවෙන් නෙවු මැසේජ් එක නේද? හරි. රදවරුන්නේ ගාමිණී වීරසිංහ, ඒ වගේම ශශික රූපවති, රෝහිණී නිටඹුවෙන්, දිසා නායක ගම්පා මිරිසතේ ලක්ෂ්මන් ගලගම, ඒ වගේම පත්මකාන්ති මද නායක නයනි කුමාරි එරමුදුගොල්ල, ඒ වගේම ගුණරත්න කුමාරි මාතර කිංසිද සිල්වා සුභාසිනී මුහන්දිර මාදරෙන් එකතු කරගන්න කියලා තමයි යාළුවෝ ටිකගේ නම් ටිකේවල් තියෙන. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. හායි මාමේ, අලුත් නුවරෙන් අනුත්තරා තමයි මැසේජ් එකවන්නේ. මං හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා. ඉතින් ගොඩ දවසකින් අහන්නත් මැසේජ් එකක් දාන්න බැරි වුණා. මාමේ මායි අම්මයි ප්‍රෝග්‍රෑම් එක අහනවා දැන්. ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහන හැමෝම ආදරෙන් එකතු කරගන්න. අම්මා කුමාරි අනිවාර්යෙන්ම යාට අපි සුබපතන්නත් ඕන කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ලක්කන අහන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු මාමේ කියලා තමයි ඔන්න අපිට කවුද අනුත්තරා කියලා ඒවල් තියෙනවා. අනුත්තරා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබම සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා. මාතලෙන් තමයි මැසේජ් එක එවන්නේ රන්මුදුකම සම්පත්. ඔන්න සම්පත් ඔයාගේ මැසේජ් එක. ජ්‍යොතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් අපි අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. බිරිඳ නාලිකා, ඒ වගේම පුතාලා තුන්දෙනා, සහන් කවිස චතුර, තාත්තා හින්බණ්ඩා, ඒ වගේම එයා වැඩ කරන ආයතනයේ සියලු දෙනාමත්, ලක්කඩ සියලු දෙනාමත් ආදරයෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කොස්ගොල්ලේ අක්කවත් එකතු කරගන්න ඕන කියලා ඔන්න අන්තිමම කියලා තියෙන කොස්ගොල්ලේ අක්කවත් අපි ආදරයෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. තෙරුවන් සරණයි ඔබතුමාතුළු කාර්ය මණ්ඩලයට. අපිත් සද්දරම ජ්‍යොති රාත්‍රිය අහන ගමන් අම්මා කුසුම්, ඒ වගේම කැමැතිම ගීතයක් ආදරණීය ජ්‍යොතිගේ ඕනම ගීතයක් අපිට දෙන්න. මැසේජ් එක ගෙවන්නේ හෝම ගමින් අනුෂා සෙනවිරත්න. ඔන්න අනුෂා, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ රාත්‍රියක් වේවා. මුලත් කෝපිටින් තමයි මැසේජ් එක ගෙවන්නේ. රේණුකා දමයන්ති, පුතා සජිත කණ්ඩුල, ඒ වගේම මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සියලු මව්වරුන්ට අපි සුබ පැතුම් එකතු කරමු මල්ලී කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. රේණුකාගේ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් අපිට ඉතින් අදට සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ නේද? ජීවිතේ හමු වීම, සෑම හමු වීමකම වෙන වීමක් තියෙනවා. බය වෙන්න එපා. අපි හරියටම දින 7කින් ඉරිදා රාත්‍රී 7ට ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි අරන් එනවා. ඉතින් කතා කරපු ඒ වගේම WhatsApp එකට මැසේජ් එවපු යාළුවෝ හැමෝටම බොහොම ස්තුතියි, බොහොම ආදරෙයි. ඒ වගේම අපි ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ඇවිල්ලා live එකට comment කරපු, live එක share කරපු, like කරපු යාළුවෝ හැමෝටම ආදරෙයි, බොහොම ස්තුතියි. ඒක තමයි ආදරණීය ජෝති වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ. ඉතින් මේ ආදරේ බෙදා ගන්න හරියටම දින 7කින් අපි හමු වෙමු. ඉතින් ජීවමාන ආදරේ බෙදා ගන්න ඉන්නම නේද? පරිස්සමින් සතුටින් ඉන්න. මම හිමාල්. මේ ආදරේ ජීවමානයි. මේ ඉරිද රාත්‍රී රේඩියෝ නැකත ලක්කන ජ්‍යොති රාත්‍රිය. ජීවිතේ

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: රාත්‍රී 9 විනාඩි 1යි
2: සිතුවිලි සංසාරේක සිහි මත කෙමින් අතරමං වී හිඳින ලෝසත
3: දුක් ගිනි නිවා සසර සයුරෙන් එතෙර කරන සතහම් යාත්‍රාව
2: බුද්ධෝත්පාද දේශනා නිවන් දකින්නට නිස්සරණ මග
3: බුද්ධෝත්පාද දේශනා
2: මෙම දහම් පඬුරු සියලු සතහට සසර සයුරින් එතෙර වෙන සතහම් යාත්‍රාවක් වේවා බුද්ධෝත්පාද දේශනා මෙතිබර දායකත්වය මෙත්මල් සමාජ සත්කාරක පදනම අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු
4: තෙරුවන් සරණයි සිතෙන් මිදෙන මග නිවන් දකින මග සත්‍ය අවබෝධ කර ගැනීම ඇත්තටම මේ ලෝකේ සත්‍ය කුමක්ද මේ සත්‍ය නොදන්නාකමයි අවිද්‍යාව මේ සත්‍ය නම් සිතේම මැවෙන ලෝකේ හිතින්ම හදාගත්ත ලෝකෙක අපි ජීවත් නමුත් මේ අතුලාන්තයට මේ සත්‍ය දකින්න කෙනාට ඇත්තටම ඒ සත්‍ය තම සිතින්ම ඒ කෙනා ප්‍රත්‍යක්ෂ කරගත්තොත් මොකද අන්තිමටම සිද්ධ වෙන්නේ අපි බලමු මේ කතාව මේ රහත් භාවයේ මේ නිවීම නැත්තන් නිවන මේ අනාගාමී භූමිය මේ සෝතාපන්න භූමිය කුමක්ද මේ මනුස්ස ලෝකේ කුමක්ද මේ තිරිහල් ලෝකේ කුමක්ද මේ තුන් භූමිය තුන් ලෝකේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ මොකද්ද මේලව මොකද්ද පරලව මොකද්ද එලව මොකද්ද මෙලව මේ මොනවද මේ කතා කරන්නේ භෞතික විද්‍යාඥයෙක්ගෙන් ඇහුවොත් කියයි මේ විශ්වයේ මහා පිපිරීමක් වෙලා මේ ශීරපතේ හැදිලා තියෙන්නේ සූර්යා වටේ මේ ග්‍රහලෝක කැරකෙනවා මේ ශීරපත ගොඩාක් මේ විශ්වයේ තියෙනවා සූර්යා තියෙන මේ ශීරපතේ පෘථුවිය සූර්යා වටේ කැරකෙනවා මේ විදිහට තවත් ග්‍රහලෝක කැරකෙනවා ඉතින් මේවා සම්මුතියේ අපිට අහන්න ලැබෙනවා විද්‍යාඥයෝ ගවේෂණය කරනවා මේවා ගැන විශ්ලේෂණය කරනවා භෞතික විද්‍යාඥයෙක්ගේ කතාව ඇහුවොත් මේ ලෝකේ තමයි කියයි මේ විශ්වයේ තියෙන එක එහෙම වුණොත් විශ්වයේ කොයි හරි තැනක පිපිරීමක් නිසා පරමාණු පිපිරීම නිසා ඒ මහා පිපිරීම මේ විශ්වයට ශීරපතේට ඇතිවෙන්න පෘථුවිය ඇතිවෙන්න සූර්යයා හටගන්න හේතු වෙලා තියෙනවා කියලා. ඒ සූර්යයා වටේ ඇයි පෘථුවිය කැරකෙන්නේ? ඇයි අපිට රැක් තියෙන්නේ? ඇයි අපිට දවාලක් තියෙන්නේ? ඇයි මේ ගස්කොළන් දිරන්නේ? ඇයි මේ ශරීර පොළොවට පස්සේ නිදිරන්නේ? ඇයි මේ මොනවද මේ වෙන්නේ? ඇයි මේ විවිධාකාර සත්තු ඉන්නේ? මොකක්ද මේ ලෝකය? මේක තමයි භෞතික විද්‍යාඥයෙක්ගේ කතාව. ඔහු කියයි මේ පෘථුවිය දැන් දිරනවා, සූර්යයාත් වයසට යනවා, දවසක රශ්මිය ගොඩක් වැඩි වෙලා සූර්යාගේ පෘථුවියත් අළු වෙලා නැත්තට නැති වෙනවා. මෙවැනි දෙයක් එහෙම නැත්තම් විවිධාකාර කතා කියේ. මෙවැනි දේවල් විශ්වයේ අනන්ත මේ ග්‍රහ වස්තු හැප්පෙනවා, කැඩෙනවා, පිපිරෙනවා, මේවා හැදෙනවා, නැති වෙනවා, මේ වගේ කතා ගොඩක් තියෙනවා. අසංඛීය අපිට ගණනය කරන්න බෑ. ඒ තරම් විශාලයි. දැන් මේකේ මේ අනන්ත වූ සක්වලක් ගැන අපි කතා කරන්නේ. දැන් මේ භෞතික න්‍යායයි. දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා බාහිරින් ලෝකෙ හොයන්න යන්න එපා. බාහිරින් ලෝකෙ කෙලවර හොයන්න බෑ. සිත තුළින් දකින්න කියනවා. හැබැයි කිසිවෙකුට සමහර විට නොතේරෙන්න පුළුවන් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ ඒ පරම සත්‍යමයි. මේකේ මහා ගැඹුරක් තියෙනවා. මේ මුළු විශ්වයේම එකම න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය මේ සිත තුළින් දකින්න පුළුවන්. මේ සිත හටගන්න හැටි, නිරුද්ධ වෙන හැටි මේ අනන්ත සක්වලම තියෙන කතාවයි, දෙකම එක වගේමයි. මේ මුළු විශ්වයේම තියෙන ශක්තියක් කියන එක විද්‍යාඥයන්ගේ අදහස. මේ මුළු විශ්වයේම තියෙනවා මේ ශක්ති ස්වභාවයක්. ශක්තිය කියන්නේ ඔබට සමහරට මේක නොතේරෙන්න පුළුවන්. මොකද මේ බලය, මොකද මේ බැඳීම, මොකද මේ ශක්තිය කියන්නේ? මේක ඉතාම ගැඹුරුයි. මෙන්න මේ න්‍යායම තමයි සිත හැදෙන්නත් හේතු වෙලා තියෙන්නේ. දැන් ඔබ බලන්න, චුම්බකයේ තියෙන ධන ඍණ කියලා, කරන්ට් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා, පරමාණු කුඩාම විදිහට දැක්කොත් ඔබ දන්නවා පදාර්ථ මේ තියෙන පස් කැටයක් කුඩු කළ ගත්තොත් ඒක අණු පටක, ඒ විදිහට පදාර්ථ, ඒ විදිහට පරමාණු අන්තිමට හම්බ වෙනවා. අනුචෙන් මේක පරීක්ෂණය කරාම, මේ පරමාණුවත් විතර බැලුවාම විද්‍යාඥයෝ කියනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යෂ්ටිය වටේ කරකිනවා කියලා. හැබැයි මේ විශ්වයේම තියෙන රූපෙමයි. මෙතනත් තියෙනවා බලයක්. ඇයි සූර්යයා වටේ පෘථිවිය කරකින්නේ? යම් කිසි බලයක් නිසා. මෙන්න මේ අන්තරේ, මෙන්න මේ වෙනස මේ ශක්තියට හේතුවයි. මේ ශක්තිය තියෙන හැමතැනම ධන ඍණ අන්ත දෙකක් අතර ගැප් එකක් හිඩසක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කරන්ට් එක ගත්තාම හිඩසක් තියෙනවා. අද කතා කරනවා මේ වර්ණ ආලෝකයේ හැමදේම ශක්තියක් කියලා. තරංග වලින් කතා කරනවා. ඒ නිසා අද විවිධාකාර දේවල් ඔබට දකින්න ලැබෙනවා. විදුලිය මෙවලම් කෝල් ගන්නවා ඔබට දකින්න ලැබෙනවා. මේ ටීවී වලින් මේ එකම දේ මේ ලොකු කතාවක් යනවා. ඒක එන්නේ කොහෙන්ද? අවකාශයේ කොහෙන්ද ඒවා තියෙන්නේ? මේවා තරංග වලින් කියනවා. මේ රශ්මිය පව තරංග ශක්තිය කියනවා. මේ ආලෝකයේ පව තරංග හර්ට්ස් වලින් කියනවා. 20,000 අපිට කන්ට ඇහෙනවා කියනවා. මේ හැමදේම ශක්තියකින් කතා කරනවා. රශ්මිය, ආලෝකය, තාපය, හැමදේම. චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තිය, හැමදේම ශක්තිය විදිහට කතා කරන්නේ. බුදුන් වහන්සේත් මෙවැනි න්‍යායක්ම කියනවා. දේශනා කරනවා. ඔබට හොඳින් නුවණින් බැලුවොත් ඔබට ඒක දැනෙයි. පඨවි ආපෝ තේජෝයි භූත වෙනවා කියන්නේ ශක්තියක්ම තමයි. පඨවි කියන්නේ අංශු ඝන වෙනවා. තව ටිකක් තේජෝ ධාතු වැඩි වෙනකොට ඒක ද්‍රව වෙනවා. තව ටිකක් වැඩි වෙනකොට ඒක වායු වෙලා යනවා. මේවා එකිනෙක පඨවි ආපෝ තේජෝයි සංකලනේ පුදුම න්‍යායක් මේ ලෝකේ තියෙනවා. අතර බුදුන් වහන්සේ උපදින්න පෙරත් ඍෂිවරු මේ න්‍යාය පඨවි ආපෝ තේජෝයි කියනවා. මේ අපිට අහන්න ලැබෙනවා මේ ධර්මයේ තුළ ඊට කලින් භාවිත කරලා තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා මේ චිත්ත ස්වභාවය, චිත්ත න්‍යාමයේ කියන එක. සිත හැදෙන හැටි. කර්ම න්‍යාමයේ, ඉතු න්‍යාම, බීජ න්‍යාම, චිත්ත න්‍යාම, කම්ම න්‍යාම කියන මෙන්න මේ න්‍යාම ධර්ම. මේක ඊටාම වැදගත් වෙනවා මේ සිත කියන ශක්තිය මොකද්ද කියන එක. අපි ඒක විඥාන ශක්තියේ දේවල් කතා කරනවා. නමුත් ඊට වැඩිය වෙනස් දෙයක් තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේක හට ගන්න දෙයක්. ඇත්තටම මේ සියලු ශක්තියන් හට ගන්න දෙයක්. පවතින එකක් නෙමෙයි. හටගෙන නැති වෙන එකක්. මේ මුළු විශ්වයේම එක තියෙන්නේ. පවතින එකක් නෑ. ඒ මුළු විශ්වයේම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒකයි රෑ දවල් හැමදේම අන්ත දෙකක් තියෙනවා. සීතල, රශ්මී හැමදේම අන්ත දෙකක් තියෙනවා. මෙන්න මේක ඔබට නොතේරෙන ගැඹුරු න්‍යායක් මේකේ තියෙනවා. චුම්බකයේ වුණත් ධන ඍණ අන්ත දෙකක් තියෙනවා. විද්‍යුතයේ වුණත් අපි එකයි කියන අන්ත දෙකක් තියෙනවා. බුදුන් වහන්සේ කියනවා සිත හැදිලා තියෙන්නේ අන්ත දෙකක් නිසා කියලා. ඒ ශක්තියත් උපදින මොහොතක්. සිත උපදින දෙයක්. ඇස උපදින ධර්මයක්. ඇස කියලා දෙයක් පවතින්නේ. අපි මේ කතා කරන්නේ මාසස නෙමේ බුදුදානේ. කතා කරන හට ගන්න ධර්මයක්. මේ මොහොතේම හටකින් නැති වෙනවා. අවුත්ත සම්බුත අවුත්ත නම් භවිස්සති. ඒතකොට මේ චිත්ත නියාමයත් ඒකමයි. සිත කියලා දෙයක් පවතින්නේ නැහැ. හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. අපි මනුමේ මේක ගැට ගැහෙනවා අපේ මානසිකාරය තුළ. ඒ තුළ අපි හීනයක් දකිනවා වගේ දෙයක් තියෙනවා. ඒ තුළ අපි ගැට ගහගෙන අපි තියෙන ලෝකෙක ඉන්නවා. නමුත් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. පවතින. කිසිම දෙයක් නැහැ. ඔබට සමහරට අවුරුදු 75ක් ඔය හම්බිලා ඇති ශරීර කූඩුව පොළොවට හැම ෂණේම දිරනවා. හැම ෂණේම විපරිණාම වෙනවා හැම ශරීර කූඩුවක්ම. හැම ගසක්, හැම පටවියක්ම, හැම ධාතුවක්ම විපරිණාම වෙනවා. එකක්වත් නැහැ ස්ථිරයි කියන්නේ. නමුත් මේ මායාවක් මේ වෙනවා. ඔබ දන්නවා ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක් පේනවා. ඇත්තට පිටර වලල්ලක් තියෙනවද? නෑ. එන වලල්ලක් කොහොමද පේන්නේ? ඒක මායාව. ඇත්තටම දේ දුන්න කියලා දෙයක් තියෙනවද? නෑ. නමුත් ඔබට පේන්නේ අල්ලන්න පුළුවන් දේ දුන්න. බෑ. හැබැයි එහෙම දෙයක් නැද්ද? නෑ. මැවෙනවා. ආයතුම් පටිච්ච සම්භූත ආයතු නිරුද්ධ නිරුද්ධත. ඒකම තමයි චිත්ත නියාමය. අපි හැමදේම පෙන්වන්නේ බුදුන් වහන්සේගේ නියාම ඒ නියාම ධර්මෙමයි. චිත්ත නියාමය. සිතත් ඒකමයි. මායාවක්, සංකාරයක්, විඥානයක්. විඥාන මාරූපමංච විඥානම් විඥානේ මායාවක් කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ඒකයි සත්‍ය. සංඥා මිරිගුව අපිට මේ සංඥා මිරිගුවක් වෙන්නේ නැහැටි අපි දිගටම කතා කරා. විඥානේ මායාවක් වෙන්නේ නැහැටි අපි දිගටම කතා කරා. මාරූපමංච විඥානක් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ මායාව මැවෙන්නේ නැහැටි. දැන් මෙතනදී අපි ප්‍රතිපදාව ගැන කතා කරනකොට ඔබට තියෙන මේ අවබෝධය තමයි ඇත්තටම මෙතනදී වැදගත් වෙන්නේ. මේ ඔබ ඔබගේ සිත දකින්න ඕනේ. ඔබ ඔබගේ සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඇත්තටම ඔබගේ සිත තුළ හැදෙන ලෝකේ තමයි ওই බාහිර ඔබ දකින ලෝකේ. ඇත්තටම බාහිර මේ කතාව ප්‍රතිපදාව විදිහට බුදුන් වහන්සේත් ඇත්තටම පෙන්නන්නේ ස්කන්ධය කියලා වේදනා සංඥා සංකාර ඔස්සේ. මේ කතාව ඉතාම ආශ්චර්යමත් කතාවක් මේක තියෙන. පුබ්බේ අනුසතේ සුදම්මේසු ඇත්තටම මේක පෙර නොඇසු වූ දහමක් වේ. ඔබ හිතන දෙයට වැඩිය සාමාන්‍ය මිනිස්සේ හි ඇත්තටම කිසිම වෙලාවක නොසිතන දෙයක් තමයි මේ බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන සත්‍යය. ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරන ලෝකෙ තියෙන දෙයක්. ලෝකෙ තියෙන පරම සත්‍යම තමයි බුදුවරේ අවබෝධ කරගෙන දේශනා කරන්නේ. ඇත්තටම මෙතන සිද්ධාර්ථ ගෞතම බුද්ධ ශාසනය තුළ අපි සම්මා සම්බුද්ධත්ව කියලා කියනවා මුලින්ම ලෝකෙට මේක හෙළි කරපු නිසා අවබෝධ කරගෙන. නමුත් මේක පුජ්‍යලයේ පුජ්‍යලයත්වයෙන් දකින්න පුළුවන් කතාවක් නෙමෙයි. මේ බුද්ධ කියන ස්වභාවය හැම කෙනෙක්ගේම සිත තුළින් දකින්න ලැබෙනවා. මේ බුද්ධ ක්ෂණය හැමෝගෙම සිත තුළ තියෙනවා. ඔය කතා කරන හැම න්‍යායක්ම මේ සිත තුළින් මැවෙන්නේ. ඔය දේව නියාම, බ්‍රහ්ම නියාම, බුද්ධ නියාම මේ හැම නියාමයක්ම සිත තුළින් දකින්න පුළුවන්. බුදුන් වහන්සේ තුන් ලෝකේ දකින්නේ සිත තුළින්. බුදුන් වහන්සේ ගා ශීර්ෂයේ බෝධි මූලයේ තුල බුද්ධත්වයේ ලබන්නේ තුන් ලෝකෙම ජයගන්නේ කොහෙවත් ගිහිල්ලා යුද්ධ කළා නෙමෙයි. ඒ ගා ශීර්ෂයේ බෝධි මූලයේ තුල බුදුන් වහන්සේ සිත තුළින් මිදෙනවා. එයයි බුද්ධත්වය. සිතේම සත්‍ය දකිනවා. මොකද්ද මේ සිතේ සත්‍ය? අන්න ඒක දැකීම ලේසි නෑ. ඒ දැනුමට මුලින් ඔබ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ධර්ම ශ්‍රවණය තුළින් ධර්මයේ සොයා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. හැබැයි ඒ දැනගත්ත දේ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. සාන්දිට්ඨික තමන්ටමයි සාන්දිට්ඨික වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි එයාට දැනෙන්නේ මේ මේකයි කියලා. මේක කවදාවත් වචනකින් කියලා ඉවර කරන්න පුළුවන් කතාවකුත් නෙමෙයි. ප්‍රත්‍යක්ෂතාවය තුළ තමන් ලුණු රස කවදාවත් කියලා පෙන්වන්න පුළුවන් කන්නේ නෙමෙයි. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම තමයි මේ සත්‍ය, පරම සත්‍ය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. කවදාවත් ඒක කියලා අහලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂතාවය තුළ තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවයේ තමන් අවබෝධ වෙනවා. මෙන්න මෙතනයි නිවන, මෙතනයි බුද්ධක්ෂණේ, මෙන්න මෙයයි සත්‍ය කියන්නේ. ඇත්තටම අවුකසින් ඉලිය අපි කිව්වේ ඒකයි. පුංචි දරුවා, මේ ලෝකෙ බිහි වෙන දරුවා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මැරෙනවා කියලා දන්නේ නැහැ, ඉපදෙනවා කියලා දන්නේ නැහැ, ඉරක් තියෙනවා කියලා දන්නේ නැහැ, අදක් තියෙනවා කියලා දන්නේ නැහැ, ලෝකයක් තියෙනවා කියලා දන්නේ නැහැ, සත්තු ඉන්නවා මොකුත්ම දන්නේ නැහැ. මොකුත්ම දන්නේ නැතුව මේ ලෝකෙ බිහි වෙනවා. දැන් මේ ආයතන වලින් තමයි මේ සිග්නල් ටික වැටෙන්නේ. වර්ණ, ගන්ධ, රස, ශබ්ද මේ හැම දෙයක්ම ඒ ආයතන ඒ ద్వාරා හරහා එන්නේ. ඇත්තටම ඒවා හරියට නිකන් සෙන්සර්ස් වගේ. අර වාහන වල තියෙන සෙන්සර්ස් ඉන්ඩිකේට් කරනවා ටක් ගන්න. සමහර ඒවා උෂ්ණත්වයේ මානයක් වගේ. සමහර ඒවා බැලුවම ශබ්දෙට, සමහර ඒවා ආලෝකයට, සමහර මෙන්න මේ විදිහට කම්පියුටර් එකක් වුණත් එහෙමයි. කැමරාවක් තියෙනවා, මයික් එකක් තියෙනවා, ස්පීකර් එකක් තියෙනවා. ඉතින් මේ වගේ තමයි ඇස කන දිව නාසය කියන්නේ. ඉතින් මේ වර්ණය හඳුනාගන්නේ ප්‍රසාදවත් වෙනවා. මේ ඇස කියන කාච් අපික මස ඇස කියන මේ ගත්ත එහෙම නෙමෙයි ප්‍රසාදවත් වෙනවා. මේ ඇස දැන් ඔබ දන්නවා හිරු එළියට
5: දීප්තිමත් පුෂ්ටයක් බැබලෙනවා. අන්නේ වගේ තමයි මේ ඇසේ ප්‍රසාදය.
4: වර්ණයට ප්‍රසාද වෙනවා. ශබ්දයට මේ කනේ තියෙන සියුම් පටලයක් ඒක කම්පණය වෙනවා. ඒක කියනවා අපි ශබ්දයට සෝත විඥානේ ශබ්දයට කම්පණය වෙනවා ඒක. ඒක සෝත සම්පස්සේ කියලා කියනවා. එතකොට රසට සංවේදී දිව ජීව ඉන්ද්‍රිය. ඒ වගේමයි ගන්ධයට ඔබ දන්නවා මේ සංවේදී ගාන ඉන්ද්‍රිය. ඒ වගේම පහස කය මේ හැම තැනම තියෙන සංවේදීතාවයක්. මෙන්න මේ සංවේදන තුලින් තමයි අපි ලෝකයක් හදන්නේ. අන්ධයාට වර්ණ ලෝකයක් නැහැ. නමුත් ඔබට ඇස් තියෙනවා. ඔබට වර්ණ දැනෙනවා. ඒ වෙනුවට ඔබට වර්ණ ලෝකයක් තියෙනවා. ඇස ලෝකයයි මහණෙනි. කන ලෝකයයි. ඒකයි මේ බුදුන් වහන්සේ සලායතන ලෝකෝ ලෝකෝ කියලා දේශනා කරන්නේ. ආයතන හය ලෝකයේ විදිහට ගන්නවා. ඇස කන දිව නාසය කය මන කියන මෙන්න මේ ආයතන හය සලායතන ලෝකෝ ලෝකෝ මැවෙන ලෝකයයි මිනිස්සයා ලෝකය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ලෝකය කියලා පෙන්නන්නේ බාහිර දෙයක් නෙමෙයි, හිත ඇතුලේ ලෝකය හැදින්නේ. ඔබ හැමදේම දකින්නේ හිතින්. හැමදේම ඔබට දැනෙන්නේ විඥාණයටයි. එහෙනම් ඔබගේ සිතේ විඥාණයට දැනනවා කියන්නේ චිත්තේන නීයති ලෝකේ, හිතේම හැදෙන ලෝකේ. ඒකයි බුදුන් වහන්සේ මනෝපුබ්බංගම ධම්මා මේක මනස මුල් කරගත්ත මේ කතාව තියෙන්නේ මනස මුල් කරගෙන. මේ ලෝකය ගැන තියෙන ඒ හැම දෙයක්ම දැනීමක්ම තියෙන්නේ මනෝමයයි. මේක මානසිකාරයක්, මනක් කල්පිතයි. ඇත්තටම මායාවක්. සත්‍යයක් නන්නේ. ඔබ හීනේ කවදාවත් සත්‍යයක් වෙන්නේ නැහැ. ඇත්ත ලෝකෙත් ඒකමයි. කවදාවත් ඔබ හිතන් ඉන්න දේ බාහිර නැහැ. බාහිර අතරමා භූත ඔබට දකින්න බෑ. ඔබ හිතනවා මේ පොත බාහිර පොත් කියලා දෙයක් නැහැ. ඇත්තම තියෙන හතරමා භූත ගිනි ගත්තොත් සේරම ගිනි ගන්නවා. පොත කියන්නේ අපි විසින්ම හදාගත්ත නාමයක්, සම්මුතියක්. පුටුව නාමයක්, සම්මුතිය. මේ පේන ඇහෙන හැම දෙයක්ම නාමයක් තියෙනවා. ඒ මිනිසුන් විසින්ම අපි විසින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්තිය. ඒව බාහිර නැහැ. ඒව මිනිසුන්ගේ සිතුවිලි වලයි තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ අපේ හිතේමයි. අපි බාහිර කියලා හිතුවට, බාහිර අල්ලගත්තට, බාහිර උපමා කරගත්තට අපි හිත ඇතුලේ ජීවත් වෙන්නේ. අපි එහෙනම් ලෝකේ අපි දුක් විඳින්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මේ සත්වයා දුකෙන් මිදෙන මඟ. චතුරාර්ය සත්‍ය දේශනාව කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය. එතකොට පටිපදාව ප්‍රතිපදාවක් තියෙනවා මේ ආර්යවරු විසින් රකින්න. ඒ ගාමිනී ඒ මාර්ගය තුලයි ඔබට නිවන හම්බෙන්නේ. අන්න වචනේ අපිට පෙන්වන්න ඕනේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. තමයි ආර්ය කියන්නේ පෘථග්ජන භූමිය නන් නෙමෙයි. දැන් ආර්යවරු කියන්නේ භික්ෂුන් වහන්සේලාත් නෙමෙයි. එහෙම භික්ෂුන් වහන්සේලා කිව්වොත් ඒ භික්ෂුන් වහන්සේලා ආර්යවරු බවට පත් වෙනවා. ආර්ය භූමියට ප්‍රවේශ වුණොත් ආර්යෙක් වෙනවා. මෙතන පැවිද්දෙද්ද භික්ෂුවක්ද කියන එක නෙමෙයි, සුදුරේ ඇඳුමක් දැඳන් ඉන්නේ නැත්තම් කහචීවරද කියන එක නෙමෙයි, ඇඳුම මත පදනම් වෙන්නේ නැහැ. මේ සිතෙන් මිදෙන මගයි ආර්ය භූමිය මොයෙන්. සිතුවිලි කියන්නේ පෘථග්ජන භූමිය. දැන් ස්කන්ධයක් තියෙන තැනයි සිතක් තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඳීම් හැඳිනීම් දැන ගැනීම සත්තුන්ටත් තියෙනවා. මේ ස්කන්ධ සත්තුන්ට තියෙනවා. ඒ ස්කන්ධේ ඉතාම ගැඹුරු කතාවක්. මේ ස්කන්ධය කියන්නේ ඇත්තටම සිතුවිලි අරමුණු කියලා කියන්නත් පුළුවන්. මේ ස්කන්ධය කියන්නේ ස්කන්ධය කිව්වම ඔබ දන්න උපාදානයේත් වෙන්නේ අල්ලගත්තාමනේ. එහෙමනම් ඒක සිතට අරමුණුනේ. අරමුණු කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස සේරම අරමුණු ස්කන්ධ වෙනවා. ඒ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති කියලා ජාතියක් හැදෙන්නේ අර පුංචි දරුවා මේ ලෝකෙ බිහි වෙලා ස්කන්ධේ වේදනා සංඥා සංකාර ස්කන්ධ පාද ආයතනේ ඇස කියන ආයතනේ හැදෙනවා කියන්නේ වේදනා සංඥා සංකාර ඇසත් එක්ක හැදෙන්නේ. ඒ කියන්නේ ඇසත් රූපයත් ඇතේ විඥානයත් කියන්නේ විඥානය කටගන්නේ විඳීම් හැඳිනීම් දැනගැනීම් තිබ්බොත් පමණයි. විඳීම් හැඳිනීම් දැනගැනීම් නිසා තමයි ඇසේ දැනගැනීම වෙන්නේ වර්ණේ.
5: ඒ වර්ණය කියන එක දැනගන්නේ පුංචි දරුවා ඉපදෙනකොටම නෙමෙයි, ඉපදෙලා යම් කිසි කාලයක් ගත වෙනවා. පෙර කවුරු හරි කෙනෙක් එළියෙන් කිව්වොත් මේ රතු පාට කියලා, අන්න නාමයේ ගැට ගැයෙනවා. ඒ කියන්නේ ශබ්දයේ ගැට ගැයෙනවා රූපෙට. ශබ්දයේ රූපයේ ගැට කැසීමයි සිතක් පහළ වෙන හේතු වෙන්නේ. හැම නාමයක් අම්මා තාත්තා ඉර හඳ මේ සේරම නම් මේව ශබ්දයෙන් දෙල තියෙන්නේ. ශබ්දයේ තුලයි තියෙන්නේ. ඒකයි මේක සෝතේ තියෙන්නේ. අනුසෝතේ පටිසෝතේ කියලා හැදෙන්නේ ඒකයි. අනුසෝතේ කියන්නේ සෝතේ අනෝ යනවා. ඒ කියන්නේ මේ හැමෝම මේ ශබ්දයේ ගැටගෙන මේ සම්මුතිය මේ මිනිස්සු විසින් අදාගෙන බහුතරය විසින් එක කරගත්ත නාමේ. අයි කොරෝනා කියලා නමක් තියෙන්නේ. වෛරසයක් ආවා. නමක් දැම්මා. ඒක චයිනා ඒගොල්ලන්ගේ භාෂාවෙන් කොරෝනා කිව්වා. නමුත් ඉංග්‍රීසි රටවලදී ඒක උච්චාරණය අමාරු නිසා COVID-19 කිව්වා. මෙන්න මේ විදියට ඒ සම්මුතිය බහුතරයේගේ ඒ එකඟතාවයේ මේකට කියන නම පැනවීම. මේක තමයි සම්මුති නාමේ. සම්මතය තුළ කතා කරනවා කියන්නේ ඒකයි. නමුත් සම්මතයනේ මේ පරම සත්‍ය කියන්නේ. පරම සත්‍ය කියන්නේ ලෝකේ තියෙනවා සත්‍ය. ඒ සත්‍ය නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය සත්‍යමයි. ඒ සත්‍යට තමයි පරම සත්‍ය කියන්නේ. පරම සත්‍ය සම්මුතියයි අතර තියෙන පරතරය වගේ තමයි පෘථග්ජන භූමියයි ලෝකෝත්තර භූමියයි. දැන් ඔබ දකින්න සිතුවිලි වේදනා සංඥා සංකාර ඔස්සේ හැදුණු සිත නැත්තං හැඩතලයට ශබ්දේ ගැට ගැහිලා සම්මුතිය හදාගත්තා. සම්මතය තුළ නාමයක් දාගත්තා. අම්මා තාත්තා ඉර හඳ උපත මරණ හැම දෙයක්ම මිනිස්සු හදාගත්ත දෙයක්. මිනිස්සු මේක හදාගෙන මේ තුළ ජීවත් වෙනවා ඉර වෙලා. ඔවුන් විසින්ම හදාගත්ත කොටුපවුරක ඔවුන් හිර වෙනවා. ඔවුන්ගේ දැස් ඔවුන්ම වහ ගන්නවා. ඇයි? සත්‍ය දකින්න බැරි වෙනවා. සම්මතයට කොටු වෙනවා. සම්මතය තුළ සම්මුතිය තුළ තියෙන්නේ මිනිස්සුන් විසින්ම හදාගත්ත ප්‍රඥප්ති ටික විතරයි. ඒ ප්‍රඥප්ති කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඒ සත්‍යක් නෙමෙයි. ඒක මායාවක්, දෘෂ්ටියක්. සම්මුති වලට කවදාවත් සත්‍ය බවට පත් වෙන්න බෑ. සිතුවිලි වලට කවදාවත් ඇත්ත වෙන්නේ නෑ. සිතුවිලි කියන්නේ සිත කියන්නේ තියෙනවා කියන අදහස. හඩතලයකට ශබ්දයක් ගැට ගැහුවා, ගැට ගහලා මවා ගත්තා. මේක දැන් නාමයක්, දැන් මේක සම්මුති නාමයක්. දැන් මේ සම්මුති නාමේ තියෙන දෙයක් බවට හැඟීමක් ඇති වෙනවා. අනේ හැඟීම තමයි ඒතම් මම. ඒක බාහිර තියෙනවා ඒතම්. ඒක තියෙනවා නම් ඒතම් මම. ඒක දකින කෙනා මේ පැත්තේ එනම් දැනෙන කෙනෙක් ඉන්නවා. අන්න මම ඇදෙනවා. නැත්තම් මේකේ මම කියලා කෙනෙක්වත් හම් වෙන්නේ නැහැ. මේකේ ඒ පැත්තේ කෙනයි, ඒ පැත්තේ දෙයයි, මේ පැත්තේ කෙනයි හම් වෙන්නේ. අන්ත දෙකක් සිතක් පහළ වෙන්න හේතු වෙනවා. මෙන්න මේ අන්ත දෙක තමයි ශක්තියක් කැමතිස්සෙ උපදින හේතු වෙන්නේ. සිත නැමති ශක්තිය ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ බාහිරයි, අභ්‍යන්තරයි. බුදුරෙක්මයි ලෝකෙට හෙලි කරන්නේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. මේ සිත හැදෙන්න හේතු වෙනවා කියන එක. ඒකම තමයි බුදුරෙක් ලෝකෙට පැහැදිලි කරන පරම සත්‍ය. සිත හැදෙන හැටි, සිත හැදෙන හැටි තුලයි, සිත තුලයි දුකක් හටගන්නේ. දුක කියන එක බාහිර තියෙන එකක් නෙමෙයි. දුක කියන එක තියෙන හිතක. දැන් හිතක් තුලයි දුකක් තියෙන්නේ. හිතක් නැති තැන දුකක් කොයින්ද? සිතක් තුලයි දුකක් තියෙන්නේ. එහෙනම් සත්‍ය අවබෝධය කියන්නේ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය. දුක සත්‍ය, සමුදේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ හතර මොකද්ද? දුකක් තියෙනවා නම් ඒක හට ගැනීමක් තියෙන්න ඕනි. එහෙමනම් ඒකේ නැතිවීමක් තියෙන්න ඕනි. නිරෝධයක් තියෙන්න ඕනි. දුක, දුක සත්‍ය, හට ගැනීම සමුදේ සත්‍ය, නැතිවීම නිරෝධ සත්‍ය. නැති වෙන්නේ නිකම්ම. ඒක හැදෙන ආකාරයෙම දැකලා ඒ විදිහෙම නැති වෙන ආකාරය බලන්න ඕනි. අන්න පටිපදාවක් ඕනි මේකට. අනේක නිසායි හතරක් තියෙන්නේ. දුක ඇති වෙනවා සමුදය, නැති වෙනවා නිරෝධේ. ඒකට ප්‍රතිපදාවක් ඕනි පටිපදා සත්‍ය, ආර්ය සත්‍ය, මාර්ග සත්‍ය කියන්නේ ඒකටයි. දැන් ඔබට පැහැදිලි මේ දිසානතිය කුමක්ද? නිවන් මඟ සිතින් මිදෙන

ලෝකේ ගඳ ලෝකේ පහස විඳින ලෝකේ මේ ලෝක ටිකක් තියෙන්නේ. එක ලෝකෙකුත් නෙමෙයි, ලෝක සමූහයක එකතුවක්. මේකේ පුදුම කතාවක්, මේක මායාවක්, මේක සත්‍යයක් නෙමෙයි. සිත කවදාවත් සත්‍යයක් වෙන්නේ නැහැ. සිත කියන්නේ මායාවක්. ඒ මායාව අවබෝධ කර ගැනීමයි මාරූපමංච විඥානං කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිසාමයි. මේ විඥානේ මායාකාරු, මේ විඥානේ මායාවක්. ඒක අවබෝධ කිරීමයි සිත අවබෝධ කිරීම. ඒ සඳහායි ප්‍රතිපදා. දැන් දකින්න ඕනි මේන සිතයි. ඔබ නිවන් මගට කටයුතු කරනවා නම් ඔබ දකින්න ඕනි ඔබේම සිතයි. ඔබ දුක නැති කරගන්න නම් ඕනි ඔබ දකින්න ඕනි ඔබේම සිතයි. සියලු සත්වයෝ දුකට වැටෙනවා. මේ සියලු සත්වයන්ගේ දුකෙන් මිදෙන මග බුදුරෙක් ලෝකෙට හෙළි කරනවා. එහෙමනම් ඒක සිත. සිත තුළයි දුකක් හටගන්නේ. සිත අවබෝධ කිරීම තුළිනුයි දුකෙන් මිදෙන්නේ. එහෙනම් ඔබ මුලින්ම මොකද කරන්න ඕනි? අන්න අපි ඔබට පැවසුවා ප්‍රතිපදාවක් කරගන්න සිත දකින එක. හැම මොහොතෙම තමන්ගේ සිත දිහා බලන් ඉන්න, සිහිය පිහිටව ගන්න. මේක ටිකක් අපේ මිනිසු කම්මැලි. මහා වීරයක් ඕනි මේ කටයුත්තට. ඒක නිසා තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේකේ පෙන්වන්නේ. මේකට මහා වීරයක් ඕනි. චංජං ජනේති වායමති වීරියං ආරහතේ චිත්තම් පග්ගඤ්ඤාති පජාති. මේ සිතින් මිදෙන තැන පග්ගඤ්ඤාති පදාති, චිත්තම් පග්ගඤ්ඤාති පජාති. එහෙනම් ඒකට ඕනි ඡන්දය, කැමැත්ත ඕනි. චංජං ජනේති වායමති වායමක් ඕනි, වීරයක් ඕනි. ආරහතේ චිත්තම් පග්ගඤ්ඤාති පදාති. සිතින් මුදව ගන්නයි ඕනි. මෙන්න මේකයි සතර සම්මා ප්‍රධාන වීරය කියලාත් පෙන්වන්නේ. මෙතනදී මොකද්ද සිත වෙන්නේ? සිතේ සත්‍ය දකින්න එකයි. ඒකයි මුලින්ම ප්‍රතිපදාවේ පළවෙනි අදියර, සිත දකින්න ඕනේ. සිත දකින්න නැත්තුව ඔබට බැරි වෙනවා සිතින් මිදෙන්න. ප්‍රතිපදාවේ දෙවෙනි අදියර, ඔබ සිත දකිනව නම් ඒන අරමුණු දකිනවා, සිතේන නිමිති දකිනවා. හැම මොහොතෙම සිත නිමිත්තක් හටගෙන නැති වෙනවා. අන්නේ නිමිත සත්‍ය දකින්නවා. ඒක මායාවක් බව එයා දකින්න ඕනි නෝනේ. ඒකට තමයි දර්ශන අවබෝධයේ බුද්ධ දර්ශනයේකට දැනගෙන තියෙනවානේ. ඒ දර්ශනේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මේක පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියනවා. ඒකට හේතුව ධර්මයේ ප්‍රතිපදාව පනවන්න කලින් දැනගෙන දන්න හුටයි බුදුන් වහන්සේ මාර්ගය පනවන්නේ. කරන්න දෙයක් කියන්නේ. දන්නේ නැති කෙනෙක් මොනව කරන්නද? ධර්මයේ නොදැන මොනවද කරන්නේ? ඔය අද්දක තියාගෙන හුස්ම දිහා බලන් හිටින නිවන් දකින්න පුළුවන්. ධර්මයේ දැනගන්න ඕනේ. මොකක්ද ධර්මයේ කියන්නේ? ඒ දැනගන්න ඕනි ඔබ මොන විදිය පොත්පත් කියවුවත්, මොන විදිය දේවල් කරත්, යාගේ සිත හැදෙන හැටි යා දැනගන්න ඕනේ. යා සිත හැදෙන හැටි දැනගන්නම ඕනේ. ඒක කල්යාණ මිත්‍රයෙක්ගෙන් දැනගන්නම ඕනේ. අපි ඒ වෙනුවෙන් කරන දේශනා මෙතනට ගලපා මෙතනදී කතා කරන්න අපි කාලය ගන්න අපිට හැකියාවක් නැහැ. විශාල කතාවක් ඒ ගැන තියෙනවා. කණ්ණාඩියට වැටෙන්නේ ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය තමයි ඇහැ කියන්නේ කණ්ණාඩියක්. ඔබට ඔබ එළිය දකින්නේවා කියන්නේ කණ්ණාඩියෙන් පේන ඒවා. ඒ ප්‍රතිබිම්බයක නැහැ ගෑනු පිරිමි කියලා. ඒ ප්‍රතිබිම්බයක නැහැ ආත්මීය දේවල්. දැන් ඔබ කණ්ණාඩිය ගාවට යන කන්නාඩියෙන් ඔබට පේන හැමදේම ඔබේ ඇහැ කන්නාඩියක්. ඔබ දන්නවද ප්‍රතිබිම්බයක්? සීලතරණීයක මනාකොට කියනවා, නහිදං අත්තකතම් බිම්බන් නහිදං පරකතං අගං. මේ ප්‍රතිබිම්බේ තම හැදුවත් නෙමේ, අන්න එක් හැදුවත් නෙමේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුජ්ජා නිරුජ්ජති. හේතුව නිසා හටගත්ත ප්‍රතිබිම්බයක්. දැන් දේ දුන්න කවුරු හරි හදනවද? දේ දුන්න හේතු තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නැහැ. මෙන්න මේකම තමයි සිත. මේකම තමයි ප්‍රතිබිම්බේ. හිරුවෙලිය ආලෝකයක් නැතුව ඔබට වර්ණයක් පේනවද? අන්න ඇසට ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. එහෙමනම් ආලෝකයේ තමයි ඔබ දකින්නේ. බාහිර තමයි ඔබ කණ්ණාඩියේ තියෙන්නේ.
ඔබේ හිත

0: ඇස කියන්නේ ඒ මොහොතෙම සකස් වෙලා හටගෙන නිරුද්ධ වෙනවා. ඒකට හේතුව තමයි දැන් කණ්ණාඩිය ඔබ හිතන්න වහලා තියෙනවා කියලා. දැන් කණ්ණාඩිය ඔසවන්න. දැන් එකපාරටම මේකට ආලෝකය වැටෙනවා. ආලෝකය වැටුනම සේරම පේනවා. ආයි කණ්ණාඩිය ගහුවම ආලෝකය නැහැ. මෙන්න මේ වගේ ඇස කියන්නේ ඔබ මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රතිබිම්බ හටගෙන නැති වෙනවා. ප්‍රතිබිම්බ කියන්නේ මේ ආලෝකයට මේ තියෙනකොට එන එක. ඔබ කණ්ණාඩිය අල්ලලා බලන්න කණ්ණාඩියට එන එක. ඒ කොහෙවත් තියෙන ඒ ඇත්තටම ඒ ආලෝකයක් නැත්තම් පේන්නේ. මෙන්න මේ විදිහම තමයි ප්‍රතිබිම්බ හයක් තමයි ඔබගේ ඇස කන දිව නාසය කියන්නේ. ආලෝකයට ප්‍රතිබිම්බයක් වෙනවා, සද්දයට ප්‍රතිබිම්බයක් වෙනවා, ඒ වගේම තමයි රසට, ගන්ධයට, පහසට, ඒ වගේම මනසත් ප්‍රතිබිම්බයක් විදියට ඔබගේම පෙර දත්ත ටික මේ නැවත දෙනවා ප්‍රතිබිම්බවල. මේ වතුර ඔබ මත් වෙනවා. ඒකයි පුතග්ජන උම්මන්ට කියවෙනවා කියන්නේ. ඒකට හේතුව මේ ආයතන විසින්ම මත් කරනවා. ඒකමයි. ඒකට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඒක නිසා ආගදේශ මොහොතේනවා. දැන් ඔබ සිතේ සත්‍ය දකින්න දෙවෙනි ප්‍රතිපදාව මොකක්ද? විදසුන් නොවන, එහෙම නැත්නම් විදර්ශනා ඥානෙ ප්‍රතිපදාව දෙවෙනි අදියරේ එන අරමුණේ සත්‍ය දකින්නවා කිය. පේනව නෙමෙයි හිතනවා. ඇහෙනව නෙමෙයි හිතනවා. දැනෙනව නෙමෙයි හිතනවා. ඇත්තටම මේ බාහිරේ නෙමෙයි සිතුවිලි දකින්නේ. ඒක තමයි ප්‍රතිපදාවේ දෙවෙනි අදියර. ඔබ එතනට එන්නම ඕනි. ඔබ දකින්න ඕනි ඔබේ සිතයි හැමතැනම ඔබ දකින්නේ කියන තැනට. හැබැයි ඔබ මනාකොට දකින්න බාහිර රූපයෙන් මිදෙන තැන අපි ඒක ප්‍රතිපදාවේ එක අදියරක් පමණයි. ඊගාව අදියරේ මොකද වෙන්නේ? තවත් ගැඹුරට යනවා. මොකද්ද වෙන්නේ? ප්‍රතිබිම්බය තුල කොහෙන්ද සත්තු පණ තියෙන දේවල්? කණ්ණාඩියක ඉන්නවද සතෙක්? කණ්ණාඩියක ඉන්නවද තියෙනවද පොතක්? කණ්ණාඩියේ තියෙනවද කෝච්චියක්? කණ්ණාඩියේ තියෙනවද ඉරක්? කණ්ණාඩියේ තියෙනවද හඳක්? කණ්ණාඩියේ තියෙනවද ඔය එකක්වත් නැහැ. එහෙනම් ඔබේ සිතුවිලි කියන්නේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් නම් මේ සිතුවිලි වල හරයක් නැහැ. සංඥාව මිරිඟුවක් කිව්වේ නිසයි. ඒකයි තදංග පස්සපච්චයා කියලා බුදුන් වහන්සේ සූත්‍ර දේශනාවල සඳහන් කරන්නේ. යමෙක් සිතුවිල්ලක් ඉදිරිපත් කරයිද ඒක ස්පර්ශපච්චයා කියන්නේ ප්‍රතිබිම්බයක්. සත්‍යයක් නෙමෙයි කියන එකයි. සිතුවිලි වලින් හදලා කියන කිසි දෙයක් සත්‍ය වෙන්නේ නැහැ. මේ ලෝකයේ ඔබ කතා කරන සිතුවිලි සියල්ලම අසත්‍යයි. පරම සත්‍ය සිතුවිලි වලින් එහා ගිය එකක්. ඒ සම්මුතිය මිනිසුන් විසින් හදාගත්ත සම්මතේ. ඒක සම්මුතිය සම්මතේ කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒක පරම සත්‍ය නෙමෙයි. දැන් ඔබ දන්නවා ප්‍රතිපදාවේ තුන්වෙනි අදියර සිතින් මිදෙනීම නම්. දැන් සිතින් මිදීම කියන්නේ කුමක්ද? මේ ප්‍රතිබිම්බේ කියන්නේ මිරිඟුවක් මුකුත් මේ ප්‍රතිබිම්බේ සත්‍යයක් නොවන බව දකින එක නාමයෙන් මිදෙනවා. දැන් සංඥාවට විතර්ක කරලා දැනගන්නවා කියන එකනේ පෙළදහමේ තියෙන්නේ. ඔබ සූත්‍ර පිටකේ බැලුවොත් ඔබට චේතනා සූත්‍රය, මහා නිදාන සූත්‍රය, සලායතන සූත්‍රය මොනවද මේකේ තියෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පත්තේ චක්කු විඤ්ඤාණ තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේද යම් වේදේති තං සංජානාති යම් සංජානත්තම් විතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචේති යම් ප්‍රපංචේති තම් විජානාති. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ විජානාති කියන්නේ විඤ්ඤාණේ දැනගැනීම බාහිරයි කියලා ගැට ගැහෙනවා. මෙතන හැඩතලය, ප්‍රතිබිම්බේ, සංඥා මේවා තමන්ගේ පුංචි කාලේ නම් මේ අම්මා රූපය සද්දේ ගැට ගැහිච්ච මේ තාත්තා, මේ නැන්දා, මේ ඉර, මේ හඳ, මේ දාපු සම්මුති ප්‍රඥප්ති තමයි සේරම. ඒව තමයි සේරම සිත කියලා මෙද්දෙන් තියෙන්නේ මතකේ. ඒව තමයි සංඥා කියන්නේ. ඔබ පේන දැන් ඔබ ඉස්සරහා තියෙන සේරට නම් තියෙනවා. බලන්න ඔබ නම් නැති දෙයක් තියනවාද කියලා. නම් නැති දෙයක් ඔබ ගාව නැහැ. එහෙමනම් ඔබ ඒකට නමක් දාගන්නවා. ඔබ ජීවත් වෙන්නේ නම් එක්ක, සම්මුති එක්ක. ඒව බොරුවක්, ඒව මායාවක්. එහෙම දේවල් බාහිර නැහැ. බාහිර තියෙන අතරමං පොත විතරයි. ඔය පොත, අර මේසෙ, මේ පුටු ඔක්කොම ගිනි කුරගෙන මුළු ගේම ගිනි ගන්න, ඔක්කොම ටික ගිනි ගන්නවා. ඔක්කොම ටික වායුවක් වගේ නැති වෙලා යනවා. එහෙනම් මොනවද තියෙන්නේ? එහෙනම් කොහෙන්ද දැන් ඕවා? ඔක්කොම තියෙන්නේ වායුවක් විතරයි. ඔක්කොම තියෙන්නේ හතර මහා භූත විතරයි. ඒක තමයි මුළු ලෝකෙම තියෙන එකම ශක්ති ස්වභාවය. ඒක තමයි භූත වෙනවා කියන්නේ, හට ගන්නවා. මේක වතුර ටිකක් දැම්මම මොකද වෙන්නේ? ඒකට සීතල වැඩි වුණාම ෆ්‍රිජ් එකට දැම්මම අයිස් කැටයක් වෙනවා. අයිස් කැටේ ගලක් වගේ හයියයි. නමුත් ඒක අර රස්නේ නැති නිසා. දැන් ඔක රත් කරාම මොකද වෙන්නේ? ආයි වතුර වෙනවා, ද්‍රවයක් වෙනවා. ආයි තව ටික රත් කරාම ඒක වායුවක් වගේ නැතිලා යනවා. දැන් ඔක ඒක තමයි සත්‍ය. එහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. සියලුම පදාර්ථ හැදිලා තියෙන්නේ ශක්ති ඝනත්වෙලා. ශක්තිය ඝනීභවණේ වෙලා. මේක තමයි මේ මුළු විශ්වයේම කතාව. මෙන්න මේ සත්‍ය ඒ කෙනා දැක්කොත් ඒ කෙනාට පේන ගන්නවා සිත ශක්තියක්මයි. බාහිරත් පදාර්ථ කිව්වට තියෙන්නේ ශක්තියක්මයි. මේ සේරගෙම මැවීමක් තියෙනවා. මායාවක් තියෙනවා. මායාව අපිට පේන්නේ නැහැ. එහෙනම් අපේ ඇස් දෙකට පේන්න ඕනේ මේ ගා හැම මොහොතෙම දිරනවා. ඇයි? මේ ගා වයසට යනවා. මේ ගා පොළොවට පස් වෙනවා. ඕක දිරලා වැටෙනවා. එහෙනම් ඔබට පේන්න ඕනේ ඔබේ හැට, ඔබේ ශරීරයේම දිර දිර යනවා. ඇයි ඔබ එක දවසින් වයසට ගියා? නෑ, ඔබේ හැම මොහොතෙම ශරීරය වෙනස් වුණා. ඒ ඔබ දැක්කේ නැත්තේ ඇයි? ඔබට ඒක දකින්න කොහොමද මායාවකට මායාව දකින්න පුළුවන්? ඔබ ඉන්නේ රැවටිලා. ඔබ හිතනවා දැන් තියෙනවා, තියෙන දේවල් ලෝකෙ කොහෙවත් නැහැ. අනිත්‍ය කියන්නේ දෙපැත්තටම, භෞතික පැත්තෙන් ගත්තත් අනිත්‍යයි. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ පැත්ත නෙමෙයි. මේ ශක්තිය දෙපැත්තෙන්ම දකින්න පුළුවන්, භෞතික පැත්තත් මේ පැත්තත් දෙපැත්තෙන්ම. නමුත් බුදුන් වහන්සේ කියනවා රෝහිතක්කට කියපු ටික හරි. රෝහිතක්ක බාහිරෙන් ලෝකෙ හොයන්න යන්න එපා. සිත තුළින් දකින්න. සිතත් අනිත්‍ය වෙනවා. සිතක් පවතින්නේ නැහැ මොහොතේම ශක්තිය. ඒ ශක්තියම තමයි මුළු විශ්වයම තියෙන්නේ. ඒකත් නැති වෙනවා. එහෙම දෙයක් නැහැ. සිතේ හටගන්න ඔය කියන හැම දෙයක්ම දෙවිව ලෝක, භක්ම ලෝක, පෙරේත ලෝක, නිර ලෝක ඔක්කොම බොරුවක්. සේරම මායාවක්. සේරම සිතේම හටගත්ත සංකාර සිතුවිලි පමණයි. මිත්‍යාව. ඒව කිසි දෙයක් ඔබට කවදා හරි ඔබ දැකලා තියෙනවද? ඕ මෝහණය කරනවා කියන්නේ මේ මිලියන ගාණක්, ට්‍රිලියන් ගාණක් මේ මොළ ධාතුව තුල තියෙනවා ස්නායුසයි. මේවා සේරම ගණී එක එක ගණී භවණේ වෙලා එක තැනකට එනවා ශක්ති ස්වභාවිත. ඒකට කියන්නේ මෝහණය. ඊට පස්සේ හිතනවා ඒක යට මැවෙනවා යන ප්‍රසාදවලට. ඊට පස්සේ හිතනවා ඒක තියෙනවා කියලා. ඒක මායාව. මායාවේ මායාව අවබෝධ කරන්න බැරි වෙන්නේ මේ මායාව අතිශයින් සංකීර්ණයි. දැන් මෙතන මායාව කොහොමද වෙන්නේ? මායාව කොහොමද හැදෙන්නේ? ඒක තමයි මේක හරි සරල සිද්ධියකින් පෙන්වන්න පුළුවන්. නමුත් ඔබගේ දත්ත වැඩි නිසා ඔබට ඒක අල්ලන්න බෑ. බලන්න ඔබ පොඩ්ඩක් හිතලා, ආලෝකයක් නැතුව දෙයක් පේන්නේ නැත්තම් ආලෝකයේ තියෙන්නේ බාහිර නම් බාහිරයේම ප්‍රතිබිම්බයක් තමයි කණ්ණාඩි කියන්නේ. එහෙනම් ආලෝකයේ තමයි ඔබගේ පේනවා කියන කතාව තියෙන්නේ. එහෙනම් ඒක ඔබට අයිති නෑ. ඒක බාහිරටත් අයිති. ඒක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන්නේ. මේක හරිම සරල සිද්ධියක්. මේක ඇස, වර්ණ, ගන්ධ, රස හැම දෙයක්ම තියෙන ප්‍රසාද. ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නැති වෙනවා. මෙන්න මේ මායාව දකින්න ඕනේ. මේක තමයි පරම සත්‍ය. දැන් ඔබට අපේ ප්‍රතිපදාව සිතේ සත්‍ය දකින මගනේ. දැන් මෙතනදී ඔබ සිත දකිනවනේ. සිත ඊට පස්සේ සිතේ සත්‍ය දකිනවනේ. ඒ නිමිත්තේ මොහොතේම පොත කියලා දෙයක් බාහිර හම් වෙන්නේ නැහනේ. ඔබ දන්නවා ඔබේ සිතයි පේන සිතුවිල්ලක් තමයි දැන් පොත කියන්නේ. බාහිර තියෙන හතර මහා භූත කියන්නේ. එහෙමනම් ඊට පස්සේ ඔබ දකිනවා ඔබේ සිතත් ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක් කියන්නේ මායාවක් නම් සිතුවිල්ලක් සත්‍යක් නෙමෙයි කියන්නේ. පොත් කියලා දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක මේ මිනිස්සු හදාගත් සම්මුතියක්. ඒක මේ ඔබගේ සම්මුති කියන්නේ කලින් අතීතයටයි තියෙන්නේ, පෙරමතකේ. පෙරමතකේ තුල තමයි ජීවත් වෙන්නේ. හැමෝම ඉන්නේ අතීත සංඥා එක්ක. කිසි කෙනෙක් වර්තමානෙක නැහැ. මේ හැම කතා කරන භාෂාවක හැම කතා කරන වචනයක්ම අතීතය. අතීතය එක්කද වර්තමානය? වර්තමානයක් කියන එක මායාවක්. ඒක බොරුවක්. බොරු ලෝකයක අතරමං වෙලා බොරු ලෝකයක් ඇත්ත කරගන්න වෙරදරුවට කරන්න පුළුවන්ද? බෑ. ඔබට හම්බෙලා තියෙන පොඩි කාලය අවුරුදු 75ක් තිබ්බත් ඔය අවුරුදු 75 අවුරුදු 30ක් 20ක් මොකද වෙන්නේ? ඔබ ඉස්කෝලේ යනවා, පොඩි කතේ තියා ගන්නවා, ඉගෙන ගන්නවා. ඉතින් අවුරුදු 60ක් විතර ගියාට පස්සේ ඔබ දුර්වලයි, දුබල වෙලා, අතපය වාරු නැහැ, හැම රැලි වැටිලා. ඊට පස්සේ ඔය පොඩි කාලයයි අවුරුදු 30 ඉඳලා 40 50 ඔය අවුරුදු 20ක් වගේ පොඩි කාලයක් ඔබ අර පිස්සු නටනවා. එච්චරයි. මේ ලෝකේ මේ සත්‍ය අවබෝධ කරගන්න උතුම් මේ මනසකට විතරයි පුළුවන්. ඔබ මහා පුණ්‍යවන්තෙක්. මේ ධර්මය අහනවා නම්, සත්‍ය මොකද්ද කියලා අහනවා නම් ද සත්තුන්ට පුළුවන් මේක තේරුම් ගන්න. සතාට මේක තේරෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ සතා හිතනවා ලෝකේ බාහිර තියෙනවා කියලා. මේ සතා ඒක නිසා සැප දුක් බාහිරින් එනවා කියලා හිතනවා. මේ සතා මේ මෙවැනි මේ දෘෂ්ටියක ඉන්නවා. කම්පණය වෙනවා. ඒක නිසා ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මේ විශ්වය තුලම තියෙනවා. ඒක නිසා මේ සතා නැවතත් මේ අතර මේ සතා මැරලා උපදිනවා කියන එක නෙමෙයි මෙතනදී කතාව. මේ ශක්තිය නැවත සකස් වෙනවා. අනන්ත සක්වලම එකම ශක්ති ස්වභාවයක් තියෙනවා. මේක හරි ගැඹුරු කතාවක්. හැබැයි මේක දෘෂ්ටිය කියන්නේ ශක්තියක්. ඒ ශක්තිය ශුන්‍ය වෙන පැත්තයි සත්‍ය දකින්නකොට සිද්ධ වෙන්නේ. නිවන කියන්නේ සාර අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරනෝ වගේ මේ විශ්ව ධාතුව තුළ මේ සක්වල කෝටි ප්‍රකෝටි ගාණක් ශක්තිය ඇතිවී නැතිවී කම්පණය වෙනවා. නමුත් ඔබගේ දෘෂ්ටිය තුළ ශක්තිය ජෙනරේට් වෙන එක නැවතිනවා කියන්නේ කල්ප කෝටි ගාණක සිද්ධ වෙන සිද්ධියක්. බොහොම කලාතුරකින් මේ මනුස්ස භවයක් බුද්ධෝත්පාද කල්පයක් ලැබේ. මේ ශක්තිය ශුන්‍යත්වය කරා යන නැවත හටගැන්මක් නැහැ. ඒකයි රහතන් වහන්සේ නැවත උපතක් ගැන කතා කරන්නේ. ඒකයි පිරිනිවියා කියන්නේ. ඒකයි නිවීම කියන්නේ. ඒකයි නිවන කියන්නේ. ඉතින් මේ තමයි බුදුරෙක් ලෝකෙට පහළ වෙලා ලෝකෙට හෙළි කරන පරම සත්‍ය. මෙතන තව විශේෂ කාරණයක් තියෙනවා. ඒක තමයි මේ දුක කියන එක සිත තුළ හටගන්නේ. සත්‍ය දකිනකොට ඒ කෙනාට බාහිර දැන් දෙයක් තිබ්බොත් නේ සැප දුක් තියෙන්නේ. බාහිර මායාව අවබෝධ වෙනවා. මැරිලා නෙමෙයි මේ මොහොතෙම එයා සාන්ත සුවයටපත් වෙනවා කියන්නේ සැප දුක් වලින් මිදෙනවා. මේ මොහොතේ සාන්ත සුවයක් ඔහුට දැනෙනවා. අපිට ඇත්තටම මේ මොහොතේ සාන්ත සුවයටපත් වෙනවා කියන එක මහා කතාවක්. ඒක මැරිලා වෙන එකක් නෙමෙයි. මැරිලා වෙන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මැරිලා කොහේ යනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් දැන් මේ මොහොත සිද්ධ වෙන දෙයට ප්‍රත්‍යක්ෂයි. එයා දුකෙන් මිදෙනවා. අන්න බුදුරෙක් ලෝකෙට පහළ වෙලා දුකෙන් මිදෙන මගක් දේශනා කරනවා. ඒකයි මේක දුකෙන් මිදෙන මගක් වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව තුළ පෙන්වන්නේ ඒ හැම තැනදීම කායේ කායානුපස්සී විහරණේ කයෙන් කය මිදීම තුළයි කායේ කායානුපස්සී විහරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියන්නේ. ලෝකෙන් මිදලා දුක්ඛ දෝමනස්සෙන් මිදෙනවා කියලා කියනවා. ඒ සත්‍ය දකින්තොත් විතරයි යාට ලෝකේ මිදෙන්නේ. ලෝකේ මායාව අවබෝධ වෙන තාක් යා ලෝකෙන් මිදෙන්නේ නැහැ. එහෙනම් සතර සතිපට්ඨානේ හරියට වඩනවා නම් මොකද්ද වෙන්න ඕනි? වේදනාවේ වේදනුපස්සී විහරණයක් තියෙන්න ඕනි. වේදනාවට හිමිකරුවෙක් හම් වෙන්නේ නැහැ. මේ රූපය තුළ කෙනෙක් ඉන්නවා යාට හම් වෙන්නේ නැහැ. එයාට සිත කියලා දෙයක් තියෙනවා හම් වෙන්නේ නැහැ. සිතෙන් සිත මිදෙනවා, වේදනාවේ වේදනාව මිදෙනවා, එයා කයෙන් කය මිදෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සිය ධර්මයේ ධර්මයේ තුලින්ම මිදෙල යනවා. යහට ගන්න මේ ස්කන්ධය කියන තැනයි ධර්මයේ තියෙන්නේ. ස්කන්ධය එතනින්ම නැතිවීමක් තියෙනවා. නැවත හට නොගැන්මකට යනවා. නැවත අල්ල ගැනීමක් වෙන්නේ නැහැ. බාහිර මායාව දැන් දේ දුන්න අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඔබ දේ දුන්න පතනවා. ඔබ දේ දුන්න තියනවා කියලා ගන්නවා. ඔබ දේ දුන්න ඇත්තම ඔබ මොකද වෙන්නේ? වර්ණ හතට ඔබ රැවටිලා. වර්ණ හතක් ඔබට හම් වෙන්නේ නැහැ මායාව දකින්නට. දේ දුන්න නිෂ්ප්‍රභාවෙන්. ඉතින් මේක නුවණින් දකින්න ඕනි. ඊටාම සියුම් කාරණයක්. මේ සත්‍ය කෙනෙකුට අවබෝධ වුණොත් ඒ කෙනා සතර සතිපට්ඨානය හරියට වඩනවා නම් පුජ්‍යලෙක් ඉතුරු වෙන්නේ නැහැ. කෙනෙක් හම් වෙන්නේ නැහැ. එතනින් මිදෙනවා. දැන් මේ ප්‍රතිපදාවේ ඔබ සිත දකින තැනින්මයි එන්නේ. සිතෙන් තමයි මිදෙන්නේ. හැම මොහොතෙම ඔබ සිහිය පවත්වනවා සිතට. දෙවෙනි අධ්‍යයනයේදී හැම අරමුණකම සත්‍ය දකිනවා. දැන් මේ මොහොතේ පොත දැක්කොත් ඒක ඔබ බාහිර පොතක් නැති බව දකිනවා. ඒ අවබෝධය තුළ ඔබ බාහිරින් පොත්වලින් කම්පනයක් ඇති වෙන්නේ නැහැ. ඇලෙන ගැටෙන ස්වභාවයකට පත් වෙන්නේ නැහැ. සිත බාහිරට යන්නේ නැහැ. චේතනාව තුළ පොතක් නැති බව ඔබ දකිනකොට ඔබට සිතුවිල්ලක් නිෂ්ප්‍රභා වෙනවා. දැන් සිතත් පොතක් නැහැ. බාහිරත් පොතක් හම් වෙන්නේ නැහැ. හැබැයි මේ චේතනාව නිෂ්ප්‍රභාවන තැන නාමයෙන් මිදෙන තැන, බාහිර පොතක් හම් වෙන්නේ නැතන රූපයෙන් මිදෙන තැන, නාම රූප දෙකෙන්ම මිදුනොත් මජ්ජේ ඥානං කියන තැනට එනවා. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තානලිප්පති තම්බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජක. අන්නේ මධ්‍යම ප්‍රතිපදාව අන්න එතනයි තියෙන්නේ. නාම රූපාන්ත දෙකෙන් මිදුණු තැන. බාහිර පොත හම් වෙන්නේත් නැහැ, සිත තුල චේතනාය පොතකුත් නැහැ. දැන් මොනවාද තියෙන්නේ? පොත කියලා දෙයක් නැහැ. එතකොට ශුන්‍යයි. එනේන හැම නිමිත්තම මේ විදිහට ශුන්‍ය වෙනවා. අනිමිත්ත චේතෝ විමුක්තියකටපත් කරනවා. නිමිත්ත එක නිමිත්තක් අල්ලගෙන ඉන්න සමාධියක් නෙමෙයි, අනිමිත්ත සමාධියක් මෙතන තියෙනවා. එනේන නිමිත්ත සවිතක්කං සවිචාරං සමාධියක්. එනේන නිමිත්ත සත්‍ය දකින්න සමාධිය. හැම නිමිත්තක්ම සත්‍ය දකලා මිදෙනවා. අතර මෙතන ශුන්‍ය චේතෝ විමුක්තියක් තියෙනවා. බාහිරත් ඇත්ත නෙමෙයි, සිතත් ඇත්ත නෙමෙයි. මේ දෙකම මිදුණු තැන සිත ශුන්‍යතාවයයි හමුවෙන්නේ. ඒ තුළ දෙයක් නැහැ. දැන් මේ කතාව තුළ බාහිර පොත නැති වෙලාද? එහෙම දෙයක්වත් නැහැ. එතකොට මේකේ මේ කතාව තුළ පොතක් නැද්ද? නැහැ, එහෙම දෙයක්වත් නැහැ. පොතක් තියනවද? නැහැ, එහෙම දෙයක්වත් නැහැ. නැත්තම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? සංකිතේ නිබ්බිදාය, අවබෝධේ නිවන් දකින්නේ. මොකද අවබෝධේ නිවන් දකින්නේ කියන්නේ? රහතන් වහන්සේ නිවන් දැක්කම මැරිලා යන්නේ නැහැ. රහතන් වහන්සේ නිවන් දැක්කම මෙලොවෙනුත් මිදිලා, එලොවෙනුත් මිදිලා, දෙලොවම මිදිලා ජීවත් වෙනවා. මොකද්ද මේ කතාව? බාහිරනුත් මිදිලා, නාමිනුත් මිදිලා, රූපෙනුත් මිදිලා. නමුත් රහතන් වහන්සේ සමාදානෙන් සැතපෙනවා කියන්නේ අර සාන්ත සෝයටපත් වෙනවා කියන්නේ, සුද්ධ ස්වභාවයටපත් වෙනවා කියන්නේ. රහතන් වහන්සේගේ සිතේ පොත් කියන දෙයක් නැහැ. නමුත් පොතත් පරිහරණය කරනවා. ඒ කියන්නේ අවබෝධයෙන් පොත පරිහරණය කරනවා. සංකිතේ නිබ්බිදාය කිව්ව එකයි, අවබෝධයෙන් මිදෙනවා. බාහිර හැම දෙයක් මේ විදිහටම කරනවා. හැබැයි අනිත්‍යය ඉන්නේ බාහිර පොතක. නමුත් රහතන් වහන්සේ ඒ පොතම පරිහරණය කරනවා. බාහිර පොතක් නැති පොතක් පාවිච්චි කරනවා. මෙතන ප්‍රතිපදාවේ හතරවෙනි අදියර ශුන්‍යතාවය. ප්‍රතිපදාවේ තුන්වෙනි අදියර චේතනාව තුළ සත්‍යක් නැති බව දකීම. සිතෙන් මිදෙන තැන. ප්‍රතිපදාවේ හතරවෙනි අදියර, දැන් ප්‍රතිපදාවේ තුන්වෙනි අදියර අතිශයින් ගැඹීරයි, ගැඹුරුයි. දැන් පෘථග්ජන භූමියේ ගොඩාක් වෙලාවට මේක අහන් ඉන්න දැන් කෙනෙක් ප්‍රතිපදාවේ පළවෙනි අදියර ඔබට කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. දෙවෙනි අදියරත් සිත ඇත්ත දකින්න ධර්මයේ දන්න කෙනෙකුට කරන්න පුළුවන්. ඒ කෙනාට තේරෙනවා මේ චේතනා සිතුවිලි හිතේ තියෙන්නේ බාහිර නෙමෙයි කියලා, එතනින් මිදෙනවා. හැබැයි ඒ කෙනාට ඊට පස්සේ අතරම දුක සැප දුක බාහිරෙන් හොයන්නේ. නමුත් එයාගේ හිතින් මිදෙලා නැති නිසා හිතේ සැප දුක් තියෙනවා. නමුත් ඒ කෙනා දුක්ඛ දෝමනස්ස අත්තගමය ශෝක පරිද්දවාන සම්තික්කමය කියන තැනට ශෝක පරිද්දව තියෙනවානේ. එතකොට ඒ කෙනා සිත ඇතුලේ දරුවා ඉන්නවා. බාහිර දරුවෙක් නැති බව අවබෝධුණත් ඒ සිතේ එයාගේ කම්පනයක් තියෙනවා. හැබැයි එයා සිත ඇතුලේ තේම කෙනෙක් නැති බව දැනගත්තොත්, එහෙම දෙයක් නැති බව දැනගත්තොත්, ඒක සම්මුතිය ප්‍රඥප්තිය කියලා දැනගත්තොත්, පරම සත්‍යයට අවබෝධ වුණොත්, ඒ කෙනා බාහිරත් මිදිලා සිතනුත් මිදිලා. එතකොට ඒ කෙනා එහෙම දෙපැත්තටම කම්පණය වෙන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් නැහැ කිසිම අරමුණක් කෙරෙහි.
1: තෙරුවන් සරණයි. සිතුවිලි සංසාරේක සිහින දකිමින් අතරමං වී හිඳින ලෝසත දුක් ගිනි නිවා සසර සයුරින් එතෙර කරන සදහම් යාත්‍රාව බුද්ධෝත්පාද දේශනා දෙවන් දකින්නට නිස්සරණ මග බුද්ධෝත්පාද දේශනා මෙම දහම් පඬුරු සියලු සතහට සසර සයුරින් එතෙර වෙන සතහම් යාත්‍රාවක් වේවා. බුද්ධෝත්පාද දේශනා මෙතිබර දායකත්වය මෙත්මල් සම්

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: අයිබෝන් ජයග්‍රහේ වාසනාවන්ත සුබරාත්‍රියක්. දැන් වෙලාව 10:00යි. අද දවසේ ඔබ මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි පත්‍ර ගන්න මේ තමයි ඔබේ ජයග්‍රහී ප්‍රතිඵලය.
2: දවස් 365ම පැය 24ම තමන්ගේ දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම කරන ආදරණීය අම්මාවරුන් වෙනුවෙන්ම වෙන්වන අද දවසේ අපි සූදානම් වෙනසක් නැතිව ඔබට වාසනාව උදා කරන්න NLB ජාතික ජයපත්නේ වාසනාවේ අඩ හොරවේ. වර්ධනීය දවසේ හඳහන ලොතරැයියෙන් 6 වන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න NLB අපිට හැකියාව ලැබුණා. ඒ අනුව 2026 අවුරුද්දේ අපි මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලෙන් සුපිරි ත්‍යාගලාභීන් 18 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. ඉතින් මේ තරම් වාසනාවන්තින් ත්‍යාගලාභීන් බිහි වෙද්දී අපි කොහොමද සතිය දවස් 5 විතරක් ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ? ආපහු වතාවක් පාරිභෝගිකයින් වෙනුවෙන් අපි මේ විශේෂ දැනුම් දීම කරන්නේ බැංකු කටයුතු සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ත්‍යාග අංශය සෙනසුරාදා සහ ඉරිදා දවස්වල විවෘත කරන්නට අපි තීරණය කළා. එහෙමනම් අද දවසේ වාසනාවේ අඩ හෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ශමින්ද පුෂ්පකුමාර මහතා, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ MAS දාපරේරා මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති NMS ආනන්ද මහතා. මේ වාසනාවන්ත අඩ හෝරාව අපි ආරම්භ කරන්නේ NLB ජයදින මැදිමත් සමගින්. වාසනාවේ අඩහෝරාවේ වාසනාවේ පොරොන්දුව ඉෂ්ට කරන් ඔබ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 453 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. සන්ඩේ බෝනස් විශේෂ දිනුම් මැදිමත් අපි අද දවසේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට රුපියල් 10,000 බැගින් දිනා දෙන්නත්. අපි මේ තෝරා ගන්න ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් ජයග්‍රහී අංක 4ක්. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 4, 4, 5 සහ 4. ඉනිස දවසට සුවිශේෂී සන්ඩේ බෝනස් සංඛ්‍යාය අපි මේ තෝරා ගන්න. NLB ජය සන්ඩේ බෝනස් ප්‍රවර්ධන අංකය 1219. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයි පතින් 564 දෙනෙක් අපි දැන්ටමත් බිහි කරලා තියෙනවා. අදත් අපි 500,000 වාසනාවන්තෙක් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ චාව කච්චේරි NLB අලෙවි නියෝජිත K ප්‍රදාස් මහතා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙකුත් අපි අද බිහි කරනවා. සන්ඩේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 53 දෙනෙක් අපි අද බිහි කරන්න සමත් වෙනවා. ඒ අනුව බර්තන NLB ජය 453 වන දිනුම් වාරේ වාසනාවන්තින් 64,100 දෙනෙක් අතරේ රුපියල් 60,54,760 මුදලක් අපි බෙදා දෙනවා. ඊයේ වගේම අදත් ඔන්න සුපිරි ත්‍යාගලාභියෙක් බිහි වෙන්න පුළුවන්. ඒ වාසනාව තියෙන්නේ ඔබේ අතේ. තවත් ත්‍යාගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1494 වන දිනුම් වාරයි මේ ආරම්භ වෙන්නේ. හඳහනෙන් බිහි වෙන මීළඟ සුපිරි ත්‍යාගලාභියා වෙන නම් මේ වාසනාවන්ත ලග්න සංකේතය ගලපා ගන්නම ඕනේ. අද වාසනාවන්ත ලග්නය ධනු. මේ අපි තෝරා ගන්නේ ඔබේ වාසනාවන්ත අංක 4. පළමුව ඔබට වාසනාව ගෙනන්නේ අංක 60. බලමු ජයග්‍රහී දෙවන අංකය. වාසනාව ගෙනන දෙවන අංකය අංක 61. බලමු තුන්වන වාසනාවන්ත අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත තුන්වන අංකය අංක 58. දැන් අපිට තෝරා ගන්න ඉතිරිව තියෙන්නේ අවසන් ජයග්‍රහී අංකය. ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 10. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට මෙන්ම සමාජ සේවා අරමුදල සඳහාත් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන හඳහනෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් අපි දැන්ටමත් බිහි කරලා තිනවා. අද හඳහනෙන් දසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරන්න අපි සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ කිරුළපන NLB අලෙවි නියෝජිත සරත් කෝදාගොඩ මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 1,17,036 දෙනෙක් අතරේ රුපියල් 81,29,460 ඉඳලක් අපි හඳහනෙන් බෙදා දෙන්න. හෙට හඳහනෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,05,925. එමනම් බර්තන් දැන් අපි සූදානම් වෙන්නේ 4,427 වන ගෝවිසත දිනු මැදීමට යන සද්දිනම ජය නියත බව ඔබට තහවුරු කරන්න. කෝටි 6 ඉක්මවා ගිය සුපිරි තෑගක් දිනව සූදානම් කරලා අපි ඔබ වෙනුවෙන්. ඒ සුපිරි තෑග වෙනුවෙන් ඔබ ගලපා ගන්න ඕන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. දැන් අපි බලමු ජයග්‍රහී අංක 4 අද තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවකින් එන පළමු අංකයයි අංක 64. දැන් තෝරා ගන්න ජයග්‍රහී දෙවන අංකය. දෙවන ජයග්‍රහී අංකය අංක 59. දැන් අපි තෝරා ගන්න තුන්වන වාසනාවන්ත අංකය. තුන්වන ඔබට වාසනාව දක්රන්නේ අංක 18. බලමු එහෙමනම් අවසන් වාසනාවන්ත අංකය. අවසන් ජයග්‍රහී අංකය අංක 45. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන ගොවිසතෙන් සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා. අද අපි බිහි කරනවා මේ අවුරුද්දේ 40 වන 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියා ජයග්‍රහකයා බිහි කරන්නේ වැල්ලවාය NLB අලෙවි නියෝජිත HDSS කුමාරි මහත්මිය. ඒ වගේම රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙකුත් අපි බිහි කරනවා. ජයග්‍රහ ලතරයිපත් අලෙවි කරනවා වීතේ වරාසා අක්‍රේපත්ව KKS ජයලාල් අනුරාධපුර ලක්මාල් කුලසිරි මෝල්පේ සහ අරුණ ශාමලි කටුගම්පල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තීන් 103,946 දෙනෙක් අතරේ රුපියල් 92,1760 මුදලක් අපි බෙදා දෙනවා. ගොවිසතෙන් හයට අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 6,12,96,468,736. සුබදවසක ලොතරැයියේ මේ අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු තෑගි රටාවෙන් ඔබට පුළුවන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් 105,000ක් දිනා ගන්න. ඒ වගේම අංක 3කට රුපියල් 50,000ක් ප්‍රවර්ධන තෑග අංකයට රුපියල් 25,000ක් වගේම තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න ඔබට පුළුවන්. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 301 වන දිනුම් වරයයි මේ ආරම්භ වෙන්නේ. මේ ගලපා ගන්න ඔබේ සුබ දවසක් සුබ ලග්නය. අද වාසනාව ගෙනෙන සුබ ලග්නය වෘෂභ. බර්තන් දැන් අපි සූදානම් සුබ අංක 3ක් තෝරා ගන්න. අද අපේ පළමු සුබ අංකය අංක 3. දෙවන සුබ අංකය අංක 33. තුන්වන සුබ අංකය අංක 12. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි අපි මේ තෝරාගෙන. අද ඔබේ ප්‍රවර්ධන ත්‍යාග අංකය 3,541. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතින් මේ අවුරුද්දේ රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 166 දෙනෙක් අපි බිහි කළ තිනවා. අදත් අපි බිහි කරන රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියකට හිමිකම් කියන වාසනාවන්තෙක් ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ වැල්ලව NLB අලෙවි නියෝජිත ශාන්තප්‍රිය රණසිංහ මහතා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනන වාසනාවන්තින් 35 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව සුබ දවසක් වෙතින් ජයග්‍රහකින් 92,809 දෙනෙක් අතරේ රුපියල් 81,84,480 මුදලක් අපි බෙදා දෙනවා. ඔබ අතරින් තවත් ලක්ෂ ගණක් වාසනාවන්තින් බිහි කරන්න මඟ බලාගෙන ඉන්නවා ජානක සමි නිරූපිතා.
3: මීළඟට මෙගා පවර්
4: ලබා දෙනවා කිව්වොත් නිසක වශයෙන්ම ලබා දෙනවාම තමයි. එදා රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නේ NLB ම පමණයි. එහෙමනම් සුදනම් වෙන්න NLB මෙගා පවර් තුලින් අදත් රුපියල් කෝටි 25කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට මෙගා පව කියන හැමදාමත් කරලියේ පෙරලියක් කළ ලංකාවේ අංක එකේ ලොතරැයි යක්තින් අපි සුදානම් මෙගා පව ට්‍රෑන්ස් සුපිරිතයාගේට මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර් රථයක් ඔබට ලබා දෙන්නට. ඔබ හින සැබෑ කරන මෙගා පව 2533 වන ජයග්‍රහයේ දිනු මැදීමයි මේ. ඔබට වාසනාව ගෙන එන අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයයි මේ විදිහට දැන් අපි තෝරගන්නේ. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය J. දැන් අපි තෝරගන්න සූදානම් අද දවසේ සුපිරි අංකය මේ විදිහට. මෙන්න අද සුපිරි අංකය අංක 1. අද ඔබ දිනනම දවස. දැන් අපි තෝරගන්නවා අද ඔබේ හින සැබෑ කරන ජයග්‍රහි ජය අංක මේ විදිහට. මෙන්න ලැබෙන අද දවසේ පළමු ජය අංකය අංක 28. ලැබෙන්නේ දෙවන ඡය අංකය අංක 78. මෙන්න හිතුව තුනේ තුන්වන ඡය අංකය යන්ත්‍රය අපට ලබා දෙනවා ඒ අංක 11. දෙවන්ත සුපිරිතයාගේ දිනාගත හැකි තීරණාත්මක අවසන් ඡය අංකය අංක 38. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගාපව ලොතරැයි 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපති වාසනාවන්තයින් 33 දෙනෙක් NLB අපි රටට බිහි කළා. අද ඔබට කොයි විදිහටද මෙගා වාසනාව ලැබුණේ අපි බලමු. නිල ප්‍රතිඵලය ඇසුරින් බොහොම ස්තුතියි. අද දිනුම් බාර රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහ ලොතරැයි පත්තල විග්‍රහ තිබෙන්නේ මෙන්න මේ අලවි නියෝජිත වරුන් නිශාන්ත උදේකුමාර අලුත්ගම TFDN කොටිකාවත්. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 103,956 දෙනෙක් අතර රුපියල් 63,56,760 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසකවම දිනන දෙවන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන අකණ්ඩවම විශ්වාසය තහවුරු කළ මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 25,79,640,660 පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම මෝටර රථයක්. දැන් ඔබ දන්නවා සන්ඩේ බෝනස් සංඛ්‍ය ගලපා ගැනීමෙන් ඔබට රුපියල් 10,000 තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්නට හැකි බව. මේ විදිහට මේ වාසනාවේ පැතුමන් ඉටු කර දෙන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2215 වන ජයග්‍රහි දිනු මැදීමට යන්නයි මේ සූදානම. දැන් ගන්න ධන නිධානය ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ඔබට ජයග්‍රහණය හිමි කර දෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි තෝරගන්නේ දැන්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. අද තමයි ඔබේ හීන සැබෑ වෙනම දවස. දැන් අපි තෝරගන්නවා ධන නිධානය අද දිනුම් බාරේ ඔබේ සිහින සැබෑ කර දෙන වාසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න පළමු ජය අංකය අංක 34. මෙන්න දෙවන ජය අංකය අංක 8. මේ ලැබෙන්නේ තුන්වන ජය අංකය අංක 54. කෝටි ගානක නිධානය ඔබ සතු කරවන තීරණාත්මක අවසන් ජය අංකය අංක 23. දැන් අපේ මේ සූදානම ඔබට රුපියල් 10,000 ත්‍යාග වැඩි වැඩියෙන් ලබා දෙන්නටයි. අද සන්ඩේ බෝනස් සංඛ්‍යය 0.228. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි 2026 වසරට 20 ලක්ෂපතියන් 20 දෙනෙක් සමගින් 2 ලක්ෂපති වාසනාවන්තයින් 278 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද කොයි විදිහටද ඔබට නිධානයෙන් වාසනාව හිමි වෙන්නේ බලමු අපි. ඒකන කියන්නට සූදානම් රටටම බොහොම ස්තුතියි. අද දිනම් බාරෙන් සන්ඩේ බෝනස් තුලින් රුපියල් 10,000 බැගින් වාසනාවන්තින් 62 දෙනෙක් බිහි වෙලා තිබෙනවා. ඔවුන් ඇතුළුව සමස්ත ජයග්‍රහකින් 80,731 දෙනෙක් අතර රුපියල් 51,15,920 මුදලක් ඔබ අතරේ මේ දැන් අපි බෙදා දුන්නා. කෙටිම කලක් තුල රුපියල් කෝටි 13, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 8 විදිහට දෙවන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දෙවන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 12,405,173,120 දෙවන්ත මුදලක්. රටේම කෝටිපති සිහින සැබෑ කළ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,185 වන දිනුම් මැදීමයි මේ. සිහින සැබෑ කරන මහජන සම්පත දිනුම් මැදීමට යන්නට දැන් අපි සූදානම්. කෝටිපති සිහින සැබෑ කරන අද මහජන සම්පත දිනුම් පරේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය ආදරවන්ත ජය අංකත් අපි දැන් තෝරගන්නේ මෙන්න මේ විදිහට. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය කේ ජය අංක පිළිවෙලින් 5, 3, 5, 2, 0, 5. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් සමගින් 25 ලක්ෂ ප්‍රතියන් 140 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේ මහජන සම්පත තුලින් ඔබේ සිහින සැබෑ වුණේ කොයි විදිහටද බලමු අපි දැන්. අද දින බාර රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් දිනා දෙන්නට අපිට හැකියාව ලැබෙනවා. ජයග්‍රහ ලොතරැයි පතාල වික් කරන්නේ මාතලේ අලි විනියෝජිත මනුස්ස මංචන් නායක. ඒ වගේම රුපියල් ලක්ෂය බැගින් ජයග්‍රහකින් 17 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලි විනියෝජිත වරුන් තමයි ජයග්‍රහ ලොතරැයි පතාල වික් කර තිබෙන්නේ. එච්.ඒ. ගුණසිංහ හිඟුරාණ, වී. මුතුකුමාර් කළුවංචි කුඩි, ඊ. සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය, බුද්ධික රත්නායක බුත්තල, OMM කරුණාතිලක හිරුඹුර, සින්නසාමි මෝහන්රාජ් මස්කෙලිය, රංජිත් සොයිසා ගිරාඳුරුකෝට්ටේ, ටී. සකීජන් චංකානේ, සුදත් ධර්මසිර රත්නපුර, ධම්මික ක්‍රිෂාන්ත ආඩි අම්බලම, එස්. මදන් කල්මුණේ, WWSD වීරසේකර අත්තනගල්ල, ශිරන් රේණුකා දෙහිමල්වත්ත වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කර තිබෙනවා. එකම WB පද්මසිරි රාජාංගනය, KGS කුමාරතුංග මාරපන, DM කුසුමාවති බෝවත්ත. ඒ අනුව අද සමස්ත ජයග්‍රාහකයින් 220,587 දෙනෙක් අතර රුපියල් 1,82,29,680ක දෙවන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබ අතර බෙදා දුන්නා. ඔව්, කෝටිපති සිහින සැබෑ කරන දිනක ජය නියත මහජන සම්පත හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,20,28,752ක මුදලක්.
5: හැංගි හැංගි බැඳගෙන වෙස නට මුද එළියේ කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජයාංක 4ක්. අද සම්පත ජයග්‍රහී දිනුම් වාරයේ 760 ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ K ජයාංක 5.5. අද දිනුම් වාරයෙන් රුපියල් 250,000 ත්‍යාග දෙකකට ඔබ හිමිකම් කියා තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. RATD රන්දිනි මාදම්පේ, වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අද දිනුම් වාරයෙන් රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 41 දෙනෙක් බිහි වෙලා තිබෙනවා. අද දිනුම් වාරයෙන් අපිට හැකියාව ලැබුණා රුපියල් 99,10,080ක ත්‍යාග මුදලක් ඔබ අතරේ බෙදා දෙන්නට. අද ලොතරැයි දිනුම් වාර 8ක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 8,05,144 දෙනෙක් අතරේ රුපියල් 7,11,82,900ක දෙවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ සිහිනයට
6: වාසනාවේ ආශිර්වාදය.
4: NLP.

කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවන් වහන්සේලාගේ ඇලෙන්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාද්දී ඥානසාර ස්වාමින් වහන්සේ.

අදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ධර්මයේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලා වන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්ගමුල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සනසන හෙයින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හෙයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

දෙදෙනාටම ත්‍රිවිධරත්නේ ආශිර්වාදයම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කෙරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු ලෝභය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

93.5 FM 93.7 Lakhanda Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස්වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු

රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.